මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: යටිහිතට භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
2: Alpha Studio with Kasuni and Lehansa.
1: සතියේ දවස්වල උදේ 6ට. උදේ 6ට.
3: Brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
5: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime ඩේටා. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
6: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0713133636.
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
1: මේ අහන්නකෝ. අහන් ඉන්නේ කියන්නකෝ. වෙන මොකක්ද ඕනේ නැ. සතිය දවස්වල උදේ 6ට Alpha Studio අහන්නකෝ. ඒ vibe එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
3: Brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: කවදත් අලුත්

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසේත් මං ඔබේ නිවහනට එන්නේ අපේ එදිනදා ජීවිතයේ අප සමිධානන් වහන්සේ කිව් සමහර දේවල් වලින් අති වැදගත් දෙයක් ඔබ වෙත රැගෙන එන්නයි. ඔබ ඔබව විශ්වාස කරන්න. යමෙක් තමාට ප්‍රේම කරන්නේ යම් තරම්ද, එතරම්ම අන් අයට ප්‍රේම කළ යුතුයැයි උන්වහන්සේ කියනවා. එසේ කියන අප සමිධානන් වහන්සේ ඔබට මෙන්න මේ වගේ අදහසක් එම ශුද්ධ ලියවිල්ල ඇතුලේ ගොනු කරනවා. ඒ දේවල් කරන්න ඔබ ප්‍රථමයෙන්ම කරන්න ඕන ඔබ ඔබව විශ්වාස කිරීමයි. ඔබ ඔබව විශ්වාස කළේ නැත්නම් ප්‍රේමයෙන් පිරෙන්න, ඇදහිල්ලෙන් පිරෙන්න ඔබට බෑ. ලෝකයා ඔබට බොහෝ දේවල් කියාවි. ඒත් මං ඔබට ආරාධනා කරනවා සමිධානන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසයයි හැම දෙයකම ආරම්භය වෙන්නේ. නොපෙනෙන්නා වූ පෙනෙන්නේ නැති වූ උන්වහන්සේව ඔබ අදහන්නේ විශ්වාස කරන්නේ කොහොමද? විශ්වාසය කියන්නේ නාම පදයක්. විශ්වාස කිරීම කියන්නේ ක්‍රියාපදයක්. ඇදහිල්ල කියලා කියන්නේ නාම පදයක්. ඇදහිලි වන්ත වීම ක්‍රියාපදයක්. විශ්වාසය විශ්වාස කරන්නත්, ඇදහිල්ල ඇදහිලිවන්ත වන්නත් ඔබ ප්‍රථමයෙන් ඔබට විශ්වාසවන්තව, ඔබට ඇදහිලිවන්තව ජීවත් විය යුතුයි. ඔබ ඔබව පිළිගන්න. මෙන්න අද දවසේ සුභාරංචියේයි. ඔබ මේ හැම දෙයකටම දෙන්න පුළුවන් උත්තරය ඇදහිල්ලේ ආත්ම විශ්වාසී ජීවිතයයි. එබැවින් ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජෙසුබේටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදරියනි, දෙමව්පියනි, අපි මේ සුන්දර උදෑසන අනුන්ට හානි කර දේ ඉවත් කිරීම යන මාතෘකාවෙන් බලමු. නබිතුමාණන් කිව්වා, ඉමාතතුල් අදා අනිත් තරීකි සදකා. පාර තොටේදී ඕනෑම තැනක අනිත් අයට හානි කරන දේ ඉවත් කිරීම ලොකු දානයක්, සදකාවක් කියලා නබිතුමාණන් කිව්වා. අපි සෑම කෙනෙක්ම පාර තොටේ හම්බ වෙන ඕනෑම ටොෆි කලයක් වුණත්, කෙසෙල්ලක් වුණත්, ඒක ඉවත් කිරීම මගින් ලොකු දානයක් දුන්නු ඒ පින අපිට ලැබෙනවා නියතයි. අපි පාර තොටේ යනකොට අපි ළඟ තිබෙනවා නම් ටොෆි කොලයක්, කෙසෙල්ලක්, ඒක කුණු කූඩේට දැම මගින් අපි ලැබෙන්නේ ලොකු පිනක්. ඒ වගේම ගෙදරදිත් අපි අපගේ ළමයින්ට උගන්වලා දෙන්නට ඕන අනුත් අයට හානි කරන දේවල් අපේ නිවසෙන් ඉවත් කළ යුතුයි, පාර තොටින් ඉවත් කළ යුතුයි, ක්‍රීඩාංගණවලදී ඉවත් කළ යුතුයි. මේ සෑම ස්ථානයකම පොදු ස්ථානයක් තුලදී වුණත් අනින්ට හානි කරන දේවල් ඉවත් කළ යුතුයි. එමගින් අපිට පුළුවන්කමක් ලැබෙනවා සල්ලි නොදී අපිට ලොකු දානයක් කළ ඒ පින ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ගෞරවනීය දෙමව්පියන් සහෝදරයනි, නබිතුමාණන් කිව්වා අත්තුහූරු ශතුරු ඊමා, මේ හානි කරන දේවල් ඉවත් කරනවා කියන එක තවත් පැත්තකින් අපි පිරිසිදුව සිටිනවා කියන එක අපිට කියන්නට පුළුවන්. මේ පිරිසිදුව සිටීමත් අපගේ විශ්වාසයේ අඩක් බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් පැවසුවා. එනිසා අපි සෑම මොහොතකම අනුන්ට හිරියරක් වෙන සෑම දෙයක්ම ඉවත් කරමු, එමගින් දානය කළ පින ලබා ගනිමු.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Haritanin Naraganna Vision Care සුපැහැදිලි දසුණක් පරිපූර්ණ ජීවිතයක්.

0: நெட் எஃப்எம் ஆல்பா ஸ்டுடியோ வித் விஷன் கேயா கசுனி அண்ட் கெஹான்சா.
1: குட் மார்னிங் கசுனி அக்கி.
2: வெரி குட் மார்னிங். உதய 6 வினாடி 4 வேளவ சிகராத தவஸ் அகோஸ்து 28 வெனிதா. இதிங் කොහොමද ගෙහන්සගේ විස්තර කියන්න බලන්න ගොඩ දවසක ඉන්නේ මොන ගැහෙන්නේ?
1: ඒකනේ දැන් මේ නිවාඩුවකුත් හැම වෙලානේ අපි හැමෝටම.
2: ඒකනේ ඒකනේ කියන්නකෝ බලන්න ඉතින් මොනවද විස්තර?
1: ඉතින් මේ දවස්වල නම් අපි පාඩම් වැඩ තමයි කර කර යන්නේ.
2: මොකද ඔගලන්ට විභාග හින්දා නේද?
1: ඉතින් ඔන්න අද ලස්සන දවසක් නේ කසුණියක්කි. ඉතින් අද දවසේ අපි ප්ලෑන් කරන් ඉන්න හැමදේම අපිට කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අද දවස් ඉවර කරද්දි අනේ අදත් හරිම ලස්සන දවසක් කියලා ඔයාට ඉවර කරගන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
2: ඕ ඉතින් අද දවසේ හිතාගෙන ඉන්න දේව ඒ විදිහටම ඉටු වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාවර කිව්ව විදිහටම. දැන් අර නිවාඩු කාලය තමයි ගත කරන්නේ. ඒ අතරේ හැමෝටම අර දීර්ඝ නිවාඩුවක් ලැබුණා නේද? එක පැත්තකින් දැන් අද සිකුරාදාව කියන්නේ එහෙම නිවාඩු දවසක් නම් නෙවෙයි ගියන්සා. ඔය දැක්ක නේද නිවාඩු ගන්න කට්ටිය කොච්චර උනත් තිබුණද කියලා. මොනවද දැක්කේ ඔය?
1: මන් දැක්ක අර දාලා තිනවා පෝස්ට් නිවාඩු දෙන්න මේ දවසත් විතරක් කිය.
2: අර මේ සමාජ මාධ්‍ය කට්ටිය මේක එක විහිළු කතන්දර හිමත් කරලා තිබ්බ බොස්ට කෝල් කරන විදියෙම බොරු විදියට. ඉතින් අද ඒ වගේ ගොඩක් අය කලින් සැලසුමක් හදාගෙන නිවාඩු දවසක් කරගෙන තිබුණා. කලින් හොඳට නිවාඩුව ප්ලෑන් කරලා නිවාඩු ඉල්ලගෙන අර අපි කියන්නේ ලීව් කාඩ් එක ගානට කොහොම ප්ලෑන් කරගෙන ඒවා ඉතින් හරියට කරගෙන තිබුණා. සමහරු ඉතින් ඇත්තටම එහෙම නිවාඩුවක් ගන්න බැරි අය ඉන්නවනේ නේද? අත්‍යවශ්‍ය රාජකාරී කරන අය ඒ විදිහට මත රාජකාරී කටයුතු කරන දවසක් නිවාඩු දවසක් නෙමේ. ඉතින් එහෙ වුණාට අපි හැමෝටම අර අනිත් අය නිවාඩුව ගත කරන නිසා පොඩි නිවාඩු වයිබ් එකක් තමයි තියෙන්නේ නේද? ඉතින් කමක් නැහැ. ඒ වයිබ් එක අපි ඒ විදිහට විඳමු. කැමතිද?
1: ඔව් ගොඩක් කැමති.
2: සෙනසුරාදා ඉරිදාවට අපි යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඊට කලින් අපි අද දවසේ මේ වැඩ ටික හොඳට කරගන්න පුළුවන්. විශ්වය ආශිර්වාදය ශක්තිය හැමදේම අපේම කරගමු. ඉතින් ඔයා යන තැන පරිස්සමින් ඉන්න. ඉන්න තැන පරිස්සමින් ඉන්න. සුබ වේවා, ජය වේවා.

0: ස්ටඩියෝ වෙලාවෝ දෙහය විනාඩි නමයයි. ඉතින් සිකුරාදාවේ මේ තියෙන වයිබ් එක අපි අපේම කරගෙන දවස ජීවිතය ලස්සන කරගන්න පුංචි පුංචි දේවල් අද දවසෙත් එකතු කරගමු. ගොඩක් ගොඩක් දේවල් එකතු කරගන්නකොට ඒක ටික ටික ලොකු වෙනවනේ හංසා නේද? දැන් අපි සමූහයක් වෙන්නේ ටික ටික ටික එක එක්කෙනා වුණාම එක එක දේවල් එකතු කරගත්තාම ඒක සමූහයක් බවට පත් වෙනවා. ඉතින් අද චූටි චූටි දේවල් ගොඩාක් එකතු කරගෙන ඔයාගේ ජීවිතේ හැඩ කරගන්න සුබ කරගන්න මමත් ගෙහන්සත් ඇතුළු අපි හැමෝගෙම.
1: ඉතින් කසුනියකි මම දැක්ක හරිම ලස්සන නිසඳසක් මම කියන්නද?
0: කියන්න කියන්න.
1: ඔන්න මොහොතක නික්මෙන හඬක්, හදවතක නිහඬව රැඳෙන අරුතක්, කාලය පසු කරත් මතකයක් වී නොමැකෙන සලකුණක්. කසුනියකි දන්නවද මොකක් ගැනද මේ කියන්න කියලා?
0: ආපහු කියන්න.
1: ඔන්න මොහොතක නික්මෙන හඬක්, හදවතක නිහඬව රැඳෙන අරුතක්, කාලය පසු කරත් මතකයක් වී නොමැකෙන සලකුණක්.
0: අපි කියන මේ වචන වෙන්න පුළුවන්.
1: හරියටම හරි.
0: ඉතින්
1: ඔන්න කසුනියකි මං කසුනියකිගේ ප්‍රශ්නයක් අහන්නද?
0: ආහා.
1: ඔන්න කසුනියකි හිතන්න කෙනෙක් ඉන්නවා. හැබැයි කසුනියකි ආව හම්බ වෙලාවත් දැකලවත් නැහැ. කසුනියකගේ වටේ ඉන්න යාළුව කියනවා, අපෝ යාව නම් ආශ්‍රය කරන්න එපා. එයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. එයා හරි සෙල්ෆිෂ්, එයා හරි නරකයි කියලා. එතකොට කසුනියකි කසුනියකගේ හිතේ මැවෙනවනි රූපයක් එයා ගැන. ඔන්න ඊට පස්සේ හිතන්නක දවසක කසුනියකි ආව හම්බුණා කියලා. එතකොට කොච්චර කිව්වත් කසුනියකි එයා දිහා බලන්නේ අර හිච්ච වචනවල ඇංගල් එකින් නේද?
0: ඒක ඉබේටම වෙනවනේ අපිට නේද?
1: බලන්නකෝ, එතකොට අපි මිනිස්සුන්ව දකින්නේ ඇස් දෙකෙන් විතරක් නෙමෙයි. අපි අලව වචනවලිනුත් දකිනවා. අපි අලව විනිශ්චය කරනවා වචනවලිනුත්.
0: වචනවලට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා අපි මේ ඇල්ෆා ස්ටුඩියෝ එකේ මං හිතන්නේ ඕන තරම් කියලා තියෙනවා. වචනවලට පණ තියෙනවනේ කියහන්සා. දැන් අපි මේ කතා කරන්නේ මොකද කියන්නකෝ මෙච්චර? නේද? දැන් අපි දවස තිස්සේ වචන කොච්චර කියනවාද? එතකොට ඒ වචනවල බලයක් නැද්ද? තියෙනවනේ. ඉතින් වචනවලට බලයක් පණක් තියෙන නිසා අපි වචන කියද්දි පරිස්සම් වෙන්න ඕනේ, තැනට සුදුසු විදිහටත් වෙන්න ඕනනේ.
1: අරම
0: තව ඒක කතාවේ ගොඩක් දේවල් ඔයාලඟ තියෙනවනේ. අපි ටික ටික කියාගෙන යමු. ඔයාටත් වචන නිසා සිදුවුණු සුබ දේවල් වාසි. සමහර වචන නිසා ඔයාට සිදුවන අවාසි. වචන හින්ද අපි කියන්නේ අපි මේ වැටේ නියමටම ගොඩ දාගත්තා. එහෙම කියන. ඉතින් අන්න එහෙම තැන් තිබුණා නම් අපි කැමති ඒව බෙදා ගන්න නේද? ඉතින් කියන්න කොහෙම දේවල් තියෙනවනම් ඔන්න WhatsApp අංකය 0711 95 95 95.

0: එන්න ප්‍රිය දෑතට ඔය දෑත ඇල්ප ස්ටඩියෝ පවුලට මේ කියන්නේ ගන්නකු මේ අපි කියන වචන නේද අරගන බෙදා හරින්නකෝ වටේ ඉන්න හැමෝටම එතකොට සුබයිනෙ හොඳයිනේ
1: ඉතින් කසුනි අක්කි අපෙන් අහලා තිනවා පෙරහැර බලන්න ගියාද කියලා.
0: පෙරහැර බලන්න යන්න නම් වුණේ නැහැ. හැබැයි අපි පෙරහැර විවිධ වෛරින් බැලුවනේ සමාජ මාධ්‍යයේ තින් ගොඩක් අය වීඩියෝස් විදිහට දාලා තිබුණා. ඒ වගේම අපි ගොඩක් කටයුතු කරාන ඉතින් පෙරහැරත් එක්ක සම්බන්ධ වෙලා. ඒ නිසා ගියේ නැති වුණාට ගියා වගේ හැඟීමක් අපිට තියෙනවා. ඉතින් එතනත් කතාවක් තියෙනවා මේ ගෙහන්සා අර දැන් වචනවලට පණ තියෙනවා වගේ අපි ක්‍රියා වෙනොත් අපේ අර කියන දේවල් ඔප්පු කරලා පෙන්වන්න ඕන නේද?
1: අනිවාර්යෙන්ම.
0: දැන් අපි යන තැන හරියට හැසිරෙන්න ඕන. යන තැන අපි හිටියා වගේම යනකොට තිබ්බ ලස්සන අපි ඇහෙන් දැක්ක වගේම අපි ආවට පස්සෙත් ඒ ලස්සන ඒ විදිහටම තියෙන්න ඕනේ නේද? ඉතින් ඒ පාරවල් ඒ හිටපු තැන් ආයේ හිතලා බැලුවා නම් අපි කියන වචන වගේමද අපේ ක්‍රියාවත් කියලා ඔන්න හිතන්න දෙයක් තියෙනවා. හොඳේ
1: හරිම වැදගත් ඒක.
0: අපි වචන වලින් ආ මෙහෙමයි මෙහෙමයි මෙහෙම කරමු මෙහෙම කරමු මරුනේ හා හා ඒව කියනවා. හරි. හැබැයි ක්‍රියාවට ගත්තාම හුලම් බැස්ස වගේ වෙනවා. ඉතින් ඒ නිසා එහෙම වෙන්න බෑ නේද? අපි වචන වලට පණ තියනවා වගේ ක්‍රියාවට ඊටත් වැඩිය පණක් තියෙනවනේ. ක්‍රියාවට ඊටත් වැඩිය බලයක් තියෙනවනේ. ඉතින් ඒ නිසා ක්‍රියාවෙන් අපි කරන හැම දෙම පිරිසිදු වෙන්න ඕන, පවිත්‍ර වෙන්න ඕන. ඔයා යන තැන ලස්සන තැනක් කරන්න, ඔයා ඉන්න තැන ලස්සන තැනක් කරගන්න. ඔයාගේ ගෙදර විතරක් නෙමෙයි, ඔයා යන එන පාර විතරක් නෙමෙයි, ඔයාගේ මේ අවට විතරක් නෙමෙයි, ඔයා ගිහිල්ලා දැන් හිතමුක මේ දවස්වල ගමන් යනවන විනෝදකම ඔය පෙරහැර බලන්න ගියා වගේම ගෙහන්ස මේ දවස්වල හැම පැත්තක්ම හරිම මේ කාර්යබහුලයි. මොකද ගොඩක් අය ට්‍රිප්ස් ගිහලා තියෙන නිසා. එතකොට ඔන්න හොඳට බලන්නේ යනකොට ඔයා ගිය ලස්සන වගේම එනකොට තාපෝ පොඩ්ඩක් කැරිලා බලන්න. මොනාහරි මම දාලාවද, මොකක් හරි මම හලලාවද, එතන මම ඇත්තට මොනාහරි විසිකරාද? එහෙම කරා නම් ඔයාගේ වචන වගේ නෙමේ ක්‍රියාව නේද කියලා හිතන්න ඕන.
1: හරියටම හරි.
0: ඉතින් ගොඩක් දේවල් අපිට මැසේජ් වලින් කටිය බෙදා ගන්න ඕනේ නේද ගෙහන්ස?
1: ඕ ගොඩක් විස්තර කියනවා අපිට.
0: ඒ වගේම විෂස් තියෙනවා, බර්ත්ඩේ විෂස් තියෙනවා. ඔයාගේ බර්ත්ඩේ එකත් අපිට එවන්න. අපි හැමාර වෙනකොට ලොකුම ලොකු බර්ත්ඩේ කේක් එකක් අද කපන්න ඉන්නේ. මොකද ඩීජේ නයිට් එකක් තියෙනවනේ අද. ඒ නිසා අපිට පොඩි ඩීජේ වයිබ් එකක් එක්කම අපේ කේක් එක කපන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉක්මන් කරන්න ඕන. 0711 95 95 95 බර්ත්ඩේ එක හැමාරට කලින් ටක් ගාලා එවන්න. දැන් අපි යනව ගෙහන්සා පාට සිත්තම බලන්න. හරිද? විෂන් කෙයා පාට සිත්තම් කියලා කිව්වහම මේ දවස්වල හැමෝම හරීම උනන්දුවෙන් කටයුතු කරනවා. අම්මලා තාත්තලා දරුවන්ට කියනවා මේ තව වැඩි දවසක් නෑ පුතා, අද 28 වෙනිදා ඔන්න ඔයා ට්‍රිප් එක ගිහිල්ලා ආපු ගමන් චිත්‍රය අඳිමු අපි, හොඳේ ලස්සන චිත්‍රයක් අඳිමු එහෙම කියලා කියනවා. ඉතින් ඔන්න සැප්තැම්බර් 18 වෙනකන් කල් තියෙනවා. 18ට කලින් ඇඳලා එවන්නයි තියෙන්නේ නේද? මම බලාගෙන ඉන්නේ මේ ගෙහන්ස කොහෙද මේ පාට සිත්තම් තරගේ, විෂන් කෙයා පාට සිත්තම් තරගේ වැඩිපුරම බලාගෙන ඉන්නේ කොහෙද කියලා?
1: මම බලන් ඉන්නේ තෑගි දිහා.
0: ඒකනේ ඉතින් කියන්නකෝ.
1: ඉතින් මේ තරඟ අංශ ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ කියලා අපි හැමෝටම තෑග්ගක් හම් වෙන්න පුළුවන් විදිහට තමයි දීලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ කසණියකි, මෙතන රුපියල් 25,000 ඉඳලා මුදල් තෑගි තියෙනවා. මේවා අපිට කොච්චර වටිනවද? දැන් අපේ අම්මයි තාත්තයි වුණත් ගොඩාක් මහන්සි වෙනවනේ අපිට පොත්පත් අරන් දෙන්න. දැන් අලුත් ඉස්කෝලෙකට යනවා නම් ඒවට එක එක වරන් දෙන්න. ඉතින් මේ චිත්‍රයක් ඇඳ ලාපිය ගන්න ඡායග්‍රහණෙන් අපිට මේ හම්බෙන ලස්සන තෑග්ග අපිට ඒ වගේ අම්මා තාත්තට උදව්වක් විදිහට මේ මුදල පාවිච්චි කරන්න පුළුවන්.
0: අන්න කොච්චර වටින දෙයක්ද අපේ ගෙහන්ස කියවනේ. ඡායග්‍රාහක ඡායග්‍රාහිකාවන්ට වටින තෑග්ගි තියෙනවා, මුදල් තෑග්ගි තියෙනවා. එක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම් අර කිව්ව විදිහට අංශ බෙදලා. ඉතින් ඒක ගොඩාක් වටිනවා. පළමුවන ස්ථානයේ ඉඳලා කුසලතා වෙනකම් තියෙනවා ගෙහන්ස. ඒ කියන්නේ තෑග්ගි ගොඩාක්. ඒ විතරක් නෙමෙයි, මේ හම්බෙන වටිනම සහතිකේ කොච්චර ජීවිතේට වටින වටිනාකමක්ද. දැන් ගෙහන්ස පුංචි කාලේ ඉඳලා පෙර පාසල් කාලේ ඉඳලා මේ වෙනකන් ලැබුණු සහතික හරි වටිනව නේද?
1: ඒකනේ.
0: ඒව දැන් අපේ කාලේට එනකොට වැඩිහිටිය වෙනකොට තවත් වටිනවා. අපි ආයේ ආයේ බලනවා හානේ පොඩි කාලේ අපි ලබාගත් දේවල් කියලා. ඉතින් ඒ නිසා විෂන් කියා පාට සිත්තම් තරගෙන් මේ ලැබෙන සහතිකය ජීවිතේට ලොකු වටිනාකමක් ලොකු අත්දැකීමක්. සැප්තැම්බර් 18ට කලින් එවන්නක දෝනි. විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 තමයි ඇඩ්‍රස් එක. මෙන්න මේ අංකෙට කෝල් කරලා හරි මැසේජ් එකක් දාලා හරි වැඩිතර විස්තර WhatsApp එකෙන් දැනගන්න පුළුවන්.
1: 0777-981-6713
0: www.visionkea.lk වෙබ්සයිට් එකට යන්නත් පුළුවන්. විස්තර කොහොමද තියෙනවා? ධෝනිට විතරක් නෙමෙයි හොඳේ. පුතු පැටියටත් පුළුවන් ඉතින් ලස්සන චිත්‍රවල ජයග්‍රහණය කරන්න. Vision Kea පාට සිත්තම්.

0: ನೆತ್ತೆ ಫಿಲ್ಮ್ ಆಲ್ಫಾ ಸ್ಟುಡಿಯೋ ವಿತ್ ವಿಷನ್ ಕೇರ್ ಖಸುನಿ ಅಂಡ್ ಗೆಹಾನ್ಸಾ
1: FM Anupaha FM Anuhatarai Dashumata Net FM
2: Net FM Velavu Dehai Ayi Vinadi Visihatarai
3: ಮಾರಾಂತಿಕ ಡೆಂಗು ಮತ್ತುವಾನ್ಗೆ ಆರಕ್ಷಾವಟ್ಟೆ ಪೆಂಗಿರಿ ಅಡಂಗು ಸಿದ್ಧಾಲೇಪ ಮೊಸವೆ ಸ್ಪ್ರೇ ಸಿಯಟ ಸಿಯಕ್ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಸಮಟ ಹಿತಕರಾಯಿ ಸಿದ್ಧಾಲೇಪ ಮೊಸವೆ ಸ್ಪ್ರೇ ಮತ್ತುವಾನ್ ಪಲವಾಹರಣ ವಿಶೇಷಜ್ಞ
4: ಮಾಸ್ಟರ್ ಗೈಡ್ ಪ್ರಕಾಶನ 2025 ಸಮಗ ಉಸಸ್ ಪೆಲ ಪಸುಗೆ ವಿಭಾಗ ಪ್ರಶ್ನೋತ್ತರ ದೆನ್ನಿಕುತ್ ವ್ಯತ ಚಿಲ್ಡ್ರನ್ಸ್ ವರ್ಲ್ಡ್ ಕೆರ್ನಿಯ ಮಾಸ್ಟರ್ ಗೈಡ್ ಬೊರೆಲ್ಲ ಸಹ ಲಂಗಮ ಪೊತ್ತಲಿನ ದೆನ್ ಲಭಾಗ ಬಿಂದು 77 313 36
5: විතරමයි
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
8: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙද කම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540
0: Net FM Alpha Studio Alpha Studio
2: කසුනියකේ අපි කතා කර කර හිටිය වචන ගැනනේ
9: දවස 30ෙම කොච්චර වචන ප්‍රමාණයක් කියනවද
2: ඒකනේ ඉතින් ඔන්න වචන ගැන කතා කරද්දී මට මෙහෙම දෙයක්ත් හිතුණා ඔන්න හිතන්න අපිට ඉන්නවා යාළුවෝ දෙන්නෙක් එක යාළුවෙක් හරිම වැදගත් විදිහට ලස්සනට කතා කරනවා ගුඩ් මෝර්නින් ඔයාට කොහොමද කියලා හරි අපිට ආස හිතන විදිහට තව කෙනෙක් ටිකක් නරක වචන කියලා එහෙම කතා කරනවා එතකොට අපි ඒ දෙන්නව අනිවාර්යෙම මනින්නේ කෝණ දෙකකටනේ අපි හිතනවා අපි අර හොඳ වචන කතා කරපු කෙනාව ආශ්‍රය කරන්න ඕනේ ආ හොඳ ළමෙක් අර නරක ළමෙක් කියලා ගොඩක් වෙලාවට ටීචර්ස්ලාත් ඒකනේ කියන්නේ මට ඇහුණ නරක වචන කියනවා කියලා කියන්නේ ඉතින් අන්න ඒ වගේ වචන වලින් අපිට පුළුවන් අපේ වචන වල පරිස්සම අපිට නැතිනම් අපිට මිනිස්සුන්ගෙන් ජජ් වෙන්න වෙනවා අර බුදුදහම උනත් කියන්නේ පරුෂාවාචා කියලා දස කුසල් වල තියෙන්නේ ඉතින් ඒක පවක් වගේම ඒක නිසා මිනිස්සු අපි දිහා බලන විදිහ උනත් වෙනස් වෙන්න පුළුවන් ඔයා කොච්චර හොඳ තැනක හිටියත් ඔයාගේ පුංචි වචනයක් නිසා මිනිස්සු ඔයා දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්
9: කට තිබ්බ ඵලයටම කතා කරන්නත් ඕන නෑ ගහන්සා අර මේ අපිට කියලා දීලා තියෙනවනේ ඉස්සර චූටි කාලේ මට මතකයි එක කටක් තියෙන්නේ මොකටද කියලා කියනවා. එතකොට අපි අහනවා ඉතින් ටීචර් එක නැහැයිනි තියෙන්නේ. එහෙමත් කියනවා. හරිද? හැබැයි ඒකේ පොඩි වෙන දෙයක් තියෙනවා නේද? තව කතාවක් තියෙනවා. කට නිසා තමයි මාළුව නැහින්නේ. අහලා තියෙනවා
2: නේද?
9: මොකද්ද ඒ කියන්නේ? අර දැන් බිලී කොක්කක අමුණලා තියෙනවනේ ඇම නේ ඇම ගිලින්න යනකොට මොකද වෙන්නේ? ඉතින් කට නිසා තමයි මාළුව නැහින්නේ. මොකද දැන් මාළුව කට අරිනවා. ටග්ගාලා ඒ බිලී කොක්ක තියෙන එක පාවිච්චි කරන්න. එතකොට ටග්ගාලා ඇමට අහු වෙනවා. හරි? ඉතින් ඒ නිසා අපි සමහර තැන්වල හරි පරිස්සමෙන් අපේ වචන පාවිච්චි කරන්න ඕනේ අපි කට පාවිච්චි කරන්න ඕනේ ඇත්තටම කියනවා නම් හිතන විදිහට හිතන වචන කියන්න ගියොත් එහෙම අපිට වැඩ වරදිනවා හැබැයි සමහර තැන්වල අපේ වචන නිසා එතන ඒ කියන්නේ අපේ මුළු ජීවිතේම ලස්සන කරගන්න පුළුවන් වෙනවා ගහන්සේ අදකීම ඔයාටත් ඇති
2: අනිවාර්යෙන්
9: ඉතින් අපිට කෙනෙක් ආකර්ෂණය කරගන්න අපිට මොනවා හරි වැඩක් ඉක්මනට කරගන්න සමහර කෙනා අනේ මට නම් මොකුත් ප්‍රශ්නයක් උන්නේ නැහැනේ ඔය ෂෝක් එකට කතා කළා මට වැඩේ කළා ඒකට එක හේතුවක් තමයි එයා කතා කරපු විදිය එයා පාවිච්චි කරපු වචන එයා කියපු එක වචනකින් මුළු එතන තිබ්බ ප්ලෑන් එකම වෙනස් වෙන්න පුළුවන් අර කියන්නේ බිස්නස් එකක් ගොඩදා ගන්න පුළුවන් වචන වලින්
2: කියලා
9: මාකටින් ට්‍රික් එකක් වචන කියලා කියන්නේ ඉතින් දැන් ඒක වාණිජමය පැත්ත විතරක් නෙමෙයි අපි ජීවත් වෙන එකත් වාණිජමය පැත්තක් තමයි ගහන්සා හරි ඒකත් මාකටින් එකක් තමයි හරි ඉතින් ඒ නිසා අපි පවුලේ අපි පාවිච්චි කරන වචනත් ගොඩාක් වැදගත් වෙනවා ඉතින් නිකන් කට නිසා මාළු නැහින්න ඕන නෑනේ නේද
2: ඔව්

0: අපි කියන ඒවට උදාහරණ එනවා අපිට හෝකාලනේද? මොකද්ද කියහන් සොයාට මේ පේන්නේ?
1: මේ තියන්නේ වචනයක් නිසා ගොඩක් දියුණු වෙච්ච කෙනෙක්ගේ කතාවක්.
0: මම බොහොම පොඩියට සේදුම්කාරක පිරිසිදුකාරක නිෂ්පාදන කරනවා. ඒව මම අරගෙන යන්නේ ගම්පහ කච්චේරියේ තියෙන පොලට. දවසක් මම හදන ශාකශාර ෂැම්පෝ එක ගැන විස්තර බඩු ගන්න කෙනෙකුට කියනකොට ඈතින් ඉඳන් තව කෙනෙක් අහගෙන ඉඳලා. එයා තෙල් එකක් හදන කෙනෙක්. එයා මම ළඟට ඇවිත් මගේ ෂැම්පෝ එක හදලා එයාට දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මේ දේ වෙලා දැන් අවුරුද්දක් වෙනවා. එයාගේ නිෂ්පාදන එක මගේ ෂැම්පෝ එකක මගේ ෂැම්පෝ දැන් රටවල් ගොඩකට යනවා. එයාගේ නිෂ්පාදනයක් විදිහට ගෙදර අපි එකතු වෙලා දැන් ඒක හදනවා. හැමෝටම මම වැටුපක් ගෙවනවා. මට හරිම සතුටුයි. මම කියන දේ අහගෙන ඉඳලයි මට මේ දේ ලැබුණේ.
1: මටත් සතුටුයි ඒක අහලා.
0: බලන්න අන්න එහෙමයි අපිට ඒ වගේ අත්දැකීම් ඕන තරම් තියෙනවා. වචන හින්දා අපිට සමහර තැන්වල කොච්චර නම් පාඩු සිද්ධ වෙලා ඇතිද, වචන හින්දා අපේ යාළුකම් නැති වෙලා ඇතිද, හිත්‍රිද වීම වෙලා ඇතිද, වචන හින්දා නෑකම් නැති වෙලා ඇතිද නේද? ඉතින් එහෙම කරගන්න ඕන නෑ. අද ඔයා පුංචි වචනයක් පාවිච්චි කරලා ඒ නෑකම් අලුත් කරගන්නකෝ. අද ඔයා පුංචි එක වචනයක් පාවිච්චි කරලා ඔයා කියාලුකම් අරුත් කරගන්නකෝ. ඒක හිතන්න එපා ආනේ මම සකන්ඩ් වුණාම මොකටද කතා කරන්න යන්නේ එහෙමත් හිතනවනේ අපි. එහෙම නෑ, එහෙම නෑ. ඔයා හිතන්න ගෙහන්සා අර නේපාලෙ වෙච්ච සිදුවීම.
1: ඕ
0: හිතුවද එහෙම දෙයක්? ඒ කියන්නේ තුන් හිතකවත් තිබ්බේ නෑනේ
1: ඇත්තටම.
0: අපි එහෙම කියන්නේ අපේ හිතේවත් මේක තිබුණ නෑ කියලා. හැබැයි පුංචි වෙලාවක් නේද කියේ වෙනස් වෙන්න හැමදේම.
1: ඔව්,
0: අපි දෙන්න මේ කතා කරන මොහොත අපි දන්නේ මොකක් වෙයිද කියලා. කතා කරලා අපි මැදිරියෙන් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් එළියට යනකොට ආයි හෙට උදේ අපි දෙන්නට එන්න වේද දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව නේද? ඉතින් ඒක අඳුරගෙන අපි වැඩ කරගෙන යන්න ඕන. ඒ නිසා අපේ වචන වලින් ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. අද ඔයාට කාලයක නැති වෙච්ච යාළුකම ඔයා අදාලුත් කරගන්න. කාලයක් තිස්සේ ඉඳලා වාගේ නෑකම් මොකක් හරි පළතු වෙලා තිබ්බනම් අදේ කලුත් කරගන්න වචනයක් පාවිච්චි කරලා. ඔයා ආයතනයේ ළඟ ඉන්න මිනිස්සුත් එක්ක කතා කරේ නැත්තම් අද වචනයක් පාවිච්චි කරලා ඒ දේ කරලා බලන්න.
1: එහෙම බලද්දී වචන කියන්නේ අපි හැමෝම වෙනස් කරන්න පුළුවන් දෙයක්.
0: හරියටම හරි. එහෙනම් වචන වලට පණ තියනවා. වචන වලට පණ තියෙන හින්දනේ අපි මෙච්චර හැපි බර්ත්ඩේ කියලා බර්ත්ඩේ සමරන්නේ. අද අපි ඩීජේ වයිබ් එකක් තියෙන මරුම මරු කේක් එකක් කපන්නයි හදන්නේ. එහෙනම් අපි කියමුකෝ බලන්න.
1: හරි, ඔන්න අද හතරවෙනි උපන්දිනය සමරනවා කියලා එවලා තියෙනවා සෙනිත් යෙන්දීප්. එයා ඉගෙන ගන්නේ ගිගල්ස් ඉන්ටර්නැෂනල් මොන්ටිසෝරි එකේ. ඒ වගේම අද කැලණි මුල්ලේ ඉන්න මගේ හොඳම යාළුවාගේ බර්ත්ඩේ එක කියලා අපිට එවලා තියෙනවා එයාගේ හොඳම යාළුවා. තව අද රමණි සුමේදාගේ උපන්දිනය කියලා යාට සුබ පැතුම් එක් කරනවා ශෂි දෙබ්ලි බාති. ඒ වගේම හෙට මගේ චූටි දුවගේ උපන්දිනේ එයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ එයාගේ අම්මා අක්කා ආච්චි. ඉතින් තව එයාගේ තාත්තගේ උපන්දිනය කියලා එවලා තියෙනවා හලාවතින් තාත්තගේ නම උපාලි විජේසිංහ. ඒ වගේම ඊයේ 40 වෙනි උපන්දිනය සැමරුවා කියලා දාලා තියෙනවා HGRT ලක්මාලි කියන එයාගේ අම්මට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවලු.
0: තව උඩටම යන්න උඩටම යන්න. තව බර්ත්ඩේ එකක් තියෙනවා අම්මගේ. ඉතින් මේ අම්මල තාත්තල බබාල ඔක්කොටම ඒ කියන්නේ අද අගෝස්තු 28 වෙනිදා උපන්දිනේ සමරන හැමෝටම අපි ප්‍රාර්ථනා කරමු සුබ උපන්දිනයක් වේවා කියලා. ජය වේවා. හැම කටයුත්තක්ම සාර්ථකම වේවා.
1: ඒ වගේම තව එකක් ඇවිල්ලා තියෙනවා අද අපේ අම්මගේ 41 වෙනි උපන්දිනේ කියලා ඇහැලියගොඩ සුජීවා නිල්මිනි.
0: සුබ වෙන්න ඕන, ජය වෙන්න ඕන.

මේ සිංදු හොඳට අහන්න ගියන්සා. විශේෂයෙන්ම මේ වචනයි මේ මියුසික් මාරු විදිහට ගැලපෙන ඔය කර සැක්සෆෝන් එක ටටටක් ටටටක් කියලා. සරත් දස්සනායකයන් ඒ වගේම KDK ධර්මවර්ධනයන් තමයි මේ වචනේ ඉල තියෙන්නේ. මියුසික් සරත් දස්සනායකයන්. හරිම ෂෝ කහල බලන්නකෝ.

0: ඕ සිින්දුව වැඩි අල්ලගත්තද
1: ඕ
0: තම උපන්දින තියෙනවා රිසිනේ නිවේද්‍යා සුද දෝනිකේ. අද උපන්දිනේ අම්ම තාත්තාච්චි හැමෝම වාද්දුවෙන් සුබ පැතුම් එකතු කරනවා. අමෝත්‍යා චූටි දුවගේ උපන්දිනේ නේද? අමෝත්‍යා චූටි දුවට හැමෝම සුබ පැතුම් එකතු කරනවා. අපි හැමෝමත් ඔන්න සුබ පතනවා චූටි දුව ඔයාට.
2: NetFM Alpha Studio. Alpha Studio. NetFM Alpha Studio.
3: Brought to you by.
4: Hari de hari tani naraganna. Vision Care. Supahadili dasunak paripurna jeevitayak.
5: Sri Lankave prathama vadavata Rhino Roofing within handunwa dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Rhino Roofing within handunwa dena. Rhino Premier Roofing Sheet. Vetistra sandaha 1396 amatanna.
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.

0: වැඩි විස්තර 0111352502 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අධාලවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
1: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: මම සමරවික්‍රමම අරගෙන ඉන්නේ. මගේ මේ කකුලේ අමාරු අවුරුදු 30ක් විතර වයි කාලයක් තිබුණා. බෙහෙත් කරා හැම තැනකින්ම මම මේක අතෑරලා මගේ වේදනාව උගලගෙන ඉන්නේ මේ නෙට් එකේ මේක නම් බෙදම හත්යේ විස්තරේ කියනවා. ඊට පස්සේ මම ටග් ගාලා නම්බරේ අරගෙන ඒකට කතා කරලා ගේම් බෙහෙත් කරලා කරනකොට මම වාර දෙකක් වගේ ගියා. ඇත්තටම හොඳටම හොඳයි දැන්. මේ විද්‍යාත්මකව ගොඩාක් ප්‍රසිද්ධ වෙනවා.
3: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
5: FM 95, FM 94.8, NET FM. NET FM Alpha Studio.
6: ඔන්න ඉතින් කසුනි අක්කි, අපි යන්න කලින් වචන ගැන කියන්න තියෙන අන්තිම පණිවිඩය කියන්න තමයි යන්නේ.
7: හරි.
6: ඔන්න අපි හැමෝටම එක වචනයක් ගත්තොත් එකම විදිහට දැනෙන්නේ නෑනේ. දැන් ගෙතර ගත්තොත් එහෙම හොඳ ලැකින හොඳ ස්ට්‍රෝංග් බොන්ඩ් එකක් තියෙන පවුලක් නම් එයාට ගෙදර කියන වචන නිර්වචනය කරන්න පුළුවන්. ආදරේ පිරිච්ච, කරුණාව පිරිච්ච, එයාට ඒක හරිම සුන්දර දෙයක්. හැබැයි අපි හිතමු සමහර ළමයි ඉන්නව අම්මා තාත්තා නැති, ගෙදරක් නැති. එතකොට එයාට ගෙදර කියන වචනේ එච්චර ලස්සන නිර්වචනයක් දෙන්න හරිම අමාරුයි. ඉතින් අන්න ඒ වගේ වචනයක් අපි හැමෝටම දැනෙන විදිහ එකම නොවෙන්න පුළුවන්.
7: ඒ වගේම වචනයක් කියන විදිහත් ගොඩාක් තියෙනවනේ. අපිට එකම වචනේ විදි කීපයකින් කියන්නත් පුළුවන්. ඔය හරියට කිව්ව දේ වගේම එකම දේ එකම තැන එකම වචනේ එක එක අයට එක එක විදිහට දැනෙනවා වගේම වචනේ අපිට එක එක විදිහට කියන්නත් පුළුවන්.
6: අනිවාර්යයෙන්ම.
7: ගෙදර මොන වගේ තැනක් වුණත් අපිට අපි ඉන්න තැන මාර තැනක් කරගන්න පුළුවන්. ගහස දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන්. ඒකට වචන බලපානවා. දැන් අපි ඉන්න තැන මොන විදිය තැනක් වුණත් මගේ ජීවිතය ලස්සන කරගන්න, මගේ ජීවිතය දිව්‍ය ලෝකයක් වගේ නැවුම් කරගන්න, සුන්දර කරගන්න මට පුළුවන්. ඒකට මගේ වචන, මම හැසිරෙන විදිය, මගේ ශක්තිය, මගේ කැපවීම, මගේ උනන්දුව, මේ දේවල් ටික තමයි බලපාන්නේ. ඉතින් ඒ නිසා අනෙහම වයිබ් එකක් අද මේ සිකුරාදාවේ ඔයා තියාගෙන යන්න, සෙනසුරාදා ලස්සන කරගන්න. ගමන් වල තමයි ඉන්නේ, විනෝද ගමන් වල වෙන්න පුළුවන්. එහෙම නැති වුණත් ඉන්න තැන පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. මම කස්සනේ.
6: මම ගිහන්සා.

0: මහාදා තාත්තා ඔච්චර කල්පනා කරන්නේ. දැන් විශ්‍රාමගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
1: මම විශ්‍රාමගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතයේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: FM 95 FM 94.8 Net FM Divine Pura
4: උදැසන 6 විනාඩි 45යි.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0112-863-363 0776-716-3672.
2: යුත් එකවට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් සිදුරුම් ගිනුම.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 28 වනදා සිකුරාදා. අවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙත් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. නෙත් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
3: නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ ලක්ෂයක තොගයක් ගබඩාවල හිරවෙයි. ඉදිරි මාස 3 පිළිකා රෝගීන් 75,000 ජීවිත අනතුරේ. නේපාලයේදී මියගිය පිරිස 392 දක්වා ඉහළ යද්දී තවමත් 1,400 වැඩි පිරිසක් අතුරුදන්. ශ්‍රී ලංකාවෙන් නේපාලයට අමරිකානු ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක්. මතභේද අවසන්. ලබන අවුරුද්දේ සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව ආණ්ඩුව කලින්ම හදයි. මහනුවර අවසන් රන්දෝලි මහා පෙරහැර සාර්ථකව අවසන්. ඊය කැපීමත් සිදු කෙරේ. දෙවන පෙළ නායකයෙකු ගැන සජබහා එජාප පසුපෙළේ අවධානය. ශ්‍රී ලාංකිකයින්ගේ හොඳ හිත, ශ්‍රී ලංකාවේ හොඳ හිත ලෝකය ඉස්සරහා ඔප්පු කරන අවස්ථා ඕනෑ තරම්. කාගෙහරි මොකක් හරි කරදරයකදී ශ්‍රී ලාංකික හදවත් ඉක්මනින් වෙනවා. අවශ්‍ය තැන අවශ්‍යයට උදව් කරන්න ශ්‍රී ලංකාව කිසි විටකත් පසුබට වුණේ නැහැ. දැන් නේපාලය මහා විපතක. හදිසි ගංවතුර නිසා එලෙස විපතට පත්වුණු නේපාලයට උදව් කරන්න ශ්‍රී ලංකාව ඉතා ඕනෑකමින් ඉදිරිපත් වී සිටිනවා. ඒ තමයි ශ්‍රී ලාංකිකත්වය. ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. නියමිත ලේබල් නොමැතිවීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකයේ විසින් බහරගැනීම ප්‍රතික්ෂේප කර ඇති පිළිකා ඖෂධ තොගය සම්බන්ධයෙන් කඩිනම් පියවරගෙන රෝගීන් 75,000 ජීවිතාරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ මසකට මෙමෙන්නත් කුප්පේ 25,000 පමණ අවශ්‍ය වන නමුත් මේ වන විට රෝහල් පද්ධතිය තුළ මෙහි දැඩි හිඟයක් පවතින බවයි.
5: හැම පිළිකා රෝගියෙකුටම අවශ්‍ය කරන ප්‍රධාන පිළිකා වෛද්‍ය ප්‍රතිකර්මණ අනුතුරුව රුධිරගත සුදුරුදුරාණු මට්ටම වැඩි කරන්න, එම රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම සඳහා ලබා දෙන GCSF කියලා වෛද්‍ය විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන, නැත්නම් ලංකාව ඇතුලේ විවිධ වෙළඳ නාමයන්ගෙන් හඳුන්වන විශේෂ එන්නත අද අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ ශූන්‍ය තත්ත්වයට පත්වීම. අද මේ එන්නත නොමැති නිසා මාසයකට මේ එන්නත සාමාන්‍යයෙන් එන්නත් කුප්පි 25,000 වගේ ප්‍රමාණයක් ලංකාව තුළ භාවිතා වෙනවා. ඒ කියන්නේ රෝගීන් 25,000 ආසන්න ප්‍රමාණයකට මේ එන්නත නොමැති වීම නිසා තමන්ගේ පිළිකා රෝගී තත්ත්වයට ලබා ගන්නා වෛද්‍ය ප්‍රතිකර්මවල සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරුව ඔවුන් ජීවිතයත් මරණයත් අතර සටනකට ගමන් කරන තත්ත්වයක් තමයි පේන්න තිබෙන්නේ.
4: ලක්ෂයකට අධික එන්නත් කුප්පි තොගයක් ආනයනය කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
5: ඖෂධය ලංකාවට ආවට පස්සේ වෛද්‍ය සැපියුම් ඒකකය මෙම ඖෂධය බාර ගන්නා විට එම ඖෂධයේ එන්නත් කුප්පියේ පිටුපස අදාළ ඖෂධයේ සම්බන්ධ වන වෙළඳ නාමයන් හෝ ඖෂධීය නාමයන් හෝ සැපයුම්කරුවන්ගේ නම් හෝ අදාළ ලේඛනගත තොරතුරු ඉෂ්ටකරයක් විදියට නැත්නම් ලේබලයක් විදියට නොමැති බව සඳහන් කරමින් වෛද්‍ය සැපයුම් ඒකකයේ දැන් මෙම ඖෂධ තුග බාර ගැනීම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මේ වනිට එම ඖෂධය අදාළ සැපයුම්කරුවන් මගින් එන්නත් කොපි 160,000කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කළ බව තමයි සෞඛ්‍ය අමාත්‍යවරය ස්වකීය මාධ්‍ය සාකච්ඡාවේදී තහවුරු කළේ.
4: මෙම එන්නත්තොගය යළි චීනයට යවා නිසි පරිදි ඒවා ලබා ගැනීමට මාස 3ක පමණ කාලයක් ගතවනු ඇති බවද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසුවා.
5: මේ එන්නත ලංකාවේ ඇතුලේ ඖෂධ නියාමන අධිකාරිය ආම්බු සාම්පල පරීක්ෂා කරලා බලලා ඒ සියලු ගුණාත්මක පරීක්ෂණ වලින් සමත් වෙච්ච බව තමයි වාර්තා වෙන්නේ. දැන් මේ එන්නත් කුප්පි ටික නැවත චීනයට යවලා මේ එන්නත් කුප්පියේ පිටුපස අදාළ කරන ලේබල් හෝ ස්ටිකර් ගහලා එවන්න අඩුම ගානේ මාස 3කට ආසන්න කාලයක් ගත වෙන්න පුළුවන් බව වාර්තා වෙනවා. ඒතර දවස් 90ක් කියන්නේ එක එන්නත් කුප්පියක් භාවිතා කරමින් අපි දන්නවා එක රෝගියෙකුට ලබා දෙනවා. ඒතර මාසෙකට එන්නත් කුප්පි 25,000ක් අවශ්‍ය වෙනවා. නැවත මේ ටෙන්ඩරය කැඳවලා මේ ඉෂ්ටිකරය ගහලා ලංකාවට එන්න තවත් අඩුම ගානේ මාස 3ක් ගත වුණොත් ඒ කියන්නේ රෝගීන් 75,000කට ගේ ජීවිත අනතුරට පත් වෙනවා.
4: නේපාලයේ සිදු වූ ආපදාවලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 392ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 1458 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි නවතම විදෙස් වාර්තාවල දැක්වුණේ. මේ අතර පීඩාවට පත්ව සිටින නේපාල ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය අමරිකානු ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්‍යදායකත්වය ලබා දීමට තීරණය කර ඇති අතර එමගින් විපතරපත් ජනතාව සඳහා හදිසි සහන හා මානුෂීය ආධාර සැපයීමට අපේක්ෂා කරනවා. ජලගැලීම හේතුවෙන් සිදුව ඇති ජීවිතහානි සහ ජනතාව මුහුණ දී ඇති පීඩාව පිළිබඳව ජනාධිපතිවරයා සිය බලවත් කණගාටුව පළ කර ඇති අතර විපතටපත් පවුල් වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාවගේ සාතිශ්‍ය සංවේගයද පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය සිහිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමග දැඩිව සිටින බවයි. මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විචිත හේරත් මහතා නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් කනල් මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ ශෝකය සහයෝගීතාවේ සහ සහෝදරත්වය පළ කර තිබෙනවා. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ මෙවර අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. එය නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව විශාල පිරිසක් මහනුවරට පැමිණ සිටි බවයි නෙත්‍යුස් නියෝජිතයින් පැවසුවේ. මේ අතර මහනුවල ඇසර පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද උදෑසන සිදු කෙරුණා. ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා මේ වන විට මහනුවර රැඳී සිටින නෙත්‍යුස් නියෝජිත කමල් සුරවීර සමගින්. අයිබුවන් කමල්.
0: අයිබුවන්, මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඊයේ රාත්‍රී පැවති අවසන් මහා රන්දෝලි පෙරහැරෙන් අනතුරුව අද අලියම් කාලයේ ගැටඹේ මහවැලි ගම්තුර ගොස් දිය කැපීමේ චාරිත්‍රය මීට ස්වල්ප වේලාවකට පෙර චාරිත්‍රානුකූලව ආධුනික කටයුතු අනුව ගැටඹේ තොටේදී සිදු වුණා. ඉන් අනතුරුව දැන් නැවත වරක් මෙම දිය කැපීමේ පෙරහැර නැවත මහනුවර ගණදෙවි කෝවිල කරා පැමිණෙන අවස්ථාව තමයි දැන් සිදු වෙමින් පවතින්නේ. ඉන් අනතුරුව තමයි ගණදෙවි කෝවිලට පැමිණෙන අනතුරුව අද දහවල් එකපසු විනාඩි 18ට තමයි උතුරු දිශාමුඛව ගෙඩිගේ රජමහා විහාරයෙන් දහවල් පෙරහැර පිටත් වීමට නියමිතව තිබෙන්නේ. මෙම පෙරහැර ගෙඩිගේ රජමහා විහාරයේ සිට දළදා මාලිගාවට පැමිණෙනවා. DS සේනායක වීඩියෝස් එක තමයි මෙම පැමිණීම සිද්ධ වෙන්නේ. DS සේනායක වීඩියෝස් එක පැමිණ අන්සල පාරේ දළදා මාලිගාව සල් පැමිණ තෙවරක් ප්‍රදක්ෂනා කොට ගෙවදීම සිදුවෙනවා. සවස 4 පසුවයි විනාඩි 1ට උතුරු දිශාමුඛව තමයි පෙරහැර ගෙවදීම සිදුවීමටත් නැකත යොදලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉන් අනතුරුව දියවඩන නිලමේවර ඇතුළු තිසු සෙව්මහා දේවාල පිටිසර දේවාල නිලමේවරු නැවත පෙරහැරකින් මහනුවර ජනාධිපති මන්දිරයේ වෙත පැමිණලා පෙරහැර ඉතාමත් සාර්ථකව සිදු කළ බවට ජනාධිපතිතුමන් වෙත පෙරහැර සංදේශය බාර දීමෙන් අනතුරුව තමයි මේ පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතව තිබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කොට තිබෙනවා. මේ වන විටත් දහවල් පෙරහැර බැලීම සඳහා තම දිශා ආකාරයෙන් ජනතාව ඒ මහනුවර නගරයේ පෙරහැර ගමන් කර වීදි වලට පැමිණ ආකාරයකට දක්නට ලැබෙනවා. මම කමල් සුරවීර මහනුවර සිට නිට් නිවුස් වෙනුවෙන්.
6: ස්තුතියි කමල්. දැන් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය.
7: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
8: දේශපාල වේදිකාවේ තිරේ පිටුපස කතා කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. අපි පහුගිය බදාදා කණින් කොණින් ඇසුණු කතා වැඩසටහන කිව්වා සමගි ජනබලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ තුන්වන පෙළ කට්ටිය එකතු වෙලා අලුතින් ගමනක් යන්න ලෑස්ති වෙනවා අලුත් නායකයෙක් හොයනවා කියලා. ගොඩක් දෙනෙක් කියනවා හර්ෂත් සිල්ලා තමයි ගේන්න ප්ලෑන් කරලා තියෙන්නේ කියලා. මොකද සජින්ගේ පස්සේ හර්ෂ තමයි ජනප්‍රිය කියලායි කට්ටිය කතා වෙනවා කියලා වාර්තා වෙන්නේ. හැබැයි තවත් කට්ටියක් කියනවා හර්ෂට ඔය කොළඹ කට්ටිය කැමති වුණත් ගමේ කට්ටිය නම් හර්ෂෝ දන්නවද කියලා පොඩි සැකයක් තියෙනවා කියලා තව කට්ටියක් කතා වෙලා තියෙනවා. කොහමද තවත් කට්ටියක් කියනවා ප්ලෑන් එකක් තියෙනවා කියලා ජනප්‍රිය මාධ්‍ය නාලිකාවක ප්‍රධානියෙකුත් ගේන්ඩ. ඒ කොහොම වෙතත් මේක කොහොම හරි මේ අලුත් නායකයෙක් එන්නේ සජිත් රනිල් එකතුනේ නැත්තම් ඒ දෙන්න එකතු වෙලා ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සමගි ජනබලයේ එකතුනොත් එහෙම සජිත් තමයි නායකයා වෙන්නේ කියලා ගොඩක් අය කියනවා. මොකද රනිලුත් දන්නවා සජිත් තමයි මේ වෙලකට ජනප්‍රිය කියලා කියන එක. රනිලුත් දන්නවා කියලා පක්ෂ දෙකේම සමහර අය මේ වෙලාවේ කතා වෙමින් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම හරි අපි අර කලින් කියපාර මාධ්‍ය ආයතන ප්‍රධානියා තමන්ගේ ඉලෙක්ෂන් කැම්පේන් එක නම් මේ වෙද්දිත් පටන් අරන් ඒකට දාලා වැඩ කටයුතු කරගෙන යනවා කියලා තමයි කියන්නේ. අපි ඔහු මේකට සම්බන්ධ වෙනවා කියලා ගොඩාක් කලින් තමයි කිව්වේ. පළවෙනි පාරටත් අපි තමයි කිව්වේ කියන එකත් අමතක කරන්න එපා. ඒකත් මතක තියාගෙන ඉන්න බැරි වෙලා හරි ඔහු ඡන්දෙට ආවා. අලුත් අවුරුදු නැකත් සීට්ටුව මතක ඇති පහුගිය අවුරුද්ද කියන්නේ මේ ගත වෙච්ච මේ අවුරුද්ද තිබිච්ච අලුත් අවුරුද්ද අප්‍රේල් මාසේට කලින් කොච්චරනම් ලොකු ප්‍රශ්නයක් සද්දයක් මතුවුණාද මේ අලුත් අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් නැකත් වැරදි කියලා. ඉතින් කොයි නැකතරද කලේ කියන එක සමහර වෙලාවට දැන් ඔබටත් මතක නැතුව ඇතිනේ. හැබැයි මේ නැකත් අවුල ලබන අවුරුදු 2027 සිද්ධ නොවෙන්න අලුත් වැඩක් ආණ්ඩුව කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය නැකත් කමිටුව අවුරුදු දෙකක් විතර යනකම් පත් කරලා තිබුණ නැහැ. ඉතින් මේ පත් කරලා නොතිබිච්චින්ද සහ මේ අවුරුද්ද ඇති වෙච්ච අරමුදේ නිසා 64 දෙනෙකුගෙන් යුත් ජ්‍යොතිෂ කණ්ඩායමක් සංචිතයක් කැඳවලා පත් කරගෙන තිබෙනවා. අමාත්‍යවරයා කියලා දෙනවා 64ක් වැඩි. මේක අපි 20කට අඩු කරමු කියලා. ඊට පස්සේ 20කට අඩු කළා. පස්සේ ඒක 19ක් බවට පත් කරලා තිනවා. ඒ අනුව 19 දෙනෙක් මේ අලුත් නැකත් කමිටුව විදිහට පත් කරලා තිනවා. ඉතින් ලබන අවුරුද්ද වෙනුවෙන් දැම්මම මේ කට්ටිය එකතු වෙලා يعني ආණ්ඩුව නැකත් හදලා ඉවර කරලා තිනවා. ඒ කියන්නේ 2027 කිරිබත් කරන නැකත්. මේ නැකත් එක මේ 19 වෙනිදාගේ කමිටුවට දාලා තිනවා. ඒකට 14 දෙනෙක් කැමති වෙලා තිනවා. 3 දෙනෙක් අකමැති වෙලා තිනවා. ඉතිරි අය මේකට ඡන්දය දීමින් කැමැත් අකමැත් ප්‍රකාශ කිරීමෙන් වැළකීලා තිනවා. මේ පාර ආණ්ඩුව හොඳ වැඩක් කරලා තිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මොකක්ද දන්නවද? ඔය මීඩියා වලට ඇවිල්ලා කෑ ගහන, වොයිස් කට් දෙන, කතා කරන, බක පඬිතු ටෝක් දෙන ඔක්කොම ජ්‍යොතිෂ වේදීනුත් එකතු කරගෙන තමයි මේ 19 දෙනාගේ සංචිතය කමිටුව හදලා තියෙන්නේ. දැන් ඉතින් කිසිම කංකේන්ද්‍රයක් නැතුව ලබන අවුරුද්ද නම් කිසිම ප්‍රශ්නයක් නැතුව හැමෝටම එක නැකතකට කිරිබත් ගන්න පුළුවන් වෙයි කියලා මේක අහපු ගොඩක් කට්ටිය කියලා තිනවා. ඉතින් ඇමති සුනිල් සෙනවි මේ කට්ටියව හම්බෙලා තිනවා. මේ කට්ටියට කියලා තිනවා ඔයාලට මේ තනතුරු තානා අන්තර දීලා තියෙනවා ආභරණ කරගන්න නෙමෙයි ජනතාවට වැඩක් කරන්න. එහිඳ එළිය ගිහිල්ලා බොරුවට කෑ ගහන්න සද්ද දාන්න එපා. මේකෙන් වැඩක් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. යෝෂිත රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ආයෙත් පාරක් කතාවක් ඇවිල්ලා. මේකට හේතුව තමයි අර ඔහු නේවියකට සම්බන්ධ වුණා බැඳුනේ කොහොමද කියන කාරණේ, අධිකරණයේ නඩුවකුත් යන කාරණේ. ඉතින් මේ සම්බන්ධයෙන් මේ රාජපක්ෂ පවුලේ කට්ටියත් පහුගිය දවසේ කතා කරලා තිනවා. ඒකට සමීපගතම කට්ටියත් කතා කරලා තිනවා. යෝෂිතයි නේවියකට බැඳුනේ කියලා දන්නවද කියලා තමයි මේ කට්ටිය කතා වෙලා තියෙන්නේ. දවසක් ඔය මහින්ද රාජපක්ෂ එතකොට ජනාධිපතිවරයා. ජනාධිපති වෙලා ඉන්න කාලේ gedara ඉන්නේ නැද්දි, කැමකකා ඉන්නේ නැද්දි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියලා තිනවා මේ බලනවා දැන් හමුදාවට කොල්ලෝ ඕනේ. වැඩිපුර කොල්ල බැඳෙන්නෙත් නැහැ. ජනාධිපතිගේ පුතාලා හැටියට තමුන්ල තුන් දෙනාගෙන් කෙනෙක් හරි හමුදාවට බැඳෙන්නකෝ. එහෙම ජනාධිපතිවරයා කිව්වා කියලා තමයි මේ සාකච්ඡාවේදී මතුවලා තිබෙන්නේ. කොහොම හරි ඕකෙන් පස්සේ යෝෂිත තීරණය කරලා තියනවලු හමුදාවට බැඳෙන්න. යෝෂිතගේ O level ගත්තොත් එහෙම එයාට A1යි B1යි C6ක් තියෙනවා කියලා තමයි උතරදී කතා වෙලා තියෙන්නේ. A level ඔහු art වලින් කරලා තියෙන්නේ, C3ක් තියෙනවා කියලා තමයි කියන්නේ. උතරනේ ඔය ප්‍රශ්නේ මතුවලා තියෙන ඔය art වලින් කිරීම සම්බන්ධයෙන් ඔය සිංහල දෙපාරක් කරලා තියෙනවා කියලා කියනවා. මුලින්ම තිබිලා තියෙන S1ක් පස්සේ C1ක් බවට පත් වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඔය නේවියකට බැඳිලා UK යන්න කලිනුත් යෝෂිතයි හිරුනිකයි දෙන්නම UK යන්න ප්ලෑන් කරලා තිබිලා තිනවා. ක්වීන්ස් විශ්වවිද්‍යාලයට දෙන්නම එකට තමයි ඇප්ලිකේෂන් පුරවලා තියෙන්නේ මේ විශ්වවිද්‍යාලට සම්බන්ධ වෙන්න. හැබැයි නේවියකට යෝෂිතට බැඳෙන්න සිද්ධ වෙච්ච නිසා යෝෂිත ගිහිල්ලා නැහැ UK. හැබැයි යෝෂිත UK යනවා පස්සේ නේවියකට බැඳලා ඒ කැඩට් ඔෆිසර් කෙනෙක් විදිහට. කොහොම හරි මේ සිද්ධිය මේ දවස්වලදී පරීක්ෂණය කරන නිසා අපි මේ ගැන වැඩිපුර කතා වෙන්නේ නැහැ. මේ පහුගිය දවස්වක මේ පිළිබඳව කතා බහට ලක් වෙච්ච නිසා අපිට කණින් කොණින් ඇසුණු කතා විදිහට වාරංචුනා. ඒ නිසායි අපි ඔබට ඒ ගැන කිව්වේ. එහෙනම් කණින් කොණින් ඇසුණු කතා සමග අපි යලිත් මොන ගැසෙමු.
7: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.

0: විශ්වාස කරන සත්‍ය.
1: net news නිමාව. net news ශ්‍රී ලංකා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: FM 95 FM 94.8 Net FM Divine Pura Divine
5: Pura මම කැප්ටන් රත්නායක. කුරිය ත්‍රස්තවාදීන්ගෙන් මෙරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා. එමක රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
6: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ₹120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට.
7: Good morning. උදේ 7:02 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Melwa Box Bar වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: Melwa එක ලංකාවේ එක. හෝමාගම බිරුකැටි තවත් prime location එකක්. purchase එක රුපියල් 685000 සිට අමතන prime lands 13.22.
5: Rhino roofing within හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: Damro වසර මැද sale. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
7: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
9: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
10: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
11: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල් ම තමයි.
12: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
13: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
14: හොට්ස්පොට්? අයියේ
13: ඩේටා නෑ අනේ.
14: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
15: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් වෙන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
16: Neither ready for this war.
17: Squash the battle of Hitler's Nazi Congress comes to an end.
18: Gather on a day of profound joy, a soaring hope.
19: The day a planet stops for a game.
1: Net FM Algo Town.

0: good morning velavu de hatai vinadi namayai ada
1: kavad
0: friday
1: sikurada good morning noata
0: oyada good morning kiyala kiyanne ne
1: ada api denna vitarai ne
0: inna oh api denna vitarai
1: ave inda api dennata good morning kiya ganna siddha wenawa
0: kiya ganna siddha wenawa
1: oh ape nuwa අපේ සහායක නුවා නෑ අද දවසේ. නුවා නැතුවට අපේ ටවුම තියෙනවා. ටවුමේ වැඩ ටික බලා ගන්න කියලා නුවා කොහෙට හරි ෂේප් වෙලා තියෙනවා. අපිට පරිපාලන කටයුතු බාර දීලා නුවා ගිහිල්ලා කොහෙට හරි.
0: මේ අචි දැන් අද මේ හොරලෙඩ දාපු කට්ටිය
1: ඉන්නවා ගොඩක්.
0: උදේ නැගිටිද්දි උණ උදේ නැගිටිද්දි ඔළුව කැක්කුම් මෙහෙම හැදිච්ච කට්ටිය අත උස්සන්න බලන්න.
1: සෑහෙන්න නැතිනේ එහෙම කට්ටිය.
0: සෑහෙන්න නැති ඔව්.
1: ඒගොල්ලෝ දැන් long weekend එකට අපි දැක්කා ලොකු traffic එකක් තියෙනවා පහුගිය ටිකේ මේ ගාල්ල පැත්තට
0: එහෙම.
1: නේ දක්ෂිණ අධිවේගී මාර්ගය එහෙම. ඉතින් ඒ ගිය කට්ටිය තාම නිවාඩු.
0: ඒගොල්ලෝ
1: ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ අද HR එකට එහෙම දැනුම් දෙන්නේ නැති අපිට පොඩි ඔළුව කැක්කුමක් තියෙනවා වැඩ අමාරුවක් තියෙනවා. එහෙම එක එක තත්ත්වයන් තියෙනවානේ. හරි. දැන් ওই විදිහට මේ කොහොම හරි කමන්නේ නැහැ. ඉතින් නිවාඩු පාඩුවේ කට්ටිය සතුටින් ඉන්නවා ඇති කියලා අපි හිතනවා. මෙහෙමයි මේ වැඩ කරන්න ඕනේ. ඉතින් මහන්සිලා ඉදලා හිටලා ඉතින් පොඩි වෙට්ටුවක් දැම්මට අවුලක්
0: නැහැ.
1: දාන්නත් එපානේ. හරි. දැන් මේ මුළු ලෝකෙම සාර මේ වෙලාවේ බලන් ඉන්නේ නේපාලයේ දිහා. හරිද? අපි දැන් මේ විදිහට බොහොම සතුටෙන් උදේ පාන්දර ගුඩ් මෝර්නින් කියලා වැඩේ පටන් ගත්තට නේපාලයට එහෙම නැහැ. නේපාලය කියන්නේ මේ අපි දන්නවා පහුගිය ඉතිහාසයේ පුරාවට ගත්තට පස්සේ අපිට මොන කරදරේ වුණත් අපිත් එක්ක හිටපු රටක්. නේපාලෙටත් සෑහෙන්න ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි දැක්කනේ ජෙන්සි අරගල එහෙම තිබ්බා. පාර්ලිමේන්තු ගිනි තිබ්බා. ඔය වගේ ලොකු දේවල් සිද්ධ වුණා. ඉතින් ඒ ඔක්කොම තත්ත්වයන්ට මුහුණ දීලා හෙමින් සැරේ ඔළුව උස්සගෙන එද්දි තමයි නේපාලයට මේ වගේ ස්වාභාවික විවසනයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඉතින් ඒ ගැන ඔයා දැන් දැනුවත්. මේක සිද්ධ වුණේ බදාදා දවසේ. මොකද්ද මේකට හේතුව? ඔය ඔක්කොම කොච්චර ජීවිත හානි ප්‍රමාණයක් සිද්ධ වුණාද? ඔය කතා ඔක්කොම දන්නවා. ඔය ඔක්කොම කතා ඇතුලේ සාරා පොඩි හැංගිච්ච කතාවක් තියෙනවා.
0: රයිට්.
1: ඒ ගැන මේ වෙනකොට විද්‍යාඥයින් ලෝකයට අනතුරු වගවලා තියෙන්නේ. හරිද? ඔය දැන් මානව ඉතිහාසයේ පුරාවටම අපි දන්නවා මේ අපි යුද්ධ කරේ මොනාටද?
0: මොනාටද?
1: ගොඩක් කලාවට භූමිය අල්ලගන්නනේ. නේ? අපි කියන්නේ අර ටෙරිටෝරිය එක කියලා. ඒක ආගම නාමයෙන් වෙන්න පුළුවන්, ජාතියක් නාමයෙන් වෙන්න පුළුවන්. අපි යුද්ධ කරේ ඒ කොටස අපේ කරගන්න. ඒ භූමියේ ඒ ටික අපේ. එහෙම තමයි ලෝකේ පුරාවටම මහා අධිරාජ්‍යයන් පවා යුද්ධ කරේ. එහෙම යුද්ධ කරලා අපි දැන් කියනවනේ අපි හරි සිවිලයිස් මේ සොසයිටි එකක් කියලා. ඒ කියන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක් දැන් තියෙන්නේ කියලා. හැබැයි අපි තාමත් යුද්ධ කරනවනේ. තාමත් අපි භූමිය වෙනුවෙන් යුද්ධ කරනවා. හැබැයි මේ නේපාලේ ඇතිවෙච්ච ගංවතුර තත්ත්වය අපිට පෙන්නවා ඔය දේශ සීමා කියන දේවල් සෝබා දහමට කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ
0: කියලා.
1: ටිබෙටේ සහ අපි දැක්ක අනිත් පැත්තේ නේපාලේ අතර තිබ්බ දේශ සීමාව කොහොමද අර එක ගංවතුර පාරින් හේදිලා ගියේ කියලා මැප් එකකින්. එක ගංවතුර පාරයි ආවේ. අපි මේකට කිව්වා මේ ෆ්ලෑෂ් ෆ්ලඩ් එකක් කියලා. ඒ තරම් ඉක්මනින් ආපු එකක්. හිතාගන්න බැරි තරම් ඉක්මනින් ආපු එකක්. එහෙම ඇවිල්ලා අර දේශ සීමාව අතුගාලා දැම්මා මැප් එකේ. එතකොට අපිට තේරෙනවා අපි කොච්චර මේ අපි යුද්ධ කරත් අපිට වඩා මහා බල සම්පන්න තැනක මේ සෝබා දහම කියන එක ඉන්නවා කියලා. ඉතින් විද්‍යාඥයින් අනතුරු අගවන දේ තමයි දැන් මේක මේ අපි නමේම කිව්වනේ ෆ්ලෑෂ් ෆ්ලඩ් කියලා. ඒ කියන්නේ එකපාර ආපු ගංවතුරක්. මහා ගංවතුර තත්ත්වයක්. හැබැයි මේ විද්‍යාඥයින් කියනවා මේක එහෙම ඇතිවෙච්ච එකක් නෙමෙයි. දැන් ඔය මේ නේපාලයේ රාසුවා කියන ඩිස්ත්‍රික් එක නැත්තම් ඒ ප්‍රදේශයේ ඔය ගංවතුර තත්ත්වය දැඩිව ඇති වෙන්නේ. ඊට කලින් සාරා ඒ රාසුවා කියන ඩිස්ත්‍රික් එකේට කිලෝමීටර් 15ක් එහායින් තියෙනවා මේ හිමාල කඳු වැටියට අයිති ලොකු උස කන්දක්. ඒ කන්දේ තමයි ඔය අයිස් කැප් තියෙන්නේ. ග්ලැසියර් විදිහට මිදුණු අයිස් තියෙන්නේ. අන්න එහෙම අයිස් මේ කුට්ටියක් හඩාගෙන වැටලා තමයි මැග්නිටියුඩ් 5.2ක කම්පනයක් ඇති කරලා
0: තියෙන්නේ.
1: ඒ කම්පනෙත් එක්ක තමයි ඔය මහා සුනාමියක් අර රට ඇතුලෙන් පටන් අරගෙන ඇවිල්ලා මුළු ඔක්කොම ඇසිල්ලකින් ගහගෙන ගියේ. මීටර් 9ක් විතර උසට ඒ රලක් ආවා කියලා මේ වෙනකොට මේ විද්‍යාඥයින් කියලා තිනවා අවශ්‍ය සොයා ගැනීම කරලා. ඉතින් මේක ගැන කතා කරද්දි මේ විද්‍යාඥයන් කියන දේ තමයි මේක එකපාර සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. අපි මේකට ෆ්ලෑෂ් ෆ්ලඩ් කියලා කිව්වට ඉස්සෙල්ලම සිද්ධ වුණේ පොඩි පොඩි ග්ලැසියර් කොටස් විදියට කැඩිලා පහළට වැටෙන්න පටන් ගත්තලු. එහෙම වැටිලා ඔය ගංගාව අර ගලාගෙන යනවනේ. ඒ ගලාගෙන යන පාර අවහිර කරාලු.
0: අවහිර වෙලා තිබිලා.
1: අවහිර කරාලු. ඊට පස්සේ මේක අර නිකන් වතුර ටැංකියකට වතුර පුරවනවා වගේ. නැත්තම් අර ජලාශයකට වතුර පුරවනවා වගේ වතුර පිරෙන්න පටන් ගත්තා. එහෙම පිරීගෙන පිරීගෙන යද්දී මොකද පහළට ගලාගෙන යන විදියක් නැහැ. අර මාර්ග අවහිර වෙලා තියෙන්නේ. දැන් එක තැනක වතුර ගොඩාක් එකතු වෙනවා. ඒ එකතු වෙලා තියෙදි තමයිලු අර ලොකු ග්ලැසියර් එක කඩාගෙන පාත් උනේ. එහෙම පාත් වෙලා එතකොට හිතා ගන්න පුළුවන් මොන වගේ ප්‍රෙෂර් එකකින් වතුර පහළට ගලාගෙන එන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ මේක මේ ඇසිල්ලකින් අපි ෆ්ලෑෂ් ෆ්ලඩ් කියලා කිව්වට ඇසිල්ලකින් ඇති වෙච්ච තත්වයක් නෙමෙයි. මේක ඊට කලින් ඉඳන්. ඒ කියන්නේ සති දෙක තුනක ඉඳලා ඇති වෙච්ච තත්වයක් කියලා තමයි මේ වෙනකොට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉන්න මයික් සර් කියන මහාචාර්යතුමා තමන්ගේ පරීක්ෂණ කටයුතු කරලා හොයාගෙන තියෙන්නේ. ඉතින් මයික් සර් විතරක් නෙමෙයි මේ ආචාර්ය සිමන් කුක් කියලා කෙනෙකුත් ඉන්නවා ඔය ජියෝලොජි සම්බන්ධයෙන් අධ්‍යයනය කරන. මේගොල්ලෝ කියන දේ තමයි මේ හිමාල කඳු වැටිය මේ වෙනකොට අර ටිකින් බෝම්බ එකක් කියන්නේ ටික් ටික් ටික් ටික් කියලා එහෙම බෝම්බේ අර කවුන්ඩවුන් වෙන්නේ. අන්න ඒ වගේ මහා පරමාණු බෝම්බයක් තත්වයට හිමාල කන්ද නැත්තම් කඳු වැටිය පත්වෙමින් තියෙනවා කියලා තමයි මේ විද්‍යාඥයින් මේකත් එක්ක අනතුරු වගවන්නේ. මේක එකපාර ඇති වෙච්ච එකක්වත් මේක මේ සාමාන්‍ය තත්ත්වයක්වත් නෙමෙයි. ඒගොල්ලෝ තමන්ගේ පරීක්ෂණ ආපස්සට කරගෙන ගිහිල්ලා හොයාගෙන තියෙනවා 2000. කියන්නේ මේ සහස්ත්‍රයේ උදාවත් එක්ක ඔය ග්ලැසියර් දියවෙන එක ලෝකේ නැත්තම් ඔය හිමාල කඳු මුදුන්වල තියෙන ග්ලැසියර් නැත්තම් අයිස් කැප් දියවෙන එක දෙගුණයකින් වැඩි වුණාලු. එහෙම වෙන්න හේතුව තමයි ප්‍රධානම හේතුව තමයි ගෝලීය උණුසුම. ගෝලීය උණුසුම ඉතින් ඇති වෙන්නේ කොහොමද කියලා ආයි කියන්න ඕනේ නැහැ කාගේ වරදින්ද කියලා. ඉතින් ගෝලීය උණුසුමත් එක්ක මේ අයිස් දියවෙන එක දෙගුණයකින් වැඩි වුණාලු 2000න් පස්සේ. එදා ඉඳලා මේ හිමාල කඳු වැටිය ලොකු බෝම්බයක් න්‍යෂ්ටික බෝම්බයක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවලු. ආසන්නම සිදුවීම සිද්ධ වෙනවා 2021 අවුරුද්දේදී උතුරු ඉන්දියානු පැත්තට මේ විදිහටම ග්ලැසියර් එකක් කඩාගෙන පාත් වෙනවා. ඒ ග්ලැසියර් එකෙන් ඇති කරපු බලය පරමාණු බෝම්බ 15කට ආසන්නයිලු. ඉතින් තාම මේ නේපාලයේ ග්ලැසියර් එක ඇති කරපු තත්වය ගැන ටිබෙට් වල ඉඳලා ආපු ග්ලැසියර් එකේ තත්වය ගැන මැනීමක් කරලත් නැහැ. 2021 තමයි අමසන්නවට එහෙම එකක් මෙෂර් කරන්නේ. ඒක අනුව තමයි ඩේටා කියලා තියෙන්නේ. මේ වගේ ලොකු කම්පනයක් පරමාණු බෝම්බ 15 කම්පනයක් ඇති කරලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා තමයි මේ විද්‍යාඥයන් කියන්නේ මේක නිකම්ම නිකන් මේ අයිසොලේටඩ් හුදෙකලා සිදුවීමක් නෙමෙයි. මේ හිමාල කඳු වැටිය අපිට යම් පණිවිඩයක් ලොකු අනතුරක් ගැන පණිවිඩයක් කියනවා. ඒ කියන්නේ මේක අර ටිකින් බෝම්බ එකක් බවට මේ වෙනකොට 1-2-3 කියලා කවුන්ඩවුන් වෙන න්‍යෂ්ටික බෝම්බයක් බවට පත් වෙමින් තියෙනවා කියන පණිවිඩේ. අපි දන්නවා ඔයහා සමානවම අපිටත් ඔය දේම වුණානේ. ඔය දිත්වා සොලිකුණාටුවත් එක්ක අපි දැකපු දේ තමයි මධ්‍යම කඳුකරය කියලා කියන්නේ ලංකාවේ හුස්ම ටික වගේනේ. හැබැයි මධ්‍යම කඳුකරයත් මේ වගේ ටිකින් බෝම්බයක් බවට පත් වෙලා තියෙනවා කියලා අපිට දිත්වා සොලිකුණාටුවෙන් පස්සේ තේරෙන්න පටන් ගත්තා. ඉතින් ලෝකේ අපි දන්නවා මේ එල් නීනෝ ගැන ලානීනා ගැන අපි කතා වෙනවා. සෝබාදහම සම්බන්ධයේ තියෙන කාරණාවන් ඊට පස්සේ මේවෙන් ඇති කරන බලපෑම් මේ වෙනකොට වේගයෙන් වෙනස් වෙමින් තියෙනවා. ඒකින්ද අපිට දැන් සිද්ධ වෙනවා තවදුරටත් මේ මම දැක්ක සමහර පෝස්ට් වල තියෙනවා මේ ලංකාව හරි වාසනාවන්ත රටක් අපිට මේ ගිනි කඳු නැ භූමිකම්ප ඇති වෙන්නේ නැ කියලා. එහෙම නැ කියන්න බෑ.
0: තවදුරටත් බෑ.
1: එහෙම පුළුවන් තැනක නෙමෙයි ලෝකයේ අද තියෙන්නේ. ඒ ගැන තමයි මේ විද්‍යාඥයින් අනතුරු වගවන්නේ. හිමාල ගන්ධ විතරක් නෙමෙයි එතනින් එහාට තව කාරණා ගොඩාක් තියෙනවා. අපි සූදානම් වෙන්න ඕන. අපි දත්ත එකතු කරන්න පටන් ගන්න ඕන. ඒ දත්ත වලින් පුරෝකථනය කරන්න පටන් ගන්න ඕන. අනාගතේ එන්න පුළුවන් අනතුරු මොනවාද කියලා කල් තියා අපිට ගණනය කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නොවුනොත් මීට වඩා දේවල් ලෝකයේ වෙන්න පුළුවන් සහ මීට වඩා consequences විපාකවලට මනුෂ්‍ය වර්ගයාටම මේ ලංකාවේ අයටවත් ඉන්දියාවේ අයටවත් ඇමරිකානුවන්ටවත් එහෙම නෙමෙයි සමස්ත මනුෂ්‍ය වර්ගයාටම මූණ දෙන්න සිද්ධ වෙයි කියලා තමයි මේ විද්‍යාඥයන් කියලා තියෙන්නේ. ඉතින් අපිටත් දැන් වාසනාවන්තකම ගැන පෝස්ට් දාන එක පොඩ්ඩක් පැත්තකින් තියලා අනාගතයේදී වෙන්න පුළුවන් මේ වගේ විවසනයන්ට සූදානම් වෙන්න සිද්ධ වෙනවා. මේ පණිවිඩය තමයි මේ හිමාලයේ ඇති වෙච්ච මේ තත්ත්වය, මේ ග්ලැසියරය කඩාගෙන වැටීම, ඊට පස්සේ ටිබෙටය, ඊළඟට නේපාලය මුණ දුන්නු තත්ත්වයත් එක්ක අපිට ඉගෙන ගන්න තියෙන පාඩම. ඉතින් පාඩම් ඉගෙන ගමු. පාඩම් උගන්වමින් ඉන්නවා මේ වෙලාවේ සෝබාදහම. ඒ පාඩම් හරියට නෝට් ඩවුන් කරගෙන ඉගෙන ගන්න එක තමයි අපේ වගකීම වෙන්න ඕන.
0: රයිට්. හරි. ඉතින් ඒ විදිහට අද අපි ඇල්ගෝ ටවුන් පටන් ගන්නවා. ඉතින් 10 වෙනකන් ඉන්න අද
1: අපි 10 වෙනකන් අද අපි දෙන්න විතරයි ඉන්නේ. කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට අකමැත්තෙන් හරි ඉන්න සිද්ධ වෙනවා.
0: ආගෙන ඉන්න වෙනවා. හරි මම ඕගොල්ලන්ට තමයි මේ සින්දුව දැම්මේ. බලන්න ආවේ. මොකද ඊයේ දැක්කේ නැහැනේ අපි ඔයගොල්ලෝ. ඔව්. පොඩ කලකින් දැක්කා වගේ නිසා මේ සින්දු ඔයගොල්ලන්ට දුන්නා.

0: FM Anupaha, FM Anuhatrai Tashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආ එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ
3: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
2: එල්බී රන් අය තමයි මගේ හයිය
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
5: උදේ 7 විනාඩි 22යි දැන්
6: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
7: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
6: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
7: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
8: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
9: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතක
10: අද කතා නැත්තේ මොකදම කියලා දා. ඔයා එපා හඳන්නට මගේ සුදා.

0: ජීවී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: එන්න
5: ෂා,
4: පාරටම එනවා කෑමවල සුවඳ.
5: රසත් එහෙම තමයි.
4: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ. මොකක්දනේ ඔයාගේ රහස?
5: මම හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්නේ.
4: ඉතින් මොකද්ද වෙනස?
5: ක්වොලිටි එකම තමයි.
4: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් ෆෝචුන් ඔයිල්නේ.
5: ඇත්තම තමයි.
6: FM 95 FM 94.8 Net FM

0: උදේ 7යි විනාඩි 28යි අල්ගොතාව මේ වෙලාව.
1: හරි දැන් මේ ওই විදිහට මේ අපි උදේම කතා කරානේ මේ විවසනයන් ගැන. මේ මේවා කොහොමද අපි ඉස්සරහට මේ වෙනුවෙන් සූදානම් වෙන්න ඕනේ කියන එක ගැන. ඕවට සූදානම් වෙද්දි සාරා අපේ තියෙන මූල්‍ය ස්ථාවරත්වය ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එකත් සෑහෙන වටිනවා. එක එක පැත්තකින් අපිට කියන්නේ අපිට යම් කරදරයක් වුණොත් වගේම අපි දන්න කියන හිතවතෙට නේ අපේ පවුල කෙනෙක්ට සහෝදරයෙක්ට එහෙම ජීවිතේ විවිධාකාර තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් නේ. එතකොට අපි ගාව තියෙන්න ඕනේ ඒගොල්ලන්ට උදව් කරන්න විදිය. හරියට මේ ලංකාව නේපාලයට අර දැන් දුන්නේ ඇමරිකානු ඩොලර් මිලියන එක ආධාරයක් නේ. අදිස්සි වෙලාවට එහෙම පොඩ්ඩක් ඉතින් අයියලට අත දිගාරලා වියදම් කරන්න පුළුවන් වෙන්න ඕන.
0: වෙන්න ඕනේ.
1: මොකද මේ ඒගොල්ලොත් අපිට දුන්නා. ඒකින්ද මේ අපිටත් ඉතින් නොදී ඉන්න බෑනේ මේ වගේ සුවිශේෂී අවස්ථාවක. ඉතින් මේ අපි වාට මතක් කරන්නේ ස්ථාවර තැන්පතුවක් FD එකක් දාලා තියාගන්න. අපි දන්නේ ජීවිතේ ඉස්සරහට අපිට මොන විදිහේ තත්ත්වයන්ට මූණ දෙන්න සිද්ධ වෙනවද කියලා. අපි මේ වචනෙකුත් කිව්වෝකට. මොකද්ද අපි කිව්වේ? future unforeseen events. ඒ කියන්නේ අපි දන්නේ
0: හිතන්නේ
1: ඒ වගේ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක මේ හොඳ දෙයක් වෙන්නත් පුළුවන් නරක දෙයක් වෙන්නත් පුළුවන්. හරිද? දැන් unforeseen කිව්වම හැමදේම නරක දේවල් නෙමෙයි. සමහර විට මාර දේවල් වෙනවා අපි හිතන්නේ නැති විදිහට. ඉතින් ඒ එහෙම තත්ත්වයන්ට මූණ දෙන්න නම් අපි ගාව මේ ඉතුරු කරලා නැත්නම් අපි ආයෝජනය කරලා යම් මුදලක් තියෙන්න ඕන. හැබැයි ඒ ආයෝජනය නැත්නම් ඒ ඉතුරු කිරීම අපේ අල්මාරිය වෙන්න පුළුවන්, සාක්කුවේ වෙන්න පුළුවන්, නැත්නම් ඇඳ යට වෙන්න පුළුවන්, කැටේක වෙන්න පුළුවන්, දාලා තියලා හරියන්නේ
0: නැහැ.
1: මොකද උද්දමනයත් එක්ක ඒකේ වටිනාකම අඩු වෙලා යන නිසා. ඒ නිසා තමයි අපි වාට කියන්නේ යන්න CDB එකට. CDB එකට ගිහිල්ලා වාට පුළුවන් දැන් ස්ථාවර තැන්පතුවක් දාන්න. වසරකට 115% දක්වා පොලී අනුපාතයකට ඔයාගේ FD එක වාට පටන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් CDB එක කියලා කියන්නේ ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය. ඒ වගේම තමයි මේ බැංකු සේවා ශාස්ත්‍රයේ අවුරුදු 30කට වඩා වැඩි කාලයක් අත්දැකීම් තියෙන
0: දශක 3කට
1: එහා පාරිභෝගිකයන් එක්ක ගනුදෙනු කරන ආයතනයක්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගමක්. ඒ නිසා වාට බය නැතුව ගිහිල්ලා වගාව තියෙන මුදල FD එකක් විදියට තැම්පත් කරන්න පුළුවන්. අපි කිව්වා 115%ක පොලී අනුපාතයක් එක්ක.
0: ඕකේ.
1: ලේසි නෑ.
0: හරිද?
1: ඊට පස්සේ එහෙම 115%ක පොලී අනුපාතයක් ලැබෙන හින්දා වට ආයේ බය වෙන්න කිසිම හේතුවක් නෑ. අපි අර කියපු විදිහට නොහිතපු අවස්ථාවක නොහිතපු දෙයක් වෙද්දි වගාව සල්ලි තියෙනවා. අතේ තියෙන සල්ලි ටික ඉවර වෙලා තිබ්බත් බය වෙන්න එපා. CDB එකේ සල්ලි ටික
0: තියෙනවා.
1: ඒ ටික ඉක්මනින් අරගෙන වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ unmatched return වාට මේ සාමාන්‍යයෙන් ස්ථාවර තැන්පතු ශාස්ත්‍රයේ කිසිම තැනකින් හම්බෙන්නේ නැති විදිහක අසම සම ප්‍රතිලාභයන් රසක් එක්ක තමයි CDB ස්ථාවර තැන්පතු තියෙන්නේ. ඉතින් ආයෙ වැඩි කතා ඕනේ නැහැ. මෙන්න නම්බර එක, මේකට කෝල් එකක් ගන්න. දැන් අද සිකුරාදානේ. ගොඩක් අය දැන් ලෙඩ නිවාඩු දාලා ගෙදරින් ඉන්නේ බොරුවට. ඒකින්ද මේ වැදගත් කෝල් එකක් ගන්න මේ වගේ වෙලාවක. මේක තමයි නම්බර එක 01117388 01117388 වාට පුළුවන් CDB එකට කෝල් එකක් දෙන්න.
0: රයිට්. ඔයාලා අද නිවාඩු දැම්මට CDB එකේ කෝල් එක ආන්සර් කරනවා.
1: ආන්සර් කරනවා. ඒගොල්ල වැඩ.
0: ඒගොල්ල වැඩ. රයිට්. ඉතින් වීකෙන්ඩ් එකේ කරන්න වැඩක් තමයි මතක් කරන්න හදන්නේ. මේ මොකද දන්නවද? ඔයාලා දන්නවා මේ වෙද්දි මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. ගෙදරයි ඔක්කොම එකතු කරගෙන යන්න දම්රෝ එකට. මොකද දම්රෝ එකේ මේ දාස්සලා තියෙනවා මිඩ් ඉයර් සේල් එක. වසර මැද සේල්.
1: ඔව්. ඒ කියන්නේ මේ මිඩ් ඉයර් සේල් හම්බෙන්නේ වසර මැද විතරයි. දැන් ටික ටික වසර මැද ගෙවෙමින් යනවා.
0: ඉවර වීගෙන යන්නේ.
1: යන්නේ ඒකින්ද ඉක්මන් කරලා අපි ඔයාට කියනවා යන්න කියලා ළඟම තියෙන දම්රෝ එකට. ඉතින් දම්රෝ එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ දේවල් ඩිස්කවුන්ට් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇත්තටම ඩිස්කවුන්ට් නැති දෙයක් නැති තරම් ඔක්කොම තියෙන ඒවා.
0: ඊතරට ඕන ඔක්කොම ඩිස්කවුන්ට් පිට දාලා තියෙනවා ඔයගලන්ට ගන්න.
1: ගන්න අපි මේ නිකන් මතක් කරන්නම් ඔයාට මේ දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයක් ඔයාට 120ක වට්ටම් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සුපිරිසිදු සේදුමක් සහිත දම්රෝ වොෂින් මැෂින්. වොෂින් මැෂින් ඔයාට පුළුවන් 115ක වට්ටම් එක මිලදී ගන්න. ඒ වගේම තමයි මේ ඉහළ ප්‍රමිතියකින් යුතු දිගුකල් පවතින දම්රෝ ෆෝම් මැට්‍රස් ඔයාට 115ක වට්ටම් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ අපි කිව්වේ තුනක් විතරයි කිව්වේ. තව ගොඩාක් තියෙනවා.
0: තව මෙතන ලිස්ට් එකක් තියෙනවා. හිමීට මතක් කරන්න.
1: හිමීට අපි ඔයාලට මතක් කරන්නම් මේ මොනවද කියලා ඔක්කොම එකපාර කියන්නේ. මෙහෙමයි අපි කියනකම් ඉන්න එපා. ඔයා යන්න. මේ වෙනකොට දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙනවා 160ක් ලංකා පුරාම. ඒ වගේම තමයි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. මම හිතන්නේ නිවාඩුවක් දාලා ගිහිල්ලා වාට දවසම ගත කරන්න පුළුවන් තරක් තමයි. ඔව් දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර කියන්නේ කොල්ලුපිටියේ තියෙනවා නුගේගොඩ කටුබැද්ද රාජගිරිය වත්තල මහනුවර කුරුණෑගල ගාල්ල රත්නපුර අනුරාධපුර මාතර ගම්පහ ගිරිබත්ගොඩ මම හිතන්නේ මේ වෙලාවේ ලංකාවේ ඔක්කොම ඉන්නේ ගාල්ල. ඒකද ඒ ගැට්ටියට ඒ ගාල්ල තියෙන හැට යන්න පුළුවන්.
0: ගාල්ලේ තියෙනවා ලොකු එකක් ඔය ඔක්කොම ගියත් ඒ තිර තියෙනවා.
1: ඒ තිර තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද අපි මතක් කරනවා මිඩ්ඩිය සෙල් තියෙන්නේ මිඩ්ඩියගේ
0: විතරයි.
1: එන්න ඉක්මනින් යන්න කියලා කියන ගිහිල්ලා මේ ඩිස්කවුන්ට් ඔයාට අත්දකින්න පුළුවන්.
0: රයිට්. ඉතින් මේ විදිහට ඩම්රෝයකට ගිහිල්ලා ඔයාගේ ගෙදර ලස්සන කරගත්තාම කාටද ආඩම්බර මං අහන්නේ.
1: හරි. ලස්සන කරන්නත් ගෙයක් තියෙන්න ඕනේ.
0: ගෙයක් තියෙන්න ඕනේ.
1: ගෙවල් එහෙම හදන්නත් බෑ ආවට ගියාට. හොඳ ඉඩමක් තියෙන්න ඕනේ.
0: යස්.
1: ඒක හින්දා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඉඩමක් ගන්නව නම් ආයෙ ඔයාලට වෙන ඔප්ෂන් නැහැ. ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලට කෝල් එකක් දෙන්න. ඕකේ. 13:22 තමයි හොට්ලයින් එක.
0: රයිට්.
1: ඉස්සෙල්ලා අපි කියන්නම් මෙන්න මෙහෙම. ඒගොල්ලන්ගේ මේ ඉඩමක් තියෙනවා හෝමාගම.
0: ඕකේ.
1: ඉඩමක් නෙමෙයි. ඔයාට තෝරගන්න එක ආයෙට තියෙනවා.
0: තියෙනවා.
1: හරිද? හෝමාගම බෙරු කැටිය ගැන තමයි අපි මේ කියන්නේ.
0: රයිට්.
1: ඉතින් අපි කිව්වනේ දැන් මේ වැඩි වෙන ස්වාභාවික ආපදාවන් එක්ක සාරා.
0: ඕකේ.
1: ඉස්සරහට අපිට ප්‍රෙඩිට් කරන්න බෑ මොන විදිහ තත්වයන් එයිද කියලා.
0: ඔව්.
1: අපි ප්‍රෙඩිට් කරන්න සූදානම් වෙන්න ඕනේ. හැබැයි අපි තවමත් ඉන්නේ එහෙම පුළුවන් තැනක නෙමෙයි. ඒ නිසාම තමයි ගෙයක් හදද්දී අපි ඒ ගන්න ඉඩම ගැනත් සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕන. මෙතනින් මෙතනට ගම් වතුරව දානම් තියනවාද? වෙනත් ස්වාභාවික ආපදාවන් වලින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද? හිතන්න ගොනේ දැන් කොච්චර අමාරුද ඉඩමක් තෝරගන්න එක. හැමතැනම මේ ජීවත් වෙන්න සුදුසු නැහැ නේ.
0: ඔව් අනිවාර්යෙන්. කියන්නේ සේෆ් වෙන්න ඕන.
1: සේෆ් වෙන්න ඕන.
0: මොනවාද ස්වභාවික විපත් වලින් අර කිව්වා වගේ ෆ්‍රී ඒරියා එකක් වෙන්න ඕන.
1: වෙන්න ඕන. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපේ වැඩ කටයුතු ටික කරගන්න පහසුවෙන් පුළුවන් වෙන්න ඕන.
0: ඒසි තැනක් වෙන්න ඕනේ.
1: දැන් සමහර අය එමයි කියලා නාගරික පරිසරයකට කැමතිත් නෑ. ටිකක් නාගරිකත්ව වෙන නාගරිකත් නොවන.
0: නොවන. මැද එකක් වඩි.
1: පොඩි නිකන් එහෙම එකක් නේ ගැටිය බලාපොරොත්තු වෙන්නේ.
0: ඔව් ගෙදර ආවම රිලැක්ස් එකේ ඉන්නත්
1: පුළුවන්.
0: හැබැයි උදේට වැඩට යද්දි ඉක්මනට යන්න පුළුවන්
1: වෙන්න ඕනේ. යන්න පුළුවන් නත් ඕනේ. ඉතින් එහෙම තැනක් තමයි හෝමාගම බෙරු කැටිය කියන්නේ. ඉතින් පර්චේස් එකක් රුපියල් 685000 හෙදලා වටමිල දී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එකපාර මුළු මුදල ගෙවන්න ඕනෙත් නෑ සාරා. එකපාර මේ ඔයාට තියෙන්නේ පළවෙනි පාරෙන් 140ක් ගෙවනවා. ඉතුරු 160 ගෙවන්න ඔයාට මාස 24ක් හම්බ වෙනවා. ඒකත් පොලී රහිතව තමයි ගෙවන්න තියෙන්නේ. හරිද? ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන 280129 ප්‍රධාන බස් මාර්ගයට මීටර 400යි NSBM හරිත සරසවියට වගේම හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5ක දුර ඉස්කෝලේ යන්නත් පුළුවන් ලේසියෙන් කැම්පස් යන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ වටරක දුම්රිය ස්ථානයට කිලෝමීටර් 6යි. හරිද? මේ ඔක්කොම එක තමයි හෝමාගම බෙරු කැටියෙන් ඔයා වෙනුවෙන් මේ ඉඩම වෙන් වෙලා තියෙන්නේ. කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට. නම් එක තමයි 13:22.

0: Anupaha FM 94.8 Net FM
1: උදේ 7යි විනාඩි 39යි දැන්.
2: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: කඩේත් ලොකු කරලා නේද?
5: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන, Bajaj Vigo Electric 3 රෝදරතය. දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට. David Pierce e-mobility වෙත.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: ලංකා ටයිල්ස් වසර මැද වාසි. තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
10: හැමෝම අහනවා රංජයි ටාට එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
11: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
10: බිස්නස් කරන අයට මේක යෝධහයිය.
0: FM 95.8 Net FM Divaina Pura.

0: උදේ 7යි විනාඩි 49යි හල්ගටාම වෙලාව.
1: අද මේ ෆ්‍රයිඩේ කියලානේ අපි වටන් ගත්තේ.
0: Yes.
1: ෆ්‍රයිඩේ කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද විශේෂත්වය කියලා. අපේ DJ night එක.
0: Yes.
1: තියෙන දවස. අපි මේ ගිය සතියේ postpone කරානේ මේ සතියට.
0: නෝ.
1: මේ සතියේ postpone කරන්න කිසිම කල්පනාවක් නැහැ.
0: නැහැ.
1: ඒකින්ද වැඩේ
0: තියෙනවා.
1: ඔව්. හරියටම අද රෑ 9 වෙද්දි ඔන්න DJ night එක වටන් ගන්නවා.
0: Okay.
1: ඉතින් අසායවලා තියෙනවා කවුද එන්නේ කියලා. මාතලි district king සහ
0: right
1: ඓතිහාසික පොළොන්නරුවේ
0: okay
1: තමයි අපේ DJ night එකට මේ පාර දෙන්න දෙමහල් වෙන්නේ
0: okay
1: මේ නම් ටික කියන්න ඕන හරියට නැත්නම් ප්‍රශ්න
0: හරියද
1: මාතලෙන් එනවා DJ මදුෂ්
0: okay
1: අර ඔයගොල්ලෝ දන්න මදුෂ් නෙමෙයි හරියද
0: DJ
1: මදුෂ්
0: okay
1: okay ඊට පස්සේ පොළොන්නරුවෙන් එනවා
0: right
1: DJ නිෂියා DJ Nishia. ඉතින් DJ මදුෂ් එක්ක DJ නිෂියා ඔන්න DJ බැටල් එකට අද රෑ 9 වෙද්දි සෙට් වෙනවා අපේ පොට් එකට අපේ තැනට
0: small and large size දෙකෙන් තමයි දෙන්නේ.
1: ආ උනේ ඒ වගේ තමයි. ආ අන්නව්. හරි. ඒ කියන්නේ මං හිතන්නේ මේ
0: Nishia small size එකේ.
1: Nishia ටිකක් small උත් නෙමෙයි මේ.
0: Extra small.
1: Extra small. ඒ වගේම තමයි අපේ මදුෂ් ඉන්නවා. කොල්ලනම් ටිකක් උසමහත කොල්ලේ.
0: ඔව්.
1: ඉතින් DJ night එක හරියට මදරය 9 වෙද්දි FM 94.8 ඔයාලට live වහන්න පුළුවන්. ඒ වගේම එන්න අපේ Facebook page එකට
0: නැත්නම්
1: official Facebook page එකට ඔයාලට stream එක live බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ඔකේ.
1: කවුද දිනන්නේ? මාතලේද පොළොන්නරුවද?
0: කවුද දිනන්නේ?
1: කවුද රජවරු හිටපු පැති?
0: ඔව් නේද.
1: ඔය මාතලේ පැත්තට යද්දී ආව ඒ පැත්තට ඇදි සීගිරිය ඔක්කොම ඒ පැත්ත මතක් වෙනවා. ඊට පස්සේ පොළොන්නරුව පැත්තට යද්දී ලංකාවේ දෙවනි රාජධානි. හරිද අනුරාධපුරයට පස්සේ. ඔය මුළු ලෝකෙම අල්ලගත්තු රජවරු හිටපු රාජධානි. හරිද? ඒගොල්ලන්ට DJ පුළුවා.
0: DJ පුළුවා.
1: රාජපාලනේ විතරක් නෙමෙයි.
0: වැඩ තමයි ඉතින් ආයේ.
1: රාජපාලනේ එහාට ගිහිල්ලා DJ පුළුවන්. කොච්චර DJ පුළුවන්ද කියලා අද බලා ගන්න පුළුවන්.
0: පුළුවා.
1: හරිද? පොළොන්නරුවගම තවම දේවල් මතක් කරනවා. ඕන්නේ නැහැ අපි මෙතනින් නවත්තලා.
0: ඔව්.
1: හරි. DJ night එක. DJ night එක ඉවරයි.
0: හරිද?
1: රෑ 9ට ඔන්න DJ night එක තියෙනවා. කට්ටිය මේ පැත්තට සෙට් වෙන්න අපේ DJ අසත් එක්ක.
0: ඕකේ.
1: මේ සතියේ අපි postpone කරන්නේ නැහැ.
0: ඕකේ.
1: හරි.
0: දැන් අපිට මතක් කරන්න තව දේවල් ටිකක් තියෙනවා මේ පැයේ. මොනවද දන්නවද?
1: මොනවාද?
0: අද මන් දන්නවා ඔයගොල්ලෝ හැමෝම ගෙදර ඉන්නේ. හරිද? ගෙදර ඉන්නකොට
1: නියම. ඔයා කොහොමද මේක කියන්නේ එහෙම හරියටම?
0: මට පේනවා.
1: ඇකියුරේට්ලි කොහොමද කියන්නේ හැමෝම අද ගෙදර කියලා?
0: මට දැනෙනවා සමහර.
1: මට ෂුවර් ගෙදර නෙමෙයි ඉන්නේ.
0: ආ, ඕනේ ගෙදර නෙමෙයි ඉන්නේ.
1: නිවාඩු දාලා ඇති. ගෙදර නෙමෙයි.
0: ගෙදර නෙමෙයි. හරි අපි හිතමු ආච්චි අම්මලගේ ගෙදර. හරි හැම කොහරි ගිහිල්ලා කියලා හැමෝම එකට එකතු වෙලා කෑමක් හදාගෙන කෑවොත් ඒක ලස්සන මෙමරි එකක් වෙනවානේ.
1: අනිවාර්යෙන්ම.
0: කියන්නේ හැමෝම කෑම මේසේ එක එක්කෙනාගේ කතා, ලයිෆ් අප්ඩේට්ස් දෙන ගමන් රස කෑම වෙලා කද්දී ඒක ලස්සන මෙමරි එකක් වෙනවා.
1: අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මේ හොඳ මතකයක් වෙනවානේ. ඒ කියන්නේ මේ සමහර කෑමත් එක්ක සමහර සුවඳවල් රසවල් එක්ක ඉතුරුණු මතක අපිට තියෙනවා. ඉතින් ඒ වගේ මේ මතකයක් තමයි අපිට මතක එකතු කරගන්න පුළුවන් සහ මතක ඉතුරු කරගන්න පුළුවන් විදිහක් තමයි ඔයා හදන කෑම වලට ෆෝචුන් ඔයිල් එකතු කරන එක.
0: හරියටම හරි.
1: ඉතින් අදයි එක නෙමේ වසර ගණනාවක් පුරාවට ලංකාවේ වෙළඳ පොළ තුළ ගෘහණියන්ගේ විශ්වාසය දිනාගත්තු බ්‍රෑන්ඩ් එකක් තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ. දැන් ඔයාට ෆෝචුන් ඔයිල් යටතේ පොල් තෙල් ගන්න
0: පුළුවන්.
1: ඊට පස්සේ සූර්යකාන්ත තෙල්, සන්ෆ්ලවර් ඔයිල් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කුකින් ඔයිල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි කෝන් ඔයිල් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ ඔක්කොම ෆෝචුන් ඔයිල් කියන බ්‍රෑන්ඩ් එක යටතේ තමයි එන්නේ. ඉතින් 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් එක වින් කරෙත් ෆෝචුන් ඔයිල් ළම තමයි. එහෙම ඉතින් සුපර් බ්‍රෑන්ඩ් එක නිකන් දෙන්නේ නැහැ. ඒක සුපර් නොවුනා නම්. ඒක සුපර් වෙන්න හේතුව තමයි මේ ලෝකයේ මේ වෙනකොට තියෙන උසස්ම.
0: ඒ
1: කියන්නේ තෙල් වර්ග නිෂ්පාදනයේ සඳහා වෙන උසස්ම තාක්ෂණය යොදාගෙන තමයි මේ ෆෝචුන් ඔයිල් නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම තමයි අපි එදත් මතක් කරා මැනුෆැක්චර් ඩේට් එකක් තියෙනවා, එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා, ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා තියෙනවා, කොහෙද හදන්නේ කියලා තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට කන්ටැක්ට් කරගන්න හොට්ලයින් නම්බර් එකකුත් තියෙනවා. එහෙනම් ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. නැත්තම් සමහර තෙල් වර්ග තියෙනවා අරගෙන ආවට පස්සේ කවුද හැදුවේ කියලාවත් හොයාගන්න
0: බැහැ.
1: ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් නැව ෆෝචුන් ඔයිල් නම් පාවිච්චි කරන්නේ. දැන් ඔයාලට ලංකා පුරාම තියෙන සිල්ලර වෙළඳසැල් ඊට පස්සේ සුපර් මාකට්ස් වලින් මිලදී ගන්න පුළුවන්. මිලිලීටර් 200 දලා ලීටර් 20 වෙනකන් තියෙනවා.
0: රයිට්.
1: ලීටර් 20 ලොකු කෑන් වෙනකන් තියෙනවා. අර කිසි ප්‍රශ්නයක් නැතුව අවශ්‍යතාවය යනවා මිලදී ගන්න පුළුවන්.
0: ඕකේ.
1: රුපියල් 340 ඉදලත් මිල ගණන් පටන් ගන්නවා.
0: රයිට්.
1: ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට තියෙන්නේ ෆෝචුන් ඔයිල් මිලදී ගන්න.
0: ඕකේ.
1: එහෙනම් ෆෝචුන් ඔයිල් try කරලා ඔයාගේ කුකින් ෆෝචුන් එක පොඩ්ඩක් try කරලා බලන්න මේ
0: වෙලාවට.
1: එහෙනම් සමහරවල් උයන්නම බැරි නම්.
0: ඔව්.
1: සමහරවල් ඔයාගේ ෆෝචුන් එක වැඩ කරන්න පුළුවන් ෆෝචුන් ඔයිල් නිසා.
0: ඒක තමයි.
1: ඒකින්ද try කරලා බලන්න එහෙම මේ give up කරන්න එපා. කට්ටිය උයන්න බෑ කිව්වා කියලා, උයන්න බෑ කියලා අපහාස කරා කියලා. ඔයා game එක අතාරින්න එපා. ෆෝචුන් ඔයිල් දාලා බලන්නකෝ.
0: හරියයි.
1: ඒ නිසාවත් ඔයාගේ ෆෝචුන් එක අනිවාර්යයෙන්ම වැඩ කරයි.
0: Right. හරි දැන් නිවාඩු උවට කට්ටිය මේ රවුම් ගහනවානේ සෑහෙන්න අපි දැක්කනේ.
1: ඔව්. දැන් අපි එක්කෙනෙකුත් රවුම් ගහන්න
0: ගිහිල්ලානේ.
1: ඒක නේද තියෙන මේ අපි පොඩි අපිව දාලා මේ වැඩිහිටි මිනිස්සු ලංකා පුරා ඇවිදිනවා.
0: හරිද මං අහන්නේ?
1: හරි නම් කවුද ඇවිදින්න ඕනේ?
0: අපි.
1: අපි නේද රට ලෝකේ දකින්න ඕනේ.
0: හරි. කොහොම හරි දැන් ওই නුවාට නම් මේ ප්‍රශ්නේ නැතුව ඇති. තෙල් ප්‍රශ්න එනවනේ රවු ලොකු රවුමක් ගහන්න ගියාම තෙල් ප්‍රශ්න එනවා පෝලිං වල ඉන්න වෙනවා. දැන් ගාල්ලේ මං දන්නේ පෙට්‍රල් ෂෙඩ් වල එහෙම තෙල් ගහන්න පුළුවන්ද කියලාවත්. ඒ කියන්නේ එච්චරට වාහන පෝලිමක් තිබ්බ
1: හයිවේකේ.
0: මේ ඉතින් කොහොම හරි ඔයාට BYD එකක් තියෙනවා නම් ඔය තෙල් පෝලිං වල ඉන්න ඕනේ. තෙල් ගැන ප්‍රශ්න වෙන්න ඕනේ. ලීටරේට මෙච්චරක් වැඩ කරනවා කී කී හිත හිත ඉන්න ඕනේ. BYD එක අරගෙන charge කරගත්තා ගියා.
1: ඔව්. එතකොට ඔයාලට හිතන්න තියෙන්නේ එක charge එකකින් කොච්චර දුර යන්න පුළුවන්ද කියන එක විතරයි. හරිද? ඉතින් දැන් ඔන්නවාට BYD ඔයාගේ රයිඩ් එක අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් BYD ඇවිල්ලා තියෙනවා හැම මොඩල් එකකින්ම ලංකාවට. BYD Atto 1 එක තියෙනවා, Atto 2 එක තියෙනවා, Dolphin එක තියෙනවා. සාමාන්‍යයෙන් පවුලේ කට්ටියට පරිස්සමට ගමනක් යන්න නම් ඔය Atto 1, Atto 2 ඊට පස්සේ Dolphin කියන range එක හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ වනිකන් SUV type එකේ වාහන වලට කැමති කෙනෙක් නම් Atto 3 එක තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා C-Lion 5, 6, 8 තියෙනවා. C-Line range එකේ full electric එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට plug-in hybrid එකක් විදිහටත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? ඒ වගේම තමයි ඔයා නිකන් off-road යන්න කැමති නම්. Off-road කියන්නේ මේ අපි එදත් කිව්ව payment කියන එක නෙමෙයි. හරිද? Payment කියන්නේ ඒක off-road නෙමෙයි.
0: නෙමෙයි.
1: අපි මේ කියන්නේ ඔයා නිකන් හිතන්නක පොඩ්ඩක් මේ සාමාන්‍ය කාපට් නොවන පාරවල් වල ඔය ලඳු කැලෑවල එහෙම යන්න ආසාවක් තියෙනවා නම් ඔයාටියක් ground clearance එක තියෙන. ඒ කියන්නේ නිකන් පොළොව මට්ටම ඉඳලා සෑහෙන උසින් තියෙන අර පන්නපු රෝද තියෙන 4 wheel තියෙන එහෙම එකක් නේ ඕන. අන්න එහෙම එකක් තමයි Shark 6 කියලා කියන්නේ. ඒක pickup එකක්, cab එකක්. ඉතින් ඒකත් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා BYD වෙතින්. ඉතින් යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට මේ වෙනකොට කොළඹ තියෙනවා, ගාල්ල තියෙනවා, නුවර, කුරුණෑගල, ඊට පස්සේ මොරටුව, යාපනේ, රත්නපුර, ඊට පස්සේ කොහෙද දන්නව තව තියෙන්නේ බැටික්ලෝ.
0: ඔකේ.
1: සහ මඩකලපුව. දෙකේම
0: තියෙනවා.
1: හරිද? ඒ දෙකේම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔන්න ඉස්සරහට මීගමෝටත් එනවා අලුත්ම BYD ශාකාව.
0: ඔකේ.
1: ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 01 1 2 1 25 1 25 01 1 2 1 1 2 1 1 25.
0: හරි, ඒ වගේම මතක් කරනවා ඉදිකිරීම ඔක්කොටම මෙල්වා සීල් දාන්න කියලා. මොකද කල් පවතින දේවල් ඉදි කරන්න ඕනේ නම් ඔයාට ආයේ ඉදි කරාට පස්සේ වරි වෙන්න ඕනේ නැත්නම් මෙල්වා ස්ටිල්ම තමයි දාන්න ඕනේ.
1: මොකද මෙල්වා ස්ටිල් කියලා කියන්නේ ලංකාවේ අපේ එක නිසා.

0: FM anu paha, FM anu hatarai tak cuma ada Net FM. Sri Lankawe pertama watawat Rhino Roofing within handunwa dina. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Rhino Roofing within handunwa dina. Rhino Premier Roofing Sheet. Vedi vistra sandha dahatunai anuhaya amatanna.
1: Suvisheshi Vasi Samaga Ati Navina Tata Yodha Cab ekak obe vyaparayatat ekathu karaganna. Denma 1388 amathanna.
2: Business karana ayata meka Yodha Haiya.
3: SLT Mobitel Fiber nisa den hama gedarama novenas adivegen superiorama fiber fit. Okkoma devices connect karanna. Gaming walata low latency, fast and stable, unlimited thoraganna package rasa. Obe gedara adama fiber fit karaganna.
4: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය. එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
5: කිර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
6: කිර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
7: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසර් රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24 න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
8: Daily drive එකකට smart choice එකක් BYD C-Lion 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Lion 5 smart drive smart savings 0112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
9: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol paracetamol විශේෂයකි
0: FM 95 94.8 Net FM Divaina Pura
10: Udaya Time Vinadiye Kaidan

0: දිවයින අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. මාතර දුම්රිය ස්ථානයේ ආසන්නයේ පිහිටි රූපලාවණ්‍යාගාරයක් වටලා මද්‍රව්‍ය තුබගයක් සමග අමුසෙමි යොල කත්තඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාතර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 45ක් අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 56යි මිලිග්‍රෑම් 800ක් සහ මද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 6,25,000ක මුදලක් සහ ජංගම දුරකථන 5ක් සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට අමුසැමි යොල මාතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් වනවා. මොවුන් මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් මද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මීළඟ නෙත් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM

0: උදේ 8යි විනාඩි 8යි අල්ගටාම වෙලාව.
1: හරි. මේ දැන් 8යි 8යි ටයිමින් හරි. පැය එහෙම හේ කරලා නැහැ අපි හරියට මොන වෙලාව ගියුවා. වැඩිපුර අතින් දාලත් නැහැ අඩු කරලත් නැහැ මොකුත් නැහැ.
0: මොකුත් නැහැ.
1: හරිද? ඔය ඕගොල්ලන්ට ඕන විදියට කිව්වා.
0: නැත්තම්
1: ප්‍රශ්නනේ. අපි සමාජලාට එහෙම ඕගොල්ලන් ගැන හිතලා පැය ගාණක් අඩු කරලා ගියනවා.
0: ඔව් එතකොට වැඩ කරන වෙලාව.
1: දවස ඉක්මනින් ඉවරයිනේ
0: කියලා. ඒකනේ.
1: දැන් බෑ මේ කොහොමද දැන් නිවාඩු පාඩුවේ ඉන්න හින්දා දවස ඉක්මනින් ඉවරනවට කැමති නැහැ කට්ටිය.
0: ඔව්නේ.
1: එතකොටත් ප්‍රශ්න. මං
0: ආයි උදව් කරන්නේ නැහැ කියලා හිතුවා.
1: ඔව්නේ. මේ මේ මේ ටිකේ දැන් ටෙස්ට් මැචස් යනවනේ. ලංකාවයි අසල් වෙසේ අපේ ඉන්දියාවයි.
0: ඉන්දියාවයි එකව්.
1: ඉන්දියාවයි මේ ටෙස්ට් මැච් එකක් යනවා. SSC එකේ සොනල් දිනූෂ තමයි මේ වෙනකොට තරුව වෙලා තියෙන්නේ. හරිද?
0: ඉවරුණා මැච් එකනේ. 100
1: ඒවා කොල්ල ගහලා තියෙනවා.
0: ඔව්.
1: සෑහෙන ප්‍රමාණයක් මේ ටූර්නමන්ට් එකේ.
0: ඕකේ.
1: හරිද? මීට කලින් තිබ්බ ඉන්දියාවත් එක්ක තිබ්බ පළවෙනි මැච් එකේදී කොල්ල ශතකයක් රැස් කරනවා තමන්ගේ පළවෙනි ඉනීමේදී. ලකුණු 100ක් පන්දු 168කදී. ඊට පස්සේ දෙවෙනි ඉනීමේදී ලකුණු 84යි පන්දු 128කදී 100 මිස් වෙනවා.
0: ඕකේ.
1: ඊට පස්සේ දැන් සෙකන්ඩ් මැච් එක තිබ්බනේ මෙහෙ කොළඹ.
0: ඕකේ.
1: පළවෙනි එක තිබ්බේ කොහෙද කියලා කට්ටිය දන්නවා. ඒකින්ද ඒක වැඩි අපි කතා කරන්නේ නැහැ. හරිද? ඊට පස්සේ කොළඹ වල තිබ්බ SSC එකේ තිබ්බ මැච් එකේදී පළවෙනි ඉන්නකේදී 103ක් වාර්තා කරනවා. ලකුණු 1 මේ 103ක් පන්දු 162කදී.
0: ඕකේ.
1: ඊට පස්සේ මේ දෙවෙනි ඉනිමේදී නොදැවි ලකුණු 133ක් වාර්තා කරනවා පන්දු 264කදී.
0: රයිට්.
1: ඉන්දියාව නැති කරා.
0: නැති කරා.
1: අපි දැක්කා ඉන්දියාවේ පන්දු යවන්නන්ගේ පිටේ අර අර මේ ජර්සි එකේ තියෙන අංකේ අච්චුව හිටලා තියෙනවා.
0: ඔව් ටැටූ එකක් ගාලා වගේ.
1: ටැටූ එකක් ගාලා වගේ මේ ජර්සි එක ගැලෙව්වට පස්සේ ඒ තරම් ඉන්දියාවේ කොල්ලෝ ටික අවුවේ රත් වෙලා. අවුවේ ඉඳලා දුවලා අරක
0: හාය ඇවිල්ලා අවුට් කරගන්න බලන්නේ.
1: අන්න එහෙමයි. සොනාල්ලා අවුට් කරගන්න ලේසි වෙලා නැහැ. ඒ ඔක්කොම කරලත් ලේසි වෙලා නැහැ අවුට් කරගන්න. ඉතින් මේ දැන් පොඩ්ඩක් අපිට පහුගිය ටිකේ ක්‍රිකට් ගැන කතා කරන්නම බැරුව ගියා.
0: ඔව්.
1: බැරුව ගියත් නෙමෙයි කතා කරන්න දෙයක් තිබෙන්නේ.
0: මාත්
1: කියන්න බෑ කතා කරන්න.
0: ඔව්.
1: එහෙම බැරි වෙච්ච එකක් නෙමෙයි.
0: ඔව්.
1: ක්‍රිකට් කොච්චර වුණත් අපේ ලේවල තියෙනවා. හැබැයි අපි පහුගිය ටූර්නමන්ට්ස් වල දැකපු දේ තමයි දැන් LPL එහෙම තිබ්බා. මේ ලංකාවේ අපිට ක්‍රිකට් තවදුරටත් ඕනේද?
0: ඔව්.
1: නිකන් ක්‍රිකට් ඕනේ නැහැ වගේ. මැචස් තියනවත් දන්නෙත් නැහැ, ටූර්නමන්ට්ස් තියනවත් දන්නෙත් නැහැ. කවුද ස්කෝ කරන්නේ දන්නෙත් නැහැ, කවුද විකට්ස් ගන්නෙ දන්නෙත් නැහැ, කවුද ප්ලේයර් ඔෆ් ද මැච් මුකුත් දන්නේ නැහැ. මෑන් ඔෆ් ද සීරීස් මුකුත් දන්නේ නැහැ. ඉස්සර එහෙම නෙමෙයිනේ දැන් ඉස්සර මැච් එකක් ඉවරනාට පස්සේ උදේ වෙද්දි අපිට ස්කෝ කාඩ් එක ඔක්කොම මතකයි. ඔපෝනන්ට් කොච්චර ගැව්වද, අපි කොච්චර ගැව්වද, කවුද උදටම පර්ෆෝම් කරේ, රන් රේට් එක කොහොමද, විකට් ෆෝල් එක කොහොමද ඔක්කොම මතකයි.
0: මොකද අපි බෝලිං බෝලේ බලාගෙන ඉන්නේ
1: කියලා ඉස්සර. බෝලේ ඔක්කොම බලාගෙන ඉන්නේ මොන වැඩේ තිබ්බත් මැච් එක කොහොම හරි බලා ගන්නවා. දැන් ඒක අපිට ටික ටික ඈත් වෙලා ගියා. ඒක ඈත් වෙලා ගියාට පස්සේ අපි දැක්ක අපේ කොල්ලෝ ටික වෙන වෙන වැඩ පෙන්නුවානේ. දැන් ඔය හෙල්ල විසිකල් එහෙම ලෝකේ අංකයකට ආවා. ඊට පස්සේ පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම් ගත්තා. ඊට පස්සේ අපිට පොඩ්ඩක් ක්‍රිකට් කියන එක ටිකක් පොඩ්ඩක් අමතක වෙලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අපි වෙන පැති බලාගත්තා. ඊට පස්සේ අපි දැක්කා FIFA World Cup එක ආවා. අපි නැතත් අපි බැලුවා. ඒ කියන්නේ අපි අපිට අපිව ඉන්න ඕනේ නැහැ, අපි බලාගෙන ඉන්න.
0: බලාගෙන ඉන්නවා.
1: අර කැබෝ වර්ඩේ වගේ රටවල් ඇවිල්ලා මේ ලක්ෂ පහක් ඉන්න පුංචි දූපත් රටවල් ඇවිල්ලා මේ පර්ෆෝම් කරනවා. අපි බලාගෙන හිටියේ හරි ආසාවෙන්.
0: ඔව්.
1: ඉතින් එහෙම පොඩ්ඩක් ක්‍රිකට් තවදුරටත් අපි ඕනේ නැහැ කියලා හිතාගෙන ඉද්දි තමයි සොනාල් මේ විදියට ඇවිල්ලා වැඩ පෙන්නලා අපිව ආයේ ක්‍රිකට් පැත්තට හරවගෙන තියෙන්නේ.
0: රයිට්.
1: ඉතින් ශතක 3ක් ළඟ තරගාවලිය ඇතුළත ඉන්දියාව එක්කම තිබ්බ මැචස් දෙකකදී දෙවැනි මැච් එකේ කන්සෙකටිව් 100ස්. ඒ කියන්නේ පළවෙනි ඉන්න එකේ 100, ඊට පස්සේ ඉන්න එකේ 100. අපි දැක්ක හරිම විනයකින් ලස්සනට පන්දුවට පහර දෙනවා. ටිකක් බලාගෙන ඉද්දී පොඩ්ඩක් මහේලවත් මතක් වුණා. මේ මහේලගේ
0: රිමෝට්
1: ඒ වගේමයි නේ, උස මට්ටම් ඔක්කොම
0: බඩි ස්ට්‍රක්චර් එකේ ඒ විදිහේ පොඩ්ඩක්.
1: අන්න ඒක මං කියන්නේ ඒකනේ. ඔය මේ වැඩකාරයෝ වැඩි උස නැහැ.
0: වැඩි උස නැහැ
1: ඇත්ත. ඔය ගොඩාක් ඔය වැඩකාරයෝ කියලා හිතන් ඉන්න උස කට්ටිය. එහෙම නෑ, අඩි 6ක් වෙන්න ඕනේ නෑ.
0: අඩි 6ක් වෙන්න ඕනේ නෑ. උසය වැඩෝ නෙමෙයි කියලා නෙමෙයි අපි කියන්නේ.
1: නෙමෙයි, එහෙම ගන්න නෙමෙයි. ඒ කියන්නේ මේ සුපිරි වැඩෝ හැබැයි උස නෑ.
0: උස නෑ. අජි දන්නවද මේ සොනල් නම්බර් 6 ඕ බිලෝ, ඒ කියන්නේ 6 ඩවුන් හරි ඊට වඩා යටින් හරි ඇවිල්ලා එච්චර සෙන්චරිස් ප්‍රමාණයක් ගහපු පළවෙනි ක්‍රීඩකයා.
1: පළවෙනි ක්‍රීඩකයා මේ නම්බර් 6 වෙනකන් එන්න ඉඩ දුන්නු සොනල්ට.
0: ඔව්.
1: සෙසු පිටිකරන බලෑනියට අපේ උත්තමාචාර්ය බලගන්න මේ වෙලාවේ. මොකද ඒගොල්ලෝ විකට් එකේ හිටියනම් අපිට සොනාල්ල මිස් වෙන්න තිබ්බා.
0: ඒකනේ
1: මිස් වෙන්න දෙන්නේ නැතුව ඒගොල්ලෝ කලින් ගිහිල්ලා සොනාල් ලෙව්වට තැන්කියු. හොඳයි, එහෙම අල්ලන් ඉන්න ඕනේ නැහැ මං කියන්නේ. හැමෝම මේ තමන්ගේ කාලේ ඉවරනාම යන්න ඕන අනිත් පැයට. මං කියන්නේ
0: අන්න හරියට හරි පුළුවන් කෙනාට දීලා යන්න ඕනේ.
1: සොනාල් අපිට මිස් වෙනවල නැත්තම්.
0: ඒකින්ද
1: සොනාල් ඔන්න කොහොම හරි විකට් එකට එව්වට තැන්කියු.
0: එවල
1: කොල්ලා ඒකට උපරිමයෙන් සලකුවා. ශතක 2ක් දෙවනි තරගාවලියේදී පිට ලබා ගත්තා. ඉතින් අපිට කියන්න තියෙන්නේ කොච්චර අපි දොස් කිව්වත් කොච්චර නිකන් අහක බලා ගන්න ට්‍රයි කරත් එහෙම ඉන්නවනේ ඔය ගෑනු ළමයිනු අපි නිකන් ගණන් ගන්නෑ වගේ ඉන්න ට්‍රයි කරන හැබැයි බැලෙනවා
0: බැලෙනවා
1: ඇහි කොනකින් හරි අපි බලනවනේ ඒ වගේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා කියන්නේ කොච්චර අහකට දාන්න ට්‍රයි කරත් නිකන් කොනකින් බැලෙනවා ඒක තමයි මේ සොනාල්ලාගේ වැඩ නිසා තමයි මේ දේවල් වෙන්නේ
0: සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන් බලපු නැති නිසාද දන්නෙත්
1: නැහැ අන්න එහෙම වෙන්න පුළුවන් බැලුවට පස්සේ වස්වදින්න
0: පුළුවන්
1: ඉතින් සොනාල් පරිස්සම් කරගන්න එක සොනාල් වගේම තව ක්‍රීඩකයෝ ගණනාවක් මේ රට පුරාම ඉන්නවා ක්‍රිකට් අපේ ලේබල් DNA වල තියෙන්නේ අපි ඒක කියනවනේ හැමදාම ඒක හින්දා මේ එකම කට්ටියක් වටේ කැරකෙන්නේ නැතුව තව සොනාල්ලව හොයාගෙන යන්න කාලයකට පස්සේ අපි දැක්ක හොඳ ඉනින් එකක් ඉතින් ටෙස්ට් මැචස් විතරක් නෙමෙයි අපි බලමු ODI ඊළඟට T20 ෆෝමැට් එක මොන වගේ ලංකාව මුණ දෙයිද කියලා. ඉතින් සොනාල්ට සුබපතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක අපි කොච්චර වුණත් දිගටම ඉන්නවා. අනිත් පැත්තෙන් අපිට සතුට තමයි ටෙස්ට් මැච් කියන එක කොච්චරුණත් අපේ මේ අපි කැමැත්ත අයින් කරන්නේ නැහැනේ. ඒ කියන්නේ T20 සාවත් 6 side matches සාවත් overs 6 matches සාවත් අපි තාම ටෙස්ට් මැචස් බලනවා. ඉතින් සොනාල්ල නිසා අපිට ඒක බලන්න තව හිතෙනවා. ඒ හින්දම තව පොඩි ප්‍රාර්ථනාවක් කරනවා. ඒ තමයි long live test cricket කියන එක.

0: Anuvaha FM Adu Hatarai Dashma Ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: උදේ 8 විනාඩි 17යි දැන්.
5: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑග දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
6: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112 117 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අද වෙන්න.
9: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
10: ඕම් බ්ලාස්ටර් මම කතා නවති

0: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේක ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
4: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
6: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේ 8:24යි ඇල්ගටාවුමේ වෙලාව. හරිද?
1: හරි වෙලාව.
0: වෙලාව හරි. වෙලාව නම් හරි.
1: ඔව්. ඒ කියන්නේ මේ දැන් සාර නිතරම වෙලාව කියලා අපෙන් හරිද කියලා අහනවා. මොකද සාරට මේ වැරදෙන්න පුළුවන් හින්දා වෙලාව.
0: පොඩ්ඩක් තියෙනවා
1: එහෙම. පොඩි තියෙනවා. වෙලාව හොඳ නැති ගතියක් තියෙනවා මේකේ.
0: එහෙම. තියෙනවානේ.
1: ඒක වෙනවා සාමාන්‍යයෙන්. ඉතින් මේ ඔයාගේ වෙලාව වරදින්න පුළුවන්. ඔයා මේ බිස්නස් එකක් කරන කෙනෙක් නම් හරි වාහනේ තෝරගත්තේ නැත්තම්.
0: ඔකේ.
1: ඔයාගේ ව්‍යාපාර කටයුතු වලට ඕනේ කරන වාහනය හරියට ඔයා තෝරගත්තේ නැත්තම් ආයෙත්ින් වෙලාව හරි ගස්සන්න ලේසිම නැහැ.
0: ඔකේ.
1: ඔයා යන්නේ නැන මගතොට පාරට වෙලා ඉතින් වාහනේ බ්‍රේක් ඩවුන් හද හද තමයි ඉන්න වෙන්නේ.
0: ඉන්න වෙන්නේ. ඔව්.
1: ඒකින්ද එහෙම වෙන්න එපා අපි ඔයාට මතක් කරනවා. ටාටා යෝදා කැබ් එකක් දැන් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: මේකෙන් ඔයාට ඔයාගේ බිස්නස් වැඩ ටිකක් කරගන්න පුළුවන්.
0: ඔකේ.
1: හිතන්නකෝ ඔයා මේ ගොවිතැන් කරන කෙනෙක් නම් ඔය පළතුරු වර්ග, එළවලු වර්ග, ඔයා මාකට් එකට නිතරම අරගෙන යන කෙනෙක් නම් ඔයාට ඒකටත් ගැලපෙනවා.
0: රයිට්.
1: දසවා නිකන් මාළු විකුණනවා නම් දීවර වෙළඳාම් කරන කෙනෙක් නම් අපේ දීවර සහෝදරයෙක් නම් අන්න ඔයාටත් මේක ගැලපෙනවා.
0: රයිට්.
1: ඒ විතරක් නෙමෙයි ඔය ඔක්කොම වැඩ ඇස්සේ ගෙදර මේ නෝනාගේ වැඩ කරන්නත් එපා. ඒවා මිස් කරන්න බෑ.
0: ඔක්කො ඒ කියන්නේ ඒක කරලා තමයි ඉතුරු ඔක්කොම කරන්නේ.
1: ඔව් ඔව්. ඒ කියන්නේ ඒව බලන්න ඕනේ. ඒව වගකීම් සහ යුතුයකම්.
0: ඔව්.
1: සහ වගවීම්. හරිද? ඒකින්ද ඒව කරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ගෙදර ඉතින් පොඩි පුතෙක් දුවෙක් ඉන්නවා නම් ඒව පන්ති එක්කන් යන්න, පන්ති ඉඳලා ගේන්න, යගේ ඉස්කෝලේ වැඩවලට යන්න. ඉතින් ඔය වගේ මේ එක පැත්තකින් තමන්ගේ ෆැමිලි ලයිෆ් එක බැලන්ස් කරගන්න වගේම අනිත් පැත්තෙන් තමන්ගේ බිස්නස් එක කියන මේ දෙකම බැලන්ස් කරගන්න පුළුවන් වාහනයක් තමයි ටාටා යෝදා කියලා කියන්නේ.
0: රයිට්.
1: ඒ නිසාම තමයි අපි එකට කියන්නේ මේ ඩුවල් පර්පස් වෙහිකල් එක කියලා.
0: ඕකේ.
1: ඩුවල් පර්පස් වෙහිකල් කියලා කියන්නේ පර්පස් දෙකම කරගන්න පුළුවන්. එකක් බිස්නස් වැඩ ටික කරගන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් ඔයාගේ මේ ඔය ගෙදර පර්සනල් වැඩ ටික, පවුලේ වැඩ කටයුතු ටිකත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ.
1: ඉතින් අපි දන්නවා ටාටා කියලා කියන්නේ මේ වෙනකොට රටවල් 35ක විතර භාවිතා වෙන වාහනයක්, බ්‍රෑන්ඩ් එකක්.
0: රයිට්.
1: ඒ වගේම තමයි අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක තමයි ටාටා ලංකාවට එන්නේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන්කම තියෙනවා ටාටා යෝදා කැබ් එකක් දැන් මිලදී ගන්න. ඔයා කෝල් කරන්න ඕන 1388 නම්බරයකට. 1388 කියන හොට්ලයින් එකට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් ඔයාගේ ටාටා යෝදා කැබ් එක දැන්ම වෙන් කරගන්න.
0: රයිට්.
1: මේක හරිම විශේෂයි. විශේෂත්වය තමයි අවුරුදු දෙකක්.
0: ඕකේ.
1: එහෙමත් නැත්නම් කිලෝමීටර් ලක්ෂ දෙකක් දක්වා ඔයාට වොරන්ටි එකක් හම්බ වෙනවා.
0: රයිට්.
1: ඒ කියන්නේ අවුරුදු දෙකක කාලය නැත්නම් කිලෝමීටර් ලක්ෂ දෙක සම්පූර්ණ වෙනකන් වාහනේ ටයර් ටික දාගෙන තෙල් ටික ගහගෙන ඔයාට දුවන්න විතරයි තියෙන්නේ.
0: ඕකේ.
1: බ්‍රේක් ඩවුන් එකක් වුණොත් ඔයාට ඒක ඒගොල්ලෝ හදලා දෙනවා.
0: ඔව්.
1: ඒ විතරක් නෙමෙයි ඔයා හිතන්නකො මොන හරි රිපෙයර් එකක් කරන්න සිද්ධ වුණොත් එන්ජින් එකේ නම් ප්‍රශ්නේ නැහැ. ඉතින් ඔච්චර කලින් කීයටවත් වෙන මොන හරි අලුත් වැඩියා කටයුත්තක් ඔයාට කරගන්න ඕන වුණොත් ඒ කාලය පුරාවටම නොමිලේම ඔයාට කරගන්න පුළුවන් හැකියාව තියෙන එක ඔයාට ලොකු ඉතුරුවක්.
0: රයිට්.
1: ඒ වගේම තමයි මේ වෙනකොටත් ටාටා ජෙනුවින් පාර්ට්ස් යෝදා කැබ් එකට ඕන කරන ටාටා ජෙනුවින් පාර්ට්ස් ගන්න පුළුවන් තැන් අපි කියන්නේ ඒජන්ට්ස්ලා ලංකාව පුරාම 600කට වඩා ඉන්නවා.
0: රයිට්.
1: ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඕනම තැනක ඔයාගේ යෝදා කැබ් එකේ බ්‍රේක් ඩවුන් එකක් වුණොත් ඒත් ඔයාට කරන්න තියෙන්නේ 1380ට කෝල් එකක් ගන්න. ඒගොල්ලෝ ළඟටම ඇවිල්ලා වාහනේ හදලත් දෙනවා.
0: ඕකේ.
1: ඉතින් ඒ නිසා තමයි කියන්නේ බය නැතුව ඔයාගේ ව්‍යාපාර කටයුතු වගේම අනිත් පැත්තෙන් ඔයාගේ පවුලේ වැඩ කටයුතු ටිකත්, පර්සනල් වැඩ ටිකත් ලස්සන්ට බැලන්ස් එකේ කරගන්න නම් ඔයා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම යෝදා කැබ් එකක් කියලා. ඉතින් ටාටා යෝදා ඉක්මනින් කතා කරන්න 1388ට කෝල් එකක් දීලා දැම්ම පුළුවන් ඔයාගේ යෝදා එක වෙන් කරගෙන යෝදෙක් වගේ වැඩ කරන්න.
0: වැඩ කරන්න. හරි. ඊට පස්සේ මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට මේ ගෙදරට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න කියලා.
1: ආව්. ඒක අනිවාර්යයෙන්ම මතක් කරන්න
0: ඕනේ. කරන්න ඕන දෙයක් නේ. දැන් මේ ස්වභාවික විපත් ගැන අපි කතා කරන්නේ. ඒ වගේ දේවල් ආවහම ඔයාගේ ගෙදර නොසැලී තියෙන්න නම් ඔයා ශක්තිමත් දේවල් වලින් ඔයාගේ ගෙදර අනිවාර්යයෙන්ම හදලා තියාගන්න ඕනේ.
1: තියාගන්න ඕනේ. දැන් මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ම ගන්න කියන හේතු කිහිපයක්ම තියෙනවා. රයිනෝ කියලා කියන්නේ අවුරුදු 60ක් පුරාවට, ඒ කියන්නේ දශක 6ක් පුරාවට අපි දන්න නම. මේ කාරණා දෙකක් තියෙනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ම ගන්න ඕන. පළවෙනි දේ තමයි ස්වාභාවික මැටි ලේයර් එකක් තියෙනවා.
0: ඕකේ.
1: මේ ෂීට් එකේ යටපැත්තේ තමයි මේක තියෙන්නේ. මේක මේ තීන්ත් එකක්වත් අපි ඔය කියන්නේ කේමිකල් එකක්වත් එහෙම මොකොත් නෙමෙයි. මේක ඇත්තටම ස්වාභාවික මැටි ලේයර් එකක්. නැචරල් ක්ලේ ලේයර් එකක් තමයි තියෙන්නේ. මේක නිසා ඔය ගේ ඇතුලේ මේ සීතල කූල් එක සෑහෙන වෙලාවක් තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. උඩ ෂීට් එක කොච්චර රත් වුණත් ඒක ඇතුළට දැනෙන්නේ නැහැ. අන්න ඒක තමයි ලොකුම සොයා ගැනීම. මොකද මෙච්චර කල් ඔය ෂීට් වලවල් යට හිටපු කට්ටියට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි ඕක. රස්නේ වෙලාවට ඉන්න බැරි එක. දැන් මේ ප්‍රශ්නේ මොකුත් නැහැ. රත්ුණත් කොච්චරවත්. ඒ කියන්නේ ෂීට් එක කොච්චර රත්ුණත් ඒක ගේ ඇතුළට දැනෙන්නේ නැහැ. කෝල් එක තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න. හොට්ලයින් නම්බර් එකක් තියෙනවා රයිනෝලගේ. ඒකට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. 13.96 කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන තව දැනගන්න දේවල් තියෙනවා නම් ඒවත් දැනගන්න.
0: ඕකේ දැන් වීකෙන්ඩ් එකේ ඔයගලන්ට වෙලාව තියෙනවනේ. ඒ නිසා කෝල් එකක් දීලා නේද?
1: ඒ කියන්නේ කෝල් එකක් දීලා ඔයාලට තියෙන අර ක්ලියර් කරගන්න ඕන දේවල් තියෙනවනේ. දැන් අපි මේක ඔච්චර කිව්වත් ඔයාලට තියෙනවා ප්‍රශ්න අපි දන්නවා.
0: සැකයක්.
1: ඔව්. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන තව දැනගන්න දේවල් තියෙනවා. ඔව්. ඒව දැනගන්න පුළුවන් ඔයාට අර නම්බර් එකට කෝල් කරාට පස්සේ. ඊට පස්සේ අපි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට ඔය ගෙදර වහලට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ම දාන්න කියලා. මොකද ඕනම කාලගුණික තත්වයකට දේශගුණික තත්වයකට ඔරොත්තු දෙන විදිහට කල්පවතින විදිහට තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් හදලා තියෙන්නේ.
0: රයිට්. දැන් ඒ විදිහට අපි මේ කල්පවතින දේවල් නියමට මතක් කරන්නේ හැමදාම නේද? මේ ඒ වගේ කියන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් ආට.
1: දැන් ආයෝජන.
0: ආයෝජන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න එකත් ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද ආයි කාලෙකට ඔයාලට වාගේ වහලා අලුත් කරන්න ඕනේ නැහැ.
1: ඒ කියන්නේ හරියට වහලා ගැහුවා කියන්නේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්.
0: ලොකු ඉන්වෙස්ට්මන්ට්.
1: ඒක හරියට කරගන්න බැරුව ගියොත් සෑහෙන ලොකු වියදමක් බවට පත්
0: වෙනවා. ඒ වගේම තමයි ෆික්ස් ඩිපොසිට් දාන එකත් ඔයා ඔයාගේ ජීවිතේ කරන්න ඕන ඉන්වෙස්ට්මන්ට් එකක් සහ අපි හැමෝම ලේසියෙන් අපිට කරන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එකක්.
1: හැබැයි මේ කරන්න එච්චර උනන්දු නැති.
0: උනන්දු නැති.
1: නැත්තම් කරත් හරිතන හොයාගන්න බැරුව පස්සේ ප්‍රශ්න ඇති කරගන්න තැනක් තමයි ඔය FD එකක් දානවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඔයාලට කියනවා යන්න CDB එකට. ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍යායතනය තමයි CDB කියලා කියන්නේ. ඒ කියන්නේ මේ නන් බැංකින් සෙක්ට් එකේ සිවවන විශාලතම ආයතනය. ඒ වගේම අවුරුදු 30ක් පුරාවට CDB එක අපිත් එක්ක ගනුදෙනු කරන ආයතනයක්. ඒක හින්දා ඔයාලට බය නැතුව ගිහිල්ලා වාගේ ස්ථාවර තැන්පතුව CDB එකේ ආරම්භ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කෝල් එක දෙන්න මෙන්න මේ නම්බර් එකට. මේක තමයි නම්බර් එක. මේ සාරා කියනවද මං කියන්නද?
0: ඕන එකක් ඉතින්
1: ඔය එක කියන්නේ ඒ නම්බර් එකක් හැම වෙලේම කොල්ලෝනේ නම්බර්ස් කියන්නේ
0: ඔව් නේද
1: ඔව් කෙල්ලෙකුත් නම්බර් එකක් කියනවා
0: හරි ඔයාලට CDB එකට කතා කරන්න පුළුවන් 0.117388 කෝල් එකක් දුන්නොත් 0.117388

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: வேலாவ ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: උදේ 8 විනාඩි 35යි දැන්
4: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
5: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
4: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
5: පොල් තෙල් විතරක් ඒ
4: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්,
5: ඕව ඉතින්
4: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
6: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadina, Rhino Premier Roofing Sheet. Fetis Tresandhal, Tahatunai Anuhayamatana.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
9: 1 සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා 2 අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
10: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 13.88 අමතන්න
11: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරි මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13.22
12: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
13: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
14: Daily drive එකකට smart choice එකක් BYD Sea Lion 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sea Lion 5 smart drive smart savings 0112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
15: ඇයි sugar කියලා මෝනෙල්ලකන සෙවන කල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කල ආයුර්වේද 0747 31 33
0: FM Anupaha Anuhatrai Dashama Ata Net FM Divaina Pura

0: උදේ 8 විනාඩි 45යි අල්කෝ ටවුම් මේ වෙලාව. හරි.
1: හරි දැන් ටික ටික එළිය වැටලා තියෙන්නේ.
0: ඔව්.
1: කලනුත් එළිය වැටලා තිබ්බේ. ඒකට දැන් නේ කට්ටිය පොඩ්ඩක් මේ අර පියවි 100ට එන්නේ.
0: 100ට එන්නේ. ඔව්.
1: එහෙම තියනවා දැන් අපි මේ සිකුරාද දවස සහායක දිගට නිවාඩුත් එක්ක ඉඳලා අද දවසත් නිවාඩු දාලා සමහර අය පොඩ්ඩක් නිකන් අපිව අර කොනකින් තමයි අහගෙන හිටියේ.
0: නිකන්
1: ඇදේ ඉන්න ගමන් සීවිලිම දිහා බලාගෙන.
0: ඔව්
1: හීනෙන් වගේ. නිකන් එහෙම පොඩ්ඩක් නිකන් ඇහෙනවා නැති වෙනවා. වගේ තමයි සාරවයි මාවයි කට්ටිය ආන් ඉඳලා තියෙන්නේ. එහෙම කිව්වා කට්ටියක්. දැන් තමයි හරියටම මේ ඇහැරුණේ
0: කියලා. ඇහැරුණේ කියලා.
1: ඒක අපිව පොඩ්ඩක් නිකන් අර ඡායාවක් වගේ දැකලා ඇහිලා ගිහිල්ලා.
0: ඕකේ.
1: මෙච්චර වෙලා දැන් එහෙම නැහැ. දැන් ඇහි කියලා අපි හිතනවා.
0: රයිට්.
1: ඉතින් ඒ නිසා අපි ඔයාලට මතක් කරනවා යන්න දම්රෝ එකට.
0: ඕකේ.
1: දම්රෝ වසර මැද සේල්. එහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් අපි කියන්නම් ඔයාලට සිංහලෙන්.
0: සිංහලෙන්.
1: දම්රෝ මිඩ්ඩිය සේල්.
0: අන්න එහෙමයි සිංහලෙන් වසර මැද සේල් කියලා කියන්නේ.
1: කියන්නේ. දැන් පටන් අරගෙන තියෙනවා. ඒකින්ද ඔයාලට පුළුවන් යන්න දම්රෝ එකට. දම්රෝ ප්‍රදර්ශනාගාර දැන් තියෙනවා ලංකාව පුරාම 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා දම්රෝ ප්‍රදර්ශනාගාර. ඒ වගේම තමයි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. මේ ඕන තැනකින් ඔයාලට පුළුවන් මේ අපි කියපු ඩිස්කවුන්ට් අත් විඳින්න. මොනවාද ඔයාලට හම්බ වෙන්නේ? අපි කලිනුත් කිව්වා දැනුත් ඔන්නම් කිහිපයක් කියන්නම්.
0: මෙන්න මෙහෙමයි. දැන් පුළුවන්. ඔව්.
1: ඔයා කියන්නේ ඔය පැත්තේ.
0: පටන් ගන්නෙ කොහෙන්ද? අපි පටන් ගමු නිදන කාමර කට්ටල වලින්. නිදන කාමර කට්ටල සඳහා සුවිශේෂී වට්ටම් තියෙනවා ඔයාට. ඒ වගේම තමයි දැවනිමාවෙන් යුතු අල්මාරි ගන්න පුළුවන් රුපියල් 30,000 ඉඳලා. ඊට පස්සේ ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා රුපියල් 34,000 ඉඳලා. නවතම මාදිලියේ ස්ප්‍රින්ග් මැට්‍රස් තියෙනවා 29,000 ඉඳලා. ඒ වගේම තමයි දම්රෝ සෝෆා. ඔය දම්රෝ එකේ තියෙන සෝෆා අචි ඇවිල්ලා ඒ මාරම ලස්සනයි.
1: මාරමක
0: කම්ෆර්ට් එක ඔක්කොම.
1: ඒ කියන්නේ මාරම ලස්සනයි වගේම තමයි මේ සාරා.
0: ඔව්.
1: අපිට කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපේ gedara interior ගනුව ඔය තියෙන සෝෆා මොඩල්ස් එකක්වත් ගැලපෙන්නේ නැහැ කියමුකෝ. අපිට දම්රෝ එකත් එක්ක කතා කරලා මට මෙහෙම එකක් ඕන.
0: හිතන්න
1: ඔයගා මේ වෙලාවේ ෆොටෝ එකක් මොක් කර තිනවා අපි ඉන්ට්‍රස්ට් එකෙන් හරි කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරගත්තු. මේ විදියට ගත්තම මට ඕනේ කියලා. කිව්වොත් ඒගොල්ලෝ හදලා දෙනවා. මොකද දම්රෝ කියලා කියන්නේ මේ සියලුම ගෘහභාණ්ඩ ලංකාවේ කර්මාන්ත ශාලාවල තමයි නිෂ්පාදනය වෙන්නේ. අපේම ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ අත්වලින් ලංකාවේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වෙන්නේ. ඒකින්ද ඔයාලට කස්ටමයිස් කරලා ඕනේ උනෝ. ඕන දෙයක් ඒගොල්ලෝ කස්ටමයිස් කරලා දෙනවා. ඒකින්ද ඒවත් ඔයාලට ඉතින් කස්ටමයිස් කරලා ඩිස්කවුන්ට් පිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ යන්න කියලා දම්රෝ එකට. ඉතින් අර සාරා කියපු විදිහට ඔයාලට සෝෆා මාදිලින් ගණනාවක් තියෙනවා. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. පටන් ගන්න 69,000
0: ඉඳලා.
1: එතනින් ඉස්සරහට ඔයාලට කැමති විදියට තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි කෑම් මේස කට්ටල තියෙනවා රුපියල් 87,000 ඉඳලා. කාර්යාල මේස තියෙනවා රුපියල් 15,000 ඉඳලා.
0: ඊට
1: පස්සේ ඉහළ ප්‍රමිතියෙන් උතු කාර්යාලීය පුටු තියෙනවා රුපියල් 9,900 ඉඳලා. මේ හැම දෙයකටම දම්රෝ විශ්වාසයත් එක්ක හොඳ ආෆ්ටර් සේල් සර්විස් එකකුත් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ඔයාලට යන්න දැම්ම දම්රෝ එකට. ළගම එකට යන්නේ. ගිහිල්ලා ඕන එකකින් ඔයාලට මේ ඩිස්කවුන්ට් අත් විඳින්න පුළුවන් හැකියාව තියෙනවා. ගිහිල්ලා ඉතින් බලන් ඉන්න එපා. දැම්මත් මේ ගන්න. මොකද මිඩ්ඩිය එක දැන් ඉවර වීගෙන යන්නේ. නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා නම් ඔයාලට තනියම යන්නත් පුළුවන්. නැත්නම් හස්බන්ඩ් එක්ක, වයිෆ් එක්ක, ගෙදර ඉන්න පොඩ්ඩෝ එක්ක, නැත්නම් පවුල් පිටින් ගිහිල්ලා වුණත් ප්‍රශ්නයක් නැහැ. දම්රෝ මේ අර මෙගා ප්‍රදර්ශනාගාරයෙම තියෙනවනේ. ඒ වගේ පවුල් පිටින් ගිහිල්ලා කට්ටියට ඇවිදින්න පුළුවන් හැකියාව තියෙනවා. ගිහිල්ලා අපි කියන්නේ මේ ඩිස්කවුන්ට් දැම්ම අත්විඳින්න කියලා.
0: රයිට්. හරි, ඒ විදිහට දම්රෝ එකට යන ගමන් උගලන්ට මතක් කරනවා ගෙදර ෆෝචුන් ඔයිල් නැත්තම් කඩේට ගිහිල්ලා දැන් අරගෙන එන්න.
1: ෆෝචුන් ඔයිල් නේ.
0: ඔව්.
1: ෆෝචුන් එක
0: බලන්න ඔයාලගේ.
1: ඔව්. ඒ කියන්නේ කිචන් එකේ ෆෝචුන් එක තියෙන්නේ ෆෝචුන් ඔයිල් මත.
0: ඔව්. සමහරුන්ට මෙහෙම වැඩ වෙනවා ආචි. හරිද? තියෙන වැඩ ඔක්කොම දාලා උයනවා. ඒත් රස නැහැ.
1: රස එන්නේ නැහැ.
0: ඒත් එන්නේ නැහැ. ඒනට උයන් නැතුවත් බෑනේ. දැන් යා උයුව නැත්තම් ගෙදර අයට කන්න විදියකුත්
1: නැහැ.
0: ගෙදර අයත් ඔහේ කනවා. අරයත් ඔහේ උයනවා. මං කියන්නේ ෆෝචුන් ඔයිල් එක අරගෙන ඇවිල්ලා බලන්නකො වෙනස් වෙන්නේ නැද්ද කියලා.
1: අනිවාර්යයෙන් මේක try කරලා බලන්න. මොකද මේ ඔයිල් වලින් විශේෂයෙන්ම ෆෝචුන් ඔයිල් වලින් අපි අර කන කෑම එකේ බලාපොරොත්තු ඔතෙන්ටික් රහ. ඒ නැචරල් ගතිය අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් අර තෙල් කියන එක නිකන් තියෙන්නත් ඕන නැතුවත් බෑ වගේ කෙනේ තියෙන්නේ. ඒක තෙල් එක අපි දන්නවා මොන හරි දෙයක් කද්දි ඒක ඒ තෙල් ගතිය අපිට දැනෙන්න ඕන විදිහක් තියෙනවා. ක්වොන්ටිටි එකක් තියෙනවා. පොඩි ලෙවල් එකක් තියෙනවා. ඒක අපිට මෙහෙමයි කියලා ගණන් කරලා කියන්න බෑ. සමහර අය ඉන්නවා තෙල් විතරයි. සමහර අය ඉන්නවා තෙල් ඇත්තෙම
0: නැහැ.
1: හැබැයි ඔයා ෆෝචුන් ඔයිල් නම් දාන්නේ ඔයාට එහෙම වරදින්න තියෙන සම්භාවිතාව සෑහෙන්න අඩුයි. නියම පදමට ඔයාගේ කෑමවලට අවශ්‍ය කරන විදියට තෙල් එකතු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ෆෝචුන් ඔයිල් කිව්වට පස්සේ දැන් ඔයාට කොකොනට් ඔයිල් තියෙනවා, පොල් තෙල් තියෙනවා, ඊට පස්සේ සන්ෆ්ලවර් ඔයිල් තියෙනවා, ඊට පස්සේ කුකින් ඔයිල් තියෙනවා, කෝන් ඔයිල් තියෙනවා. මේ ඕනම ඔයිල් එකක් ඔයාට මිලදී ගන්න පුළුවන්. මෙහෙමයි. දැන් ළගම තියෙන සිල්ලර කඩෙත් තියෙනවා. ඊට පස්සේ සුපර් මාකට් එකට ගියාම ඒකෙත්
0: තියෙනවා. ඒකෙත් තියෙනවා.
1: ඒ වගේම තමයි වාට මිලිලීටර් 200 බෝතලුත් ගන්න තියෙනවා. හොඳ පැකේජින් එකත් එක්ක ඔක්කොම විස්තරත් එක්ක මැනුෆැක්චර් ඩේට් එක්ස්පයර් ඩේට් එක්ක ඔයාට බලලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාට නිකන් ලොකුවට උයන කෙනෙක් නම් වා. හිතන්නකෝ නිකන් දානෙකට, දන්සලකට, පාටියකට ලොකුවට අර කල්දේරම් පිටින් උයන කෙනෙක් නම් ඔන්න කිසි ප්‍රශ්නයක් නෑ. වාට ලීටර් 20 ෆෝචුන් ඔයිල් ගන්න පුළුවන් බෝතල් තියෙනවා, පැකේජින් තියෙනවා. ලීටර් 20 කඩයක් කරනවා නම් එහෙමත් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා තොග වශයෙන්. ඉතින් යන්න මිල ගත්තට පස්සේ රුපියල් 340 ඉඳලා පටන් ගන්නවා. 340 ඉඳලා ඉස්සරහට තමයි මිල ගණන් තියෙන්නේ. ඉතින් අපි ඔයාලට කියනවා ෆෝචුන් ඔයිල් ට්‍රයි කරලා බලන්න. ට්‍රයි කරලා බලලා අපිට කියන්න වෙනස, අපි දන්නවා වෙනස, අපි ට්‍රයි කරලා මේ කියන්නේ. හැබැයි අපේ වෙනස එක්ක ඔයාගේ වෙනස ටැලි වෙනවද බලන්න පුළුවන්. ඔයත් මේ පැත්තට ඔයාගේ කමෙන්ට් එක, ෆීඩ්බැක් එක
0: එව්වොත්. හරි. ඊට පස්සේ ඔයාලට මතක් කරනවා ඔයාගේ ඉඩම හෝම ගමින් වෙන් කරගන්න කියලා ඉක්මනට. මොකද ඉඩම් කියන දේ හරිම මේ අඩුයි, අඩුවෙන් තියෙන්නේ. අර මොනවද රිසෝස් එක හරි අඩුයි,
1: ලිමිටඩ්.
0: ඉතින් ඒක නිසා ඉක්මන් කරේ නැති වෙනොත් ඔයාගේ කොටස නැති වෙන්න පුළුවන්
1: අනිවාර්යයෙන්. ඉතින් හෝමගම බේරු කැටියෙන් තමයි මේ ප්‍රයිම් ලොකේෂන් එක වාවෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ. පර්චේස් එක රුපියල් 685,000 ඉඳලා ඉහළට වාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මුලින් වාට පුළුවන් 140ක් ගෙවන්න වටිනාකමින්. ඊට පස්සේ වාට පුළුවන් ඉතුරු 160ක ප්‍රමාණය මාස 24ක් පොලී රහිතව හෙමින් සරේ ගෙවාගෙන යන්න. ඉතින් මේ ඉඩමේ වටිනාකම ගැනත් අපි ඔයාලට කියන්න ඕනේ. වටරක දුම්රිය ස්ථානයේ කිලෝමීටර් 6යි, යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට හරිම ඉක්මනින් යන්න පුළුවන්. ලගින් තියෙන්නේ බොහොම සමීපව. NSBM හරිත සරසවියට වගේම හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5ක දුරක් තියෙන්නේ.
0: කොට්ටාවට විනාඩි 15යි.
1: කොට්ටාවට විනාඩි 15යි. කොට්ටාවට ගියාට පස්සේ ඕන දැනකට බස් තියනවා. දැන් කොටුවෙත් නැති බස් තියෙන්නේ
0: කොට්ටාවේ.
1: ඊට පස්සේ අර සුපර් මාකට්, රෝහල්, බැංකු පහසුකම් මේ හැමදේම ඔයාගේ අතේ දුරින් තියෙන තැනක් තමයි මේ හෝමාගම බෙරු කැටියේ
0: තියෙන්නේ.
1: ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට. නම්බර් එක තමයි 1322. මාතලේ දිස්ත්‍රික්කයයි පොළොන්නරුවයි බලමු කවුද දිනන්නේ කියලා. ඉතින් ඔයාටත් පුළුවන් මේ පැත්තට එන්න රෑ 9 වෙද්දී FM 94.95 අපිව ලයිව් වහන්න. ඒ වගේම අපේ ලයිව් ස්ට්‍රීමින් එක බලන්නත් පුළුවන් FM Facebook page එකෙන්.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: වේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන Travel Net පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 076 7016
2: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
3: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
4: කොල්ල කෙල්ල කොට යන

0: කිලෝතරයි මණ්ඩලය.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
2: BYD plug-in hybrid ho electric vahanayak wenkarwa ganeemata BYD pradarshanagarayekata paminenna. Nathoth 0112 125 125 amatanna.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: Kiehl's වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Extra Fat Spread Gram 500ක් සඳහා 130ක වට්ටමක්. Melipan Lemon Puff Gram 200ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kiehl's වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
6: හෝමාගම බෙරුකෙටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
8: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
10: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
11: FM 95 FM 94.8.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
14: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
13: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
15: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
16: වේලාව දෙනා මෙයි දැන්නේ.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිව් සමග මම කේසර. ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවැත්වෙන 2026 ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගපතිරගේ සමත් ඇතිවෙනවා. මීටර 92.07 සුපිරි විසිකිරීමක් වාර්තා කරමිනුයි ඔහු මෙම විශිෂ්ට ජයග්‍රහණය තහවුරු කරගෙන ඇත්තේ. මීටර 86.93 දක්ෂතාවයක් දක්වමින් ග්‍රෙනේඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස් තරඟයේ දෙවන ස්ථානයේ දිනාගත් අතර මීටර 85.16 දක්ෂතාවයක් දක්වූ පෝලන්තයේ ඩාවිඩ් වෙග්න එහි තෙවන ස්ථානය හිමි කරගත්තා. ආරම්භයේ සිටම දැඩි තරඟකාරීත්වයක් පැවති මෙම ඉසව්වේදී දෙවන ස්ථානයේ දිනු ක්‍රීඩකයාට වඩා මීටර 5.14 කැපිපෙන්න පෙරමුණක් ගනිමින් තම ආධිපත්‍ය තහවුරු කිරීමට රොමේෂ් තරංග සමත් වීම විශේෂත්වයක්. මිලග නෙත්නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.

0: පොදේ නමයයි විනාඩි 6යි ඇල්ගොතෝමේ වෙලාව.
1: වෙලාව. හරි. දැන් ඒ කියන්නේ අපි ඔන්න අන්තිම පැයට ආවා.
0: අන්තිම පැයට ආවා.
1: මේ පැයේ විතරයි මායි සාරයි ඔය එක්ක ඉන්නේ. ඊට පස්සේ අපි යනවා අය අපි එන්නේ ලබන සතියේ නුවාවත් එක්කගෙන.
0: සඳුදා.
1: සඳුදා. හරිද මේ දැන් ලෝකේ මාර දේවල් වෙනවා කියලා අපි කිව්වනේ. ඔව්. ওই මාර දේවල් අතර එකක් තමයි මේ සෝබාදහම අපිට ඔච්චම් කරන එක.
0: නෑ.
1: අමුතු විදිහේ විහිළු ඒගොල්ලෝ කරනවා අපිට. හරිද? අපි හිතාගෙන හිටියේ අපි තමයි මේ ලෝකේ ඉන්න අපිට කවුරුත් නැහැ. අපිට ආයෙ තරගයක් දෙන්න පුළුවන්, අපිට ආයෙ ගේමක් දෙන්න පුළුවන්, අපිත් එක්ක කරට කරින්න පුළුවන් කවුරුත් නැහැ කියලා මිනිස්සු විදිහට අපි හිතාගෙන ඉන්නවනේ. ඔයා දන්නවද සාරා, මිනිස්සුන්ට කලින් මේ ලෝකේ ආධිපත්‍යයේ පතරවල හිටියේ කවුද?
0: ඩයිනසෝස්ලා.
1: ඩයිනෝසෝස්ලා මේ ලෝකේ අවුරුදු මිලියන ගානක් ජීවත් වුණා. මුළු ලෝකෙම ආධිපත්‍යය පතුරවල අපි කියන්නේ ඩොමිනන්ට් ස්පීසිස් එක විදියට.
0: ඕකේ.
1: ඒගොල්ලන්ට තරගයක් දෙන්න පුළුවන් කවුරුත් අවුරුදු මිලියන 160ක් විතර කාලයක් පුරාවට හිටියේ නැහැ.
0: රයිට්.
1: අර කොහෙදෝ ආක යන උල්කාපාතයක් අනිත් පැත්ත හැරලා මේකට වැටෙනකන් ඒගොල්ලෝ මේ ලෝකයේ තුල තමන්ගේ රාජ්‍යත්වයේ ඉසුලුවා. ඔයා දන්නවද මේ ඩයිනසෝරලා හිටපු කාලේ 0.18ක් තමයි අපි මේ ඉඳලා
0: තියෙන්නේ.
1: ඔව්. ඩයිනසෝරලා ලෝකේ අපි කියන්නේ ඩොමිනන්ට් ස්පීසිස් එක විදියට මිලියන අවුරුදු මිලියන 160 ගානක් හිටියා කියලා අපි ගමුකෝ මේ ආසන්න වශයෙන්. ඒ කාලෙන් 0.18ක් විතර තමයි මිනිස්සු ලෝකේ ඩොමිනන්ට් ස්පීසිස් එක විදියට තනියම ඉඳලා
0: තියෙන්නේ.
1: අපි හිතනවනේ මේක අපිට ලියලා දීලා තියෙන්නේ කියලා.
0: ඔව්.
1: එහෙම හිතාගෙන අපි මේ යුද්ධ ඔක්කොම කරන්නේ. ඉතින් හැබැයි ඩයිනසෝරලා හිටපු එකෙන් තාම 100ට එකක්වත් අපි ඉඳලා නැහැ.
0: ඔව්. ඒ කියන්නේ අපේ උල්කාපාතේ තාම වැටලා නැහැ.
1: ඒ කියන්නේ අපිට ඉස්සරහට මොන විදිහේ ඒවට මූණ දෙන්න තියනවද කියලා අපිවත් දන්නේ නැහැ. හරිද? ඉතින් අහකැනේ ඒවා තමයි කොහොමත් අපි අහකැනේමනේ ගෙවල් ඇතුළට දාගන්න අපිට දක්ෂයිනේ. ඩයිනසෝරලා නම් එහෙම හිතලා කරගත්ත දෙයක් නෙමෙයි. අපි කොහොමත් මේ යන විදියට ගියොත් අහකැන ගොඩාක් දේවල් අපේ ඉස්සරහට අරගෙන යයි කියලා මේ වෙනකොට විද්‍යාඥයින් විශේෂඥයින් මතපල කරලා අනතුරු වගවල තියෙනවා. ඉතින් ওই විදියට මේ සෝබා දහමත් අපිට යම් යම් දේවල් එහෙම මෙහෙම කියද්දි අපි දන්නවා අපි හැම වෙලේම ඇල්ගොටවුනේ මතක් කරනවා ලෝකේ යුද්ධ මේ වෙනකොට සිද්ධ වෙමින් යනවා. එක පැත්තකින් ඉරානය අපි දන්නා ඇමරිකාවයි ඊශ්‍රායලයි එක්ක යුද්ධෙක ඉන්නේ. ඊට පස්සේ අපි දන්නවා අනිත් පැත්තෙන් යුක්‍රේනය රුසියාවත් එක්ක යුද්ධයක ඉන්නේ. තවත් කොනක චීනය තායිවානය ඩැහැගන්න බලාගෙන ඉන්නවා. තවත් කොනක කොනකුත් නෙමෙයි නිකන් මැද වගේ ඉන්දියාව ඉන්නවා කලාපේ බලවතා වෙන්න මාන බලාගෙන. මේ ඔක්කොම කරන්නේ අපි හිතාගෙන ඉන්නවා අපි තමයි මේක ඉන්න කෙරුමු කියලා. අපිට වඩා කවුරුත් නැහැ කියලා. හැබැයි අපි ඉඳලා තියෙන්නේ තාම ඩයිනෝසර්ලා හිටපු එකෙන් 0.18 එකක්වත්
0: නැහැ.
1: 0.1 ගානක් ඉන්නේ. ඔය ඔක්කොම ඔහම වෙද්දි මේ ඇමරිකාවේ ගුවන් හමුදාවේ ග්ලෝබ් මාස්ටර් කියන ඔය ලොකු යානයක්, හරිද, මේක ප්‍රවාහන යානයක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි මේ යානාව සාමාන්‍යයෙන් විශේෂ අවස්ථාවලදී තමයි මේ වගේ යානා එහෙ මෙහෙ සැරිසරන්නේ. ඔය යුදමය දේවල් ලෝකේ පුරාම සිද්ධ වෙද්දි මේ වගේ චලනයන් දිහා ලෝකේ ඉන්න විශේෂඥයින් හරි කල්පනාවෙන් බලාගෙන ඉන්නවා.
0: රයිට්.
1: එහෙම බලාගෙන ඉද්දී අපි පහුගිය දවස් කීපේ දැකපු දෙයක් තමයි ජෝන් රැඩ්ක්ලිෆ් කියන CIA ප්‍රධානියා. CIA කියන්නේ ඇමරිකාවට අනුබද්ධ. ඇමරිකාවේ ඇතුලේ වැඩ කරන්නේ නැති, හැබැයි ඇමරිකාවෙන් එළියේ. ඇමරිකාවට වෙන්න පුළුවන් තර්ජන ගැන හොයන බුද්ධි සේවය. හරිද? CIA එක. CIA ප්‍රධානියා රැඩ්ක්ලිෆ් මහත්මයා. ජෝන් රැඩ්ක්ලිෆ් මෙයා තමයි මේ ග්ලෝබ් මාස්ටර් යානේ හදිස්සියේම මොස්කව් වලට එන්නේ. මෙයා එන්නේ ඇයි, මොනාටද එන්නේ ඇත්තේ මේ හදිස්සියේම කියලා මේ වෙනකොට මුළු ලෝකෙම කතා බහ කරන්න පටන් අරගෙන තියෙනවා.
0: රයිට්.
1: මේ ආපු සාකච්ඡාවට දැන් මේ ඇවිල්ලා නිකන් හිටියේ නැහැ නේ, මේ රවුමක් කරගෙන යන්නේ නෙමෙයි නාවේ. ගොඩ බහැලා මෙයා සාකච්ඡාවකට ගියා. මේ සාකච්ඡාවට මේ පුටින් ජනාධිපතිතුමා ආවේ නැහැලු. පුටින් ජනාධිපතිතුමා ඇයි මේකට ආවේ නැත්තේ? ආවේ නැත්තම් කායකද රැඩ්ක්ලිෆ් සංවාද කරේ? කායකද මේ සාකච්ඡා පැවැත්තුවේ කියන මේ ප්‍රශ්නේ මේ වෙනකොට ලෝකයට ඇවිල්ලා තියෙනවා. මේක බුද්ධ නිලධාරීන් දෙන්නෙක් අතර හමුවීමක්.
0: ඕකේ.
1: රටක ජනාධිපතිවරු දෙන්නෙක් අතර නෙමෙයි. එක පැත්තකින් CIA සංවිධානයේ ප්‍රධානියා, අපි ඔය කියපු ජෝන් රැඩ්ක්ලිෆ් මහත්මයා, ග්ලෝබ් මාස්ටර් යානේ හදිසියෙන් මොස්කව් වලට ඇවිල්ලා ගොඩ බානවා. ජාත්‍යන්තර මාධ්‍ය රසක් වාර්තා කරලා තිබ්බා. රුසියානු වහසේ ඇමරිකානු යානාවක් තියෙනවා. මොනාටද මේ එන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ ජාත්‍යන්තර මාධ්‍ය කියනවා මේ ආපු මිනිස්සයා පුටින් ජනාධිපතිතුමාව හම්බුන්නේ නැහැ කියලා. එහෙනම් කවද හම්බුනේ කියලා මුළු ලෝකෙම ප්‍රශ්න කරලා තිබ්බා. ඒ හම්බුනේ සර්ජෙයි නෂ්කින් කියන රුසියානු ෆෙඩරේෂනේ බුද්ධි සේවා ප්‍රධානියා. ඒක නිසා තමයි අපි කිව්වේ මේක බුද්ධි සේවා ප්‍රධානීන් දෙන්නෙක් අතර හමුවක්. රටවල් වල ජනාධිපතිවරු ඉද්දී අපි කියනවනේ ජනාධිපතිවරු රටවල් පාලනය කරන්න කියලා. රටවල් දෙක බුද්ධි නෙලදහරින් දෙන්නෙක් හම්බ වෙලා මොනවාද කතා කරලා තියෙන්නේ. ඔන්න ඕක තමයි මේ වෙනකොට මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නෙත් එක්ක දේශපාලන විචාරකයන් කියලා තියෙනවා සාරා. ඊළඟට මේ රුසියානු සහ යුක්‍රේන යුද්ධයට අදාළව සුවිශේෂී දේවල් කිහිපයක් සිද්ධ වෙන්න නියමිතයි. ඒ සිද්ධ වෙන දේවල් අස්සේ ලෝක ආර්ථිකයට බලපාන දේවල් සෑහෙන ප්‍රමාණයක් සිද්ධ වෙන්නත් නියමිතයි. දැන් අපි හිතනවා මේ යුක්‍රේනයේ රුසියාව යුද්ධයක් තියෙන වෙලාවක ඇමරිකාවේ CIA ප්‍රධානිය ඇවිල්ලා රුසියාවේ CIA මේ බුද්ධ්‍යංශයේ ප්‍රධානිය හම්බ වෙන්නේ. රුසියාවේ CIA ප්‍රධානිය නෙමෙයිනේ, රුසියාවේ බුද්ධ්‍යංශ ප්‍රධානියව හම්බ වෙන්නේ මොන වගේ දෙයකට වෙන්න පුළුවන්ද? යුක්‍රේනයේ කට්ටිය හිතනවලු මේ අපි වෙනුවෙන් තමයි රැඩ්ක්ලිෆ් මහත්මයා තකහණියක් ප්ලේන් එකක් හයර් කරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. එක්ක අපිට ගහන්න එපා, අපිත් එක්ක යුද්ධ කරන්න එපා, මොන හරි දෙයක් කියන්න කියලා.
0: පව් ඉතින් එහෙම හිතන
1: එක. එහෙම හිතලා ඉන්නවලු යුක්‍රේනයේ කට්ටිය. හැබැයි ඇත්තටම මේ ඇවිල්ලා තියෙන්නේ යුක්‍රේනය ගැන කතා කරන්න නෙමෙයි. මේකේ කියලා තියෙන මේ කතා කරපු දේවල් අතර හරි සරල දෙයක් තිබ්බලු. ලොකු දේවල් මොනවාද කියලා තාමත් ලෝකයට එළි වෙලා නැහැ. හැබැයි එක දෙයක් තිබ්බලු. ඒ තමයි ඕගොල්ලෝ කොහොම ගහගත්තා? රුසියාවයි යුක්‍රේනයේ ඕගොල්ලෝ මොනා කරලා ගහගත්තා? දැන් මේ යුක්‍රේන යුද්ධයට යන්නෙම නේටෝ එක නිසානේ. ඒ කියන්නේ ඇමරිකාවත් ඒක යන්න හේතුවක් නේ යුද්ධයට. ඕගොල්ලෝ කොහොම යුද්ධ කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ වෙළඳාම් වලට, අපේ ආර්ථික කටයුතු වලට කිසිම විදිහකින් හානියක් වෙන්න දෙන්න එපා කියන පණිවිඩය දෙන්න තමයිලු රැඩ්ක්ලිෆ් මහත්මයා තකහණියක් ඇවිල්ලා රුසියානු බුද්ධි සේවයේ ප්‍රධානියව හම්බෙලා තියෙනවා.
0: කෝල් එකක් දීලා කියන්නත්.
1: කෝල් එකක් දීලා කියන්න තිබ්බ. හැබැයි ඒක කියන්න බැරි තරමට ටිකක් බරපතල කාරණයක් නිසා තමයිලු මේ විදියට ඇවිල්ලම ප්ලේන් එකේ මේක කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ විශ්ලේෂකයන් කියන්නේ ඉස්සරහට මේ යුද්ධයේ ගමන, මේ මේ සිද්ධ වෙමින් පවතින යුද්ධය සම්පූර්ණයෙන්ම වෙනස් මගකට යන්න පුළුවන් කියලා. අන්න දැක්කද ලෝකයේ ආර්ථිකය, ඉකොනොමික කියන කාරණාව කොච්චර වැදගත්ද කියලා. අපි හැම වෙලේම මේ ආර්ථික කාරණා ගැන, ආයෝජන ගැන, ඉතුරු කිරුම් ගැන වට කතා කරනවානේ. ඊට පස්සේ අපි රට ගැනත් අපි කතා කරනවානේ. ආර්ථිකය කියන එක සෑහෙන බරපතල මාතෘකාවක් වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ කියන්නේ දැන් මේ යුද්ධයට අපි දන්නවා යුක්‍රේනය යන්නෙම ඇමරිකාව නිසා. ඇමරිකාවම තමයි යුක්‍රේනයට ඕන කරන ආයුධ දීලා සෙලෙන්ස්කි ජනාධිපතිතුමා ෆෝම් කරලා යුද්ධයට යවන්නේ. හැබැයි හොරෙන් ප්ලේන් එක ඇවිල්ලා රුසියාවට කියනවා උගල යුද්ධ කරගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ ආර්ථික කටයුතු වලට කිසිම විදියකින් හානියක් වෙන්න දෙන්න එපා. ඔය එහෙම පාරවල් වහන්න, සමුද්‍ර සන්ධි වහන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේ වැහිලා තියෙනේ හොඳටම ඇති. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. අපේ ඉකොනොමික් ෆ්ලෝ එක ප්‍රශ්නයක් නැතුව මේ යන විදියට යන්න අරින්න කියලා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: මං ඉතින් එල්.බි. රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
2: එල්.බි. රන් අය තමයි මගේ හයිය.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බි. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: උදේ 9යි විනාඩි 18යි දැන්.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම discount එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
10: ඩම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. කල්පවතින සුවපහසුයෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
11: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදි මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් උනේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
9: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0716 856.956
0: FM Anupaha FM 94.8 Net FM

0: උදේ 9යි විනාඩි 25යි අල්ගොතාමේ වෙලාව.
1: හරි. අපිට මේ වැතර ගැටිය මැසේජ් එකක් දානවා. මේ thank you ඒවන මැසේජ් වලට අපි එවන්න කියන්නේත් නැතු ඒවනේවට thank you.
0: ඔව්.
1: අපිට එහෙම ආවම හරි සතුටුයි. ඔයගොල්ලෝ මැසේජ් එකක් දැම්මම. ඉතින් නිකන් නම් ඉන්නේ නිවාඩු පාඩුවේ අපි වහගෙන මේ පැත්තට මැසේජ් එකක් දාන්න ප්‍රශ්නයක් නැහැ අපි උත්තර දෙනවා.
0: ඔව් උත්තර දෙනවා රිප්ලයි
1: කරනවා. ඔව් රිප්ලයි කරනවා. රිප්ලයි කියන්නේ සාර ගොඩක් වෙලාට ස්ටිකර් කමෙන්ට්ස් තමයි දාන්නේ. එහෙම ලොකු ඒවා ලියන්නේ ඇක්චුලි කැමති
0: නැහැ.
1: ඔව්. එහෙම හරි අපි රිප්ලයි කරනවා.
0: ටයිප් කිරීමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නැත්නම්
1: මේ ඔව් නැත්නම් මේ ටයිප් කරන්න තිබ්බා.
0: ඔව්.
1: හරි මේ දැන් මේ අපි කතා කරන්නේ මේ අපි කොච්චර යංගද නැත්නම් කොච්චර තරුණයිද කියලා මේ සිවිලයිසේෂන් එකක් ශිෂ්ටාචාරයක් විදිහට.
0: ඔව්.
1: ඔයා දන්නවද මේ වෙනකොට අපේ පෘථුවියට අපි මේ ජීවත් වෙන ලෝකයට කොච්චර වයසයිද කියලා?
0: කොච්චර වයසයිද?
1: අවුරුදු බිලියන 4.5යි 4ක්.
0: බිලියන.
1: බිලියන.
0: මේ මේ කියන්නේ පෘථුවියට එච්චර වයසයි.
1: අවුරුදු බිලියන 4ක් කියලා ගමුකෝ අපි 4 මාරක් කියලා ගමුකෝ. ආසන්න වශයෙන් වයසයි. ඔය අවුරුදු බිලියන 4.5න් අපි අර කියපු ඩයිනසෝරලා ඉඳලා තියෙනවා මිලියන 165ක්.
0: රයිට්.
1: ඒගොල්ලන් මේ ලෝකෙ හිටපු අපි කියන්නේ ඇපෙක්ස් ප්‍රෙඩේටර් විදිහට අර අර ආහාර දාමේ උඩින්ම ඉඳලා තියෙනවා රජ කරගෙන අවුරුදු මිලියන 165. අපි කොච්චර දන්නවද ඉඳලා තියෙන්නේ?
0: කොච්චරද?
1: තාම අවුරුදු ලක්ෂ 3යි.
0: ලක්ෂ 3යි.
1: ඔව්. බලංගොඩ මානවය හම්බෙලත් අවුරුදු ලක්ෂ 1.5ක් වගේනේ. එතකොට ලෝකේ මිනිස්සු සම්බන්ධව සාක්ෂි හමු වෙලා, ඒ කියන්නේ මිනිස්සු ලෝකයට බිහි වෙලා තවම ගත වෙලා තියෙන්නේ අවුරුදු ලක්ෂ 3යි. මිලියන 0.3යි.
0: යෝ.
1: එතකොට හිතා ගන්නකෝ අපි කොච්චර පොඩිද කියලා. අපි හිතන් ඉන්නවනේ අපි මේ මුළු ලෝකෙම ගැන දන්නවා කියලා. මුළු විශ්වය ගැනම දන්නවා කියලා. තාම අපි මේ සාගරේ ගවේෂණය කරලා තියෙන්නේ 100%කටත් අඩු ගාණක්. මේ සාගරයේ තියෙන අපේ මේ පෘථුවියේනේ. ඒ තියෙන සාගර ටිකත් අපි 100%ක් වගේ තමයි ගවේෂණය කරලා
0: තියෙන්නේ.
1: 97%ක් තියෙනවා. මොනවාද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. මේ මහ මුහුදේ. ඒක නිසා තමයි කියන්නේ මේ මූදාරිම භයානකයි කියලා. ඒ වගේම තමයි මෙතනින් එහා තියෙන අභ්‍යවකාශය ගත්තට පස්සෙත් අපි දන්නේ මේ අපේ මේ මේ ටික විතරයි.
0: විතරයි.
1: අපේ සෝලර් සිස්ටම් මේ කියලා තියෙන සෞර ග්‍රහ මණ්ඩලය විතරයි. අපි අර එදා නුවහෙම කතා කරේ ප්ලූටෝ ගැන, එහෙම නෙප්චූන් ගැන, එහෙම ඔය ටික විතරයි දන්නේ. අපි දන්නේ නැති අනන්ත විශ්වයක් තියෙනවා. ඒකින්ද ඕව ගැන කල්පනා කරන්න හොඳ නෑ
0: වැඩි. අපි පොඩි ඩොට් එකක් විතරයි එතකොට.
1: පොඩි ඩොට් එකක් විතරයි. ඉතින් මේ හිටපු අවුරුදු 300,000ට මිනිස්සු හැබැයි මාර මාර දේවල් කරා. මාර ඉනෝවේෂන්ස් අරගෙන ආවා. සමහර අවස්ථාවලදී මේ දෙවියන්ට අභියෝග කරන තැනට මිනිස්සු ආවා.
0: ඕකේ.
1: අර හෝමෝඩියස් කියලා පොතක් ලියන්නෙත් ඒකනේ. ඊළඟට එන්නේ හෝමෝ සේවියන් නෙමෙයි හෝමෝඩියස්ලා. ඒ කියන්නේ දෙවිවරු වගේ මිනිස්සු කියලා. ඒ අතර ඔය කරපු මාර වැඩ අතර තව එක මාර වැඩක් තමයි ටාටා කියලා කියන්නේ. ටාටා කියලා කියන්නේ මේ වෙනකොට මුළු ලෝකෙම දන්න නමක්.
0: රයිට්.
1: ඒ කියන්නේ රටවල් 35ක විතර ටාටා නිෂ්පාදන ටාටා බ්‍රෑන්ඩ් එක ටාටා බ්‍රෑන්ඩ් එකේ වාහන අපිට දකින්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ලංකාවේ ගත්තට පස්සේ අපි කියවන යෝදා කැබ් එක අලුතෙන් ඇවිල්ලා තියෙනවා ඩුවල් පර්පස් වෙහිකල් එකක් විදියට. ඊට පස්සේ අපි දන්නවා ටාටා ඩීමෝ බට්ටා. මුළු ලංකාවම දන්න නමක් අවුරුදු 20ක් පුරාවට. ඊට පස්සේ ටාටා සුපර් එස් එක. ටාටා ලොක්කා දැන් ඇවිල්ලා තියෙනවා.
0: රයිට්.
1: ඒ විතරක් නෙමෙයි ටාටා ප්‍රයිම් මූවර්ස් දැන් තියෙනවා. අර ලොකු කන්ටේනර්ස් ට්‍රේලර්ස් ඇදගෙන යන්න පුළුවන් ටාටා ප්‍රයිම් මූවර්ස් ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම රටවල් වල තියෙනවා. ඉතින් ටාටා ලංකාවට අරගෙන එන්නේ වෙන කවුරුත් නෙමෙයි ඩීමෝලා අවුරුදු 65ක විශ්වාසයත් එක්ක. ඉතින් ඔයාට තාමත් පුළුවන්කම තියෙනවා ඩීමෝ වෙතින් ටාටා නිෂ්පාදන මිල දී ගන්න. ටාටා බස් පවා තියෙනවා. ටාටා බස් වලවා ගිහිල්ලාදී ටාටා බස් ඊටන් ඕන තරම් තියෙනවා. මේ ටාටා වල තියෙන විශේෂත්වය තමයි දැන් ටාටා ලංකාවට ගෙන ඩීමෝලා කියලා කිව්වනේ. ඔයාට මේ ජෙනුවින් පාර්ට්ස් ටාටා ජෙනුවින් පාර්ට්ස් හොයාගන්න ඒ හැටි අමාරු නෑ. මොකද ඩීමෝලගේ අලවි නියෝජිතයෝ මේ වෙනකොට ලංකාව පුරාම ඉන්නවා 600කට ආසන්න ප්‍රමාණයක්.
0: රයිට්.
1: ඒ වගේම තමයි සර්විස් සෙන්ටර්ස් 18කට වැඩි ප්‍රමාණයක් තියෙනවා.
0: වාට
1: එකම වහලක් යටින් ඕනම ඩීමෝ වෙතින් ගෙන්වන ටාටා නිෂ්පාදනයක ටාටා වාහනයක අපි කියන්නේ එන්ජින් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ටින්කරින් වැඩක් වෙන්න පුළුවන්, ඊට පස්සේ ඔය ඇක්සිඩන්ට් එකකදී වෙන රිපෙයාර් එකක් වෙන්න පුළුවන් මේ ඕනම දෙයක්. වාට අර කියන්නේ මදර් කම්පැනි එකේ තියෙන වගකීමත් එක්ක මව් සමාගමේ වගකීමත් එක්ක එකම වහලක් යටින් නැවත හදාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක තමයි ඩීමෝල ලංකාවට ටාටා අරගෙන එන්නේ. ඒ නිසා අපි ඔයාලට මතක් කරනවා ටාටා වාහනයක් ගන්නවා නම් ඔයා යන්න ඕන තැන තමයි ඩීමෝ කියලා කියන්නේ. දැන් ඔන්න ටාටා යෝදා කැබ් එක එහෙම ඇවිල්ලා තියෙනවා. මේ ඕන වාහනයක් ගැන ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් 1388 නම්බරයකට කෝල් එකක් ගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ ටාටා වාහනේ අතරමඟ කැඩුනා කියලා හිතමුකෝ. ඩීමෝ වෙතින් ගත්ත ටාටා වාහනේ කැඩුනා කියලා. ඒත් ඔයා කෝල් එකක් ගන්න ඕනේ 1388ට. ලංකාවේ ඕනම තැනකට ඇවිල්ලා ඒගොල්ලෝ ආගේ වාහනේ හදලා දෙනවා.
0: හරි.
1: ඉතින් ටාටා වාහන දැන් ඔන්න අපේ ඇල්ගෝ ටවුන් එකෙත් නවත්තලා තියෙනවා.
0: නවත්තලා තියෙනවා.
1: නවත්තලා තියෙනවා කියන්නේ වැඩවලට ආපු ඒවා මේ පාකින් ස්ලොට් වල ගහලා තියෙනවා.
0: ඔව්. අයිතිකාරයෝ ඉන්නවා.
1: අයිතිකාරයෝ ඉන්නවා. ඒවට අයිතිකාරයෝ නැති වාහන අපේ ටවුන් එකේ
0: නෑ. නෑ අපේ ටවුන් නෑ. රයිට්. ඔයාලට මතක් කරනවා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න තැනක් හොය හොය නම් හිටියේ විශ්වාසනීය තැනක් හොයාගන්න ඕනනේ නේද? CDB කියන්නේ අන්න එහෙම තැනක්. ඔයාලට බය නැතුව ආගේ සල්ලි ටික තියලා එන්න පුළුවන් තැනක් තමයි CDB කියලා කියන්නේ.
1: ඒ කියන්නේ මේ සරලවම කියනවා නම් සාරා unmatch returns ayi wada sama karanna beri
0: wada kohetawat galapanna bae
1: bae ekenne lankawa vena kisima tanakin wada sthavara tempatuwakata me wage interest rate ekak hamba wenne ne
0: yes
1: eka agayak widira gattot rate ekak widira gattot 115k 115k interest rate ekak hambena ඔයාගේ ස්ථාවර තැන්පතුවට වෙන කාගෙන්වත් නෙමෙයි CDB ලගෙන්.
0: රයිට්.
1: ඉතින් CDB කියලා කියන්නේ මේ ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගම් අතර සිවවන ස්ථානයේ ඉන්න සමාගම.
0: රයිට්.
1: නන් බැංකින් සෙක්ටර් එකේ සිවවන විශාලම සමාගම තමයි CDB කියන්නේ. අවුරුදු 30ක් පුරාවට මේ ශාස්ත්‍රයේ ගොළු තමන්ගේ ගනුදෙනු කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහා බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම. ඉතින් බය නැතුව ඔයාගේ ස්ථාවර තැන්පතුව දාන්න පුළුවන්. හැම වෙලෙම හිතන්න. ඔයා මේ බිලියන 4.5 වයස ලෝකේ තාම ජීවත් වෙලා තියෙන්නේ ඒ කියන්නේ මනුෂ්‍ය වර්ගයා විදියට අවුරුදු 1,03,000 විතරයි. ඒකෙන්ද ඉස්සරහට මොන විදියේ ත්‍රෙඩ්ස් තියෙනවද දන්නේ නැහෙනි.
0: ඔයා ජීවත් වෙලා තියෙන්නේ මෙන්න මෙච්චර පොඩි කාලේ.
1: ඔයා හිතන්නකෝ ඒකිනුත් ඔයා කීයද කියලා. මුළු ලෝකෙටම වයස මේ වෙනකොට අවුරුදු බිලියන 4.5ක් කියලා ගත්තොත් මනුෂ්‍ය වර්ගයා එකින් ඉඳලා තියෙන්නේ අවුරුදු 1,03,000 මිලියන 0.3 කියලා ගත්තොත් ඔයාගේ වයස දැන් අවුරුදු 25 30ක් 45 50ක් නම් හිතන්නකෝ ඔයා තව කොච්චර පොඩි කාලයක් ඉඳලා තියෙන්නේ කියලා. ඒකින්ද ඉස්සරහට විවිධාකාරයේ දේවල් වෙන්න පුළුවන්. ඒකින්ද ඒ වෙනුවෙන් ඔයා ගාව තියෙන සල්ලි දැම්ම ආයෝජනය කරලා අපි කිව්වේ ස්ථාවර තැන්පතුවක් ඉහළ පොලියක් ලැබෙන තැනක දාලා තියන්න. ඒ අවශ්‍යතාවය ඉස්සරහට ඔයාට දැනෙන්න පටන් ගනි. ඒකින්ද එහෙම දානවනම් යන්න ඕන තැන තමයි CDB කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 0117388 0117388.
0: හරි. දැන් අචි කාලා තියෙනවද?
1: කාලා තියෙනවා. මොනාද අපිට මේ දැනුත් එහෙම එකක් හම්බුණා පොඩි පොඩි දායකත්වයන් හම්බෙනවා එහෙම මේ
0: ඒකත් අනිවාර්යෙන් ෆෝචුන් ඔයිල් දාලා තමයි හදලා ඇත්තේ මං අහන්න හැදියා අලතෙල් දාලා කාලා තියෙනවනේ
1: ඔව්
0: අපේ හැමෝම කැමතිනේ කෑමට නේද
1: අලත හැබැයි අලතෙල් දානවා නම් මොනාද තියෙන්නේ
0: තෙල් තියෙනවනේ ඒක තමයි මම කියන්නේ මේ එක එක අලතෙල් දාන ඒවා එක එක රසයි හැම එක එකනා හදන විදිහ අනුව සහ එක එකනා පාවිච්චි කරන අමුද්‍රව්‍ය
1: අනුව
0: ඔයාට අර නියමෙට අලතෙල් දාන්න ඕන නම් ඒ අලතෙල් දාන එක විතරක් නෙමෙයි තෙල් සම්බන්ධ ඕන කෑමක් ඔයාට හදන්න ඕන නම් හරි ප්‍රමිතියට ඔයාට ගන්න තියෙන්නේ ෆෝචුන් ඔයිල්
1: අනිවාර්යයෙන්ම ඔයාගේ මේ කුකින් ෆෝචුන් එක try කරලා බලන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕන ෆෝචුන් ඔයිල් දැන් ඔයාට කොකනට් ඔයිල් පොල් තෙල් තියෙනවා ඊට පස්සේ sunflower oil ඒ වගේම තමයි කුකින් ඔයිල්, කෝන් ඔයිල් මේ ඕනම ඔයිල් වර්ගයක් ෆෝචුන් ඔයිල් බ්‍රෑන්ඩ් එක යටතේ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලංකාව පුරාම තියෙන ඕනම සිලර කඩේකින් එහෙමත් නැත්නම් සුපර් මාකට් එකකින් ඔයාට පුළුවන් ෆෝචුන් ඔයිල් ගන්න. වාගේ අවශ්‍යතාවයට අනුව ඔයාට මිලිලීටර් 200 බෝතල් තියෙනවා ගන්න. වානිකම් බෝඩිමක වගේ නම් ඉන්නේ.
0: මට වගේ හොඳයි. ideal.
1: ideal. එහෙම ලොකුවට ඔයාට උයන්න කරන්න නැත්නම් මිලිලීටර් 200ක බෝතලයක් කරන් තියාගන්න පුළුවන්. ඔයා මහා පරිමාණයෙන් උයන කෙනෙක් නම් එහෙම ඉන්නවනේ සමහර අපේ අම්මලා ගෙදරට විතරක් නෙමෙයි මුළු ගමටම
0: උයනවනේ.
1: එහෙම උයන කෙනෙක් නම් ඒ වගේම තමයි මහා පරිමාණයෙන් වා උයන ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන් ලීටර් 20 ඉඳලා ෆෝචුන් කුකින් ඔයිල් මිලදී ගන්න. ඉතින් රුපියල් 340 පටන් ගන්න මිල ගණන් යන්න ඔයාගේ ළඟම තියෙන සුපර් මාකට් එකට එහෙමත් නැත්නම් සිල්වර වෙළඳසැලට අර ඔතෙන්ටික් රහ ගන්න. නියම රහ දැනින්න, තෙල් රහ දැනින්න. තෙල් රහ කියන එක නියමයට දැනින්න. එහෙම දැනින්න නම් අනිවාර්යෙන්ම ෆෝචුන් ඔයිල්ම දාන්න.

0: FM anu hatırı da şuma ata ne FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: උදේ 9යි විනාඩි 37යි දැන්.
0: එකම අරමුණ. දිස්ත්‍රික්ක දෙක. තරංගකරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයත් මාතලේ අභිමානයත් මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක් Net FM DJ Night Face to Face Attack Show Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑ 9ට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
4: හොඳම මිලට quality 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
5: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 01112125125 අමතන්න.
6: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
7: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
10: ඔව් ඉතින්
9: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
11: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 01112125125 අමතන්න
12: ඔබේ විශ්වසනීය ජාලය සමඟ 5G අත්දැකීම විඳ ගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න
13: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
14: මෙල්වා එක ලංකාවේ එක අපේම

0: උදේ 9යි විනාඩි 47යි අල්ගොටාම වෙලාව අපිට යන්න වෙලාව හරි.
1: ඔව් මේ සතියට යන්න වෙලාව හරි. හැබැයි අපි ඊළඟ සතියෙත් එන්නේ මේ මාසෙම තමයි.
0: මේ මාසෙම තමයි.
1: මාසයක් නෙමෙයි.
0: එක දවසක් එනවා.
1: එකක් පොඩ්ඩක් එහෙම වෙලා අපිට පරණ මාසෙම එන්න පුළුවන්කම තියෙනවා.
0: ඔව්.
1: ඉතින් යන්න කලින් මතක් කරන්න ඕන ඔයාට BYD ගැන. දැන් ඔන්න ඔයාට BYD එකක් ගන්න හරිම පහසු වෙලා තියෙනවා. ඔයා රාජ්‍ය සේවයේ හරි එහෙම නැත්නම් පුද්ගලික අංශයේ හරි කටයුතු කරලා වැඩ කරලා මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්න කෙනෙක් නම් BYD ගරු සරුවෙතින් මාසිකව ගෙවලා ඒ කියන්නේ monthly installment එකක් ගෙවාගෙන යන්න BYD එකක් ගන්න පුළුවන් හැකියාව දැන් ඔන්න ඔයාටත් තියෙනවා.
0: හරි.
1: ඉතින් මේ හැකියාව තියෙන්නේ සැප්තැම්බර් මාසයේ අවසානය වෙනකන් විතරයි. ඒකින් අපි ඔයාට කියනවා ඉක්මන් කරන්න කියලා. BYD ඕනම range එක වාහනයක්. BYD Atto 1 එකෙන් පටන් ගත්තට පස්සේ Shark 6 වෙනකන් ඕනම මොඩල් එකක් ඔයාට ඕනම එඩිෂන් එකක් ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ විදිහට.
0: ඕකේ.
1: හරියටම කියනවනම් නිකන් මාසෙට රුපියල් 68000ක් ගෙවලා ඔයාට BYD ගෙදර අරගෙන යන්න පුළුවන්. හැබැයි ඔයා විශ්‍රාම ගිය කෙනෙක් වෙන්න ඕන. රාජ්‍ය සේවයේ හරි පුද්ගලික අංශයේ හරි කටයුතු කරලා වැඩ කරලා. ඉතින් මේ හොඳ චාන්ස් එක මිස් කරගන්න එපා. පුළුවන් තරම් ඉක්මන් කරලා ඔයාට පුළුවන් ඔයාගේ BYD එක වෙන් කරගන්න. වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න 0112125125 නම්බරකට 0112125125 අන්නේකට කෝල් එකක් අරගෙන
0: ඔයාට
1: තියෙන්නේ ඔයාගේ BYD එක දැම්ම වෙන් කරගන්න. ආයෙත් ඊට පස්සේ ඉතින් මාසිකව ගෙවාගෙන යන ගමන් BYD එක drive කරන්න තමයි තියෙන්නේ.
0: ඕකේ.
1: තව දීමනාවන් ගොඩාක් හම්බ වෙනවාට ඒ මාත කියලා මේ නම්බරකට කෝල් කරලා දැනගන්න පුළුවන්.
0: හරි. ඊට පස්සේ ආවට මතක් කරනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න කියලා ඔයාගේ වහලට. අපි දැන් ඔයා ගෙදරක් හදන ගමන් තමයි දැන් ඉන්නේ. නැත්තම් ඔයාගේ තියෙන ගෙදර වහල අලුත් කරන්න ඕනි කියලා හිත හිත තමයි ඉන්නේ.
1: වහල බාන්න කාලේ හරි.
0: ඔව්.
1: මම නම් කියන්නේ දැන් ඕක බාන්න කාලේ හරි.
0: රීබ්‍රෑන්ඩ් කරන්න, අප්ග්‍රේඩ් කරගන්න.
1: ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන. දැන් ඔන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් අලුත් වෙලා තියෙනවා, වෙනස් වෙලා තියෙනවා. අපි කිව්වා කලින් ස්වාභාවික මැටි ලේයර් එක ගැන. ඒ වගේම තමයි දැන් තියෙනවා හයිඩ්‍රොෆෝබික් කෝටින් එකක්.
0: රයිට්.
1: මැටි ලේයර් එක තියෙන්නේ ෂීට් එක යටින්. හයිඩ්‍රොෆෝබික් කෝටින් එක තියෙන්නේ ෂීට් එකට උඩින්. මේක පේන්නේ පොඩි ස්තරයක් තියෙන්නේ. මේක නිසා වතුර වැටුණට ෂීට් එකට වතුර උරා ගන්නේ නැහැ.
0: රයිට්.
1: හරිද සාර වතුර උරා ගන්න නැති නිසා ඔය අත්තක් වැටුණා කියලා වා පොඩ්ඩක් වහලා සුද්ධ කරන්න නැග්ගා කියලා කඩාගෙන වැටෙන හරි මේ ක්‍රැක් වෙන හරි ඔය සිදුරු හැදෙන හරි ඒ ප්‍රශ්න මුකුත් නැහැ. ඔයාගේ වහල ගහපු පළවෙනි දවස තිබ්බේ මේ අලුත් පිටට. අන්නේ පෙනුමෙන් ඔයාට අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එකත් එක්ක.
0: රයිට්.
1: කලිනුත් මේක රයිනෝ ෂීට් වල තිබ්බා. දැන් මේක 3 times advance කරලා 3 ගුණයකින් මේකේ බලය වැඩි කරලා තමයි අලුත්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වලට මේ කෝටින් එක ඇප්ලයි කරලා තියෙන්නේ. ඉතින් ඔයා ගෙදරත් වහල ගහනවා නම් නැත්නම් තියෙන වහල වෙනස් කරලා අලුතෙන් වහලක් ගහන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න. වැඩි විස්තර දැනගන්න ඔයා කෝල් එකක් ගන්න ඕන මෙන්න මේ හොට්ලයින් නම්බරයකට 1396 අංක 4යි
0: තියෙන්නේ.
1: 1396ට කෝල් එකක් අරගෙන ඔයාට පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන තව විස්තර දැනගෙන
0: ඊට
1: පස්සේ ඔයාට ළඟම ඒජන්ට් කොහෙද ඉන්නේ කියලාත් හොයාගෙන එතනට ගිහිල්ලා ඕන කරන විදියට ෂීට් ටික ගන්න.
0: රයිට්. දැන් අද හොරලෙඩ දාපු කට්ටිය නෙමෙයි ඇත්තටම ලෙඩ වෙලා ඉන්නව නම් කවුරු හරි මේ ඔළුවේ කැක්කුමක් උණ හැංගිපතේ අමාරු මේ වගේ පොඩි පොඩි ලෙඩ මොනවා හරි තියෙනවා නම් මෙල්ඩෝල් එකක් බොන්න. එහෙම නැත්නම් මෙල්ඩෝල් කාඩ් එක හැමතිස්සෙම ඔයාගේ ළඟ තියාගන්න. හෑන්ඩ් බෑග් එක වෙන්න පුළුවන්, ඔෆිස් ඩෙස්ක් එක වෙන්න පුළුවන්, ඕනම කියන්නේ ලේසි තැනක තියාගන්න. මොකද ඔයාට ඉක්මන් සහනයක් ගන්න පුළුවන්, ඔයාගේ වැඩ ටික ආයේ කිසි කරදරයක් නැතුව ඊට පස්සේ කරගෙන යන්න පුළුවන්.
1: පුළුවන්කම තියෙනවා මේ හෑන්ඩ් බෑග් වල විතරක් නෙමෙයි. ඔයාගේ බෑග්පැක් එකේ තියාගන්නත් පුළුවන් පිරිමි ළමයින්ට. නැත්නම් පිරිමි ළමයි දැන් හෑන්ඩ් බෑග් හොයනවා. මොකද මෙල්ඩෝල් දාගන්න බෑග්යක් නැති නිසා එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. ඔයාගේ තියෙන ඕන බෑග් එක ඔයාට මෙල්ඩෝල් කාඩ් එකක් දාගන්න පුළුවන්. දාගෙන ඉන්න දැන් මේ ටික කට්ටිය සංචාරයේ යෙදෙන ගමන් ඉන්නේ. ඒකෙන් තව එක හිටපු ගමන් උණ හිසරදේ ඔළුවේ ගැක්කුම් ඕවා එන්න පුළුවන්. ඒ නිසා මේ මෙල්ඩෝල් එකක් ළඟ තියාගත්ත කියලා වරදින්නේ. හැබැයි ඉතින් අපි හැම වෙලේම කියනවා දිගටම ওই උණ තත්වයන් තියෙනවන් නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්නත් අමතක කරන්න
0: එපා.
1: හරි. එහෙනම් ඉතින් මටයි සාරටයි යන්න සිද්ධ වෙනවා. යන්න කලින් මතක් කරන්න ඕනේ මේ පැත්තට මැසේජ් එකක් එවලා තියෙනවා.
0: ඔව්.
1: හරිද? ෆෝචුන් වෙජිටබල් ඔයිල් දාලා. කෑම ජයටම හදන කෙනෙක් තමයි වෙලා තියෙන්නේ. අපි ඔය නිතරම අහන කෙනෙක් මේ ෆොටෝස් එක්ක ඔබ එක තමයි ප්‍රශ්නේ. මොකද අපිට දැන් හරි අමාරුයි.
0: මාර බඩගින්නක්
1: තව. තේල් බේරෙනවා. අපිට හරි අමාරුයි මේක කරන්න.
0: ඒකේ වම්බට මෝජු තියෙනවා.
1: මෝජුනේ. මෝජුවක් හදන ස්ටෙප් ටික එක්ක දාලා
0: තියෙනවා. ඔක්කොම තියෙනවා.
1: ඔක්කොම දාලා තියෙනවා. ඉතින් එයාත් ෆෝචුන් ඔයිල් තමයි පාවිච්චි කරන්න කියලා තියෙනවා මේ පැත්තට. ඔයාටත් පුළුවන් මේ පැත්තට එවන්න ඔයාගේ ෆෝචුන් ඔයිල් දාලා හදපු කෑමවල ෆොටෝස්. හැබැයි දැන් එවන්න එපා. මොකද ඊළඟට අපේ ජනියා ඉන්නේ. එහෙම කෑම් පෙන්නන්න හොඳ නැහැ. ඔව්. ජනියාට ඊළඟට ලබන
0: සතියනවනේ.
1: ඒ හින්දා ලබන සතිය ආවම එවන්න කමක් නැහැ. දැනුත් වෙලා තියන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි අපිට තව මැසේජ් එකක් දාලා තිනවා පහලින්. ඒක තමයි ප්‍රශ්නාර්ථය.
0: ඔව්.
1: මෙන්න මෙහෙමයි. එයා මේ පැනිසිය බලා සහ කෝපි එව්වලු අපෙන් අහනවා කෑවද කියලා. මේකයි ප්‍රශ්නේ. එහෙම අපිට මොකුත් හම්බුනේ
0: නැහැ. අපි දැක්කේත්
1: ඒ පැකේජින් එකට මොකද උනේ? ඒක ගැන හොයන්න.
0: ඒක ඉස්සුවේ.
1: ඒ පැකේජින් එක මං හිතන්නේ අතර මගදී යමක් සිද්ධ වෙලා තියෙනවා. සාරයි මායි නම් ඒ පැකේජින් එක දැක්කේ නැහැ. ඉතින් ආයෙ පාරක් පැනිසිය බලයි කෝපි මේ පැත්තේ එවන්න කියලා අපි ඉල්ලනවා. ඒක හින්දා අපිට පැකේජින් එක හම්බුනේ නැති හින්දා. ඉතින් thank you. ඒක පිටකට thank you. ඉතින් කාටුනත් කමන්නේ අපේ කට්ටිය තමයි ඔය කන්නේ බොන්නේ. මේ අපි දෙන්නා කොහොමද මිස් වෙලා තියෙන්නේ කියලා මං හිතන්නේ විශේෂ කමිටුවක් පත් කරලා ඒ ගැන හොයනවා. දැන් නිවාඩු පාඩුවේ සතියන්ත ඒකත් අපි හොයාගෙන එන්න. එහෙනම් ඉතින් අපි දැනට යමුනේ. දැනට යනවා. අපි ආයෙ ලබන සතියේ මං කියවා මේ මාසෙම තමයි 31 වෙනිදා සමුදයනවා. හරියටම දේ හත වෙද්දි මාවත් එක්ක ගෙනෙන්න.
0: ඕකේ.
1: එහෙනම් අපි යන්නේ මේ සින්දුව කාටද දෙන්නේ?
0: කාටද දෙන්නේ?
1: කල්යාණියකට.
0: කල්යාණියකට.
1: එහෙනම් අපි ගියා. මම චීන්.
0: මම සාරා.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: Net FM, I'll go down.
2: Brought to you by
3: Melva Box Bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melva එක ලංකාවේ එක.
4: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. Purchase a rupees 685,000 සිට අමතන ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
5: Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
6: දම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න.
9: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
10: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
11: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
12: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
13: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
9: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
10: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
14: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Vadena. Rhino Premier Roofing Sheet. Fetivistra Sandhal. Dahatunai Anuhaya Amatana.
6: Damro Vassara Meda Sale. Nithana Kamara Kattala Sandha Vishesha Vattam. Devani Mavin Yut Almari Tis Daha Sisita. Sialuma Damro Pradarshana Garavalin.
7: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
15: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol paracetamol විශේෂයකි.
16: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0247-21-33-540.
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
19: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
18: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
19: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
20: Good morning. වේලාව උදේ 10යි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. මාතර දුම්රිය ස්ථානීය ආසන්නයේ පිහිටි රූපලාවන්‍යාගාරයකින් ස්වාගත් මද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවටගත් අඹුසැමියෝල වැඩිදුර විමර්ශන සඳහා මාතර පොලිස් ස්ථානයේ වෙත බාර දී තිබෙනවා. අදාළ සැකකරුවන් සහ මද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගන්න ලැබුවේ මාතර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් වෙත ලද තොරතුරක් මතයි. එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 45ක් අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 56යි මිලිග්‍රෑම් 800ක් හා මද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් 6,25,000ක මුදලක් සහ ජංගම දුරකථන 5ක් පොලිස් නිලධාරීන් විසින් බහරයට ගත්තා. අත්තරම්ගත් අඹුසැමියෝල මාතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. මොවුන් මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් මද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන
5: මගේ ඇඟපත හොඳටම රිදෙනවා.
4: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
7: ජනි එක දේ දුනු මාවත.

0: Yo, listen out there.
1: ක්‍රීඩාවත්තක අපිට හැමදාම වාසනාවන්ත ආරංචි අහන්න හම්බ වෙනවානේ. අපේ රටේ ගෞරවය හැමදාම ඉහලින්ම රැඳෙන කෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්ව පිළිබඳව මේ දවස්වල අපි රුමේෂ් තරංග කියන නමත් එක්ක නිරන්තරයෙන් කතා කරනවා. ඉතින් මේ අවුරුද්දේ පැවැත්වුණු ඩයලම් ඩයමන්ඩ් ලීග් සුරිච් තරඟාවලියේදී නැවත වතාවක් අපේ රටේ නම රන් පදක්කමක් සමගින් සරසන්නට රුමේෂ් තරංග ඊයේ රාත්‍රියේදී සමත් වෙනවා. ඒ මීටර් 92.07ක යෝධ හෙල්ල විසිකිරීමක් සමගින්. ඉතින් අපිට හරිම ආඩම්බරයි දේදුණු මාවතේ සියලුම දෙනාත් එක්ක අපි අනිවාර්යයෙන්ම රුමේෂ් තරංගට සුබ පතන්න ඕනේ. ඒ අතරේ ඉතින් එහෙම ජවයක් එහෙම ගැම්මක් අපිට තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා අපි නිතරම කල්පනා කරනවානේ. සමහර වෙලාවට දැන් අද නිවාඩු දවස් දෙකකට පස්සේ වැඩ කරන්න සිද්ධ වුණාට පස්සේ සෑහෙන කම්මැලි ගතියක් දැනෙනවානේ. දැන් අපේ සමහර කට්ටිය මේ වෙලාවේ නිවාඩු පාඩුවේ අදත් නිවාඩුවක් දාලා ලෙඩ නිවාඩුවක් දාලා ගෙදරට වෙලා ඉන්නකොට අපිටත් වැඩ කරන්න උනා නේ කියලා සිතිවිල්ලක් අපිට ඇති වෙනවනේ. එහෙම හිතනකොට තමයි මං ඔයාට මතක් කරන්නේ ෆ්‍රීලන් කෝපි ගැන. මොකද මේ හොඳ කෝපි කෝප්පේක රස බලනකොට මුළු දවසම ප්‍රබෝධයෙන් පුරව ගන්න අපිට අවස්ථාව තියෙනවා. කෝපි වල තියෙන කෙමිකල් එකත් එක්ක අපේ මොළයේ උත්තේජනය වෙලා අපිව ඒ ප්‍රබෝධමත් ගතිය එකපාරට පොඩි කික් එකක් කියන ගතිය අපිට හදා ගන්න පුළුවන් ඒ ෆ්‍රීලන් කෝපි එකත් එක්ක. ලංකාවේ අපේම ස්වභාවික කෝපි ඇටවලින් නිෂ්පාදන වෙන කෝපි වලට මුළු ලෝකයේම ලොකුම ඉල්ලුමක් තියෙන්නේ ඒ කෝපි වලින් මේ අර මං කියපු ගුණාංග ටික හරියටම ලැබෙන හන්දා. ගොඩාක් වෙලාවට අපේ රටේ තියෙන කෝපි බැගට් වල නම් තියෙන්නේ කළු පාට ඩයි එකක් එක නිකන් කෝපි වල රසකාරකනේ. හැබැයි ෆ්‍රීලන් කෝපි එහෙම නැහැ. ෆ්‍රීලන් කෝපි නිෂ්පාදනය වෙන්නේ සම්පූර්ණයෙන්ම 100%ක්ම ස්වභාවික කෝපි ඇටවලින් විතරයි. ඒකෙන්ද බය නැතුව කඩේට ගිහිල්ලා මුදලාලි මහත්තයාගෙන් හරි මුදලාලි නෝනගෙන් හරි ෆ්‍රීලන් කෝපි එකකට එකක් දෙන්න කියලා නම්ම කියලාම ඉල්ලන්න. මුළු දවසම ප්‍රබෝධයෙන් තියාගන්න එක කෝපි කෝපයකින් පුළුවන් කියලා මං අත්දැකීමෙන් ඔයාට කියන්නේ. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන ඔයාට මතක් කරන්න ඕනි. මේ දිනවල ෂෝරූම් එකට යන්නේ නැතුව ෂෝරූම් එක ඔයාව හොයාගෙන එන ලංකාවේ පළවෙනි වතාවට ක්‍රියාත්මක වෙන මොබයිල් ෂෝරූම් කන්සෙප්ට් එකත් එක්ක ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඔයාගේ නගරයට එනවා කියලා ඔයා දන්නවනේ. අද දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන අපේ කණ්ඩායම එන්නේ උදේවරුවේදී බුත්තල නගරයට, හවස් වරුවේදී වැල්ලවාය නගරයට. දැන් ඉතින් ඒ පැත්තේ කට්ටියට ටයිල් හොයාගෙන එහෙ මෙහෙ රස්තියාදු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ගිහිල්ලා විශේෂ වටමුත් එක්ක ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල්ස් ටික, ඒ වගේම තමයි බාත්වෙයා ෆිටින්ග්ස් ටික, මේ හැම දෙයක්ම අරගන්න පුළුවන්. බාත්වෙයා ෆිටින්ග්ස් ටයිල්ස් ගැන කතා කරනකොට ලංකාවේ තියෙන නම්බර් 1 බ්‍රෑන්ඩ් එක තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් ලංකා ටයිල්ස් හරහා 140ක වටම් මේ දවස්වල ඔයාට ලැබෙනවා. ඒ ලංකා ටයිල්ස් වසර මැද වාසියෙක්. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකෙන් වගේම ලංකාව පුරාම තියෙන ලංකා ටයිල්ස් ෂෝරූම් හරහා බලේලත් අලෙවි නියෝජිතයන් හරහා ඔයාට මේ ඩිස්කවුන්ට් එක ලබා ගන්න පුළුවන්. අලුතින් ගෙදරක් හදන්න හිතාගෙන ඉන්න ඔයාට, අලුතින් ගෙදරක් හදමින් ඉන්න ඔයාට, නැත්නම් තියෙන ගෙදර රිපෙයාර් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට මේක සුබ ආරංචියක් කියලා මට 100%ක් විශ්වාසයි. පොළොන්න රුයින්දන් අපේ රමණී. අද කතා කරා රමණී, මං ඔයාව එකතු කරගන්නවා මේ අහන්න යන රමණීය සින්දුවට. ඊළඟට අපේ නුවන්දි දඹුල්ලි ඉඳන් කතා කරේ. මං හිතන්නේ අද පළවෙනි වතාවටද කොහෙද නුවන්දි මට කතා කරේ. මල් මාලයක් දාලා විලිගන්න ඕනි රමණී මේ නුවන්දිව. පවුලි සියලුම දෙනාව එකතු කරගන්න කියලා කිව්වා කාලෙකට පස්සේ දෙනියායේ ත්‍රී වීලර් සංගමයේ අපේ සභාපතිතුමා වසන්ත කුමාර් අයියාද අපිට කතා කරා. එයාගේ තින් සුපුරුදු කණ්ඩායම ඉන්නවා පවුලේ කට්ටිය එකතු කරගන්න ඕනි. ත්‍රී වීල් සංගම් වල සියලුම දෙනා, ඒගොල්ලන්ගේ පවුල් වල කට්ටිය, දෙනියාය වෙළඳ හා වාණිජ ප්‍රජාවේ සියලුම දෙනා එකතු කරගන්න කියලා තමයි අපිට කිව්වේ. මං ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. ඒ අතරේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝනිං ජනී. මේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙන අම්බලංගොඩ තියෙන ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට්ස් එකේ සෙට් එක. ඒගොල්ලෝ මේ පැනිසියම් බලයි ඕපු කතාවක් කියනවා. මට ඇහුණ අපේ අචී එහෙමත් කියනවා. ඇත්තටම අපිට ඒව හම්බ වුණේ නෑනේ. කවුරු හරි මගදී කාලා තියෙනවා. ඇමිලි පිටියේ ගල්වංගු ඉන්දික ටේලර්ස් එකේ සෙට් එක ඉන්දිකයි ඇතුළු කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ අපේ සඳුනි නංගි කිරිබත් ගොඩ සිට සුපුරුදු විදිහට මැසේජ් එක දාලා තියෙනවා. අම්මා ඉන්ද්‍රාණි, ඒ වගේම තමයි හස්බන්ඩ් නිරංජන්. මේ කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. ඌරු බොක්කේ සිට කුමාරයියා මැසේජ් එකක් දාලා තියෙනවා. කුමාරයියත් එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි අපේ නිපුණි නංගි. සුභම සුභ උදෑසනක් වේවා ජනී බැට්ටෝ. හායි, කොහොමද? ඔයාට නිවාඩුව හොඳයිද? නිවාඩු ඊයෙත් නෙත් එෆ්එම් මහලා නෑ වගේ. ඊයරෑ කවුද හිටියේ මෙහි? අදවත් අපිට ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා අපිට කියන්නේ අනුරාධපුරයේ නිපුණි නංගි සුපුරුදු විදිහට මලකුත් එවලා දෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ ගේම් එකට එකතු වෙන්න ටග් ගාලා කෝල් කරන්න, නැත්නම් WhatsApp message එකක් දාන්න.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM Velava oba veta gena enne
1: Sir ne tel bi ranna add ekey inne E add ekak dakala thamai sir ma tel bi ekata giye
2: Karit loku karala neida
1: Nathuwa sir LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: වෙලාව 10යි විනාඩි 26යි.
4: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
5: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: ඔකද රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද
8: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
7: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
6: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
11: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: Lanka Tiles Mobile Showroom den obe nagareta Agosto 28 api enne ude buttala savasa vellavaya nagarawalata ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳ ගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
13: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
14: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
15: මේ හස්බන්ඩ්
16: මොකද වයිෆ්
15: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා කවුද මුලින්ම සමාව ගන්න
16: මම ගන්නවා
15: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා
16: ඒත් ඉතින් මම සමාව ගන්න
15: වැරද්දුවනේ වයිෆ් ලගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ වයිෆ් ලා කරන හැමදේම හරි
17: කිලියේ කිලියේ මනි මනි මේ
18: Paul ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
19: පෙම්පඩි නිදයක් ලියන්න යන්න හදන්නේ අපිට ඔවා හුරුත් නැහැ. හැබැයි ලියන්න හදන්නේ දුහුල් මලක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි. සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි මේ සින්දුවෙන් පස්සේ මම ලෑසි අකුරු එක වචන ගලවලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. මේ වෙතර කෝල් කරන්න WhatsApp messages එවන්න ඒ වගේම තමයි අපේ Facebook fan page එකේ මම දාලා තියෙන post එකට ඔයාගේ විස්තර comment කරන්න. තව බොහොම පුංචි වෙලාවකින් අපි ලෑස්ති තරඟ වටේට කෙනෙක්ව තෝරගන්න. ඉතින් calls ගොඩාක් එනවා WhatsApp messages ගොඩාක් එනවා. දවසට ඉතින් දෙන්නට අයින chances දෙන්න පුළුවන් කොහම හරි ඉස්සරහදී හැමෝටම chance එකක් දෙන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට තමයි මේ ගොඩ වෙන්න හදන්නේ අපේ කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයා ගැන මතක් කරන්න ඕනි. සඳුද අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි ඕනිම දවසක ඔයාලට කමල් බන්දුල වීරප්පිරම වෙද මහත්තයාව හම්බ වෙන්න යන්න පුළුවන්. එතුමා රජයේ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. සමහර අම්මලා ඊට පස්සේ සමහර තාත්තලා සමහර දරුවෝ සෑහෙන අමාරුවෙන් සුව කරන්න බැහැ කියපු රෝගාබාධවලට ලක් වෙලා තමයි කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයාව හම්බ වෙන්න යන්නේ. හැබැයි හම්බ වෙලා හරියට ප්‍රතිකාර ටික දවස් ගානට කරාට පස්සේ ඒ අම්මලා තාත්තලාට ඒ දරුවන්ටවත් හිතා ගන්න බැරි වෙන තරමට ඒගොල්ලෝ සුවපත් වෙනවා. ඉතින් කාගේ හරි ජීවිතයක් ලස්සන වෙනවා කියලා කියන්නේ කොච්චර වටිනා කියන දෙයක්ද. ඉතින් ඒකත් එක්ක තමයි කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා ගැන මේ විදිහට අපි නිරන්තරයෙන් ඔයාලට මතක් කරන්නේ. ස්කැන්සර් එකක් වෙන්න පුළුවන්, ඒ කියන්නේ පිළිකාවක් වෙන්න පුළුවන්, ඊට පස්සේ වකුගඩු රෝග වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, සමහරුන්ගේ උපදීදීම මොනවා හරි අතේ පයේ ප්‍රශ්න තියනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම නිතාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා හම්බ වෙන්න යන්න කලින් කෝල් එකක් ගන්න. 0777 300 740 හරි 0773 273 540 හරි. ඒ වගේම තමයි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳවත් ඔයාලට මතක් කරන්න ඕනේ. දැන් 10ට ප්‍රවෘත්ති අහනකොටත් අපිට අහන්න හම්බුණානේ මේ මාතර නගරයේ සිද්ධ වෙච්ච සිද්ධියක් ගැන. ඒ වගේ තමයි හැම තැනම ඔයාව මත්ද්‍රව්‍යන්ට පොළඹවා ගන්න බලාගෙන ඉන්න පිරිස තමයි වැඩි වෙලා තියෙන්නේ. අපේ අර වටිනාකම වෙන්නේ ඒ දේවල් වලට ඇබ්බැහි නොවි ඉන්න එක. කවුරු හරි කෙනෙක් ඔයාට සමහර විට පළවෙනි පාර සල්ලි ගන්නෙ නැතුව නිකන් දෙයි මේක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න කියලා. එහෙම කිව්ව පළියට පාවිච්චි කරලා බලන්න යන්න එපා. මොකද ඔය දේවල් එකපාරක් පාවිච්චි කරා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඇබ්බැහි වෙනවා. ඒකත් එක්ක ඔයාගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. දැන් ඔයා අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාගේ මොළයට සිද්ධ වෙන හානියත් එක්ක ඔය දේවල් පාවිච්චි කිරීමත් එක්ක මතක ශක්තිය නැති වෙලා යනවා. ඔයාට ඉක්මනට තීරණ ගන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. දැන් නිකමට කල්පනා කරලා බලන්නකෝ, දැන් A-level exams තියෙනවා. ඒකත් එක්ක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක උත්තර හතර ඇතුලෙන් එකක් තෝරගන්න වගේ එකක් තිබුණොත් එහෙම ඔයා මේ වගේ දේවල් පාවිච්චි කළා නම් ඔයාට කවදාවත් එහෙම උත්තරයක් තෝරගන්න ඔයාට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රැකියාව කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් රැකියාවක ඉන්ටර්විව් එකට ගියාට පස්සේ ඔයා මේ වගේ දෙයක් හානිකර මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා කියලා දැනගන්න හම්බුනොත් එහෙම වැරදිලාවත් ඔයාට ජොබ් එක හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අනාගතේම නාස්ති වෙන දෙයකට ඇබ්බැහි වෙනවාට වඩා ඊට වඩා ලස්සන දේවල් කොයිතරම් තියෙනවද අපිට කරන්න පුළුවන් දේවල්. ක්‍රීඩාවට එකතු වෙන්න පුළුවන්, නැත්නම් සංගීතයේ රස විඳින්න පුළුවන් වැඩ ඕනි තරම් තියෙනවා. හානිකර මත්ද්‍රව්‍යයන්ට පෙළඹෙනවාට වඩා සතුටු වෙන්න පුළුවන්. මොකුත් ඕනේ අදරයට net fm dj night එක අහන්නකෝ. රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් අපේ dj අසා ඇතුළු සෙට් එක සුපිරි සැපත් දෙන්න වැඩ මේ වෙනකොට ලෑස්ති කරලා තියෙන්නේ. net fm facebook fan page එකෙන් වගේම අපේ net fm tiktok account එකෙන් live ඔයාට මේ දේවල් බලන්නත් පුළුවන්. ඒක හන්ද follow කරලා තියාගන්න අපේ tiktok එක facebook එක follow කරලා තියාගන්න. ඒකනත් මතක් කරන ගමන් තමයි අපි සින්දුවට යන්නේ. දැන් ඔයා මේ පැත්තට call කරන්න 0112553263 Facebook fan page එකේ මම දාලා තියෙන post එකට ඔයාගේ විස්තර වැඩි වැඩියෙන් comment කරන්න. ඒ වගේම තමයි WhatsApp message එකක් දාලා මාව game එකට ගන්න, මාව game එකට ගන්න කියලා මාව පොළඹවා ගන්න. game එකත් එක්ක හම්බ වෙමු.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 38යි වාඩ පොරොන්දුනා වගේම අකුරෙන් අකුර තරංග වටයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ තරංගයට තෝරගත්ත කෙනා නම් මාසයක් විතර ඉඳන් දැන් අපි මේ තරංගය පටන් ගත්ත දවසේ ඉඳන් සෑහෙන්න උත්සාහ කරන කෙනෙක් මේ තරංගයට එකතු වෙන්නේ. ඉතින් එහෙම උත්සාහ කරන්න ඕනේ. ඉතින් කොහොම හරි අවස්ථාව හම්බ වෙනවා කියන කාරණය මම එකයි ඔයාලට මතක් කරන්නේ. මම යන්න හදන්නේ හරියටම කිව්වොතින් එහෙම කොටගම පැත්තට ගිහිල්ලෙන්න. කොටගම කොහෙද තියෙන්නේ කියලා ඉතින් එයාගෙන් අහගන්න ඕනේ. අපේ ධම්මිකා අක්ක තමයි මම සම්බන්ධ කරගත්තේ තරංගයට. ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා.
1: අයිබෝන් මල්ලි, සුබ උදෑසනක් වේවා. පෙරුවන් සරණයි.
0: කොහෙද මේ කොටගම තියෙන්නේ?
1: රඹුක්කන.
0: රයිට්. හරි, අපි තරංගයට ලෑස්ති වෙලා ඉන්නේ. දැන් මෙහෙමයි, තරංගයේ මේ වෙනකොට අපිත් එක්ක සම්බන්ධ වුණානේ පහුගිය බදාද දවසේ. අපිව කොට්ටාවේ ඉඳන් අහගෙන ඉඳපු අපි යාළුවෙක් හරියටම ගුවොත් එහෙලියක්. එයාගේ නම තමයි ශෂිනි කෝෂික. එයා මේ වෙනකොට තප්පර 30ක කාලය ඇතුලේ වචන 63ක ප්‍රමාණයක් කියලා අභියෝගය බාර දීලා තියෙන්නේ අද දවසේදී. ඉතින් ඒ අභියෝගේ ඒ කඩේම පහු කරගෙන යන්න හම්බුනොත් මේ සතිය වෙනුවෙන් වෙන් කරලා තියෙන රුපියල් 5000 මුදල ඔයාගේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්න මන් තරංගයේ වෙන හැටි කියනවා. මං ඔයාලට අකුරක් කියනවා. ඒ අකුරෙන් වචනයක් පටන් ගන්න ඕනි. ඊට පස්සේ ඒ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ, ඒ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ, එහෙම පටන් ගන්න විදිහට හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට කියාගෙන යන්න තියෙන්නේ. තප්පර 30ක කාලයක් ලැබෙනවා. මේ තප්පර 30ක කාලය ඇතුලේ එකම වචනේ දෙපාරක් කියන්නේ නැතුව, අකුරු දෙකේ වචන කියන්නේ නැතුව, වචන දෙක ගානේ එකතු කරලා කියන වචන කියන්නේ නැතුව එක දිගට කියාගෙන යන්න තමයි තියෙන්නේ. මං හිතනවා අපි ධම්මිකා අක්කට මේ අභියෝගය ජයග්‍රහණය කරන්න කොහොම හරි අවස්ථාව ලැබෙයි කියලා.
1: බලමු.
0: හරි, එහෙනම් අපි ගේම් එකට යන්න තමයි හදන්නේ. මේ ඔයාට දෙන අකුර මොකද්ද දන්නවද?
1: ඔව්.
0: දන්නවද? මම ඒත් බැලුවා කොහොමද මම කියන්නේ නැතු ඔයා දන්න කියලා. හරි, මං ඔයාට දෙන අකුර මෙන්න මේක. හරිද? හවස. හවස කියලා වචනයක් තියෙනවනේ.
1: මොකද්ද
0: හවස? හවස කියලා වචනයක් තියෙනව නේද?
1: හවස.
0: ඕ ඕ, ඒ වචනේ මැද අකුර මොකද්ද?
1: අන්න
0: ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. ලෑස්තිද?
1: වයන්න.
0: වයන්න
1: වයන්න.
0: ඕ, ලෑස්තිද?
1: බලමු.
0: හරි, අපි යමු තරංගයට.
2: Your time starts now.
1: වදේ යතුල සගර හැවුම මිදුල ලංකා වීදියේ යක්කල ළඹේ යමුනා නාසේ යක්ෂයා යානේ යසිරු හැත්‍ර ලේනා නයනා නිරේ යුද්ධේ යදිනවා වත්ත තරුව වඳුරා රසික කපුටාට ආසෙන් නාගයා.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ-මොබිලිටි වෙතේ.
2: වේලාව 10:45.
3: මහත්තයාද කේක් කන්නවත් ආවේ නෑනේ.
4: මට උණ වගේ සේන.
3: ලින් පස් පංගුව බමු.
4: සෑහෙන වෙලාවක් යයිනේ.
3: මොන ගත්තත් ඇම්බුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
1: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
0: එකම අරමුණක්. දිස්ත්‍රික්ක දෙක. තරංගකරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්. මාතලේ අභිමානයක්. මුහුණට මුහුණ ගැටෙන. එකම DJ සංග්‍රාමයක් Net FM DJ Night Face to Face Attack Show. Attack Show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා, මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ්. දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? මේ සිකුරාදා

0: නොවේට නැතෆම් ඔෆිසිියල් ෆෙස්බුක් පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පල කරන්න සූදානමින් සිටින්න සූදානමින් සිටින්න.
1: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
0: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 28 අපි එන්නේ උදේ බුත්තල සවස වැල්ලවාය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: යුත් එකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ඔබේ විශ්වසනීය ජාලය සමඟ 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
7: මේ හස්බන්ඩ්
8: මොකද වයිෆ්?
7: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්ද ඉල්ලුවතින් ඔ කාටද ඡන්ද දෙන්නේ?
8: වෙන කාටද වයිෆ්? ඔයාට
7: අදත් වැරද්දුවනේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ම තමයි.

0: நெத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத
1: තැනේ හැටියට ඇනේ ගහන්න ඕනේ කියලා කියන්නේ අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න කතාවක්නේ. තැනේ හැටියට ඇනේ නෙවෙයි, දැන් තැනේ හැටියට ටයිල් එකත් අල්ලන්න ඕනේ. ඔයා ගෙදර සාලෙට අල්ලන ටයිල් එක වගේ ගෙදර බාත්รูම් එකට අල්ලලා හරියන්නේ නැහැ. බාත්รูම් එකට අල්ලන ටයිල් එක සාලෙට අල්ලලා හරියන්නේ නැහැ. ඔය ගැන විස්තර ඔයාට මේ දවස්වල ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා මහන් අවස්ථාව හම්බ වෙනවා. ඒ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයාගේ නගරයට එන එකත් එක්ක. අද දවසේදී බුත්තල සහ වැල්ලවාය නගර කේන්ද්‍ර කරගෙන තමයි වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් මං යන්න හදන්නේ අපේ ඉෂාන් එක වැඩි විස්තර දැනගන්න. යන්නේ නඩේගුරා. එයා තමයි වැඩි විස්තර හරියටම දන්නේ. ආයුබෝවන් ඉෂාන්.
2: ආයුබෝවන් ආයුබෝවන් දරි මතක් කළා වගේ ඕනම දෙයකට ධනී තාක්ෂණයක් තියෙනවා, කලාවක් තියෙනවා, රටාවක් තියෙනවා නේද? මේක අර ධනී කියන වගේම සාලෙටල් එක බාත්รูම් එකට අල්ලලා නැහැ. මේ ඕනම දෙයකට විද්‍යාවක් කලාවක් තියෙන ඉතින් මේක හරියටම තේරුම් ගත්ත සන්නාමයක් තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. ඉතින් මේ දිනවල වසර මැද වාසියක 40% දක්වා ඩිස්කවුන්ට් හිමි කරගන්න පුළුවන් ඕන අවස්ථාව කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. කෙනෙකුට හිතනවා නම් මේ දවස්වල අපි අලුතෙන් ගියක් හදන්න ඕන කියලා, නැත්නම් හදපගේ අලුත් දෙයක් කරන්න ඕන කියලා ගෙදර පොඩි කතා බහක් එහෙම ඇති වෙලා තියෙනවා නම් අන්න එකට හොඳම කාලේ තමයි ජනිය මේ කාලේ. මොකද මේම වටිනාකමක් වාසියක් ආයේ ලැබෙන්නේ අපි හැමෝම දන්නවා ගියක් අලුතෙන් හදන වෙන්න පුළුවන්. අලුත් දෙයක් කර කර ටයිල් වලට, බාස්තෑ වලට, උපාංග වලට ලොකු වියදමක් තරන්න වෙනවා. මෙන්න මේක ඉතුරු කරගන්න පුළුවන් අවස්ථාවක් ගැන කියන තමයි අපේ මනෝපා 94.8 කවදත් අලුත් කාගෙත් නෙත් අපි මේ ලස්සන වැඩ කටයුත්තත් අරගෙන නගරෙන් නගරයට යන්නේ. ඉතින් අද දවසේ මේ වෙලාව අපි ඉන්නේ පුත්තල ආදරණීය නගරයත් හවස්කාලි අපි එනවා වැල්ලවාය කියන සුන්දර නගරයට තැන බලාපොරොත්තු වෙන දින අපි හැමෝටම මතක් කරන්නේ මොබයිල් ෂෝරූම් එක අපි අරගෙන ඇවිල්ලා තියෙන ඕනම කෙනෙකුට පුළුවන් මෙතනට ඇවිල්ලා ටයිල් තියෙනවා, වාස්තුයා තියෙනවා, උපාංග තියෙනවා. ඔන්න ඔයගලන්ට පුළුවන් ගෙදරට ඕන කරන අවශ්‍ය විදියට රටාවට කලාවට හරියටම බලලා අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි කොළොම වාස්තුයා උපාංග වලට ජනි වසර 25ක් දක්වා වගකීමකුත් දෙනවා. ඉතින් කියන්නක වසර 25ක වගකීමක් දෙනවා කියන්නේ තත්ත්වයේ ක්වොලිටිය ගුණාත්මක බව ගැන ආයි කතා කරන්න දෙයක් නැති ශ්‍රී ලංකාවේ වසර 50ක සුන්දර ඉතිහාසයක් තියෙන සන්නාමයක් තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. ශ්‍රී ලංකාවට ටයිල් කලාව හඳුනලු දෙන සන්නාමය තමයි ලංකා ටයිල් කියලා කියන්නේ. අපි ආරාධනා කරනවා ලංකා පුරාම දින ඕනම ලංකා ටයිල් ෂෝරූම් එකට වෙන්න පුළුවන්, නැත්නම් බලේලත් අලෙවි නියෝජිත මධ්‍යස්ථානිකට යන්න ගිහිල්ලා ලංකා ටයිල් වසර මැද සේල් එක මේ වටිනාකම නම් වගේ හැරගන්නතු අරගන්න. මොකද ඔයගලගේ ආර්ථිකයට ලොකු වාසියක් හයියක් මේකෙන් ලැබෙනවා. ලොකු ඉතුරුවක් ඔයගලන්ට කරගන්න පුළුවන් අවස්ථාවක් අරගෙන තමයි මේ හැමදාම යන අපූර්ව ගමන අපි අද දවසේදීත් ඇවිල්ලා තියෙන. ඉතින් දවස් කාසියක් පුරාවටම ජනි මේ ලස්සන වැඩ කටයුතු නගරෙන් නගරයට අරන් යනකොට කතා බහ කරන්න එකතු වුණා. ජනි බොහොම ස්තුතියි දුන්න ආදරණීය සහෝදරී තවත් දවසක අමේන බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට.
1: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැතරාවට. ඒ අතර ඉක්මනටම ඔයාලට මතක් කරන්න ඕනි ජාතික ඉතිරි කිරීමේ බැංකුව අපේ ඉස්කෝලේ යන නංගිල මල්ලිලා චූටි දුවලා පුතාලා වෙනුවෙන් සංවිධානය කරලා තියෙන NSB පාට හපන්කම් චිත්‍ර තරංගය ගැන පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ වාට ඕනිම මාධ්‍ය පාවිච්චි කරලා චිත්‍ර අඳින්න පුළුවන්, පැස්ටල් වෙන්න පුළුවන්, පාට පැන්සල් වෙන්න පුළුවන්, දවමුණාදිතේ දියසායන් තෙල්සායන් මේ ඕනි මාධ්‍යයක් පාවිච්චි කරලා ඕනිම ජාතික පාසලක, ඕනිම රජයේ පාසලක, ඕනිම පුද්ගලික පාසලක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කාණ්ඩ හතරක් යටතේ මේ තරඟයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඕගොල්ලන්ගේ චිත්‍ර යවන්න ඕනි කියන දේ මතක තියාගන්න, අයදුම් පත්‍රය ලබා ගන්න, වැඩි විස්තර දැනගන්න ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට ගොඩ වෙන්න. එහෙමත් නැත්නම් www.nsb.lk වෙබ් අඩවියට SPV සෙන්න. අපි මේ සින්දු අහලා ඊළඟ පැය ආයේ හම්බ වෙමු.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM Te Dunu Mavata
1: Brought to you by
2: Atunu Lake Namahubavana Ratapuram Rasa Genayana Aule Sama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustika
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලිංක් පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලිංක් පස් පංගුව විතරමයි
8: මුහුතෙන්ම ගුවනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණ
9: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න
11: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
12: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
13: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
14: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න
15: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
16: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
18: අක්මා විතෙල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
19: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
20: හොට්ස්පොට්? අයියේ.
19: ඩේටා නෑ අනේ.
20: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
21: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
22: Neither ready for this war.
23: Squash the battle of Hitler's Nazi Congress comes to an end.
24: Together on a day of profound joy, a soaring hope.
25: The day a planet stops for a game.
13: Net FM. Algo Town.
1: Brought to you by
26: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 685,000 සිට මුලින් 40%යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13/22.
9: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
27: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
28: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil ම තමයි.
29: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න
13: බෑනේ.
30: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
31: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
32: එහෙම ගණන් නැහැ
0: අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: වෙලාව උදේ 11යි. හා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමස්වා ඇත්නියෝ
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. පේරාදෙණිය දෙහිඅංග ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පේරාදෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි ගිය නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මුරුතලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේගමුව ඒත්තු කාල වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියවැලකට හසු වී මුහුදට ගසාගෙනමින් සිටියදී බේරාගෙන තිබෙනවා. ඒම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි ඒත්තු කාල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අනතුරට ලක් වෙත්තේ 58 හැවිරිදිවියේ පසුවන හඟුරංකිත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people trust. FM 95, FM 94.8, Net FM. De dunu mamata.
3: Brought to you by.
4: Akunu lake namahu bavana ratapurama rasa gena yana. Aule sama rasa karakana. Mother Freela noodles. Taste ke trust ke.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන
7: මගේ ඇඟපත හොඳටම රිදෙනවා.
6: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
9: ජනි එක දේ දුනුමාවත.

වෙලාවෙ 11 විනාඩි 9යි. අපි ඇවිල්ලා තියෙන්නේ net fm දේදුණු මාවතේ. අද දවසේ දෙවැනි පැය වැඩ කටයුතු ආරම්භ කරන්න. දෙවැනි පැය වැඩ ටික පටන් ගන්නකොටම දැන් ඕගොල්ලෝ සුපුරුදු විදිහටම දන්නවා. ඉතින් දේදුණු මාවතේ දෙවැනි පැය පටන් ගන්නකොටම මම Facebook fan page එකේ live එකක් එනවා කියලා. ඉතින් ඒ සුපුරුදු සජීවී විකාශය, සුපුරුදු live එක මේ වෙනකොටත් net fm Facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන්නේ. මම ඇවිල්ලා තියෙන live එකට අපේ නිරංජි අඹගහ ගෙදර. ඒ වගේම තමයි මේ වෙනකොට අකුරු එක වචන ගලපලා වැඩිම වචන ගානක් මේ වෙනකොට කියලා තියෙන අපේ ශෂිනි කෝෂිකා. ඒ වගේම තමයි කාන්ති මුද්දූවගේ. ඒ වගේම තමයි අපේ සඳුනි නංගි කිරිබත්ගොඩ. ඊට පස්සේ දිලිනි ගමගේ. ඒ වගේම තමයි අපේ බදුල්ල ඉෂාරා කරුණාරත්න. මේ ඇතුළු සෙට් එකක් අපේ ලයිව් එක බලාගෙන ඉන්නවා. අපේ ඌරුබෝගේ සිරි කුමාර අයියා ගොඩ දෙනෙක් ලයිව් එක බලාගෙන ඉන්නවා. ඉතින් ඒක නම් මතක් කරන අතරේ තමයි අපි දෙවැනි පැයේ වැඩ ටික මේ විදිහට ආරම්භ කරන්නේ. මෙහෙම වැඩ ටික පටන් ගන්නකොටම අපිට මතක් කරන්න ඕනි කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය තමයි අපේ WhatsApp messages දාලා තියෙන කට්ටිය. ඒ කට්ටිය ගැන මතක් කරන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ පහුගිය දවස් කිහිපය පුරාම සිද්ධ වුණු සුවිශේෂී කටයුත්තක්. දැන් ඔයා කියනකොටම දන්නවා ලින්ක් නැචුරල් ආයතනයේ අපේ දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් සම්බන්ධ වුණු කලාකරුවන් වෙනුවෙන් ඒ සිද්ධ කරපු කටයුත්ත ගැන තමයි මේ ඔයාට මතක් කරන්න හදන්නේ කියලා. දැන් ඊයේ දවසේදී මහනුවර දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ කූට ප්‍රාප්තිය, ඒ කියන්නේ හරියටම කිව්වොතින් එහෙම රන්දෝලි මහා පෙරහැර ඊයේ දවසේදී වීදි සංචාරය කෙරුණා. ඉතින් දළදා කරඬුව වීදි සංචාරය කිරීමේදී දළදා කරඬුව රැගෙන යාමේ බාර දූර කටයුත්ත මේ පාර පැවටුණේ කතරගම වාසනා හස්තිරාජයාට. ඉතින් ඒකත් අපි මතක් කරන්න ඕනේ බොහොම ගෞරවයෙන්. ඒ වැඩ කටයුත්ත සිද්ධ වෙන ආකාරය අපි දැක්කා. ඉතින් මෙහෙම වැඩ කටයුත්ත සිද්ධ වෙනකොට තමයි මේ වැඩ කටයුත්ත වෙනුවෙන් දින ගණනාවක් පුරාම දැන් කුඹල් පෙරහැර වීදි සංචාරය කරපු දවසේ ඉඳන්ම, පළවෙනි කුඹල් පෙරහැරේ ඉඳන්ම අවසන් රන්දෝලි පෙරහැර දක්වාම මහන්සි වුණු සියලුම කලාකරුවන් වෙනුවෙන්, ශිල්පීන් වෙනුවෙන් ලින්ක් නැචුරල් ආයතනයේ සමහන් ආරක්ෂාව ලබා දෙන්න ඔවුන් කටයුතු කරලා තිබුණා. ඉතින් කිසිම කලාකරුවෙකුට, කිසිම ශිල්පියෙකුට උන්නකින්, හෙම්බිරිස්සාවකින්, ඇඟේ පතේ අමාරුවකින්වත් ඒ වැඩ කටයුත්තට බාධාවක් නොවෙන්න තමයි ලින්ක් නැචුරල් ආයතනය මේ වැඩ කටයුත්ත සිද්ධ කරේ. ඉතින් අපි බොහොම ගෞරවයෙන් ඒ ගැන මතක් කරන අතරේ තමයි දේදුණු මාවතේ දෙවැනි පැය පටන් ගන්නකොටම කට්ටිය එකතු කරගන්න හදන්නේ. අපේ පැල්මඩුල්ල ඉන්න කාන්ති මුද්දූවගේ අක්කා අපේ Facebook live එකේ comment එකක් දාලා තියෙනවා. ලලිත් ප්‍රියංකර ඉන්නවා අපේ දුම්බර ලලිත් අයියා. කිරිබත්ගොඩ සඳුනි නංගි ගැන මම කලිනුත් මතක් කරා. ධනුෂ සඳරුවන් වීරපුර අපිව බලාගෙන ඉන්නවා. good morning ජනි කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඕගොල්ලන්ව එකතු කරගන්නම් Facebook live එකේ ඉන්න මගේ යාළුව කට්ටිය. ඒ වගේම තමයි අපේ අප්සරා Facebook fan page එකේ නෙවෙයි අපේ WhatsApp එකේ මට message එකක් දාලා තියෙනවා. මෙන්න බලේ අද ඉංග්‍රීසි සින්දුවක් ඉල්ලලා තියෙනවා. අද වැරි වෙයි මං අනිවාර්යෙන් ඉරිදට අරගෙන ඉඳන් අප්සරා ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ඒ වගේම තමයි හයි good morning ජනි මල්ලි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා message එකක් දාලා තියෙනවා. රත්නපුරේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සශි එයා එකතු කරගන්න කියලා කියනවා. තා අම්මා චිත්‍රා, තාත්තා බොතේජු, අයියා රොමේෂ්, ඒ වගේම තමයි මහත්තයා චමීර, පුතා ශාක්‍ය ඇතුළු සෙට් එක මං එකතු කරගන්නම්. ඒ වගේම තමයි Facebook live එකේ ඉන්න කට්ටියත් comment කරගෙන යනවා. මට සමහරුගේ comment miss වෙනවා. මං ඉස්සරහදී හැමෝගේම නම් ටික කියන්නම්. EG අනුරයියා පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. මහනුවර අම්පිටියේ ඉඳන් අපිව බලාගෙන ඉන්න අහගෙන ඉන්න අපේ සෝමතිලක අයියා, හරිය ටේලර්ස් එකේ ආදිත්‍ය මල්ලි හැමෝම එකතු කරගන්න ඕනි. ගයනි මුණසිංහ Facebook live එකේ අපිව බලාගෙන ඉන්නවා. ගයනි මං ඔයාව ගොඩාක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. හයි අයියේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ උදාර මල්ලි message එකක් දාලා තියෙනවා. ඇහැලිය ගොඩ බොරළුවේ ඉඳන් තමයි අපිව සද්දෙටම අහගෙන ඉන්නේ. මං ගොඩාක් ආදරෙන් ඔයාව එකතු කරගන්නම්. එකතු කරගන්න කියනවා තාත්තා සමන්ත, අම්මා වන්නියාරච්චි, අයියා උමයන්ත, අක්කා ශෂිනි, උමා අක්කා ඇතුළු සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා සුපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි ජනි අපිටත් සින්දුවක් ඕනි කියලා කළුතර ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මානෙල් කියනවා එකතු කරගන්න කියලා. මහත්තයා ජානක, පුතා චොනිල්, ඒ වගේම තමයි දුව දනුලි ඇතුළු යාළුවෝ කට්ටිය, තමරා, මෙග්නි, හේමමාලි කියන යාළුවෝ කට්ටිය තමයි එකතු කරගන්න කියන්නේ. අනුෂා දමයන්ති Facebook live එක බලාගෙන ඉන්නවා. දිස්නා රසාංජලි වැලිමඩ ඉඳන් අපේ Facebook live එක බලාගෙන ඉන්නවා. දිස්නා නෙවෙයි, ඩයනා. බලන්නකෝ ඉතින් දිස්නායි ඩයනායි පැටලුණා.

සිංදුවට යන්න ඕනේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න අවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා. Facebook live එකේ කට්ටිය බලාගෙන ඉන්නවා. මං ඉතින් ඒගොල්ලන්ට මතක් කරන්නේ live එක share කරන්න, වැඩි වැඩියෙන් share කරලා, වැඩි වැඩියෙන් comment කරලා අද දවසේ game එකත් එක්ක join වෙන්න chance එක අරගන්න. මොකද අද මං ඒගොල්ලන්ටත් කිව්වේ Facebook live එක බලාගෙන ඉන්න කට්ටියත් එක්ක කතා කරන ගමන් කිව්වේ අද game එකට join වෙන්න තියෙන chance එක ඒගොල්ලන්ට වැඩි කියලා. මොකද අද ගොඩ දෙනෙක් ගෙවල් වල නැහැ, එකහන්ද Facebook live එකත් එක්ක join වෙන්නේ නැන්නේ නැහැ. හැබැයි එහෙම කියනකොටම live එකේ මේ වෙනකොට කට්ටිය comment කරගෙන යනවා. හරි, ඒ කට්ටියට comment කරන්න දීලා මම ඔයාලට මතක් කරන්න හදන්නේ ගෙදර දැන්වල්ට කෑම හදන ලෑස්ති වෙලා ඉන්න වෙලාවනේ. ඉතින් ගෙදරදී කෑම හදනකොට වුණත් හරිම රසට කෑම ටික හැදුවම තමයි මුළු පවුලම සතුටින් කෑම වේලත් එක්ක එකතු වෙන්නේ. එහෙම හදනකොට එක එක එළවලු ಜಾති වලට එක එක රසයන්ගෙන් කෑම හදාගන්නවා. එහෙම හදනකොට හැම ව්‍යංජනයකටම, හැම එළවලුවකටම, හැම මාළුවකටම තුන පහ කොටු දාලා හරියන්නේ නැහැ. අමු තුන පහද. ඒ දේවල් වලට අර බැදපු තුන පහ කකුඩු ඒවා මික්ස් එකේ දැම්මම තමයි අර රස නියමෙට එන්නේ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ ෆ්‍රීලන් නිවසින් එන බැදපු තුන පහ කොටු එක ගැන. දැන් ඔයාට අමු තුන පහ කොටු කඩෙන් ගන්නවා වගේම බැදපු තුන පහ කොටුත් කඩෙන් අරගන්න පුළුවන්. අමුතුවෙන් ගෙදරදී බැදපු තුන පහ කොටු හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාට. ගෙදරදී බැදපු තුන පහ කොටු හදන්න ගියාට පස්සේ අමු තුන පහ කොටු වලින් හචින් යවලම ඉවරයක් වෙන්නේ නැහැනේ. ඒ හින්දා කඩේට ගියාට පස්සේ ෆ්‍රීලන් නිවසින් එන බැදපු තුන පහ කොටු පැකට් එකත් ඔයාගේ බඩු මල්ලට එකතු කරගන්න. මොකද මේ හැම දෙයක්ම නිෂ්පාදනය වෙන්නේ ෆ්‍රීලන් ආයතනයේ යටතේ එන ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. ඒක හන්දා කිසිම බයක් සැකක් නැතුව ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙනකොට Facebook live එකේ ඉන්න නිරංජි අඹගහ ගෙදර, අපේ සඳුනි රත්නායක, ධනුෂ සඳරුවන්, ඒ වගේම තමයි කාන්ති මුද්දුවගේ, ගයානි මුණසිංහ, මේ කට්ටිය සෑහෙන්න තරඟයක් දෙනවා. අද දවසේදී Facebook live එකෙන් මම තෝරා ගන්න අකුරෙන් අකුර තරඟ වටයේ තරඟ කරුවා බවට පත් වෙන්න. ඉතින් ඒ කට්ටියගේ ගේම් එකේ හැම යන අතරේ තමයි මම ඔයාට මතක් කරන්න හදන්නේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක මේ දින කිහිපෙම ඔයාගේ නගරයට, ඔයාගේ ගමට ආවනි. ඉතින් ඒකත් එක දැන් අමුතු දෙයක් නෙවෙයි. හැබැයි ලංකාවේ පළවෙනි පාරට තමයි මේ මොබයිල් ෂෝරූම් කියන කන්සෙප්ට් එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉස්සරනේ අපි ෂෝරූම් ගානේ රස්තියා දුනේ, දැන් ෂෝරූම් එකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම ෂෝරූම් එක ඔයාව හොයාගෙන ඔයාගේ නගරයට එනවා. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකේ ඔයා ෂෝරූම් එකට ගිහිල්ලා අරගන්න තියෙන හැම දෙයක්ම වගේ තියෙනවා. එතන ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම ඉන්නවා. ඒගොල්ලෝ හම්බ වෙලා කතා බහ කරලා ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල් එක හරියටම තෝරගන්න පුළුවන්. වගේම තමයි 140ක් දක්වා වට්ටම් සහිතව මේ දේවල් ගන්න පුළුවන්. ලංකා ටයිල්ස් ලංකාවේ තියෙන ඕනෑම ෂෝරූම් එකකදී, ඒ වගේම තමයි බලයලත් අලෙවි නියෝජිතයන් හරහා ඔයාට ඔයාගේ ටයිල් ටික, ඒ වගේම තමයි බාත්වයා ෆිටින්ග්ස් ටික ඔක්කොම අරගන්න පුළුවන් ඩිස්කවුන්ට් එක. ඒකටත් මතක් කරන්න ඕනේ, ඉස්සර වගේ දැන් ඉතින් ගෙදර ටයිල් එකක් තෝරනකොට නිකම්ම නිකන් ඔහේ ටයිල් එකක් තෝරන්නේ නැතුව ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම ඔයා තෝරන්න ඕනේ ගුණාත්මකභාවය, මෝස්තරය, ඒ වගේම තමයි විශ්වාසය පිරුණු ලංකා ටයිල් එකක්. Facebook live එකේ ඉන්න කට්ටිය ඉස්සරහදී මතක් කරන්නම් සෑහෙන කමෙන්ට් ගොඩක් එනවා. මට හොයාගන්න තමාරුයි කට්ටියගේ නම් ටික. ඒ තරමට කමෙන්ට් එනවා ඉස්සරහදී කියන්නම්. ඔයත් එන්න net fm Facebook fan page එකට. මුලින්ම අපේ page එක follow කරලා ඊට පස්සේ live එකට comment කරන්න, live එක share කරන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආ එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ එල්බී රන් අය තමයි මගේ හයිය
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
2: වේලාව 11 විනාඩි 24යි
3: එකම අරමුණ දිස්ත්‍රික්ක දෙක තරංග කරුවන් දෙදෙනෙක් පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම ඩීජේ සංග්‍රාමයක් නැට FM ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ ඇටැක් ෂෝ එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය ඩීජේ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය ඩීජේ මදුෂ් දෙවන වටය සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑ 9ට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
5: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 28 අපි එන්නේ උදේ බුත්තල සවස වැල්ලවාය නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන් සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 28 වත්තල නගර සභාව ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
6: මේ හස්බන්ඩ්
7: මොකද වයිෆ්
6: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද
7: වෙන කාගෙද ඉතින් ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි
6: අදත් වැරද්දුවනේ තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද මට සුර සැප දෙන්නම් කියලා හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ යන්න මට මොන හරි කණ්ඩ අරන් එන්න
8: දැන්
9: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
7: වෙලාව 11:27 මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔබට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න ඉතින් මං යාළුවෙක්ව තෝරගන්නේ යාළුවෙක් නෙවෙයි ඉතින් මාව බලාගෙන ඉන්න කෙනෙක්ව තෝරගන්නේ අපේ Facebook live එකෙන් කියලා දැන් ඉතින් කට්ටියම දන්නවා දෙවෙනි තරඟයට අනිවාර්යෙන් තෝරගන්නේ Facebook live එකෙන් ඒක හන්දා එන්න net FM Facebook fan page එකට අපේ Facebook fan page එක මුලින්ම කරන්න ඕනේ දේ follow කරන්න ඊට පස්සේ මගේ Facebook live එක share කරලා පුළුවන් තරම් කමෙන්ට් කරලා මගේ අවධානය දිනා ගන්න. අපේ නිරංජී අඹගහ ගෙදර ගයනී මුණසිංහ මාතර ඉඳන් සඳුනි රත්නායක මහේෂි මේ කට්ටිය තමයි මේ වෙනකොට මගේ අවධානය දිනා ගන්න පුදුම උත්සාහයක් දරන්නේ. ආ කාන්ති මුද්දුවගේ ධනුෂ සඳරුවන් කට්ටියම ගේමේ ඉන්නවා. අද මේ අතරින් කෙනෙකුට අවස්ථාව හම්බ වෙයි. ඉතින් මේ සින්දුවෙන් පස්සේ තමයි අපි තරංගයත් එක්ක එකතු වෙන්නේ. අයියේ හොමගම ඉඳන් ඔයාව බලාගෙන ඉන්නේ. එහෙම කියලා අපිට කමෙන්ට් එකක් දාලා තියෙන අපේ දිනෝෂි උදාරා නංගි. එයාගේ අම්මවයි ජනි අය ඔයාවයි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ අපේ සහෝදරයෙක් බලාගෙන ඉන්නවා ගල්ගමු ඉඳන් සියාසුල්ලාහක්. මන්නම කිව්වා හරි කියලා හිතනවා. ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. රයිට් හරි සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ඒ තමයි රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳව අපි අර මත්ද්‍රව්‍ය පිළිබඳව හැම වෙලෙම කතා කරනවා. ඒවයින් වෙන හානිය පිළිබඳව කතා කරනවා, සමාජයට වෙන රටට වෙන හානිය පිළිබඳව. හැබැයි මේ හානිය පිළිබඳව කතා කරනවා වගේම තවත් වැදගත් කටයුත්තක් තියෙනවා අපේ ආදරණීය දෙමව්පියන්ට වැඩිහිටියන්ට මතක් කරන්න අවශ්‍ය දෙයක්. ඒ තමයි අපි හැම වෙලෙම බලන්න ඕනි මේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටියත් ඒ දේවල් වලින් මුදව ගන්න. මොද කවදාවත් ඔය ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ගෙන් හොඳක් වෙන්නේ නැහැ රටට සමාජයට. ඒක හන්ද තමයි කියන්නේ. එහෙම ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ව උපදේශන සේවාවන් තියෙනවා, ප්‍රතිකාර තියෙනවා. ඒ දේවල් වෙනුවෙන් යොමු කරන්න කාගේ හරි අනාගතයක් සාර්ථක කරන්න උදව් කරා කියන මානසික සතුට ඔයගොල්ලන්ට එතකොට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. පුංචි නංගිලා මල්ලිලා ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා ඉන්නකොට, ඊට පස්සේ ජොබ් එකක් හොයන්න කට කකා ඉන්නකොට කවුරු හරි කෙනෙක් කිව්වොතින් එහෙම එකපාරකට පොඩ්ඩක් මේක ට්‍රයි කරන්න, ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා, පොඩ්ඩක් හන්දට යනවා වගේ දැනෙනවා. ඒ වගේ දේවල් කියලා ඔයාව හානිකර මත්ද්‍රව්‍යන්ට පොළඹවා ගන්න උත්සාහ කරයි. එහෙම දේවල් වලදී කිසිම වෙරාවක ඒ දේවල් වලට හා කියන්න එපා කියන මතක් කිරීමත් කරනවා. ඒ වගේම තමයි සෙවනගල කිරි බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුර ගැනත් ඔයාට මතක් කරන්න ඕනි. කමල් බන්දුල වීර පෙරම වෙද මහත්තයා, ඔයාට සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම හම්බ වෙන්න යන්න පුළුවන්. ඉතින් හම්බ වෙන්න යන කලින් කෝල් එකක් ගන්න කියලා කියන්නේ එතනට සෑහෙන දෙනෙක් එනවා. ඉතින් ඔයා පෝලිමේ ඉඳලා නිකන් රස්තිය අදු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා හම්බ වෙන්න සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුරට යන්න කලින් 0777 300 940 කතා කරලා හරි, 0773 273 540 කතා කරලා හරි ඔයාට කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. පිළිකා වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ඊට පස්සේ තව මොනවාද තියෙන්නේ, වකුගඩු රෝග වෙන්න පුළුවන්, හන්දිපත්වල මොනවා හරි වේදනාවන් තියනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම තමයි නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව තියෙන්නේ. ඒකන මතක් කරන අතරේ වාට මතක් කරන්නේ එන්න net fm facebook fan page එකට අපේ live එකෙන් අපි තව පුංචි වෙලාවකින් සූදානමින් ඉන්නව කෙනෙක්ව තෝරගන්න තරඟයට. තරඟය වෙන හැටි සජීවීව බලාගෙන ඉන්න වාට අවස්ථාව තියෙනවා. ඒක හන්ද එන්න net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එකට.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවෙ 11 විනාඩි 38යි තරංගයට එන්න වෙලාව පරක්කු වුණේ පොඩි ප්‍රශ්නයක් වුණා අපේ Facebook live එකේ බලාගෙන හිටපු කට්ටිය නම් දැක්කා මම තරංගයට ගත්ත කෙනා ෆෝන් එක කට් කරගත්තා අන්තිම මොහොතේ ඉතින් ඒකත් එක්ක සෑහෙන අමාරුවෙන් කොමාරි කෙනෙක්ට අවස්ථාව ලබා දුන්නා Facebook live එක බලාගෙන හිටියේ අපිට මතකයි නේද දැන් ඕගොල්ලන්ට මං කලිනුත් නම් කියනකොට අපේ කාන්ති මුද්දුවගේ කියන නම මං කිව්වා ඉතින් එයාට තමයි අද දවසේ Facebook live එකේ වැඩිපුරම කමෙන්ට් දාලා chance එක හම්බ වුණේ කාන්තියක්ගේ ආයුබෝවන් සුබ උදෑසනක් වේවා අපිට කොට්ටාවිඳන් කතා කරපු ශෂිනි කෝෂික තප්පර 30ක කාලය තුලේ වචන 63ක් එක දිගට කියලා එයාගේ තැන තහවුරු කරගෙන රුපියල් 5000ක් අතේ ගුලි කරගෙන ඉන්නේ ඒක ඔයාට දෙයිද දන්නේ නැහැ මන් දන්නේ නැහැ කොහොම හරි අද ඔයාට අවස්ථාව හම්බුනොත් මේ තප්පර 30ක කාලය ඇතුලේ වචන 63කට වඩා කියන්න ඔයාට ඒ රුපියල් 5000 ඔයාගේ කරගන්න පුළුවන්. ලෑස්තිද තරඟයට යන්න?
1: හෙලෝ.
0: ලෑස්තිද තරඟයට යන්න? හරි. මෙහෙමයි තරඟය වෙන්නේ මම ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ වචනියේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට. ඒ කියන්නේ හැම වචනකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට කියාගෙන යන්න තියෙන්නේ. පැහැදිලිද? Right, හරි එකම වචන දෙපාරක් කියන්න බෑ අකුරු දෙකේ වචන කියන්න බෑ වචන දෙක ගාන එකට අමනපු වචන කියන්න බෑ පැහැදිලි නේද තරඟ නීති රීති රයිට් මම මේ වෙලාවේ අපේ Facebook live එක බලාගෙන ඉන්න මගේ මිතුරන්ට අවස්ථාව දීලා තියෙනවා ඔයාව අමාරුවේ දාන්න පුළුවන් අකුරක් කමෙන්ට් කරන්න කියලා. ඉතින් එහෙම කමෙන්ට් කරන්න කිව්වම ඔයාව අමාරුවේ දාන්න කට්ටිය සෑහෙන අකුරු ගොඩක් කමෙන්ට් කරලා තියෙනවා කාන්ති මේ වෙනකොට හරිද? ඉතින් එහෙම කමෙන්ට් කරපු අකුරු අතරින් එක අකුරක් මම තෝරගත්තා මේ අකුරු ඔයාට දීලා තියෙන්නේ කිරිබත් ගොඩ ඉඳන් අපිව රේඩියෝ එකේ අහගෙන Facebook live එක බලාගෙන ඉන්න අපේ ධනුෂ සඳරුවන් මල්ලි. එයාගේ අකුර තමයි ඔයාට දෙන්න හදන්නේ. ලෑස්ති නේද තරඟයට යන්න? හරි ගයන් කියන නමේ පළවෙනි අකුර මොකද්ද? ග. ග අන්න ඒ අකුර තමයි ධනුෂ ඔයාට දෙන්න කියලා මට කමෙන්ට් කරලා තියෙන්නේ. ලෑස්තිනේ තරඟෙට?
1: ලෑස්ති.
0: හරි අපි යමු මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
0: කාලය යනවා.
1: යස ගස ගෞම ගල ගාඩිනිය ගම
0: කාලය අවසන් අපේ නීති රීතිවල උඩින්ම තියෙන නීතියක් තමයි කාන්ති අකුරු දෙකේ වචන කියන්න බෑ කියන එක. පටන් ගන්නකොටම ගල කියලානේ කිව්වේ. කමන්නෑ ඉතින් එහෙම තමා වර්ධිනවා නේද? අපි ආයෙත් දවසක අනිවාර්යෙන් try කරමු. කාන්ති කවුද මේ සින්දුවට එකතු කරගෙන ඉන්නේ ඔයත් එක්ක?
1: කාන්ති මුද්දුවගේ
0: අහහා
1: ශ්‍රී නදීෂා
0: අහහා
1: ඕෂදී නදීෂා
0: අහහා
1: ලක්ෂාන් චතුරංග
0: අහහා
1: පවන් ශවීන්ද
0: අහහා
1: ගිහාන් චනුල
0: present
1: චිත්‍රානි දේවී

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: வேலாவ உபவெட்டගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන් ගෙන්
3: වේලාව 11 විනාඩි 46
4: ඒ කාලේ හිටම සින්දු
5: රදවල් මල් රැඟු සිනමාට දේනු සේදිනා
6: මේ කාලේ හිටම සින්දු
7: වෙරළු මල් වෙරළු මල්
4: කාලෙම ට්‍රෙන්ඩිංම සින්දු එක දෙකට අහන්න
8: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
9: Net FM Hello Hello සතියන්ත
4: අහන්න
10: මහේ

0: දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස අවුරුදු 9යි. මෙයා ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස ටික දිගාර ගන්න බැගුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් කොටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා ඔබලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම ඔබලාට ඉල්ලා
1: සිටිනවා. ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 07
2: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20% වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
3: මේ හස්බ
4: මොකද වයිෆ්
3: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්
4: පිටිපස්සේ දොරෙන්
3: අදත් වැරද්දුවනේ දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද පාටි දාපු තැනකම

ජාතික ඉදිරිකිරීමේ බැංකුව අපේ පුංචි දුවල පුතාල වෙනුවෙන් සංවිධානය කරලා තියෙන පාට පාට හපන්කම් චිත්‍ර තරඟය පිළිබඳව තමයි මේ ඔයාට මම මතක් කරන්න හදන්නේ. දැන් ඉස්කෝලේ නිමාඩු කාලේ අන්තිම දවස් ටික තමයි ඉතින් මේ ගත වෙමින් තියෙන්නේ. මේ දවස් ටිකේදී ඒගොල්ලන්ගේ හැකියාවන් වලට ඉඩක් ලබා දෙන්න ඔන්න දෙමව්පියන්ට අවස්ථාව තියෙනවා අපේ පොඩ්ඩන්ව පාට පාට හපන්කම් චිත්‍ර තරඟයත් එක්ක එකතු කරන්න. සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් තමයි පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාව යටතේ තේමාව යටතේ ඕනෑම මාධ්‍යයක් පාවිච්චි කරලා පාට පැන්සල්, පැස්ටල්, වෝටර් කලර්ස් වෙන්න පුළුවන් ඔය තියෙන ඕදින් මාධ්‍ය පාවිච්චි කරලා චිත්‍ර අඳින්න තියෙන්නේ. චිත්‍ර ඇඳලා සැප්තැම්බර් 10ට කලින් බාර දෙන්න ඕනි. ඉතින් සාමාන්‍යයෙන් කල්පනා කරන්න තියෙන දේ තමයි අපි ජීවිතේට ඉතුරු කරන දේවල් වෙන්නේ සල්ලි විතරක් නෙවෙයි, හොඳ පුරුදු, හොඳ දේවල්, මේ වගේ දේවල් අපි ඉතිරි කරනවා. ඉතින් මේ දේවල් වල වටිනාකම අපිට ලැබෙන්නේ කාලයක් යනකොට. ඉතින් ඒ තේමාවත් එක්ක තමයි වාට චිත්‍ර අඳින්න තියෙන්නේ. ලංකාව පුරාම තියෙන රජයේ පාසල්, පුද්දලික පාසල් සියලුම පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කාණ්ඩ 4ක් යටතේ මේ තරඟයත් එක්ක එකතු වෙන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඉතින් ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාකාවකට ගියත්, nsb.lk වෙබ් අඩවියට ගියත් ඔයාට වැඩි විස්තර දැනගන්න අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව තියෙනවා කියන කාරණය මතක් කරන්න ඕනි. ඒ වගේම තමයි දක්ෂයින්ට කවදත් අතහිත දෙන net fm dj night එකෙන් ඔයාගේ අවස්ථාවත් ලබා ගන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. මේ වෙනකොට net fm dj night එකේ පළවෙනි වටේ අවසාන දින කිහිපය තමයි ගත වෙමින් තියෙන්නේ. අදින් පස්සේ දැන් අද තියෙන අවසාන වටේ මේ පළමු වටේ එක තරඟයක්. ඒ වගේම තමයි ලබන සතියේ සිකුරාදා මේ පළමු වටේ අවසාන තරඟය ක්‍රියාත්මක වෙනවා. එතනින් පස්සේ දිගටම දෙවෙනි වටේ අවසන් වටේ ක්‍රියාත්මක කරන්න සූදානම්. සෑහෙන්න උණුසුම්, අතිශය තරඟකාරී මුහුණට මුහුණ තරඟ වටේ සජීවී අත්දැකීම ලබා ගන්න net fm facebook fan page එකෙන්, අපේ net fm tiktok account එකෙන් ලයිව් බලන්න සෙට් වෙන්න කියලා කියනවා. රේඩියෝ එකෙන් ලයිව් අහනවා වගේම අපේ අසා ඇතුළු සෙට් එක මේ වෙනකොටත් හරියට වැඩ ගොඩක ඉන්නේ. දැන් අද දවසේදී මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ මදූෂ්, ඒ වගේම තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ නිෂියා මුහුණට මුහුණ තරඟ කරන්න සූදානම්, වගේම තමයි ලබන සිකුරාදා වවුනියාව දිස්ත්‍රික්කයේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුහුණට මුහුණ ගැටෙන්න සූදානම්. ඉතින් ඔයා මේ දිස්ත්‍රික්ක දෙකේ DJ ප්ලේ කරන කෙනෙක් නම් ඔන්න ඔයාට chance එක තියෙනවා ගේම් එකත් එක්ක සෙට් වෙන්න, අපේ DJ නයිට් එකත් එක්ක සෙට් වෙන්න. WhatsApp message එකක් දාන්න ඔයා DJ ප්ලේ කරන වීඩියෝ එකකුත් එක්ක ඔයාගේ contact details, ඔයාගේ ඩිස්ට්‍රික් එක, මේ විස්තර ටික දාන්න 0711 95 95 95 අපේ WhatsApp නම්බර් එක. ඒ වගේම තමයි අපේ Facebook fan page එකට inbox කරන්නත් පුළුවන්. DJ ප්ලේ කරන වීඩියෝ එකක් දාන්න. ඊට පස්සේ ඔයාගේ contact details, ඒ විස්තර ටික දාලා අපේ net fm facebook fan page එකට inbox message එකක් දාලා තියන්නත් ඔයාට පුළුවන්. හරි, ඊළඟ පැයට යන්න කලින් මන් ටග් ගාලා එකතු කරගන්නම් මේ වෙලාවේ අපිට කෝල් කරන තියෙන කට්ටිය. කෑගල් ඉඳන් උදාර කතා කරා, අම්මවයි අත්තම්මවයි මල්ලිවයි සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. හොරණ මිල්ලෑවේ අපේ සරත් අයියා කතා කරා. සරත් අයියා කතා කරලා කිව්වා ඒගොල්ලන්ගේ ගමේ සියලුම දෙනාවයි වයිෆ් රාණිවයි සින්දුවකට එකතු කරගන්න කියලා. ඊට පස්සේ මේ වලස් මුල්ලේ වීරසේකර අයියා අපිට කතා කරා සුපුරුදු විදිහට. වලස් මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහා ත්‍රිවිල් පාක් එකේ ඉඳන් ආගෙන ඉන්නේ වහිනවලුයේ පැතර. විටක වහිනවා, විටක පායනවා කියලා තමයි කිව්වේ. මේ ධර්මයේ අයියා, බණ්ඩාර අයියා සෙට් එකම එකතු කරගන්නම්. චිත්‍රපටි ගීතයක් නෙවෙයි කියලා කිව්වේ. මං ඉස්සරහදී අනිවාර්යයෙන්ම දෙන්නම්. ඒ වගේම තමයි බුත්තල කුඩාවේ අපේ මල්කාන්ති අක්කා කතා කරා, මීටියාගොඩ සුමනනැන්ද කතා කරා, බටපොල චන්ද්‍රාණි අක්කත් කතා කරා, යාගේ අම්මත් සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ ගෝණවල ඉඳන් කාන්ති අක්කා කතා කරා, වල්පිටමුල්ලේ උපාලි අයියා කතා කරා, වයිෆ් දම්මි, තුෂාන්, මිහිරංග පුතාලා දෙන්න මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ තෝණිගල ඉඳන් අපේ ප්‍රසන්න අයියා සුපුරුදු විදිහටම අපේ හිතවතා කතා කරාද. කතා කරලා කිව්වා සෝමදාස, පතිරණ, ශාන්ත, රංජුල මේ කියන යාළුව කට්ටියම සින්දුවකට එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඉතින් අපි සින්දුව අහලා ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේදී ආයෙත් හම්බ වෙලා කතා කරමු. එතකම් මේ පැත්තට ඉතින් කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට comment කරන්න ඔයාට පුළුවන්.

0: FM, anu hatırayda şumata, net FM. De dunu mamata.
1: Brought to you by.
2: Aku nula ke namoh bavana rata puram rasa genayana. Aule sevma rasa karakana. Mother Freela noodles, taste ke trust ke.
3: හදරෝග ස්නායිරෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලින් පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
8: එකම අරමුණක් දිස්ත්‍රික්ක දෙක තරඟකරුවන් දෙදෙනෙක් පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම ඩීජේ සංග්‍රාමයක් නැට FM ඩීජේ ලයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය ඩීජේ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය ඩීජේ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑ 9ට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 28 වත්තල නගර සභාව ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
10: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලින් දැන් ලබා ගන්න 0773 313 36.
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
12: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
13: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
14: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
15: FM 95 FM 94.8 FM 95 Net FM Divine Pura
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
17: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
18: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
17: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
19: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
9: වේලාව දවල් 12:00.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් එම්මම කතා නවතින්නේ නැද.

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363-76-716-7672.
2: එකට රෙඩි වෙන්න යුත් ප්ලස් යුත් ප්ලස් යුත් එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් ඉදරුම් ගිනුම.

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 28 වනදා සිකුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මෙදිරියේ සිට මම සචිනී සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. සිරස්තල මහනුවර ඇසළ මංගල්‍යයේ දහවල් පෙරහැරටත් සියලු කටයුතු සූදානම්. දෙස් විදෙස් ජනතාව තවදුරටත් මහනුවර. පින් කරන්න ආ අයගේ පව්කම් නිසා කැලි කසල කිලෝ ලක්ෂ 3ක් තැන තැන ගොඩ ගැසේ. පිරිසුදු කිරීම අකණ්ඩව. දීර්ඝ සතියන්තයේ අධිවේගී මාර්ගවල ආදායම මිලියන 176 ඉක්මවයි. නුවරඑළියත් සංචාරකීන්ගෙන් පිරියයි. වාහන ආනයනයේ සීමාවීමෙන් රේගු ආදායම පහළට. නේපාලයේ මරණ ගණන 475ක් දක්වා ඉහළයයි. අතුරුදහන් වුවන් සොයා තවදුරටත් මෙහියුම්. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද වීදි සංචාරය කෙරෙනවා. ඒ නැරඹීමටද මේ වන විටත් ජනතාව මහනුවර රැඳී සිටිනවා. මේ අතර මෙවර මහනුවරට පැමිණි ජනතාව නිසා කැලි කසල කිලෝ ලක්ෂ 3ක් ගොඩ ගැසී තිබෙනවා. ඒ ඇතුළු දවසේ උණුසුම්ව කතා පෙළ මෙතැන් සිට. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද වීදි සංචාරය කෙරෙනවා. ඒ නැරඹීමටද දෙස් විදෙස් ජනතාව මහනුවරට පැමිණ සිටින බවයි net news නියෝජිතයන් පැවසුවේ. ඒ පිළිබඳ තවත්තරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා මේ වන විට මහනුවර ප්‍රදේශයේ රැඳී සිටින net news නියෝජිත කමල් සුරවීර සමගින්. අයිවන් කමල්.
1: මහනුවර ඓතිහාසික ශ්‍රී දල්දා මාලිගාවේ සල පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊ රාත්‍රී අවසන් වීමෙන් අනතුරුව සිව් මහා දේවාල ගැටමේ ගන්තොටට පැමිණ ඊකපීමේ චාරිත්‍ර ආගමික වතාවත් අනුව සිදු කළා. ඉන්පසු එම පෙරහැර නවතත් මහනුවර ගණදෙවි කෝවිලෙහිවත් පුල්ලයාර් කෝවිලට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව අද හවස පුල්ලයාර් කෝවිලේ සිට පැමිණෙන පෙරහැර දවල් 12:44ට උතුරු දිශාමුඛ ගණදෙවි කෝවිලෙන් පිටත්ව අටුකැලෙ වීදියේ දළදා වීදියේ ඊයේ නායක වීදියේ කන්දේ වීදිය ඔස්සේ ඩිඑස්ඒ නායක වීදියේ මන්සන්දිර පැමිණ එතනින් පැමිණෙනවා ගෙඩිගේ රජමහ විහාරයට. ගෙඩිගේ රජමහ විහාරයෙන් සවස 2:00 විනාඩි 17ට උතුරු දිශාමුඛ නැකතට ආරම්භ වෙනවා දවල් පෙරහැර. දවල් පෙරහැර ආරම්භ වෙලා ගෙඩිගේ රජමහරයෙන් පිටත් වෙලා දළදා මාලිගාවට තමයි පැමිණෙන්නේ. ඩිඑස්ඒ නායක වීදිය බන්සල පාර දේව වීදියෙන් රජ වීදියට හැරි දළදා මාලිගාවේ තෙවරක් ප්‍රදක්ෂණා කිරීම සිද්ධ වෙනවා මේ පෙරහැර. දළදා මාලිගා පරිසරයේ තෙවරක් ප්‍රදක්ෂණා කොට ඉන් අනතුරුව තමයි පසුර 4:00 එකට උතුරු දිශාමිකව ගෙවදීම සිදු වෙනවා. ඉන් අනතුරුව තමයි දේවල් නිලමෙතුමා සමග අනෙකුත් සිවමහ දේවාල වස්නාගේ නිලමෙබග ඇතුළු පිටිසර දේවාල නිලමෙවරු සීලුම් දෙනා නැවත පෙරහැරකින් පැමිණෙන්නේ ජනාධිපති මන්දිරයට. ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති මන්දිරයේදී පෙරහැර ඉතාමත් සාර්ථකව සිදු කළ බවට පෙරහැර සංදේශය බාර දෙනවා ජනාධිපතිතුමන්ට. ඒ බාර දීමෙන් අනතුරුව පෙරහැරේදී විශිෂ්ට ආකාරයෙන් එම නර්තන තමන්ගේ කලා හැකියාවන් ප්‍රදර්ශනය කළ කලාකරුවන්ට සම්මාන දාන කිරීමත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වෙනවා. ඉන් අනතුරුව තමයි මේ මහා පෙරහැර මංගල්‍යයේ අවසන් වීම සිදුවන්නේ. මේ වන විට දවල් පෙරහැර නැද්දීම සඳහා යම්කිසි ආකාරයකින් ජනතාව පෙරහැර ගමන් කරන වීදිවලට එක්ව සිටින ආකාරයකුත් දක්නට ලැබෙනවා. මම කමල් සුරවීර net news වෙනුවෙන් මහනුවර සිට.
0: ස්තුතියි කමල්. මේ අතර මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය කාලය තුළ කිලෝ ලක්ෂ 3කට ආසන්න කැලි කසල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව මහනුවර මහනගර සභාව පවසනවා. එම කැලි කසල ඉවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක බවයි net news කළ විමසීමකදී එම මහනගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පැවසුවේ.
2: පෙරහැර මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු මහනුවර මහනගර සභාව විදියට කටයුතු සිදු කළා. ඊයේ දිනේ අවසන් රන්දෝලි මහා පෙරහැර. දැන් වර්තමාන තත්ත්වය කොහොමද?
3: පහුගිය දින 10 තුල වගේම අපි ඊ රාත්‍රියේ පිරිසිදු කිරීම කරන්න සිදු කරා. අද වෙනසකට තේන අද රාත්‍රී නෙමේ අද දහවල් පෙරහැරයි පැවැත්වෙන්නේ. ඒ අපි බලාපොරොත්තු වෙනවා ඒකටත් වෙනදා වගේම විශාල ජනකායක් සහභාගි වෙයි කියලා. මොකද මහා ජනතාව තුළ විශේෂ භක්තියක් සහ විශේෂ සැලකිල්ලක් තියෙනවා මේ දවල් පෙරහැර නැරඹීම සඳහා. තින් ඒක තමන්ගේ පෞද්ගලික ජීවිතයට ඉතා වැදගත් කියලා බෞද්ධින් සලකනවා. ඉතින් ඒ නිසා ලොකු පිරිසක් අද දහවලේ එකතු වෙයි කියන අපේ විශ්වාසය තියෙනවා. කොහොම වුණත් අපේ ක්‍රියාන්විතයේ මේ විදිහටම පිරිසිදු කිරීම සඳහා වන ක්‍රියාන්විතයේ වගේම ජල පහසුකම් වැසිකිලි පහසුකම් ඇතුළු ඒ සියල්ල කළ යුතු දේවල් අද දිනේ පුරාත් අපි සිද්ධ කරනවා. අද විශේෂත්වයක් තියෙන්නේ
2: කොච්චර ප්‍රමාණයක් ඔබතුමීලාට දල වශයෙන් කසල එකතු වීමක් වුණාද?
3: 25 වෙනිදා වෙනකොට අපිට දල වශයෙන් එකතු වෙලා තිබුණා පොලිතීන්, ප්ලාස්ටික්, ඉඳුල් අපද්‍රව්‍ය, ඒ වගේ මාලි වසුරු සහ ඔවුන්ගේ ආහාර සඳහා රැගෙන එන ගස්වල කොළ අතු, කිතුල් අතු වගේ කිතුල් කොට කිලෝ 185,690ක්. එතකොට 26 සහ 27 දෙකේ ඊට සමාන ප්‍රමාණයක් ජනනය වෙනවා. මොකද ජනතාවත් වැඩි සහ ඊළඟට අලි ප්‍රමාණයක් වැඩි වුණා. කොහොමටත් 103,000කට ආසන්න ප්‍රමාණයක් කිලෝ අපිට එකතු වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා.
4: දීර්ඝ සතියන්ත නිවාඩුවේ පළමු දින තුනේ ඇතුළත රුපියල් මිලියන 176.8 ආදායමක් උපය ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. නෙට් නිවුස් කළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පසුගිය 26 වෙනිදා පමණක් රුපියල් මිලියන 64.16 ආදායමක් උපය ඇති බවයි.
5: 25 දක්වා 25 රෑ 12 සිට 26 රෑ 12 දක්වා අපි මාර්ගයේ භාවිතා කරපු ජනතාව නිසා අධිවේගී මාර්ගයට මිලියන 60.41ක් 26 ඉඳන් 27 සඳහා මිලියන 64.16ක් 27 සිට 28 දක්වා මිලියන 52.23. එතකොට ගත්තහම 25 සිට 28 දක්වා මාර්ගය භාවිතා කරලා පිටවීම් සිද්ධ වෙලා තිනවා 466,875ක්. මාර්ගයට එන්ට තියෙන 477,885ක් සහ සම්පූර්ණ ආදායම වශයෙන් මිලියන 176.8ක් උපයලා තියෙනවා අධිවේගී මාර්ග භාවිතය නිසා.
4: මේ අතර දීර්ඝ සතියන්ත නිවාඩුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල සංචාරකයන් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයට පැමිණ සිටින බව නුවරඑළිය සංචාරක හෝටල් සහ සේවා සපයන්යන්ගේ සංගමේ සභාපති මහින්ද දොඩම්පහ ගමගේ මහතා පැවසුවා.
6: මහනුවර දළදා පෙරහැරට වගේම පිරිසක් තමයි පැමිණලා තියෙන්නේ. ඒ වගේම කොළඹ තියෙන අධික රශ්‍යයත් මම හිතන මේකට බලපාන්න ඇති. ඒ වගේම පාසල් වල වැනි කාරණා හේතු කොටගෙන විශාල පිරිසක් වෙන විට පැමිණ සිටිනවා. විශේෂයෙන් ගිගිරිවැව, තුරුංග තරඟ පිටිය, සඳතැන්න වැනි සංචාරක ස්ථානවලට විශාල පිරිස ඇදෙනවා. ඒ වගේම අඩුපාඩු ත්‍රාසය තියෙනවා. ඒවා ඉදිරියේදී සකස් කරගන්න වෙනවා. විශේෂයෙන් රතවාහන ගාල් කිරීමේ තදබදී වැනි ප්‍රශ්න තියෙන ඒවට ඉදිරියේදී දීර්ඝ කාලයක් ඉන්න විසඳුම් ගන්න වෙනවා. වැඩිපුරම මේ දින තුනේ ඉන්නේ දේශීය, නමුත් විදේශීය සංචාරකිනුත් සැලකිය යුතුමානයක් පැමිණෙනවා.
4: වාහන ආනයනය මගින් රේගුවට ලැබී ඇති ආදායම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. වාහන ආනයනය පාලනය කිරීම තුළින් එවැනි තත්ත්වයක් උද්ගතව පැවතියත් මෙම වසරේ ශ්‍රී ලංකා රේගුව සඳහා ලබා දී ඇති රුපියල් බිලියන 2206 ආදායම් ඉලක්කය සපුරා ගැනීමේ හැකියාවක් පැහැදිලිවම පවතින බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචේව මහතා පැවසුවේ.
7: මේ වන විට අපිට ලබා දීලා තියෙන ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2206 කියන ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව පැහැදිලිව අපි දකිනවා. දැනටම ඒ ඉලක්කයෙන් රුපියල් බිලියන 1809.8ක් මේ වෙනකොට අපි එක්රැස් කරලා තියෙනවා. සෑම මාසයකම 40%, 30%, 29% ප්‍රමාණවලින් මාසික ඉලක්කය ඉක්මවා යමින් තියෙනවා. මේ මාසේ ඉලක්කය සම්පූර්ණ කරගන්නවා. හැබැයි අර පහුගිය මාසවල වගේ විශාල අමතර ආදායමක් එකතු කරගැනීමේ හැකියාවක් මේ මාසේ අපිට දකින්න නැහැ. මේ මාසේ ඇත්තටම මේ වෙනකොට අපි අපේ ඉලක්කය වන රුපියල් බිලියන 198.2 176.7ක් මේ වෙනකොට එකතු කරලා තියෙනවා. ඒක 93%.
4: නේපාලයේ සහ ටිබෙට් මායිම් ප්‍රදේශයට බලපෑ දරුණු හිමකන්දක් කඩාවැටීම හේතුවෙන් හටගත් හදිස්සි ගම්වතුරෙන් මේවන විට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 475ක් වන බව නේපාලි පොලිසිය පවසනවා. ග්ලැසියරයක් හෙවත් හිමකන්දක් කඩාවැටීමෙන් හටගත් මෙම ප්‍රබල ගම්වතුර තත්වය හේතුවෙන් නිවාස, මාර්ග රැසක් සහ පාලම් 80කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර නේපාල ටිබෙට් ප්‍රධාන මායිම් පිවිසුමද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවැනි විට පුද්ගලයන් 1300කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින අතර ඒ අතර විදේශීය සංචාරකයන් සහ වන්දනාකරුවන් සිය ගණනක් සිටින බව වාර්තා වනවා. ටිබෙට් කලාපයේ පමණක් 550කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර සුන්බුන් සිරවීමෙන් අලුතින් නිර්මාණය වූ කෘතිම ජලාශයේ ජලමට්ටම සීක්‍රීන් ඉහළ යාම හේතුවෙන් එය පිටර ගැලීමේ දැඩි අවධානමක් මතුව තිබෙනවා. ඒ හේතුවෙන් චීන බලධාරීන් විසින් ටිබෙට් මායිමේ ප්‍රධාන විපත සිදු වූ ස්ථානයේ මුදා ගැනීමේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමටයි පියවරගෙන ඇත්තේ. දෙවන ගංවතුර රැල්ලක් පැමිණීමේ දැඩි අවධානම හමුවේ සහන කණ්ඩායමක්ද දැඩි බීතෙන් පසුවෙන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් නවතම ටෙස්ට් ප්‍රතිකරණ ශ්‍රේණිගත කිරීමේ පියවර 49ක් ඉදිරියට පැමිණ 54 වන ස්ථානයේ හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සුනල් දිනෝෂ සමත් වේ තිබෙනවා. මෙම තරගාවලියේ පළමු තරගයේදීද සුනල් දිනෝෂ පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 84ක් රැස් කිරීමට සමත් වුණා. ඊයේ දිනේදී නිමාවටපත් වූ දෙවන ටෙස්ට් තරගයේදීද සුනල් දිනෝෂ නොදැවි ලකුණු 133ක් ලබා ගත්තා. කෙසේ වෙතත් එම තරගයේදී දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ කමුදු මෙන්ඩිස් 12 වන ස්ථානයේ දක්වාත් දිනේෂ් චන්දිමාල් 13 වන ස්ථානයේ දක්වාත් ප්‍රතිකරණ ශ්‍රේණිගත කිරීමවල පහත වැටී තිබෙනවා. ඉංගලන්ත කණ්ඩායමේ නායක හැරි බ්‍රූක්ස් තවදුරටත් ටෙස්ට් ප්‍රතිකරුවන් අතර පිරිමුණ ගැනීමට සමත්ව සිටින අතර ජෝ රූට් එහි දෙවන ස්ථානයේ මිව තිබෙනවා. මේ අතර ඔස්ට්‍රේලියානු වමත් වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පැමිණ ඇති අතර ඔහු සිය වසර 15ක ටෙස්ට් ක්‍රිකට් දිවියේ ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානය හිමි කරගත් පළමු අවස්ථාවද මෙය වනවා. පවතින වියලි කාලගුණ තත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් දැඩි බලපෑම එල්ල වී තිබෙනවා. මිනිසුන් පමණක් නොව සතා සිවුපාවන්ද දැඩි බලපෑමකට ලක්ව සිටිනවා. එලෙස බලපෑමට ලක්ව සිටින යාල ජාතික වනෝද්‍යානයේ යාල කලාප 6 ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සතුන් සඳහා පොකුණු නිර්මාණය කර ඒවාට බෞස මගින් ජලය ලබා දීම මේ වන විට ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ සාබැලීමට තනමල් විල නෙට් නිවුස් නියෝජිත සඳුන් පුෂ්පකුමාර එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ ඔහු ගෙනෙන විශේෂ වාර්තාවක්.
8: යාල ජාතික වන උද්‍යානයේ ලුණුගම්වෙහෙර තනමල් කාර්යාල වනජීවි කාර්යාලයට අයත් දේශයේ කිලෝමීටර් 5ක් පමණ එයාලා භාවිතා කරන බටලයින් දාලා සූර්ය ජල විදුලි පද්ධතියක්, ඒ කියන්නේ ජලය නල මාර්ගයේ සූර්ය විදුලියෙන් තමයි මෝටර් ක්‍රියාත්මක වෙන්නේ. එයාලා ඊට අමතරව ඒ මෝටර් වලින් ලබා දී නැහැකි ප්‍රදේශ ටිකට තැනින් තැන පොකුණු ඉදි කරලා ඒකට බවුසර් මගින් පතුර ගිහින් දාලා ඒක ඊටම සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක් අපි දැක්කා. අපි සංචාරය කරා ඒ පිළිබඳ සොයා බලන්න. ඒකට අපිට දක්න ලැබුණා බවුසර් මගින් එහෙම ජලය සතුන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒ පොකුණු වතුර මට්ටම් අඩුවෙන හේ බවුසර් මගින් පුරවලා ක්‍රියාත්මක කරන වැඩසටහනක් අපි ඇත්තටම දැක්කේ.
9: දැන් ඒ ව්‍යාපෘතියේ සාර්ථකද? ඒවෙන් සතුන් එනවද, පුරුදු වෙලා තියනවද වතුර බොන්න එන්නේ, කොහොමද ඔබේ නිරීක්ෂණය?
8: ඔව්, ඇත්තටම අපි ඒ නිරීක්ෂණය කරන වෙලාවෙත් සතුන් ඇවිල්ලා වතුර බොනවා, පොකුණු වලට වතුර තියන කොට දාලා තිබුණා. ඒ අවස්ථාවේදී සතුන් ඇවිල්ලා වතුර බීලා යනවා අපි දක්නට ලැබුණා. මෝවාලි වැනි සත්තු බොහොමයක් හිටිය වතුර බොන්න ඒ වෙලාවේ.
4: මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් net news youtube නාලිකාවෙන් සහ net news facebook පිටුවෙන් නැරඹිය හැකි.
10: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: net news නිමව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. බොහෝතින් බොහෝත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: net news රාව ප්‍රතිරාව.
11: ජනතාව විශ්වාස කරන සත්‍ය. net news පිළිබඳව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතාද මෙලෙස අදහස් පළ කළා.
12: ඩේවිඩ් ඔගිල්වි එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කොට තිබෙනවා රේඩියෝ ඉස් ද තියටර් ඔෆ් ද මයින්ඩ් යනුවෙන් රේඩියෝ එක තමයි වේදිකාව වන්නේ මනසේ කියා. ඉතින් හැකියාවක් ලැබෙනවා රේඩියෝවට මනස් රූප නිර්මාණය කරන්නට ප්‍රේක්ෂකයා තුළ අසන්නා තුළ නෙතෙෆෙම් මේ පිළිබඳව යම් ශූරත්වයක් දක්වන බව තමයි අපට පෙනී ගියේට හේතුව අපේ මතකයි අප මේ මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව යම් කතාබහක් නිර්මාණය කරන අතර වාරයේදී මුල් අවස්ථාවන් වලදී තමන්ගේ ප්‍රකෘති රූපාකාරයෙන් විශේෂයෙන්ම ඩිජිටල් වේදිකා ප්‍රයෝගික කරගනිමින් විකාශය කරන්නටත් නෙතෙෆෙම් ආරම්භයේදී උත්සාහ ගත්තා. එය ඉතාමත්ම පුරෝගාමී කාර්යයක් බවට පත් වුණා. දෙවෙනි කරුණ ඔවුන් යම් වැඩසටහනක් නිර්මාණය කිරීමේදී විශේෂයෙන්ම ප්‍රවෘත්ති හෝ වේවා ඉතාමත්ම ඉක්මනින් එම පුවත පිළිබඳව දෙපැත්තේම අදහස් අසා ගැනීම සඳහා යම් බලවත් උනන්දුවක් දැක්වුවා. විශේෂයෙන්ම යම් තීරණාත්මක අවස්ථාවකදී ඊට අදාළ පාර්ශවය සහ ඉන් බලපෑමකට ලක්වන පාර්ශව පළමුව හඳුනාගෙන ඔවුන්ගේ අදහස් කරලියට ගෙන ඒමට NetFM ප්‍රවෘත්ති තුළදී සහ කළා. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. සත්‍යාසත්‍ය තෝරා බේරා ගැනීමේදී රේඩියෝවට කළ හැක්කේ සෑම පාර්ශවයකටම නිවැරදිව සවන් දෙමින් ඒවායේ අදහස් කරලියට ගෙන ඒම. NetFM මේ සමස්ත කාලය පුරාවටම මෙම උත්සාහය දරා තිබෙනවා. ඔවුන් මෙතෙක් දරා ඇති ප්‍රයත්නය සාර්ථකයි සහ ඉදිරියේදී ඔවුන්ට තවත් මීටත් වඩා දෙගුණයක් යම් සුවිශේෂී කාර්යභාරයක් කළ හැකි බව.
10: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: මහා තාත්ත ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාමගියගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
14: මම විශ්‍රාමගිය මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
15: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ₹120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
16: දේදුණු මාවත, දේදුණු මාවත
17: brought to you by
18: අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
19: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540.
20: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන
21: මගේ මෑඟපත හොඳටම රිදෙනවා.
20: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
22: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
16: ජනේ එක දේ දුනු මාවත.

එහෙම කරන්න හොඳ නැහැ ඉතින් මුළු ලෝකයක්ම බලාගෙන ඉන්න වැඩ කටයුත්තක් තමයි මහනුවර ශ්‍රී දළදා මාලිගාව පෙරහැර කියලා කියන්නේ. සහ අපි විනාශ කරන්නේ අපේම රට. ඉතින් ඒක හරි වැඩක් නෙවෙයිනේ. කොහොම හරි ඒ ගැන කතා කරන අතරේදී ඔයාලට මතක් කරන්න අවශ්‍ය කාරණාව තමයි දැන් අද දවසේ දවල් පෙරහැර තියෙනවා. ඉතින් මේ හැම දවසකම මේ පෙරහැර මංගල්‍යයේ වැඩ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන සියලුම කලාකරුවන් වෙනුවෙන් ශිල්පීන් වෙනුවෙන් ලින්ක් නැචුරල් ආයතනයේ නොමිලේම ලින්ක් සමහර ආරක්ෂාව ලබා දීමට කටයුතු කරනවා කියන කාරණාව මම ඔයාලට මතක් කරන්න ඕනේ. මොකද මේ හොඳ වැඩ ගැන අපි හැම වෙලේම ඕගොල්ලන්ට මතක් කරන්න ඕනේ. හොඳ වැඩ වෙනවා කියලා කියන්නේ ඒක සෑහෙන වටිනා කියන දෙයක්. දැන් මේ ලංකාවේ අයිකන් එකක් වගේ තියෙන දළදා පෙරහැර විචිත්‍රවත් කරගන්න, සාර්ථක කරගන්න, ඇප කැප වෙලා කටයුතු කරන සමහරු පරම්පරා ගානක ඉඳන් මේ වැඩ කටයුත්ත මේ විදිහට කරගෙන එනවා. මේ ශිල්පීන් කලාකරුවන් වෙනුවෙන් තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. රෑට පිනි බානවා, ඊට පස්සේ කකුල් රිදෙනවා, කස ගහනකොට අත් රිදෙනවා. ඉතින් මේ හැම වේදනාවක්ම දරාගෙන දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඒ වගේම තමයි ලින්ක් සමහන් ආරක්ෂාවෙන් මේ වැඩ කටයුත්ත බොහොම සාර්ථකව ඊයේ දවසේ අවසන් රන්දෝලි මහා පෙරහැර ක්‍රියාත්මක වෙනකන් සිද්ධ වුණා. දැන් අද දවල් පෙරහැර පැවැත්වෙනවා මහනුවර නගරයේ. ඉතින් මේ දවස්වල එකම සුරපුරයක් බවට පත් වෙලා තියෙන වෙලාවක තමයි දේදුණු මාවතෙන් ඒ ගැන අපි මතක් කරන්නේ. සින්දුව කහන්න යන්න කලින් සින්දු වලට එකතු වෙන්න කට්ටිය කතා කරානේ. ඒ කට්ටියව එකතු කරගන්න ඕනේ. මම යනවා ඇඹිලි පිටියට ගිහිල්ලෙන්න. අපේ මදු නංගි සුපුරුදු විදිහට මද මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ ෆැමිලි එකේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගන්තුන කෞශල්‍යට ගොඩ කාලෙකට පස්සේ මාව මතක් වෙලා. කෞශල්‍ය නංගිවයි අපේ කෞශල්‍ය ටෙක්ස් ඇන් ටේලර්ස් එකට වෙලා ඉන්න හැමෝමයි එකතු කරගන්නවා. ඊට පස්සේ මහරගමට යනවා. මහරගම ඉඳන් අපේ දුලානි මෙසේජ් එකක් දාලා තියෙනවා යාවත් එකතු කරගන්න කියලා. මහරගම කියනකොට මතක් වුණේ මහරගම ඉඳන් අපේ චාන්දනියක්වත් කෝල් එකක් දුන්නනේ. නම කිව්වේ නෑනේ. හස්බන් සමන්, එතකොට හසිත පුතා, ජනීෂ පුතා, ඒ වගේම තමයි අනුෂිකා දුව මේ කට්ටියම එකතු කරගන්නවා. ජනීෂට හරි ලස්සනක් තියෙයි, ලස්සන නමක් තියෙන්නේ. බලන්න කොහොමද ඒ නම හොයාගත්තේ උගොල්ලෝ. ගුඩ් මෝර්නින් කියලා මෙසේජ් එකක් දාලා තිනවා කලින් පැයේ අපිට. අපිවත් ගේම් එකට එකතු කරගන්න ජනී කියලා අපේ රසික තමයි පුත්තලම ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙන්නේ. මම ඇත්තටම මේ පිරිමි ළමයට chance එකක් දෙන්න හිටියි. මම මේ මෙසේජ් එක දැක්කනම් අද අනිවාර්යෙන් chance එක දෙනවා. දැන්නේ මෙසේජ් එක දැක්කි. සඳට වගේ බලමු අපි හොඳේ. හයි හයි ජනී, සුබ දහවලක් වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ ගරාගොඩ ඉඳන් අපේ සංජීව, වයිෆ් නිෂානී නෙවෙයි තිෂානී, ඊට පස්සේ ලොකු දුව සයංජනා, පොඩි දුව සංසලා, නෙතහගෙන ඉන්න සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. දුවලා දෙන්නට ලස්සන නම් දෙකක් දාලා තියෙනවා. හම්බන්තොටට යන්න හදන්නේ. හම්බන්තොට කළු දොදොල් කඩේ අපිට ඉතින් සුපුරුදු තැනක්. වැඩ වැඩි ඇති කොල්ලෝ සෙට් එකට මේ දවස්වල සල්ලි ටිකක් එහෙම අතේ තියෙනවා ඇතිනේ. අපේ ශානක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. මේ දවස්වල කඩේට සැරටම බිස්නස් කියලා තමයි අපිට මෙසේජ් එකේ දාලා තියෙන්නේ. සන්තෝසයි සන්තෝසයි, අපේ කෙනෙක්ට හරියනවා වගේ තමයි. ඉතින් අපි අහගෙන ඉන්න කට්ටියට එහෙම බිස්නස් තියෙනවා කියලා කියන්නේ.
ජනේවල්ලේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ විනීතක් ඇතුළු කට්ටිය ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. ඊළඟට උපනායකින් අපේ නදී ජනී මාවත් එකතු කරගන්න. මගේ සුදු දුවයි චූටි පුතයි මහත්යවයි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි අපේ නදී මැසේජ් එකේ දාලා තියෙන්නේ. මොනරේ සුජානි චන්දිමා. ඒ වගේම තමයි අපි වහගෙන ඉන්නවා දැදිගම ඉඳන් මාරි හුලංගම. නෑ දැද්දිගම ඉන්න මාරි හුලංගමගේ උපන්දිනේ තියෙනවාද? එයාට සුබ පතන්න කියලා ඇහැලියගොඩ චන්ද්‍රසිරි අයියා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ මාරි හුලංගමුව නංගිට නංගි නෙවෙයි වෙන්නේ නැති නේ ඇන්ටි වෙන්නේ නැති කියලා මට නිකන් හිතෙනවා. සුබ උපන්දිනයක් වේවා කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි දේදුණු මාවතේ ප්‍රදේශවාසීන් සියලුම දෙනාවත් එකතු කරගන්න ඕනේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. අව කට්ටිය ඉන්නව ඉස්සරහදි මතක් කරද්දා.

0: මාර වැඩක් මට දැන් වෙලා තියෙන්නේ දැන් කෝල් කරලා ෆන් එකට සෙට් වෙන්න කියලා කිව්වට කෝල් කරන කට්ටියගේ නම් ලියාගන්න පෑනක් නෑ මට. අපි සචින් නිවුස් එක කියන්න ආපු වෙලාවේ මගේ පෑන අරගෙන ගිහිල්ලා දැන් මගේ අතේ පෑනක් නෑ. හරි හරි ඔය පෑන් නැති වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. WhatsApp එකේ ඉන්න කට්ටිය මම එකතු කරගන්නවා අනිවාර්යයෙන්ම. දැන් WhatsApp කරන්නත් ඕගොල්ලන්ට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනිනේ. එහෙම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබුණත් නිකම්ම නිකන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හරියන්නේ නැහැ. ඒක ආයි සුපිරි ස්පීඩ් එකක් තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් වෙන්න ඕනි. දැන් මේ වීකෙන්ඩ් එකක් එන්න යනවා. අපේ DJ නයිට් එක අද රෑට බලන්න තියෙනවා. නිකන් කල්පනා කරලා බලන්නකෝ අද රෑට DJ නයිට් එකේ සුපිරි මික්ස් එකක් යනකොට එකපාරට කනෙක්ෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ආවා කියලා කියන්නේ සසර කලකිරෙනවානේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඔයා පාවිච්චි කරන්නේ SLT fiber කනෙක්ෂන් එකක් නම් නිකම්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නෙවෙයි. ඔයාට සාමාන්‍යයෙන් තප්පරයට GB එකක් විතර වෙනකන් ස්පීඩ් එකක් තියෙන කනෙක්ෂන් එකක් කිව්ව ගමන් මතක් වෙන්නේ SLT fiber කනෙක්ෂන් එක. ඉතින් SLT fiber කනෙක්ෂන් එක ගැන විස්තර කියන්න අපේ කණ්ඩායම මේ වෙලාවේ වත්තල නගරයට ගිහිල්ලා ඉන්නවා. හරියටම මේ පැත්තේ මොකද වෙන්නේ කියලා දැනගන්න අපේ සිදන්ත මං සම්බන්ධ කරගත්ත අයුබවන් සිදන්ත මොකද වෙන්නේ වත්තල පැත්තේ. ඉතින්
1: අයුබවන් ජනි අද අපි ඉන්නේ වත්තල නගර සභාවේ ඉස්සරහා.
0: අහහ
1: ඉන්නවා දැවැන්ත LED තිරයක් සමගින්, ඒ වගේම DJ සංගීත රසයක් සමගින්, ක්‍රීඩා හා තෑගි භෝග රසක් අරගෙන තමයි අද අපි ඇවිත් ඉන්නේ. තමයි අද එන කස්ටමර්ස්ලට අවස්ථාවක් තියෙනවා විශේෂ මුදලකට. ඒ වගේම SLT කණ්ඩායම අද ඉන්නවා විශේෂ මුදලකට ඔබට පුළුවන් නව සම්බන්ධතා රැසක් අරගන්නට. ඒ වගේම එකම කනෙක්ෂන් එකෙන් සොල්යූෂන් තුනක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඒ සොල්යූෂන් තුන නම් ටෙලිෆෝන් කනෙක්ෂන් එක, ඒ වගේම ඉන්ටර්නෙට්, ඒ වගේම ක්‍රියෝ TV හදලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ලයිෆ් ටයිම් අපි සර්විස් එකක් කරලා දෙනවා.
0: ආ වටිනවනේ
1: අනිවාර්යෙන්ම.
0: අහහ
1: SLT මොබිටෙල් රියල් ෆයිබර් විතරයි මේක ලබා දෙන්නේ.
0: අහහ හරි, ඒ විදිහට තමයි වතල වැත්තේ වැඩේ සිද්ධ වෙන්නේ. තෑගි ගොඩකුත් ලෑස්ති කරගෙන තමයි අපේ සීදන්ත ඇතුළු කණ්ඩායම ඉන්නේ. ඉතින් අද හවස කී විතරක් ඉන්නවද ඔය පැත්තර වෙලා?
1: අද ඉන්නවා හවස 6 විතර වෙනකම් අපි මේ පොසිෂන් එකේ ඉන්නවා ජනි.
0: හරි, ඉතින් මේ පැත්තේ ඉන්න කට්ටියට ආරාධනා කරනවා එන්න SLT fiber connection එකත් එක්ක එකතු වෙන්න. වැඩි විස්තර දැනගන්න අපි සීදන්ත ඇතුළු ටීම් එක ඉන්නවා. තෑගි භෝග දිනා ගන්නත් අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඩිස්කවුන්ට් අරම මේ ඔක්කොම ඉතින් අරගෙන තමයි උදෙන්ට වත්තලට අපේ සෙට් එක ගිහිල්ලා තියෙන්නේ. ඒකනම් මතක් කරන අතරේ යන්න හදන්නේ කටි එකතු කරගන්න. කිරුළමනට යමු. කිරුළමන ඉඳන් අපේ සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න රංගන මැසේජ් එකක් දාලා තිනවා. රංගන උයනවා. උයන ගමන් තමයි මැසේජ් එක දාලා තින්නේ. අපිට ඉතින් නැහැ මොකොත්. එයා දනියම උයාගෙන යා කනවා. රංගනම එකතු කරගන්න ඕනි මේ සින්දුවට. ඒ අතරේ මතක් කරන්න ඕනි දැන් උයනවා කියනකොටම ගෙදරදි කෑම ටික රසට හදාගන්නව නම් ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගෙදරදි එකතු කරගන්න ඕන. මොකද අර ඉන්දියාවේ මසාලා රහට කෑම වේල හදාගන්න ඔයාට චාන්ස් එක හම්බ වෙනවා දැන් ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක්ක. ග්‍රීන් කරි මසාලා තියෙන්නේ එළවලු වලට, ඊට පස්සේ රෙඩ් කරි මසාලා තියෙන්නේ මාළු ජාති වලට, ඊට පස්සේ බ්ලැක් කරි මසාලා තියෙන්නේ මස් ජාති වලට. ඕක දාලා හැදුව කියලා කියන්නේ කෑම ටික ආයි කෑම කන කට්ටියට සර්ප්‍රයිස් එකක් වෙන ගානට රස වෙනවා. ඒක හන්දා අදම ගෙදරට ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් අරගෙන යන්න ඉන්දියාවේ රස අරගෙන ආව කියලා ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය අරගෙන ඇවිල්ලා නෙවෙයි හදන්නේ. ලංකාවේ අපේම ස්වභාවික කුළුබඩු තමයි මේ අමුද්‍රව්‍ය තමයි ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් හදන්න එකතු කරගන්නේ. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන ඔයාට මතක් කරන්න ඕනි. දැන් ඔයාගේ කැමරටවත් සමහර විට ඔයාට හැදෙන රෝගාබාධ වලට හේතුව වෙන්න පුළුවන්. අපි සීනි හැම කන්න මාර ආසයිනි. ඉතින් එහෙම කනකොට ඩයබටික් එහෙම හැදෙන්න තියෙන චාන්ස් එක වැඩි. එහෙම හැදුනොත් එහෙම ජීවිතේට තියෙන ආසාව නැති කරගන්න එපා. කමල් බන්දුල වීරප්පේරෝ වෙද මහත්තයාට කතා කරන්න. කමල් බන්දුල වීරප්පේරෝ වෙද මහත්තයා ගාව ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාරය. සඳුදා අඟහරුවාද පොයේ දවස් හැරුණම සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට ගිහිල්ලා ඔයාට කමල් බන්දුල වීරප්පිරුම් වෙද මහත්තයව හම්බ වෙන්න පුළුවන්. 0777-300-940 හරි 0773-273-540 හරි කතා කරලා වැඩි විස්තර දැනගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. කිතුල් ගල ඉඳන් අපේ නෙතුමි මැසේජ් එකක් දාලා තිනවා. අම්මා රේණුකා, අයියලා දෙන්න මලින්ද, කසුන් අක්කා, ඊට පස්සේ නෑ මලින්ද සහ කසුන් අක්කා, මදුෂානි, නංගි, නෙතුලි, අක්කගේ පුතා කල්හාර, මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. අද අක්කගේ 20 උපන්දිනේ. ඉතින් අක්කගේ නම මදුෂානි. සුබ උපන්දිනයක් වේවා කියලා අපි මදුෂානි අක්කට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපි එන්ඩී අපරල් එකේ සෙට් එක එකතු කරගන්න ඕනි වාද්‍ය වේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. ඊට පස්සේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා මේ තර්ජනය කළා දිනනවා. නම කිව්වේ නැත්තම් මෙහෙම කරනවා, රෙහෙම කරනවා කියලා. ඒ ඇවිල්ලා අපි වහගෙන ඉන්නවනේ තුරු වියනේ ගාමන්ට් එකේ ඉඳන් සෙට් එකක්. අන්නේ සෙට් එකේ දිරුක්ෂි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගාමන්ට් එකේ ඉන්න සෙට් එකම එකතු කරගන්නවා. ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට. ගුඩ් ආෆ්ටර්නූන් ජනි අයියේ, මම ගෝවින්නේ ඉඳන් අහගෙන ඉන්න ඔයාව. එහෙම කියලා මෙසේජ් එක දාලා තියෙන්නේ මාලද. මාලා, පුබුදු, සුමිත්, ආදිභාෂිනී එකතු කරගන්න කියලා තියෙනවා. ආදිභාෂිනීද අදිභාෂිනීද මන්ද? මම හරියට තේරෙන්නේ නැහැ. කොහොම හරි මං එකතු කරගන්නම්. ඊට පස්සේ ඉතාලියේ මෙසීනා වලට යන්න හදන්නේ කෑගලු බත් කඩේට. කෑගලු බත් කඩේ සෙට් එකම එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනු අපේ චම්මියක්ක. ශාන්ත අයියා, ටෝගා, අමල්, සුදු, මහින්ද, චානක, පොඩි විජේ, කාන්ති අක්කා ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න කියනවා. ඊට පස්සේ මට WhatsApp මෙසේජ් එකක් ඇවිල්ලා දුනා. මෙසේජ් එක මිස් වෙනවා තවඩින් ගෙන් පොඩ්ඩක් ඉන්න. ඒ නම් ටික කියන්න. ජනි කොහොමද මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ ප්‍රියන්ති මෙසේජ් එකක් දාලා තිනවා. එයාගේ මල්ලි නුවාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. මේ නුවා අපේ නුවා නොවේ. හරිද? හයි ජනි, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මෙසේජ් එකක් දාලා තිනවා. හොරණ සත් ගාමන්ටගේ සෙට් එක. එතන ඉන්නවා ඉතින් අශෝක, මිස්, නිලු, දේවි, නදී, යසන්ති, අනුරාධා, සීපාලි, ඊට පස්සේ මැනිකේ, මුදිතා, ඉනෝකා, නිරෝෂා, රමණී, නන්දකා, පොඩියක්කා, චමිලා ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: பிரியாணி ஏக்க தேதுனு மாவத தேதுனு மாவத. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සර්නේ තෙල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
2: ඒත් ලොකු

0: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර් වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 28 වත්තල නගර සභාව ඉදිරිපිට SLT මොබිටෙල් ෆයිබර් රියල් ෆයිබර් රියල් පර්ෆෝමන්ස්.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ඔබේ විශ්වසනීය ජාලය සමඟ 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
6: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0163-362-76-76-32.
7: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
8: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
9: ගින්දර හැන්දෑව විජානු. ජානු.
10: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්?
10: ඔයාට අතීතේ දෙන chance එකක් හමුරතින් ඔයාමව මැරි කරනවා දාපව්?
11: නැතුව.
10: අනේ හිතේ ඇති. තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද?
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
13: වෙලාව 12:45. යන්න වෙලාව කෙටුවට මැවිලා තියෙන හැබැයි යන්නේ නැහැ. ඕගොල්ලන්ව එකතු කරගෙන මිසක් අපේ සෙව්වන් දිනංගේ මැසේජ් එකක් දාලා තියෙනවා. යටියන් තොට ඉඳන් පොටි දුව ජෙනුදි, ලොකු දුව යොහානි එකතු කරගන්න කියනවා මහත්තයා අරුණව. මං එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් මේ සින්දුවට. ගුඩ් ආෆ්ටර්නූන් අයියේ. මම දියුල පීටීයේ ඉඳන් ෂනල්, අම්මා රෙෂානි, තාත්තා අනුරුද්ධ, මල්ලි ෂෙනෙල් එකතු කරගන්න කියනවා සින්දුවකට. හයි ජනි, උදේම මැසේජ් එක දැම්මා. උන් දැන් එක්ස්ප්‍රෙස් කෝච්චිය වගේ නම් ටික කියන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපේ හෝකන් දැන් අපි වහගෙන ඉන්න අපේ රුක්මණී අක්කා. සුපුරුදු විදියටම අදත් අහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. මාවත් එකතු කරගන්න ජනි. එහෙම කියන්නේ අපේ අකුරැස්සේ යෂෝ. එයා ඉල්ලලා තියෙනවා සින්දුවක්. මං ඉතින් සින්දුව දෙන්න උත්සාහ කරන්නම්. අද ලෙඩනේ මාඩුලු. මොකද අසනීප වෙලාද? හොඳට බෙහෙත් බීලා සනීප වෙන්න ඕනි. හොඳේ ජනි කොහොමද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපේ කඩවත ලක්මාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. වෙනද වගේම අදත් ඔයාව අහගෙන ඉන්නේ කියලා වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ වැඩ කරන අපේ කෞශල්‍යා, හන්සනී කෞශල්‍යා මැසේජ් එක දාලා තියෙනවා. වේයන්ගොඩ තරුෂි සුපර් එකේ ඉන්න සෙව්වන් දිනංගිවයි ඒගොල්ලන්ගේ අම්බමයිත් එකතු කරගන්න කියලා කියනවා. කලවානේ පුෂ්පක්කා, එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි, දුවල දෙන්නවයි, මාවයි සින්දුවකට එකතු කරගන්නවා කියලා කියනවා. මාව එකතු කරගන්න එක නම් ලොකු දෙයක්. ඇලේකොට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. ඒ වගේම තමයි කුට්ටපිටියේ ලොකු නංගි නිලූකා සේනාරත්න. එයාගේ හැපි බර්ත්ඩේ එක. අපේ නිලූකාට සුබ උපන්දිනයක් වෙන්න කියලා Net FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අද බර්ත්ඩේස් තුනක් තිබුණා. ඒ කියන්නේ කේක් කෑලි තුනක් මට හම්බ වෙයිද? ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න වෙනද වගේම මොනරාගල මේනක සඳරුවන්න එහෙම කියන්නේ. ජනි මල්ලි, ඇයි දැන් අපි දාන මැසේජ් කියවන්නේ නැත්තේ? අනේ නෑ, මං කියවනවානේ. අම්පාරේ මුවන්ගල රම්‍යක්ක තමයි මැසේජ් එක දාලා කියන්නේ. හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශෂි, පොඩි පුතා සදේව්, ඒ වගේම තමයි ගල් ඉහෙල කිඹී ඉන්න දුව සමාදී, රුවන් පුතා, එයාලගේ දුව ෂණුදී, මේ හැමෝම එකතු කරගන්නවා. බොරලස්ගමු ඉන්න දිනිත, ඊට පස්සේ විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා, සරච්චන්ද්‍ර,

0: කටියත කදුකර ගන්නවා. ඊට පස්සේ අපි කඩවත රේණුකාත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ජනී මාවත් සින්දුවකට එකතු කර ගන්න, නම කියන්නේ නැති කෙනා. හරිද? ඊට පස්සේ අපේ ඉන්දික, සාරා, සචින්ත, සකුන්ත, සිලුනි, සුනන්ද සෙට් එකම එකතු කර ගන්න කියනවා. මැදවචියේ අරුණ අයියාගේ වැඩපළ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ. ඊට පස්සේ අරංගල කන්දේ ඉස්තිර උදය උදර්ශන අපි වහගෙන ඉන්නවා. එයාගේ අම්මවයි තාත්තවයි අක්කවයි සින්දුවකට එකතු කර ගන්න කියලා කියනවා. අද දවසේදී 11 වෙනි උපන්දිනයේ සමරන කෑගල්ලේ රන්වල මහවිද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන උදිත හංසක චූටි පුතාට සුබ උපන්දිනයක් වේවා කියලා කියන්න කියලා ලොකු අම්ම මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් අපේ උදිත චූටි පුතාට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. මකොල්ලලුව රංජිත් දිසානායක අයියා ඉන්නවා. ඒ වගේම තමයි කඩුගන්නාවේ දඹකොඩ ලාල් අයියා. ලාල් අයියායි පවුලේ හැමෝමයි වයිෆ් කාන්ති සුදුදුව ෂනෝෂි මේ හැමෝම එකතු කරගන්නවා සින්දුවට. බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. පොඩි කරදරයක් වෙලා අපේ සමන්ත අයියට ඉක්මනට ගොඩ එන්න ලැබෙන්න ඕනි. හිරු තරු ස්ටෝස් එකේ කට්ටියවත් එකතු කර ගන්නම්. ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කර ගන්න කියලා පානදුරේ ධනුෂ්ක කියනවා. ඉතාලියේ මෙනිසීනාවල ඉඳන් අපේ අනුර ලක්ෂ්මන් අයියා සුපුරුදු විදිහට මැසේජ් එක දාලා තියෙනවා. පවුලේ සියලුම දෙනාව එකතු කර ගන්න කියලා කියනවා. මම එකතු කර ගන්නම්. ඊට පස්සේ නිෂී නිෂු අපිට මැසේජ් එකක් දාලා හයි ජනිත් අයියා අපිවත් සින්දුවකට එකතු කර ගන්න කියලා කියනවා. මම එකතු කර ගන්නම්. යටියන්තොට අපේ ලසා බෝයි අපේ ටයිටනික් සැලුන් එක ගාව තියෙන 3 wheeler park එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ලසා බෝයි අතුළු සෙට් එක මම එකතු කරගන්නම්. දුම්බර අයේෂා ඔයාවත් එකතු කරගන්නවා.
1: ඈ

ඇවිල්ලා ඉන්නේ නිතු සලසල ඉන්නවා ඉතින් මෙතෙන්ට වෙලා. ඊ නැත්තන් නිතු සලනවා නෙමෙයි ගුටි කන්න තමයි වෙන්නේ. යන්න හදන්නේ ගින්දර හැන්දෑවේ ඉන්න ජානු කෙල්ලට මැදිරිය බාර දීලා යන්න කලින් මතක් කරන්න ඕනි අද රෑ 9 ඉඳන් net fm dj night එක අහන්න කියලා. net fm dj night රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් ඔයාලට සුපුරුදු විදිහටම සුපිරි ෆන් එකක් දෙන්න අපි අසයතුළු සෙට් එක ලෑස්ති කරලා තියෙනවා වැඩ ටික. net fm facebook fan page එකෙන් live බලන්න පුළුවන්. ඒ වගේම තමයි net fm tiktok account එකෙන් live බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි දේදුණු මාවතෙන් ආයෙත් හම්බ වෙන්නේ ලබන සඳුදා උදේ 10ට. හැබැයි ඊට කලින් අපි හම්බ වෙනවා හෙලෝ හෙලෝ සතියන්තයෙන් මේ ඉරිදා දවල් 12ට්. එතකන් ඉතින් පරිස්සමෙන් සන්තෝෂයෙන් ඉන්නෝ. ගිහින් එනම් මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by
2: Atunu lake namah bavana rata purama rasa gena yana. Aule sama rasa karakana. Mother free noodles, taste ke trust ka.
3: හදරෝග ස්නාය රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලින් පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
0: එකම අරමුණ දිස්ත්‍රික්ක දෙක තරංගකරුවන් දෙදෙනෙක් පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම ඩීජේ සංග්‍රාමයක් නැත් FM ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය ඩීජේ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය ඩීජේ මදුෂ් එවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑ 9ට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
7: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
8: කොල්ල කෙල්ල කොට යන

0: ඇතිකළොතරයි මණ්ඩලය.
1: කිරස් එලවලු පළතුරුවල නැවුම් බව කවදත්තේ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
2: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 28 අපි එන්නේ උදේ බුත්තල සවස වැල්ලවාය නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳුරු නවාතැන්.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
5: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
6: යටිහිතට භාෂාවක් තියෙනවා.
7: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
6: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
7: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
6: ඉටු වෙනවාමයි. ඉටු වෙනවාමයි.
8: Alpha Studio with Kasuni and Lehansa.
7: සතියේ දවස්වල උදේ 6ට. උදේ 6ට.
9: Brought to you by
10: හරිදේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
13: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
12: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම විලයි.
14: සුබ දවල්ක් දවල් එකයි.

0: ඇතුළතම අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නිය.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරී පනත මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ආසියානු සංවර්ධන ආධාර සහිතව මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නායාමයෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදි කළ නවෝදරයාපුරම් නිවාස යෝජනා ක්‍රමයේ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ක්‍රමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. කබරගල කන්ද නායාමයෙන් පවුල් 50කට පමණ නිවාස අහිමි වුණා. එතැන් සිට ඔවුන්ට සිදු වූයේ ප්‍රදේශයේ වසදමා තිබූ තේකම් කලක ජීවත් වීමටයි. ඔවුන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළේ වැබිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්. පර්චස් 10 බැගින් වූ ඉඩම්වල අංග සම්පූර්ණ නිවාස 50ක් ඉදිකර තිබෙනවා. වර්ගාඩි 550කින් සමන්විත මෙම එක් නිවසක් සඳහා වැය කර ඇති මුදල රුපියල් 132ක්. මීළඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM Anupaha. FM Anu Hatarai Dashma Ata. Net FM.
3: Kindara Handava.
4: Brought to you by...
3: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
7: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0744 31 33 540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
9: FM 95.

0: 집다 집다.
1: 답답답아 리키 모드부스테카 네트FM 긴다라 핸데바 비자누 비자.

¡Hi, hi! ¡Da vale que adivina, hija, te ayudaba! ¡Ginder, gente! ¡Para que el día te pase a Hamran! ¡Ginder, va que tamay! ¡El día viste a Agneme y Tangithing! ¡Me ginder, time que tamay patanga na hadane! ¡Eh, Nangithing, a dos en el game! ¡Tasan sindrika gahano, adre, que te cachique tu caregana! ¡Me patre, no puedo encobalan, hadad ni madugata! ¡Capatio se te cagdine! අනේ ඉතින් මම නම් ওই නිවාඩු කියන වචන ටික කැමති නැහනේ. ඒ හින්දා මම්මගේ හදවතින්ම ඒ වචනේ අමතක කරලා දාලා නිවාඩු කියන දේ අමතකව කරලා දාලා වැඩ කරන්න ආසාවෙන් එනවා. අනේ එහෙමයි අපි. නී අකුරෙන් පටන් ගන්න කිසි වචනයකට කැමති නැහැ. විශේෂයෙන්ම නිවාඩු කියන වචනේට මං වගේ කට්ටිය නම් අද ඔන්න අනිවාර්යෙන් මං දන්නවා බොස්ට බොරු කියන්නේ නැතුව වැඩට ඇවිල්ලා ඇති. හැබැයි ඔය අතර හොරලෙඩ ගත්ත සෙට් එකකුත් ඇති. දෙන්නම්කො පනිෂ්මන්ට් එක මම. හරි එහෙනම් ඉතින් අද තැනද වගේම කෝල් කරමු මැසේජ් කරමු. කොහොමද නිවාඩු දවස් දෙක? ඒ ඔක්කොම මට කියන්න බලන්න. මට නම් සෑහෙන්න ඕ මිස් වුණානේ. අර ගොසිප් ටික කතා කරගන්නත් නැතුව. එහෙනම් අද ඔක්කොම ටික අරගෙන එන්නකෝ. අපි ඔක්කොම කතා කරමු. අද ඉතින් ෆ්‍රයිඩේ. ෆ්‍රයිඩේ කියන්නේ ෆන් ඩේ. ආ ඉතින් රෑ වෙනකොට තවත් වැඩි ෆන් වෙනවා. මොකද මේ පැත්තේ අද පාටි දාන්න සෙටලා ඉන කට්ටියට අපි මියුසික් එහෙම දෙන්න ඔක්කොම ලෑස්ති කරලානේ තියන්නේ. එහෙනම් ඉතින් ඒ ඔක්කොම දේවල් ටික මතක් කරනනම් ඊට කලින් මෙන්න මෙහෙම ඔයාලට කෝල් කරන්න මැසේජ් කරන්න කියලා මතක් කරන්න ඕනි. 0112553963 මගේ හොට්ලයින් නම්බර් එක කෝල් කරමු. WhatsApp එකෙන් මැසේජ් එකක් දාන්න. WhatsApp chat එකේ මම දැන් ඉන්නවා. 0112595595. එහෙනම් ඉතින් එන්න හිමීට ඔය බර්ත්ඩේ සේවා මේව හැම ඔක්කොම තියනවා නම් එන්නේ ටිකක් අරගෙන එන්න ඕනි. එතකොට අද හරියටම රැනවේට ලෑස්ති නේද? අද මාතලෙනුයි පොළොන්නරුවෙනුයි තමයි කොල්ලෝ දෙන්නෙක් වැඩේට බහින්න ලෑස්ති වෙලා ඉන්නේ. Net FM DJ night. ඔයාගේ පාටි එකට ෆ්‍රී මියුසික් අපි ගානේ හැමදාම වගේ හැම සිකුරාදාවකම වගේ. එහෙනම් ඉතින් අදත් සුපුරුදු විදිහට DJ night අපි මේ වැඩේ අහන්න ඕනි අහනවා වගේම මේක බලන්නත් ඕනි. ඒ නිසා Net FM අපේ ඔෆිෂියල් Facebook fan page එකේ හැම ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. අද මාතලෙන් DJ මදුෂ් පොළොන්නරුවෙන් DJ නිෂියා. ඔන්න මේ දෙන්නගේ මේ මූණට මූණ තරගය මොන විදිහ වෙයිද? මේ දෙන්නගෙන් අද දවසේ ජයග්‍රහණය කරන්නේ කවුද? මේ ඔක්කොම තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි. එහෙනම් ඉතින් අපි ඒක නන්දම දක්කරගෙන පටන්කමු වැඩ ටික. ඉන්න හවස හතර වෙනකම් මං ඔයාගේ ජනු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්.
2: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
1: මං ඉතින් එල්.බි. රන්නයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්.බි. රන්නය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බි. රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: දවල් එකයි විනාඩි 22යි.
5: එකම අරමුණක්. This week දෙක තරංග කරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්. මාතලේ අභිමානයක්. මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක්. Net FM DJ Night. Face to face attack show. Attack show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා. මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ්. දෙවන වටය සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? මේ සිකුරාදා රෑ 9ට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න.

0: Meltol. Hisaratya una sempratishava. Angapathavedanava apahasudina sadaha ikman sahanaya. Meltol paracetamol visheshayaki.
1: Sumudu matupita nisa endan innath pahasui. Leak wennet na.
2: Frames ayeka oyata oyawa magarenne na.
3: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 28 වත්තල නගර සභාව ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
4: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
5: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
6: හෙලෝ.
7: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ්ජ.

දවල් එකයි විනාඩි 25යි වෙලාව. අහමුද ලස්සන හින්දි සින්දුවක්. කට්ටිය එකතු කරගන්න ඕනි. මතක් කරන්න දේවලුත් තියෙනවා. ඒ ඔක්කොම මතක් කරන්නත් ඕනි. කොතනින්ද මම පටන් ගන්නේ? මං පටන් ගන්නේ FM's Air. අන්න එතනින් පටන් ගත්තා නම් හොඳයි. ගොඩා ගැනු ළමයි තාමත් හරියට මේ ගැන දැනුවත් නැහැ. අන්න ඒ හින්දා තමයි පීඩියට් දවස්වලදී ඔයාගෙම දේවල් අතහැරගන්නේ, මග අරගන්නේ. ඇයි එහෙම කරගන්නේ? හරි පෑඩ් එක වාගේ ළඟ තියෙනවා නම් ඔය පීඩියට් දවස්වලට පාවිච්චි කරන පෑඩ් එක හරියට මොකට ගැලපෙනවා නම් කිසිම විදිහකින් ඒ දවස් බොරුවට අමාරු දවස් කරගන්න ඕනේ නැහැ අනේ. එහෙනම් ඉතින් පීඩියට්ස් කාලෙදීත් ඔයා ආසාවෙන් කරපු දේවල් අතහැරගෙන මග අරගෙන ඔයාට ඔයාව මිස් කරගන්න නැතුව මං ඔයාට කියනවා හරිම පෑඩික වාගේ ළඟ තියාගන්න. අන්න එක තමයි ෆේම්ස් ඇය කියලා කියන්නේ. සාමාන්‍ය පෑඩිකක් ගන්නකොට මොනවද ගෑනු ළමයි බලන්නේ? ඇඳගෙන ඉන්න පහසු වෙයිද, ලීක් වෙයිද දන්නේ නැහැ, ලීක් වෙයි කියලා බය ඉන්න වෙයිද දන්නේ නැහැ. ඒ වගේම ගෙවන මිල සම්බන්ධවත් අපි හිතනවා කොච්චර සල්ලි දීලා ගත්තත් මේකෙන් ඇඳගෙන ඉන්න අපහසු ලීක් වෙයි කියලා බය ඉන්න ඕනි නම් ඇත්තටම වැඩක් නැහැනේ. සහ සෞඛ්‍ය ආරක්ෂිත නැත්නම් ඔය මොන දේ වුණත් වැඩක් නැහැ. මාකට් එකට ගිහම නම් එක එක නම් වලින් එක එක මිල ගණන් වලට තියෙනවා. හැබැයි ඉතින් ඔය කොච්චර මොනව තිබුණාත් ඔය කිව්ව ප්‍රශ්න ටික තියෙන හින්දම තමයි ඔයා මෙච්චර දවසක් ආසාවෙන් කරපු වැඩ පවා අතහැරගෙන මග අරගෙන තියන්නේ. එහෙනම් ඉතින් පීරියඩ්ස් දවස් කියලා අමුතු දවස් කරගන්න නැතුව ඒ දවස් හරිම සැහැල්ලුවෙන් කැමතිම දේවලුත් ඒ දවස් වලට කරගෙන ලස්සනට ඉන්න නම් පහසුවෙන් ඉන්න නම් ෆෙම්ස් ඇය ඔයාගේ ළඟ දැන් තියෙන්න ඕනි. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එකක් SLS ISO සහතික සහිතව දැන් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. සාධාරණ මිලකට වාගේ අදටපත් වෙනවා. ඒ නිසා ෆෙම්ස් ඇය බය නැතුව එයත් අරගන්න. දිවෙන පුරාතින ඔන්නෑම සුපිරි වෙලන් සැලකින් ෆාමසි වලින් දැන් ෆෙම්ස් ඇය වාට මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. සෙවනගල ආයුර්වේද ඖෂධ ගැනත් මතක් කරලම යන්නම්කෝ මේ සින්දුවට. හරිද? සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියන්නේ හැමෝගෙම හදවත එළිය විශ් ආයතනයක්. මොකද ප්‍රතිඵල 100%යි. බය වෙන්න දෙයක් නැහැ. තාවකාලික නැහැ. 100%ක් හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ ඖෂධ ගණනාවක් නිෂ්පාදනය වෙනවා කමල් බඳුල වීරපෙඩම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ. විශේෂයෙන්ම කියන්න ඕනි දියවැඩියාව තියෙන කෙනෙක් නම් වඩා හරියනම දේ දැන් තියෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතරේ. ඒ තමයි සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක කියලා කියන්නේ. අරගෙන පාවිච්චි කරන්න ප්‍රතිඵල 100%යි කියලා මං කියවනේ. ඔයාටත් වෙනස වටහා ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දෙව්‍යම ඖෂධය. අර මං හැමදාම කියනා වගේ උදේට ගෙදරින් හොඳට යන මිනිස්සයා හවසට ඔය වගේ දෑවැද්දක් අරගෙන ආවොත් එයාගෙන් විතරක් ඔක නතර වෙන්නේ නැහනේ. ඔක්කොටම බෝ කරලා තමයි නතර වෙන්නේ. ඉතින් ඊට වැඩිය හොඳ නැද්ද මේකෙන් මිදෙන්න, මේකෙන් ඉක්මනටම ගඩේන්න? සෙවනගල මදුක කැස්සට පැණිය ගෙදර ගෙනල්ලා තියාගත්තා නං. ඒ වගේම තමයි පැටිලිව වලට බය වෙච්ච කාලේ නම් ඉවරයි දරුවෝ. මොකද මං ඔයාලට හැම කියන්නේ සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක දැන් තියෙනවනේ ඔයාලට ඒකට හොඳම විසඳුම විදිහට. ඒ නිසා අරගෙන පාවිච්චි කරන්න ප්‍රතිඵල බලා ගන්න ඔයාටම පුළුවන්. 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් දැන් ගෙදරක තියෙන්න ඕනේදී. පොඩි ළමයි ඉන්නව නම් වයස් ભેදයක් නැහැ. මොකද කෑම කන්න අප්‍රියයි, බඩ පිපෙනව, බඩ කැකුම්, බඩ අජීර්ණය. ඔය වගේ ප්‍රශ්න නිතර දෙවේලේ ගෙවල් වල ඇහෙන්න තියෙනවා. ඉතින් ඒකට ගෙදරක දැන් තියෙන්න ඕනේ දේ තමයි සෙවනගල සමෝදකම් කියලා කියන්නේ. ඒ වගේම මේ නිෂ්පාදන අතරේ සෙවනගල ශ්‍රියා දේවී ආයෙලක සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බලාම්ල පිත සොය, සෙවනගල හාන්දි රාජ තෛලය, මේ විදිහට කීමකින් අකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. ඒ හැමදේම නිෂ්පාදනය වෙන්නේ කමල් බඳුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේමයි. පොඩි කාලයක් නෙමෙයි වසර 40ක විශ්වාසය දිනාගෙන තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 047 31 39 540 NSB පාටිපාට හපංකම් චිත්‍ර තරඟය 2026 මේකනවා දැන් දන්නවා. ඔයාගේ පුංචි හපනට මේ චාන්ස් එක මග අරගන්න දෙන්න නම් එපා. පුංචි කාලේ ඉඳලා මෙයාට ඉතිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් මේ NSB පාටිපාට හපංකම් 2026 චිත්‍ර තරඟය ලෝකලාමාදීනය මුල් කරගෙන ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේකට ලංකාව පුරාම ඉන්න රජයේ පාසල් සහ පෞද්ගලික පාසල්වල දරුවන්ට ආරාධනා කරනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන පුංචිතරියන් ලොකු හීන. පුංචිතරියන් ලොකු හීන කියන මාතෘකාවට හරි ලස්සන නිර්මාණශීලී අර්ථවත් සිතුවමක් කාට කරලා එවන්න පුළුවන්. පැස්ටල් දියසායම් තෙල් සායම් අතුළු ඕනම මාධ්‍යයක් මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. පළවෙනි කාණ්ඩය 1-2-3 ශ්‍රේණි, දෙවනි කාණ්ඩය 4-5-6 ශ්‍රේණි, එවැගේම තුන්වෙනි කාණ්ඩය 7-8-9 ශ්‍රේණි, හතරවෙනි කාණ්ඩය 10-11-12-13 ශ්‍රේණි. ඉතින් මේ හැම කාණ්ඩයකින්ම හොඳම නිර්මාණ 15 බැගින් තෝරගෙන තමයි NSB ප්‍රධාන කාර්යාලයේ ඔක්තෝබර් 1 දෙවනිදා දවස් දෙකේදී මේ චිත්‍ර තරඟය පැවැත්වෙන්නේ. ඉතින් ජයග්‍රහකින්ට තෑගි හම්බෙනවා. ඔක්තෝබර් 3 නිර්මාණය වන්න ඕනේ අවසාන දවස තමයි සැප්තැම්බර් 10. ඉතින් සැප්තැම්බර් 10ට කලින් ලැබෙන මාසේ 10 කලින් ඔයාගේ නිර්මාණය එවන්න හරිද? වැඩිදුර විස්තර එවගේම ආයුධම් පත්‍රය ගන්න ඔයාලට පුළුවන් NSB වෙබ්සයිට් එකට යන්න. www.nsb.lk වෙබ්සයිට් එකට යන්න. එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ළඟම තියෙන NSB ශාඛාවට යන්න. ඔයාට ආයුධම් පත්‍රය ලබා ගන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට පස්සේ නිර්මාණය කරලා ඊමේල් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp කරන්න පුළුවන්. මොඩලින් ටැගි දිනා ගන්න පුළුවන්. ඒ වගේම තරගයට සහභාගී වෙන සියලුම තරගකරුවන්ට, කියන්නේ අවසන් වටයට සුදුසුකම් ලබන සියලුම තරගකරුවන්ට සැනසිලි ත්‍යාග සහ සහතික පත්‍රත් හිමි වෙනවා. මේ මතක් කරේ NSB පාට පාට හපංකම් ක්ෂේත්‍ර තරගය 2026. Hi Chanu Manika, kohomada ocha? Man hondin. SMT April Hunas giri api to avasadira mahagene ne. Api dad lassana sindu essak denno. Hemadama dena ummaka nam deelama yanna. Adrey. Ma adrey. එතනින් පස්සේ ගින්දර හැඳවට අපිත් එකතු වෙනවා. මහඩුගේ මිදුලානියක් අවශේෂ කියලා තියෙන්නේ. ආදරේ සෙට් එකදම මේ සින්දුවට එකතු කරගන්නම්. Good afternoon to the Boniki. වන්තගලෙන් අප්සරා මවද ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඔයාවයි නැතක හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ආදරේ මැණිකේ. ආදරේ ආදරේ මාත් ගොඩම ගොඩාරියක් ආදරේ මෙහෙන සින්දර එකතු කරගන්නම්. සුන්දර ගින්දරි හමු ලස්සන සින්දු ටිකක්. ෆ්‍රොන්ට් ලංකායිකේ මනෝජ් තුෂාර, අද මගේ පාසල් මිතුරියෝ නිලක්ෂිගේ උපන් දිනේ. අපේ 96 බැච් එකේ ඔක්කොම අද විශ් කරන ගමන් ඔයාගේ විශ් එකක් දෙන්න.

Sakshi. Happy birthday. ඔයාගේ යාළුවෝ ටික අද විශ් කරනවා වගේම නේ ටීම් එකේ මමයි මගේ සෙට් එකයි. ගොඩාක් අද විශ් කරනවා. ආදරේ හරිද?

දවල්ලේ කයි විනාඩි 37යි වෙලාව. මොනවද මේ පැත්තේ කියන්න තියෙන දේවල්? කියන්න නම් දේවල් ගොඩාක් තියෙනවා. මටද කියන්න දේවල් නැත්තේ? ඕන තරම් වෙලා මං ඉන්නම් කොහොත් එක කියව කියව. මේ කඩවල් ඉතින් එහෙම කියවන්නම තමයි හැදිලා තියෙන්නේ. හරි, මේ වෙලාව වෙනම් මට ඔයාට මතක් කරන්න තියෙනවා දැනගන්න ඕන දේවල්. මෙව්වා ඉතින් කොහොමත් ඔයා දැනගෙන ඉන්න ඕන දේවල්. ඉතින් ඔයාට මේ කියන්න හදන දේවල් හරියට හගත්තොත් ඔයාගේ අනාගතේ හොඳ ඉතුරුමක් එක්ක හරි ලස්සනට ප්ලෑන් කරන්න පුළුවන්කම තියෙනවා. ආදිබී යුත් බ්ලස් කිනුම ගැන මතක් කරන්න ඕනි. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ආදිබී බැංකුව කියලා කියන්නේ. ඉතින් ආදිබී බැංකුව මේ වර්තමාන තරුණ පරම්පරාව ගැන හිතලා ඒකලගේ මූල ස්ථාවරත්වය ශක්තිමත් කරන කරමුණු කරගෙන අලුතින්ම හඳුන්වා දුන්න ආදිබී යුත් බ්ලස් කිනුම. තාමත් ඔයා ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳ ඉතුරුමක් කරන්න, හොඳ ඉතිරි කිරීමක් කරන්න හරියන තැනක කවුන්ට් එකක් ඕපන් කරේ නෑ නේද? එහෙනම් මම ඔයාලට කියනවා දැන් ඔයා යන්න ඕනි තැන තමයි ආඩිබි බැංකුව කියලා කියන්නේ. ආඩිබි බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ඔයා ආරම්භ කරන්න ඔයාගේ අනාගතය හරි ලස්සනට හදා ගන්න ඔයාලට පුළුවන්. මොකද මේක ගිණුමකට එහා ගිය දෙයක්. වර්තමාන තරුණ පරම්පරාවේ මූල පුරුදු වැඩි දියුණු කරන්න, මූල සාක්ෂරතාවය ඇති කරන්න, මේ හැම දෙයක්ම ගැන හිතලා තමයි ගිණුමකට එහා ගිය දෙයක් ආඩිබි යුත් ප්ලස් ගිනුම දැන් ඔයාට හඳුන්වා දීලා තියෙන්නේ. අපිට කාලෙන් කාලට එක එක ප්ලෑන්ස් එනවනේ හිතට. අපි ආරම්භ කරන්න ඕනි මෙන්න මේ කාලේ වෙනකොට, අපි මෙන්න මේ තැනට එන්න ඕනි, අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඕනි, ඔන්න ඔය විදිහට එක එක දේවල් ඔලුවට එනවා. හැබැයි ඉතින් ඒකට හරියට සමහර වෙලාවට ලෝන් එකක් ගන්න වෙන්න පුළුවන්. ඔය විදිහට වාට දේවල් හරියට කරගන්න පුළුවන් තැනක් නැහැනේ. හැබැයි ආඩිබි බැංකුව කියලා කියන්නේ මේ හැම දෙයකටම ඔයාට ශක්තියක් වෙන තැන. ඉතින් ඔයාට පුළුවන් ආඩිබි බැංකුවේ මේ යූත් ප්ලස් ගිනුම හරහා හොඳ ප්‍රතිලාභ රැසක් අත්විඳින්න. විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් ඇතුළු තවත් පහසුකම් රැසක් තියෙනවා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන් වෘත්තීය පාඨමාලා සඳහා ඔයාට ණය පහසුකම් තියෙනවා. ඒ වගේම තමයි මේ ණය පහසුකම් වලදී ඔයාට සහනදායි පොලී යටතේ තමයි ඔයාට මේ ණය පහසුකම් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ව්‍යවසායකත්වය වෙනුවෙන් ඔයාලුතින් බිස්නස් එකක් මොන හරි පටන් ගන්න හිතාගෙන ප්ලෑන් කරගෙන ඉන්නවා, ඒකට ණයක් ගන්න ඕනි. ඒකට ඔයාට සහනදායි පොලී යටතේ ණය ගන්න පුළුවන්. ඒ වගේම ඇප රහිත ණය ගන්නත් පුළුවන්කම තියෙනවා. මේ විදිහට පහසුකම් රැසක් ඔයාට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ආඩිබි බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරන්න යන්න ළඟම තියෙන ආඩිබි බැංකු ශාඛාවට. මොකද වසර 41ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා ආඩිබි බැංකුවට. ඒ වගේම දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ආඩිබි බැංකුව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ 272ක ශාඛා ජාලයේ ළඟම තියෙන ආඩිබි බැංකු ශාඛාවට යන්න ගිහිල්ලා ඔයත් ඔයාගේ ආඩිබි යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරන ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳ ඉතිරි කිරීමකට යන්න නම් ඔයාට දැන් ආඩිබි බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. පොඩි කාලයක් නෙමෙයි, වසර 41ක හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඔයත් අදම ආඩිබි බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරන්න. බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවද? හතරයිඩිස් වෙන්න පුළුවන්. මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, හරිම කෙටි කාලෙකින් සුවකන ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ කොට්ටාවේ තමයි එවනුවෙන් ඔයාට ශාගා තියෙන්නේ. උපතින් වෙන්න පුළුවන්, උපතින් පසුව වෙන්න පුළුවන්. හිතා ගන්න බැරි විදිහට ඔයාගේ දරුවා යම් කිසි ආබාධයකට ලක් වෙලා ඉන්නවනේ. ඇයි තාමත් ඔයා කල්පනා කර කර හිත ඉන්නේ? එයාව අරගෙන යන්න හරියනම හරියන තැනට. පරක්කු යන්න එපා, යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් සඳහා ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ ආරම්භ කළා තියෙනවා. පැරලයිස් වෙලා මුළු ජීවිත කාලයම ඔයාට නිමා කරන්න වෙන්නේ ඇඳක් මත, රෝද පුටුවක් මත කියලා හිතුවා නම් ඒ හිතපු දේ වැරදි. දැන් එහෙම හිතපු කාලේ ඉවරයි. විශ්වාසයෙන් යන්න ඕනි තැන ඇක්ටිව් ප්ලස්. ඉතින් හොරණ සහ බණ්ඩාරගම ඒ වෙනුවෙන් ශාඛා තියෙනවා. තවත් කෙනෙක්ට හිතන්න පුළුවන් මම මේ කොච්චර කිව්වත් කොහොමද එන්නේ, ඉන්න ලොකු දුරක. හැබැයි මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් ගෙදරට ගෙන්න ගන්න පුළුවන් කමක් මට තියෙනවද? එහෙම හිතුවනම් මං ඔයාලට කියනවා ඔව් පුළුවන්. අනිත් විශේෂම දේ තමයි තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන විදිහත් ඔයාලට වීඩියෝ පට මගින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, තව කෙනෙක්ට ඕනි නම් නේවාසික ප්‍රතිකාර ලබා ගන්න. අන්න ඒ වැඩේටත් දැන් ඉඩ පහසුකම සලසලා දීලා තියෙන්නේ. මොකද මේ වෙනකොට ත්‍රෝහලේ රෝගින් 100කට පමණ එකවර ප්‍රතිකාර කරගන්න ලබා ගන්න පුළුවන් විදිහට
ඒ හැමදේම සූදානම් කරලා තිනවා. ඉතින් ඒ නිසා නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම තවට තියනවා. ඒ කාලය පුරාවටම නොමිල ආහාර පාන නවාතැන් පහසුකම් හැමදේම රෝගීන්ට ලබා දෙන්නත් ආයතනය මගින් කටයුතු කරනවා. අද පුළුවන් ප්‍රතිකාර ලබා ගන්න, වැඩි විස්තර දැනගන්න, දින වේලාව වෙන් කරගන්න, කතා කරන්න මෙන්න මේ නම්බර්ස් වලට ලියා ගන්න කොහොමම. 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76 0.76
ಉಮ್ಮ ಕಠೆ ಗಿಂದರಿ ಗಿನಿ ಕಿಕ್ಕಿಲಿ ಉಮ್ಮಕ ಕೋಣಿ ಮಾಯಿಸಿದ್ದು ಆಕೆ ಕಜೆ ಚಮಿದ ಜಯವರ್ಧನ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ඇඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ල විස් සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
2: දවලේ 50යි. ලංකා ටයිල්ස් වසර මැද වාසී. තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
5: NSB පාට හපංකම් මෙවරත්. පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය. 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත්. නිර්මාණ භාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.

0: ಬಿಸ್ನೆಸ್ ಟ್ರೆಂಡಿಗ ಮಾರ್ಗವೆಂದ
1: ಹೃದಯರೋಗ ಸ್ನಾಯು ರೋಗ ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಊ ನೇಮ ರೋಗ್ಯಾಕ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಡ ವೇದ ಮಹತಾ ಹಬುವನ್ನ ಆಯುಮ ಆಯುರ್ವೇದ ವೇದ ಮೆದುರು ಭೋಗ ಹಹಂದಿಯ ಕಿರಿ ಬನ್ನಾರ ಸಿವನಗಲ ಬಿಂದು ಐ ಹತ್ತು ಹತ್ತೆ ತುನಾಯ್ ದಿಸಿಯ ಹತ್ತೆ ತುನಾಯ್ ಪನ್ಸಿಯ ಹತ್ತಲಿಹ
2: ಲೇಕೇ ಹೊಂದಮ ವೈಬೇಕ ಹಿತಟ ದನೆನ ಮೆಲಡಿ ಸೆಕ್ಕ ಹನ್ನ ನೆತ್ತೆ ಫೆಮ್ ಗಿಂದರ ಹಂದೇವಾ
3: ලෙකයි විනාඩි 52යි ඉක්මනට වෙන මේ ගැන තවර මතක් කරන්න ලංක ටයිල්ස් ගැන මතක් කරන්න ඕනි. හරිම ටයිල් එක ගෙදරට තෝරගන්නකොට හොඳට හිතලා බලලා හරිම දේ තෝරගන්න ඕනි. එහෙම නැති වුණොත් තමයි ලොකුම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ. මොකද ගෙදර ටයිල් කරනවා, නවීකරණය කරනකොට, නිවසක් ඉදිකරනකොට ඔය ටයිල් ටික තෝරගන්නවා කියන්නේ එක දිගුකාලීන තීරණයක්. හොඳ විශ්වාසවන්ත ගුණාත්මක භාවය කල්පවත්ම, ඒ වගේම අලංකාර මෝස්තර, මේ හැමදේම හොඳම විදිහට තියෙන තැනකින් ටයිල් ටික ගන්න ඕනේ. එහෙනම් ඉතින් වසර 50ක විශ්වාසය දිනාගත් ලංක ටයිල්ස් තමයි හරියනම තැන ටයිල් කරණයේ පුරෝගාමියා. මේගොල්ලන්ගේ අලුත්ම වැඩේ දන්නවනේ, ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම්. ඉතින් අද අගෝස්තු 28 අද උදේ හිටිය බුත්තල හවස ඉන්නවා වැල්ලවායේ. ඔන්න වැල්ලවායේ අවට ඉන්න හැමෝම යන්න ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අදකීම විඳ ගන්න. ඔයාට මෙතෙන්ට ගියාම ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා වගේ නිවසේ අලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්‍ය සහ උපංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ටයිල් ගන්නකොට ඉතින් මේවා මේ හොඳට අල්ලලා බලලා කැටලා අරගන්න එපා නේද? මොකද හරියටම ගැලපෙනවද, කොහොමද මේක තියෙන්නේ, මේක මේ විදිහයි, කොතෙන්ටද මේක හරියන්නේ, ඔක්කොම ටික දැනගන්න එපා. එහෙනම් ඉතින් මේගොල්ලන්ගේ අලුත්ම වැඩෙත් එක්ක වාට එකතු වෙන්න අද යන්න පුළුවන් හවස වැල්ලවායට ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අදකීම විඳ ගන්න. සුවිශේෂී මිල ගණන් වලට වාට මේ හැමදේම අරගන්න පුළුවන්කම තියෙනවා. මේක අහගෙන ඉනවාට හිතෙන්න පුළුවන් අපිට මොකුත් නැද්ද? තියනවා තියනවා. යන්න ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. ලංක ටයිල්ස් වසර මෙද වාසි තෝරාගත් ටයිල් සඳහා 140ක් දක්වා ඉතිරියක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා වට ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න මේ වාසි අත්විඳින්න. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොන්දුරු නවතැන්.

எக்கம் அருமுனா திஸ் வீக் டெக்கா தரங்க கருவன் தேதினே புலத்திசிபுர ப்ரௌடாத்வயாத் மாதலே அபிமானயாத் முகுனட முகுன கேட்டேன එකම DJ සංග්‍රාමයක් Net FM DJ Night Face to Face Attack Show Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද කවුද මේ සිකුරාදා රෑ 9ට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න සූදානමින් සිටින්න අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු ඕම් ප්ලාස්ටර්.

0: ඇක්ටිවේට් කරගන්න.
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0 70 313 36 36.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
5: කින්දර හැන්දෑව.
6: Brought to you by
7: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
9: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
10: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
14: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
13: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
15: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
16: සුබ දහවලක් දවල් 2:00 වෙනාඩියකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සම ඇත් නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අඳුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් වුණා. නවසිහල උරුමේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් එක් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළා. මෙම පෙත්සම තුළින් සඳහන් වන්නේ අදාළ පනත් කෙටුම් පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවත් එය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. විශ්‍රාමික හිමිකම් සුරකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ සරත්ලාල් පෙරේරා මහතා විසින් අනෙක් අතරමැදි පෙත්සම ඉදිරිපත් කළා. මෙම පෙත්සම් තුළින් සඳහන් වන්නේ අදාළ පනත් කෙටුම් පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව අදාළ පනත් කෙටුම් පත ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම් පෙත්සමෙන්ද ඉල්ලා තිබෙනවා. මිලගනෙත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: කින්දර හැන්දෑව
5: brought to you by
6: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
8: films අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
11: FM 95 94.8.

ආදරේ නම් කියයි ඉතින් කට්ටිය එක එක විදිහට එක එක විදිහට ඇවිල්ලා නේද? හැබැයි ඉතින් ඔය කියන්නේ ඇත්තටමද කියලා කවුද දෙයියනේ දන්නේ? ඊට පස්සේ තමයි ඉතින් එක එක ඒවා අපිට පස්සේ කියන්න වෙන්නේ. ඒ හින්දා ඔය ඉන්න විදිහට ඉන්න. හරිද? හරි, අහන්න දෙන්න නම් ස්ටොප් එකක් ඉල්ලපු කට්ටියට ලස්සන සින්දු සෙට් එකක් මහන්න දෙන්න ලෑසි කරගත්තා. දවල් දෙකයි විනාඩි 9යි. ඔයගේ මගේයි දෙවනි පැයට අවිලා තියෙන අපි මේ පැය දිහේ නම් Facebook Live එකකින් හම්බ වෙමු. net fm අපේ official Facebook fan page එකේම like කරලා follow කරලා තියාගන්න. තව පොඩ්ඩි වෙලාවකින් මම එනවා live එකක් ආපු ගමන් ඔයාලට මෙහෙම කරා දෙනවා notification එක. tag ගාලා live එකට join වෙන්න තියෙන්නේ. හරිද? ඕකේ, මට කෝල් කරපු කටියත් ගොඩාක් ඉනෝ. ඒ කටියත් මතක් කරන්න ඕනේ. හැබැයි ඊට කලින් මං ෆේම් සෑගෙන වඩ මතක් කරලා ඉන්නම්. ෆේම් සෑ කියන්නේ ඉතින් ඔයාට පීරියඩ්ස් කාලේදී ගෑනු ළමයි ළඟ තියාගන්න ඕනි හරිම දේ. පෑඩ් එකක් ගන්නකොට හිතන්න ඕනි මේක අපිට හරියටම හරියනවද කියලා. ඒ කියන්නේ ඇඳගෙන ඉන්න පහසුයිද, ලීක් වෙයිද දන්නේ, ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක්ද, සෞඛ්‍ය ආරක්ෂිතද. ඔය දේවල් හරියට නැත්නම් මං කියන්නේ ගන්න එපා. හරිම දේ අරගන්න ඕනි. ඉතින් එහෙනම් හරිම දේ ගන්නව නම් ඔයා ගන්න ඕනි දැන් ෆේම් සෑම තමයි. මොකද ෆේම් සෑ කියන්නේ කිසිම වෙලාවක වාට ඇඳගෙන ඉන්න අපහසු නිසා ඔයාව අපහසුතාවයට පත් කරන්නේ නැහැ. ලීක් වෙයි කියලා වාට බය වෙන්න දෙයක් නැහැ. දැන් ඔයා හිතන්න ඔයා යනවා ජොබ් ඉන්ටර්විව් එකකට වෙනලා, එක්සෑම් එකකට වෙනලා වංකෝ. ඒ හරි තරක අපි දවස ගානේ ට්‍රැවල් කරන්නේ බස් එකේ නම් ඔයා හිතන්න බස් එකේ වුණත් ඉඳගෙන නැගිටිනකොට කොච්චර බයෙන්ද ඔයා මේ දවස්වලට නැගිටින්නේ. ලීක් වෙලාද දන්නේ නැහැ, මාව අපහසුතාවයට පත් වෙයි, ලොකු සෙනගක් ඉස්සරහ ඔය වගේ ප්‍රශ්න හිතට එනවනේ. ඉතින් ඔච්චර ස්ට්‍රෙස් වෙන්න දෙයක් නැහැ. ඔයා හරිම පෑඩ් එක නම් ඔයාගේ ළඟ තියාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් ගන්න ඕනි SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතටපත් වෙන FEMSAය. මේ කැඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එකක් තමයි FEMSAය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයා ආසාවෙන් කරපු දේවල් මිස් කරගන්න නැතුව, නිකම් බොරුවට ඔලුවට ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න නැතුව හරිම සැහැල්ලුවෙන් පීරියඩ්ස් දවස් ගෙවන්න නම් ෆේම්ස් ඇය ඔයාගේ ළඟ තියාගන්න. අදම මිලදී ගන්න. දිවයින පුරා තියෙන ඕනෑම සුපිරිවෙලන් සැලකින් ෆාමසි වලින් ෆේම්ස් ඇය දැන් ඔයාට අරගන්න පුළුවන්. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලේම විශේෂයෙන්ම මතක් වෙන්නේ, මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම විතරමයි. ඒක හැම වෙලා තියන්නේ ප්‍රතිඵල 100%ක් නිසා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ෂුගර් තියෙන කෙනෙක්ට නම් අරගන්න දින හරිම දේ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. ඒ වගේම තමයි ප්‍රතික්ෂේප කැස්ස උනැඟපත වේදනාව 100%ක් තුරන් කරන දිව්‍යම ඖෂධයක් නිෂ්පාදනය කරනවා ඒ සෙවනගල මධුකා කැස්සට පැනිය. මේ ඖෂධ වලින් ඔයාට තාවකාලික විසඳුම් නෙමෙයි ළමයි ලැබෙන්නේ, 100%ක් හරිම විසඳුම් ලැබෙනවා. නිට්ටාවටම සුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ෆැටි ලිවර් වලට බයිවිශ්ව කාලෙත් ඉවරයි. ෆැටි ලිවර් වලට තිත තියන්න සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ගෙදරක තියෙන්න ඕනි අනිවාර්යෙන් අසමෝදකම් බෝතලයක්. එහෙනම් ඉතින් ඒක සෙවනගල අසමෝදකම් වෙන්නම ඕනි. කෑමප්‍රියයි නම් බඩ පිපෙනවා නම් බඩ කැක්කුම නම් බඩ ආජීර්ණය නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්. මේ විදිහට එකී මේකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් නිෂ්පාදනය වෙනවා. ඒ කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයේ යටතේ. අපේ වැදකම, අපේ උරුමය, 47 අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 0747 30 33 40 සබදවලක් වේවා. අපිට ලස්සන සින්දක් දෙන්න ඉචි අනුරපු සලා බීෆ් ජනපදෙන් මැසේජ් කළ තියෙනවා. ඔන්රයි එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. ජානුමණිකා අපිට සින්දුවක් දෙන්න. කළුතර මගේ හස්බන්ඩ් ජානක පුතා වොනිල් දුව දනලි යාළුවෝ ටිකත් එකතු කරගන්න. තමරා, මැග්නි, හේමමාලි අපේ මානෙලක මැසේජ් කියවලා තියෙන්නේ. මානෙලකේ අහගෙන නැද හිටියේ මේ සින්දර එකතු කරගන්නම්. හයි ජානු, අද මගේ ආදරේ එකම අයියාගේ උපන්දිනේ ධනුෂ්ක සඳරුවන්, මං ආදරේ මගේ අයියට හැපි බර්ත්ඩේ අයියා කියලා පණිදුරෙන් වරුණ මැසේජ් කළා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. ධනුෂ්ක අයියා, happy birthday.
නැටීම එකෙන් ඔන්න මාජවාට ගොඩ්ඩක් හදරෙන් විෂ්කරන ගමම් මෙහන සිින්දුවට එකතු කරගන්නන් හරිද. ඔයාට සුබම සුබ නිරෝගී මතු පන්දිනයක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ මිනිබිරි අයේෂිකා, ඊට පස්සේ මුණුපුරා තීසර, ඊට පස්සේ අපේ මංගලික මල්ලිකා අක්කා, වීරසිංහ ෆැමිලිගේ හැමෝම ගොඩාක් ආදරෙන් ඔයාට සුබම සුබ පන්දිනයක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම ටීම් එකේ මම අතට ගොඩාක් ආදරෙන් හැපි බර්ත්ඩේ කියන ගමන් මේ උම්මක මගෙන් ඔයාට

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: සර්නේ තෙල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: දවල් දෙකයි විනාඩි 23යි.
4: එකම අරමුණ. This week's Deka. තරංග කරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයත් මාතලේ අභිමානයත් මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක් NetFM DJ Night Face to Face Attack Show. Attack Show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා, මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ්. එවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? අද රෑ නවයට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
5: Kiehl's වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Extra Fat Spread Gram 500ක් සඳහා 130ක වට්ටමක්. Melipan Lemon Puff Gram 200ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kiehl's වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
4: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 28 වත්තල නගර සභාව ඉදිරිපිට SLT Mobitel Fiber. Real Fiber, Real Performance.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බල මුදල්. මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
9: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විජානු.

දවල් දෙකයි විනාඩි 30යි. පොඩක් ආසාවෙන් අහපු සින්දු සෙට් එක අකේ කාලේ නේද? හරි. ඊළඟ සින්දුවත් එහෙම්ම ආසාවෙන් අහපු සින්දුවක් තමයි ඉතින් කාලයක්. ඒ සින්දුවට කට්ටි එකතු කරගන්නම්. ඒ අතරේ මම net fm official facebook fan page එකේ facebook live එක හැවිලා තියෙන ටගල් ටගල් ටගල් කට්ටි live එකට join වෙන්න. Like කරන්න, comment කරන්න, live එක share කරන්න. මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. මතක් කරන්න තියෙන දේවල් ටික කියන්නම් ඉස්සල්ලාම ඔයාට. මෙන්න මේ ගැන මතක් කරන්න ඕනි ඔයාට. මොනවද? මට මතක් කරන්න තියෙනවාට ලංක ටයිල්ස් ගැන. ලංක ටයිල්ස් කියලා කියන්නේ ඉතින් ගෙයක් අපි හිතන්නකො, අපි ගෙයක් අලුතින් හදනවා. එහෙම නැත්නම් අලුත් වැඩියා කරනවා. මේ දේවල් කරනකොට ටයිල් තෝරගන්න ඕනි. ටයිල් තෝරගන්නවා කියන්නේ ඒක දිගු කාලීන තීරණයක්. අද ගන්න ටයිල් ටික හෙට වෙනකොට අපිට මාරු කරන්න බෑනේ. එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අපි ඔන්ලයින් මෝඩ කරනවනේ. එහෙම කරන්න නැනේ කවුරුත් නේද? එහෙම නැත්නම් ඔය යානේන මගේ ඉන්න කාට හරි කියනවා ටයිල් ටික ගෙනල්ලා දෙන්න කියලා. එහෙම කරන්නෙත් නැනේ. අපිම ගිහිල්ලා මේක හරියට හොයලා බලලා හොඳට අල්ලලා කරලා උඩ දාලා කරකවලා අරගන්න ඕනි හොඳම ටයිල්. ගුණාත්මක භාවය, විශ්වාසනීයත්වය, වගේම කල්පවත්ම අලංකාර මෝස්තර. මං අර කියන්නේ ඔයාලට ගෙයක් ලස්සන කරනවා කියන්නේ අපි අපිව ලස්සන කරගන්නවා වගේ වැඩක්. අපි ලස්සන ලස්සන ඇඳුම් අරගෙන අපිව ලස්සන කරගන්නවා වගේ ගෙයක් ලස්සන කරනවා කියන්නේ හොඳම ටයිල් ටික තෝරගන්න ඕනි. ඒකත් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙන මෝස්තර තෝරගන්න ඕනි. එහෙනම් ඉතින් ඔයාට ඒක විශ්වාසයෙන් හිතුව දැන් අරගන්න තියෙන හොඳම තැන තමයි ටයිල් කරනේ පුරෝගාමි ලංක ටයිල්ස්. වසර 50ක විශ්වාසයක් දිනාගෙන තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ අලුත්ම වැඩේ උනේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම්. අද අගෝස්තු 28 අද උදේ හිටියා මේගොල්ලන් බුත්තල. දැන් මේ වෙනකොට වැල්ලවායට ඇවිල්ලා තියෙන ඔන්න වැල්ලවායට එන ඔයාට ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අධකීම විඳගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයත් වැල්ලවායේ ඉන්න කෙනෙක් නම්, යවට ඉන්න කෙනෙක් නම් ඔයත් ඔයාගේ ගේ අලුතින් හදන්න, එහෙම නැත්නම් අලුත් වැඩියා කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ගෙදර ටෝනි ටයිල් ටික ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගලපෙන ටයිල් බාත්‍ය සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාලට මේ හැමදේම කතා බහ කරගෙන සුවිශේෂී මිල ගණන් වලට අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ලංක ටයිල්ස් වසර මැද වාසී. අමතක කරන්න එපා, ඔයාලට තෝරාගත්තු ටයිල්ස් සඳහා 40ක් දක්වා ඉතිරියක් හම්බ වෙනවා. අදම ඔයාට ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ලංක ටයිල්ස් වසර මැද වාසී වලින් ඔයාට හොඳ හොඳ වාසී අතින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ලංක ටයිල්ස් ගියා කලුත් තරියා කරනවා නම්, ඔයාගේ ගෙදරට ඕන කරන ටයිල් ටික අරගන්නවා නම් ලංක ටයිල්ස් මැද තෝරගන්න. මතකයිනේ, දැන් යන්න ඕනි වැල්ලවායට. මොකද වැල්ලවාය තමයි ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක දැන් තියෙන්නේ. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. එතනින් පස්සේ ඔයාට මම මතක් කරනවා ඔයාගේ අනාගත ඉතිරිය වෙනුවෙන් හරියටම හරියන දේ ඔයා කරන්න ඕනේ. ඔයාගේ අනාගතේ ලස්සන කරගන්න නම් ඔයාලඟ හොඳ ඉතුරුමක් තියෙන්න ඕනේ, හොඳ ඉතිරි කිරීමක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට තමයි RDB Youth Plus ගිනුම හොයාට පටන් ගන්න කියලා මම මේ කියන්නේ. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව ඉතින් වර්තමාන තරුණ පරම්පරාවේ මූල ස්ථාවරත්වයේ ශක්තිමත් කරණේ කරමුණු කරගෙන තමයි මේ විදිහට හඳුන්වා දුන්නේ RDB Youth Plus ගිනුම. මේක ගිනුමකට එහා ගිය දෙයක්. මොකද මං එහෙම කියන්නේ මූල පුරුදු වැඩි දියුණු කරන්න, මූල සාක්ෂරතාවය ඇති කරන්න, මූල කළමනාකරණය, ව්‍යාපෘති තුළින් ආනයන අරමුණු සාක්ෂාත් කර ගැනීම, මෙන්න මේ විදිහට ඒ වගේ මුදල් කළමනාකරණ ඉගෙන ගැනීම, ඔය විදිහට ගොඩාක් දේවල් ගැන හිතලා තමයි මේ වගේ අලුත් වැඩක් පටන් ගත්තේ RDB Youth Plus ගිනුම. ඉතින් RDB බැංකුව කියලා කියන්නේ දිවයිනේ ප්‍රමුඛතම සහ දැවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. පොඩි කාලයක් නෙමෙයි, වසර 41ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දැවන්ත ශාඛා ජාලයක් තියෙනවා RDB බැංකුවට. ඉතින් ඔයාටත් යන්න ළඟම තියෙන RDB බැංකු ශාඛාවට ගිහිල්ලා අදම ඔයාගේ RDB Youth Plus ගිනුම ආරම්භ කරන්න. මොකද මම මෙහෙම කියන්නේ මේකෙන් ඔයාට ගිනුමකට එහා ගිය දෙයක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් ඔයා හිතනවා නම් ඔයාට උසස් අධ්‍යාපනයට ණයක් ගන්න ඕනි කියලා. එහෙම නැත්නම් ඔයා අලුතින් බිස්නස් එකක් පටන් ගන්න, ඔයාගේ ව්‍යවසායකත්වය වෙනුවෙන් ණයක් ගන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඔය ඕන දෙයකට ඔයාට සහනදායි පොලිය යටතේ ණය ගැනීමේ පහසුකම් තියෙනවා, අප රහිත ණය ගැනීමේ පහසුකම් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් හම්බ වෙනවා. මේ විදිහට පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාත් අදම ඔයාගේ අනාගතය වෙනුවෙන්, ඔයාගේ අනාගතය ඉතුරුම වෙනුවෙන් අනාගතය ලස්සන කරගන්න RDB Youth Plus ගිනුමක් අදම ළඟම තියෙන RDB බැංකු ශාඛාවට ගිහින් ආරම්භ කරන්න. ඒ ගැන මතක් කරගෙන අපි යමුටක් ගාලා WhatsApp messages පැත්තට. කවුද කවුද කවුද ඉන්නේ?
හයි ජානු මගේ සුද්දු මැනික අපිටත් ලස්සන සින්දු ගොඩාක් ඕනේ එන්ඩිය ප්‍රල්වාද නිශාන්ත මැසේජ් කරලා තියෙන්නේ උම්මයි කකුත් එවලා ඔය ඔය මගෙන් උම්ම ඉල්ලන්නේ නැතුව උම්ම ටයිප් කරලා වෙන කට්ටිය ඉන්නව නේද මන් දන්නවා ඔය වන්නේ මගෙන් එකක් ඉල්ල ගන්න මේ එන්ඩිය ප්‍රල් එකේ සෙට් එකටම දුන්නේ හරි ජානු මැනිකේ අද අපේ කුටි පිටියේ ලොකු නංගිනි ලුකා සේනරත්නගේ අනුර සේනරත්නගේ උපන්දිනය දෙන්නකම එක දවසේ උපන්දිනේ එදෙනට සුබ උපන්දිනයක් වේවා කියලා විශ් කරන්න කියලා තියෙනවා හැලිකොටි චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද සුදු බබා දුව රශ්මිත් චූටි පුතා පුබුදු කඩේ වැඩ කරන සනතයි රසිද වය එකතු කරගන්න කියලා තමයි කියන්නේ හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ ටු යූ නිලුකා අක්කා අනුර අයියා දෙන්නටම හැපි බර්ත්ඩේ නැතිමක වෙනුවෙන් ගොඩක් ආදරෙන් මං ඔයාට ඔයාලා දෙන්නටම විශ් කරනවා හරි ආදරෙන් හැමදාම ওই විදිහට net එක ඉන්න සුබම සුබ උපන්දිනයක් වේවා ආදරෙයි දෙන්නටම සුබ දවසක් වේවා ආදරණීය චානු ඕන අදත් සුපුරුදු විදිහටම ඔයා වහගෙන ඉන්නේ උසස් පෙළ විභාග සබ්බාධිකන මධ්‍යස්ථානයේ ඉඳලා ආදත් නිරෝෂන් බඩාරස කොසත් සර් ඒ වගේම නිකවරඩිය ක්‍රස් කිරීමේ මධ්‍යස්ථාන ඉන්ද්‍රනන්ද සර් රහන් මල්ලි කසන් මල්ලි වගේම පරිපාලනාංශයේ සියලුම දෙනාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා නිකවරඩිය චම්පිකලලි පෙරරාය මැසේජ් කියලා තියෙනවා හන්නේ දැන් රෙඩි කරගත්ත මේ සින්දුවට එකතු කරගන්න හරිද එන්න බලන්න net fm අපේ ඔෆිෂියල් Facebook fan page එකේ Facebook live එක පැත්තට ඒ කට්ටියවත් එකතු කරගන්නවා මේ සින්දුවට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතින් මේ වැඩි කරන ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය දැන් මාසික වාර්ෂික රුපියල් 26,000 සිට David Pires e-mobility වෙත.
2: දවල් දෙකයි වෙනාඩි 41යි.
3: දෙවන රස වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
4: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
5: ඒසේ මෙසේ එකක් නෙවෙයි, මේක 20 වසරක සාක්ෂියක්.
6: දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා. ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න.
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
8: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
9: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
11: දවල්ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න නෙත් FM කින්දර හැන්දෑවා.
2: දෙකයි විනාඩි 43යි. ලයිව් එකට ආවේ නැද්ද තාම? ලයිව් එකේ ඉන්න කට්ටිය මං ඊළඟට කියනවා මෙන්න මේ ගැන මතක් කරලා ඉවර වුණාට පස්සේ. මතක් කරන්න තියෙන්නේ ඔයාට මට මෙන්න මේ පණිවිඩයේ මුලින්ම කියන්නම්කෝ. බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක්ද? එහෙම තියෙන කෙනෙක් නම් එයාට හරියටම හරියන තැනට යන්නම වෙනවා. ඕන ඇත්තටම නැති කරගන්න පුළුවන්. 100% සුව කරගන්න පුළුවන්කම තියෙනවා. මාංශ පේශි වේදන, නහර ගැට ගැසීම්, මෙන්න මේ විදිය සන්ධි රෝග, මේ වගේ දේවල් තියෙන කෙනෙක් නම් දැන් ලංකාවේ හරිම කැටි කාලෙකින් මේ දේවල් සුව කරන බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන

0: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.
1: දවල් දෙකයි විනාඩි 55යි.
2: එකම අරමුණ This week දෙක තරංගකරුවන් දෙදෙනෙක් පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක් නැතෆම් DJ Night face to face attack show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටය සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? අද රෑ 9ට නැතෆම් ඔෆිෂියල් Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න.
1: එන්න
3: ෂා
1: පාරටම එනවා කෑමවල සුවඳ
3: රසත් එහෙම තමයි.
1: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ. මොකක්දනේ ඔයාගේ රහස?
3: මම හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්නේ.
1: ඉතින් මොකද්ද වෙනස?
3: ක්වොලිටි එකම තමයි.
1: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නෙත් ෆෝචුන් ඔයිල්නේ.
3: ඇත්තම තමයි.
4: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දෙරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ භාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: කින්දර හැන්දෑව.
11: Brought to you by
0: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා.
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
9: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0147 31 33 540.
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0347 226 7046.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බි රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
1: එල්බි රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: සුබ සන්ධ්‍යාවක් හවස 3යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සවා ඇත්නියස්.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමග මම තරංග. කොස්වත්ත පොතු වටවන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මහා පරිමාණ කේරළ ගංචා චාබාරම්කරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකර සන්තකයේ තිබේ කේරළ ගංචා කිලෝ 16ක් සහ ලක්ෂ 9කට අධික මුදල් තොගයක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන සැකරු එම ප්‍රදේශයෙන් පදිංචිකරුවෙකු වනවා. ඔහු වැඩිදුර විමර්ශන සඳහා කොස්වත්ත පොලිස් ස්ථානයේ වෙත බාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ වැඩිදුරටත් පැවසුවේ. මිලගනෙත් නිවුස් පසර 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news tutorial ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 Net FM
3: Kinder Handava
4: brought to you by
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා.
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
7: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
10: FM 95 94.8.

0: ZFM Kinder Händeva Vichanu.
1: සුබ සැඳව කවසතුන ඒ වෙනාඩි හතරයි වෙලාව. චාමික සිරිමාන්නගේ සින්දු සෙට් එකකින් තමයි වැඩේ පටන් ගන්න හදන්නේ. ඔයාගේ මගේ අන්තිම පැයට ඇවිල්ලා තියෙන මේ පැය මන් තව පුංචි වෙලාවක් Facebook Live එකේ ඉන්නවා. ටක් ගාලා Live එක පැත්තට එන්න, comment කරන්න, හැටිය සින්දුවකට එකතු කරගන්න. මුලින්ම මතක් කරන්න දෝ අට NSB පාට පාට හපංකම් ක්ෂේත්‍ර තරගය ගැන මතක් කරලා මං ඊට පස්සේ කියන්නම් මම අහගෙන බලාගෙන ඉන්න කට්ටිය. මේ වගේ පුංචි හපනට පුංචි කාලේ ඉඳලා මිත්‍ර කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුව විසින් සංවිධානය කරලා තියෙන NSB පාට පාට හපංකම් ක්ෂේත්‍ර තරගය 2026 ඔන්න ලංකාව පුරාම ඉන්න රජයේ සහ පෞද්ගලික පාසල්වල දරුවන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකු ආරාධනා කරනවා මේ තරගයත් එක්ක එකතු වෙන්න කියලා. මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන පුංචි ඉදිරියෙන් ලොකු හීන. ඉතින් ඔයාගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න තමයි මේ විදිහට චිත්‍ර තරගයක් ලෝක ළමා දිනය මූලික කරගෙන ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ නිර්මාණශීලී සහ අර්ථවත් නිර්මාණය පැස්ටල් දියසායම් තෙල් සායම් මේ ඕනම් මාධ්‍යයක් පාවිච්චි කරලා නිර්මාණය කරලා එවන්න පුළුවන්කම තියෙනවා. කාණ්ඩ හතරක් යටතේ තමයි තරගය සිද්ධ වෙන්නේ. පළවෙනි කාණ්ඩය 1-2-3 ශ්‍රේණි, දෙවැනි කාණ්ඩය 4-5-6 ශ්‍රේණි, තුන්වෙනි කාණ්ඩය 7-8-9 ශ්‍රේණි, හතරවැනි කාණ්ඩය 10-11-12-13 ශ්‍රේණි. මේ කියන කාණ්ඩ හතර යටතේ තමයි තරගය පැවැත්වෙන්නේ. ඉතින් මේ හැම කාණ්ඩයකින්ම හොඳම නිර්මාණ 15 තෝරගෙන ඔක්තෝබර් 15 වෙනිදා ඔක්තෝබර් 1 වෙනිදා සහ 2 වෙනිදා කියන දවස් දෙකේදී හොඳම නිර්මාණ 15 තෝරගෙන ඔක්තෝබර් 1 වෙනිදා සහ 2 වෙනිදා කියන දවස් දෙකේදී NSB ප්‍රධාන කාර්යාලයේදී චිත්‍ර තරගය පැවැත්වෙනවා. ඒ වගේම ත්‍යාග ප්‍රධානෝත්සවය තියෙනවා ඔක්තෝබර් 3 වෙනිදා. ඉතින් මුදලින් තෑගි දිනා ගන්න පුළුවන් වගේම ජයග්‍රහකයන්ට අවසාන වටේට සුදුසුකම් ලැබෙන සියලුම තරගකරුවන්ට සෙනසිලි ත්‍යාග සහ සාධික පත්‍ර හිමි වෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ නිර්මාණය සැප්තැම්බර් 10ට කලින් ඔන අවසාන දවස තමයි සැප්තැම්බර් 10. ඉතින් සැප්තැම්බර් 10ට කලින් අනිවාර්යයෙන්ම ගෙනල්ලා බාර දෙන්න ඕනි. එහෙම නැත්නම් ඊමේල් කරන්න, වට්ස්ඇප් කරන්න. ඔයාට පුළුවන් අයිදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න www.nsb.lk වෙබ්සයිට් එකෙන්. එහෙම නැත්නම් ඔයාලට ළඟම තියෙන NSB ශාඛාවට යන්න. එතනින් ඔයාලට වැඩි විස්තර දැනගන්න සහ ඔයාගේ අයදුම් පත්‍රය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේකේ තියෙන උපදෙස් පත්‍රිකාව කියවලා ඔයාගේ නිර්මාණ ඊමේල් කරන්න, එහෙම නැත්නම් වට්ස්ඇප් කරන්න සැප්තැම්බර් 10 වෙනිදාට කලින්. මතකයිනේ මාතෘකාව තමයි පුංචිතරියෙන් ලොකු හින. මේ ඔයාගේ හපනට ඉදිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන ජාතික ඉදිරි කිරීමේ බැංකුව සංවිධානය කරන NSB පාට පාට හපංකම් චිත්‍ර තරගය. කවුද ඉන්නේ බලමු. ටක් ගල අපි වට්ස්ඇප් මැසේජස් පැත්තට ගිහිලා. මෝ ගොඩාක් තියෙනවා වට්ස්ඇප් මැසේජස්. මට කියව ගන්න බැරි වෙච්ච ඒවා. ඇහැලියගොඩ නවෝදල් ඊවට සාපු සෙට් එක දනු අනුරාධ රවීලා දෙන්නමයි විමලක්කවයි ධම්මිකවයි මතක් කළ ලස්සන සින්දුවක් දෙන ජානු පැටියෝ කට්ටියට මුම්ම එකකුත් දෙන්න හොදේ කියලා තියෙනවා. හරි කට්ටියටම දෙන්නම්. ඉතින් පස්සේ මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ලහිරු ගුණරත්න පළාත පාසල අසලින් අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඔයාගේ කච කචේ හෙදින නොලියම බැහැ. ඉතින් උම්ම කැටේ සිංගප්පූරුවේ සමිතක්කා සිංගප්පූරුවේ අලෝ සෙට් එකත් එකතු කරගන්න දෙන්නක ලස්සන සින්දක්. ආදරේ යහස තරම් නෙත් මගේ හදවත කියලා තියෙනවා. මත් ගොඩම ගොඩාරියක් ආදරේ පරිස්සමට වැඩ කරගෙන ඉන්න ඕනි. එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. ඊට පස්සේ හොරණ බැල්ල පිටිය අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් කෙවල් තියෙනවා. හැබැයි මැසේජ් එකේ ඔයාගේ නම නම් නැහැ. ජානුපන හිනා ගොඩක් අරගෙන ඉන්න සුදු කෙල්ලේ නිදිමත නැති වෙනවා නම් මට ඔය කිංකිණි හිනාව සහ සද්දෙට විතරයි. හකන්දර රුක්මණිය කාදරී වස්ව කියලා තියෙනවා. මාත් ආදරෙයි එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. රෝස කිරිල්ලි ජානු පැටියෝ අපි දෙහිවල නැදිමල ඇන්ඩර්සන් පාඩි චන්දන ස්ටෝසගේ චන්දන අයියා චන්දනි අක්කා ප්‍රදීපා නිමල් ලසර සින්දක් දෙන්න කියලා තියෙනවා. මගේ චන්දන අයියා චන්දනි අක්කයි දෙන්නම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. හයි කොහොමද ජානු අපි තව අහගෙන ඉන්නේ. අපිවත් ලසර සින්දුවකට එකතු කරගන්න. හස්බන්ඩ් අනුෂ්ක ලොකු දුව දම්සුදී චූටි දුව විශ්ෂලී එකතු කරගෙන ලස්සන සින්දක් ගහමු යකලමුලේ දිලිනි මසේෂ් කියලා තියෙන මේ හැන සින්දුවට එකතු කරගන්න මකල ගල්පත හන්දිය ප්‍රියන් සමර වීරය මසේෂ් කියලා තියෙනවා හයි ජානු හයි හයි උම්මා ජානු මැනික උම්මා කෙල්ල බද්‍රලිය රේණු අක්කා දිලුමි ඉන්නවා කියලා තියෙනවා ඊට පස්සේ ඔමේ ශ්‍රී අජිත් ඇදල සුභසිංහ ෆැමිලිගේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක් දෙන්න ඒ වගේම අපේ පූසි චුඩි බව්ව පපි මේ අයමත් එකතු කරගන්න අපිටත් උම්ම එකක් දෙනවද කියලා අහලා තියෙනවා මට බෑ දෙන්නම් දෙන්නම් එතනින් පස්සේ තව කවුද ඉන්නේ කොබලන්න කොබලන්න කොබලන්න ජාම්පති අයියා බුලත් කොහොපිටිය ලෑවලින් මැසේජ් කළා තියෙන එකද කරගන්නම් මේ සින්දුවට ආදරණීය චානු මැනික නැත්තහන ගමන් ඉන්න කන්නත්තොට බේකරිය රසික අයියාමයි රාජා අයියාමයි ඊට පස්සේ බේකරිය වැඩ කරන හැමෝමයි මෝල්දිව් සලින් සංගීත් මල්ලිවයි එකතු කරගන්න පැලම්පිටිය හිරාණි අංගිවත් අක්කවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු කියලා කැලිමන්ඩ්‍රින් රේණුකා අක්කා මැසේජ් කළා තියෙනවා රේණුකා අක්කා මේ හැන සින්දුවට එකතු කරගන්න හයි සුදනංගි ආ ලස්සන වැඩසටහන කරන ආදරෙයි මාතාදරේ බිබිල දම්මික අක්කා පුතානි දෙව් වශි පුතා තාතා දිසායතුළු ෆැමිලිගේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කියලා තමයි කියන්නේ දම්මික අක්කා ආදරේ මෙහෙන සින්දර එකතු කරගන්නාන් ඊට පස්සේ ෆේස්බුක් ලයිව් එක පැත්තේ මෙන්න මේ කටිය තිනවා ඒ කටියත් එකතු කරගන්න ඕනේ රුවන් සම්පත් ඉන්නවා ඊට පස්සේ ලහිරු සිරිවර්ධන ස්පෙෂල් යෝව එකතු කරගන්නවා ප්‍රගීත් ඊට පස්සේ දහන් ඉෂාරා කරුණාරත්න සුරංග මදසංකතල ලක්ෂිරි දිලිනි ගමගේ ආවත එකතු කරගන්න ප්‍රසන්න කුමාර Thank you comment එකට මෙහෙන සින්දු සෙට් එකද මේකතු කරගන්නා ඉන්න ඔය විදිහට දිගටම ගින්දර හැන්දෑව අහගෙන හරිද

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්.
2: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
1: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: හවස තුනයි විනාඩි 19 වෙයි.
5: එකම අරමුණක්. This week දෙක තරංග කරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්. මාතලේ අභිමානයක්. මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක්. NetFM DJ Night Face to Face Attack Show. Attack Show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා. මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ්. දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? අද රෑ 9ට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
6: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
10: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 28 වත්තල නගර සභාව ඉදිරිපිට SLT Mobitel Fiber. Real Fiber, Real Performance.
11: ඇයි ෂුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 047-31-33-540.
12: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු විචා.

හවසතුන විනාඩි 22යි වෙලාව. අහන්නේ දැන් රෙඩි කරගෙන තියෙන මේ සින්දු ටිකට කට්ටිය එකතු කරගන්නම්. ඊට කලින් මතක් කරනව සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන 100%ක් හරීම ප්‍රතිඵල. එකනේ ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම මුලින්ම ආඩ මතක් වෙන්නේ. ඉතින් දියවැඩියාව තියෙන කෙනෙක් නම් දැන් ඔයාලට හරියනම දේ තියෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතරේ තමයි සෙවනගල මధుමේහාරණි කැප්සියුල් එක කියලා කියන්නේ. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස, උණඟපත වේදනාව මේ දවස්වල කාටත් නිතරම ඇහෙන්න තියෙන ඕක. ඉතින් ඒක 100%ක් තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මధుකා කැස්සට පැනිය. ලිව එකේ තෙල් කියන්නේ පැටි ලිව, බයොමෙට්‍රිකා ලිවරයි. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් වලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. කැමප්‍රියයි, බඩ පිපෙනෝ, බඩ කැක්කුම, බඩ ජීර්ණය. එහෙනම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්. දැන් ගෙදරක තියෙන්න ඕනේ අසමෝදකම් තමයි සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ. ඒ වගේම කොණ්ඩේ ලස්සනට තියනවට කවුරුත් කැමතිනේ නේද? එහෙනම් සෙවනගල ශ්‍රියාදේවි හාවෙල්ලක වාට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතරේ සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බලාම්ල පිත්තසෝය, සෙවනගල හන්දිරාජ තෛලය. මේ කියන සියලුම නිෂ්පාදන කමල්බඳුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. අපේ වැදකම ප්‍රයෝජනමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න. 0847 31 33 40 0847 31 33 40. ගොඩාක් වෙලාවට ගෑනු ළමයි මේ පීරියඩ්ස් කාලේ හරිම අපහසු කාලයක් කරගෙන තියෙනවා. හැබැයි මේක මෙහෙම කරගෙන තියන්නේ ඔයාගෙම වැඩවලින් තමයි. හේතුව ඔයා පාවිච්චි කරන පෑඩ් එක. ඉතින් මං ඔයාලට කියන්නේ හරිම පෑඩ් එක පාවිච්චි කරනවා නම් කිසිම වෙලාවක ඔයාට පීරියඩ්ස් කාලේ අමුතුවෙන් අපහසු කාලයක් කරගන්න ඕනේ නැහැ. ඔයා අසමෙන් කරපු වැඩපවා මෙච්චර දවසක් අතහැරගත්තනේ නේද? ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන හිටියානම් ඒකත් කල් දැම්මා. එක්කෝ අනිත් අයට යන්න කියලා ඔයා ගෙදර නතර වුණා. දැන් ඔයාට මොකක්ම හරි විශේෂම දෙයක් තියෙනවා කියන්නකෝ. අන්න ඒ දවස්වලට නම් ඔය පීරියඩ් සෙට් වෙන්නේ. අන්නේ ඔක්කොම අතහැරලා දාලා ගෙදරට වෙලානේ හිටියේ මෙච්චර දවසක් නේද? හේතුව තමයි ඔයා පාවිච්චි කරන පෑඩ් එක. ඔය ඔක්කොටම හේතුව. ඉතින් මෙච්චර කාලයක් ඔයා පාවිච්චි කරේ හරියට හොයන්න බලන්න නැතුවනේ. ඇඳගෙන ඉන්න අපහසු, ලීක් වෙයි කියලා බයේ ඉන්න ඕනි, ගෙවන මිලට කිසිම වටිනාකමක් නැති, සෞඛ්‍යාරක්ෂිත නැති පෑඩ් එකක් නේ පාවිච්චි කරේ. හැබැයි දැන් ඔයාට තියෙනවා ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එක. SLS සහ ISO සහතික සහිතව හොඳ සෞඛ්‍යාරක්ෂිතව ආගැතරපත් වෙනවා. සාධාරණ මිලකට FEMS AIR දිවයිනපුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සැලකින් ෆාමසි වලින් ඔයාට FEMS AIR මිල දී ගන්න පුළුවන්. කිසිම වෙලාවක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ. පීරියඩ්ස් කාලය කියලා අමුතුවෙන් මේක අපහසු කාලයක් කරගන්න වෙන්නේ නැහැ. හැම දවසක් මේක වගේ ගෙවන්න ආසාවෙන් කරපු වැඩපවා ඔයාට ආසාවෙන් හැමදාම කරන්න නම් FEMS AIR ඔයාගේ ළඟ තියෙන්නම ඕනි. එතනින් පස්සේ කියන්න ඕනි ඔයාට මෙන්න මේ ගැනත්. ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉතුරුම කරන්න නම්, හොඳම ඉතිරි කිරීම කරන්න නම් දැන් RDB බැංකුවේ යූත් ප්ලස් කිනුමක් ආරම්භ කරන්න. දිවයිනේ ප්‍රමුඛතම සහ රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවේ ඉතින් වර්තමාන තරුණ පරම්පරාවේ මූල ස්ථාවරත්වයේ ශක්තිමත් කරණේ කරමුණු කරගෙන තමයි RDB යූත් ප්ලස් කිනුම පළවෙනි වතාවට වට මේ විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ. මේක ගිනුමකට එහා ගිය දෙයක්. මූල කලමනාකරණය, ඊට පස්සේ අනාගත ආයෝජනයක් සඳහා මුලින් විනය ගොඩනංවන්න, මේ විදිහට දේවල් ගොඩාක් අරමුණු කරගෙන තමයි මේ RDB බැංකුවේ යූත් ප්ලස් ගිනුම හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් RDB බැංකුව කියලා කියන්නේම දිවයිනේ ප්‍රමුඛතම සහ දැවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. වසර 41ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දැවන්ත ශාඛා ජාලයක් තියෙනවා RDB බැංකුව තුළ. ඉතින් ඔයාටත් පුළුවන් ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න. ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉතිරි කිරීම ආරම්භ කරන්න නම් RDB බැංකුවේ යූත් ප්ලස් ගිනුමක් ආරම්භ කරන්න. මොකද තරුණ පරම්පරාවට ගිනුමකට එහා ගිය යමක් ලැබෙනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් ඔයාට උසස් අධ්‍යාපනයට ණය ගන්න, ඔයාගේ ව්‍යවසායකත්වය සඳහා ණය ගන්න, සහනදායි පොලිය යටතේ, ඒ වගේම අප රහිත ණය යටතේ ඔයාට ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඩෙබිට් කාඩ් ඔෆර්ස් තියෙනවා. මේ විදිහට පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්, හොඳ ප්‍රතිලාභ රැසක් අත්විඳින්න පුළුවන් RDB බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කළොත්. ඉතින් ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳ මිතිරි කිරීම කරන්න නම් RDB බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ඔයත් ආරම්භ කරන්න. ඒ පණිවිඩෙත් මතක් කරගෙන ටක්ගල වත්සම් මැසේජස් පැත්තට යනවා. අපිවත් මතක තියාගෙනම මතක් කරන්න. සරස් චන්ද්‍රය සය ගලේ කඩේ රයිගමින් මැසේජ් කළා තියෙනවා. එකතු කරගන්නම් මේ සින්දුරක් කි මම දියතලවින් සයිරි මඩතුම ඕනි මට බෑ. ඊට
ඊට පස්සේ ඇහැක් විදිහට ඇහැක් කරනෝ ඔය මක්ක හරි දෙනෝ බණ්ඩාර වලින් අපේ රංජන් රත්නායක අයියා සෑහෙන දවසකට පස්සේ ඇවිල්ලා මාව මතක් කළා. එකතු කරගන්නම් ඉතින් මේ ඇහෙන සින්දුවට. හයි ජානුවක් කී මම කොස්කම අනුසර අමයෝ මාතාතනුවන් අකනෙත්මි අය කවිදුව අතම්මල්ලද සියා චතරේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්නකෝ කියලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්නම් මගේ චානුරංගි ජය වේවා සුභ වේවා ඔයාට. මට විතරක් ඇයි ඔයාට ජය වෙන්න ඕනි සුභ වෙන්න ඕනි. ධම්මිකා ජයසිංහ අක්කා කොටගම රඹුක්කණින් මැසේජ් කරලා තිනවා මං එවන්නම් අනේ මගේ ෆොටෝ එකක් ඉල්ලලා. මම ගම්පල ගාමිණී වසන්ත කුමාර වයිෆ් ලලි පුතා ලාහිරෝ රෝසි අක්කා විජය අයියා චමිල නංගි අංජු පුතා කුමාරි දුව ඇතුළු සියලුම දෙනාට ලස්සන සින්දුවක් දෙන්න උම්ම කෙල්ලේ. දෙන්නම් මේ හැන සින්දුවට මේ එකතු කරගන්නම් එතනින් පස්සේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ගින්දරි හම්බන්තොට කලදදල් කඩේ මම ශානක ආනන්ද නිලන්ත මහීමා ශශීමා රන්දිමා නිවාඩු නිසා අපිට බිස්නස් හොඳයි. ජය වේවා එහෙනම්. ඉතින් හරිද ඔයාව දොදොල් කන්න දෙනවලු උම්ම එකකුත් ඕනි. මං එනවා ඉක්මනට මෙනවා. එදිරින් පස්සේ මෙන්න මේ කාල් කරපු කටියත් එකතු කරගන්න ඕනි. දෝනිකල් ප්‍රසන්න අය කතා කරා ත්‍රිවිල් පාගිකේ පදිරණ ජානක ශාන්ත සමීරා ඉන්න අන්තිමට දෙන්න ඔක්කලට මුම් එකක්. ඊට පස්සේ රඹුකන කාන්ති අම්ම කතා කළා මාර පැටියා චම්පික සුපර් සෙට් එකෙත් මේ වෙලාවේ සද්දෙටම රඹුකන මාව අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අපේ ලික ටෙල් ෂොප් එකේ සුගත් අයියා කොහොමද වසන්තක්කත් ඉන්නවා නීටෙල් ෂොප් එකේ සෙට් එකම එකතු කරගන්නම් ජය වේවා සෙට් එකටම. මාබිම කාන්ති අම්මත් කතා කළා සංගීත් පුතාවයි ලියනාරච්චි අයියයි යාගේ ෆැමිලි එකේ හැමෝමයි අපේ ඒනුක පැටවයි එකතු කරගන්න කිව්වා. ඒක ඒනුක පැටියට. උපාලය කතා කරා මල්පිට පොල්ලෙන් වයිෆ් දම්මියක් අයි තුෂාන් මිහිරංග පුතාලා දෙන්නව එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ අපේ මාලි අම්ම කතා කළා හොරණින් ඔයාවත් එකතු කරගන්නවා. එතකොට මේ ඇවිල්ලා දෝනිගල ත්‍රිවිල් පාකිකේ අපේ කොල්ලො සෙට් එකට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: හවස 3 විනාඩි 37යි
3: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල්ලයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
8: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
9: Daily drive එකකට smart choice එකක් BYD C-Lion 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Lion 5 smart drive smart savings 0112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
10: ඒ කාලේ හිටම සින්දු
11: වැදවල් මල් රැඳි සිරිපාට දේදුණු
12: ඒ කාලේ හිටම සින්දු
13: වෙරළු මල් වෙරළු මල්
10: කාලෙම ට්‍රෙන්ඩිංම සින්දු එක දෙකට අහන්න සෙනසුරාදායි ඉරිදායි ඔබේ නවෙන ඉඳන් හවස හය වෙනකන්
14: Net FM Hello Hello සතියන්ත
10: අහන්න අහන්න
15: Hello
16: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව

හවසතුනයි විනාඩි 39යි. මට නම් දැම්ම තියා මේක ඇතුලේ අර DJ night vibe එක තියෙනවා. ආයෙත් මමත් නිකන් DJ night එකේ ඉන්නවා වගේ කියලා හිතාගෙන තමයි දැන් මේ වැඩ ටික කරගෙන යන්නේ. හරිද? අද රෑ 9ට හොලෑස්සිනේ නේද? මේක අහන්න මොණි දෙයක්. ඒ වගේම බලන්න මොණි වැඩක්. හරියටම රෑ 9 ඉඳලා ඔයාගේ පාටියකට ෆ්‍රී මියුසික් අපික් ගානේ net fm dj night එකෙන්. එහෙනම් වැඩ ටික ඔය පැත්තේ ලෑස්ති කරගන්න. අපි මියුසික් දෙන්න මේ පැත්තේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. හරිද? අද මාතලෙන් DJ මදුෂ්, පොළොන්නරුවෙන් DJ නිෂියා. බලමු දෙන්නගේ වැඩ කොහොමද කියලා. ඔයාට තමයි ඉතින් මේ දෙන්නගෙන් හොඳම කෙනා කවුද කියලා තෝරගන්න තියෙන. ඉතින් ඒ නිසා මේ වැඩේ අහන්න මොනි බලන්න මොනි. net fm අපේ official facebook fan page එකේ හැම ලයික් කරලා follow කරලා තියාගෙන ඉන්න දැම්මම තියා. පාටි වලට ලෑස්ති වෙනවා වගේ තමයි. මියුසික් ඕනි නම් ඒකටත් ලෑස්ති වෙලා ඉන්න. බෙල්ලකත් වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවද? හතරයි ඩිසෙන් බල සන්ධි රෝග මාංශපේශී වේදනා නහර ගැට ගැසීම හරිම කෙටි කාලකින් සුව කරන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහකොටාවේ තමයි ශාඛා තියෙන්නේ. උපතින් වෙන්න පුළුවන්, උපතින් පසුව වෙන්න පුළුවන් යම් කිසි ආබාධයකට ලක් වෙලා දක් මතට වෙලා ඉන්න දරුවෙක් ඉන්න කෙනෙක් නම් පරක්කු කරන්න නැතුව යාව ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට අරගෙන එන්න. ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් හොරණ තියෙනවා. ඉතින් එතෙන්ට ආවොත් 100% හරිම ප්‍රතිඵල බලා ගන්න පුළුවන්කම තියෙනවා. පැරලයිස් රෝගීන් නම් පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම අවසන් කරන්න වෙන්නේ ඇඳක් මත රෝද පුටුවක් මත කියලා හිතපු ඔයාට මම කියනවා එහෙම දැන් හිතන්න ඕනි නැහැ. ඒ කාලේ ඉවරයි. විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස්. හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාඛා තියෙන මේ ඇක්ටිව් ප්ලස් ජාලය තුළ. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් දැන් වාගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂම දේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පටමකින් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ අතරම නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉක්මනටම නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝග සුව කරගන්න පුළුවන් වගේම නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් ඒ හැම දෙමත් රෝගීන්ට ආයතනය මගින් නොමිලේම සපයනවා. ඉතින් මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100ක් විතර එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව පහසුකම තියෙනවා. ඔයාටත් පුළුවන් අවිල නේවාසික පහසුකම් සහිතව ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් වැඩි විස්තර දැනගන්න එනවනම් දිනේ වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න. නම්බර්ස් ලියා ගන්න 024 26 76 46 026 77 46 එහෙම නැත්නම් 077 511 19 18 077 511 19 18 071 856 956 එකම එක වතාවකට හරි මේ කිව්ව රෝගවලින් දුක් විඳින කෙනෙක් නම් පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් එන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුරුද්දවර මධ්‍යස්ථානයට 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ගින්දරි ඔය වගේ ඉල්ලන හැමෝටම උම්ම දෙන්න එපා. මොකද ටිකක් ගණන් උස්සන්න. එතකොටල වටිනාකම් වැඩි. කොහොමද දෙයනේ ඉතින් මං හිත රිද්දන්නේ එහෙම. වඩත් ලස්සන සින්දුවක් දෙන්න රුවන් කුමාර අයියා. රන්වන් බිම්මල් ඉදිගස් කැටිය බද්දේ ගමි. තැන්කියු හොඳේම අවහගෙන ඉන්නවට. ඊට පස්සේ කවුද ඉන්නේ කටාන කොංගස් සන්ධිය අරෝෂ් ටේලර් ෂොප් එකේ ප්‍රසන්න දම්මික ෂෙවන් තාරක මෙව නරෝෂ් එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කියලා තියෙන අහමු. හයි ජනු මෙන්න මේක ගන්න තේ බොන්න. බෙන්තරයි යමට මොනාද මේවල තියෙන ටී බන් වගේක් එවලා තියෙනවා මේ. දැන් ඉතින් මේ වෙලාවට තිබ්බනම් හොඳයි තමයි. මඩපාත ලක්ෂ්මන් තමර නිශානි චේතන පුංචි පුතා තේජ අවෝඩ් එක භාග්‍ය අවිෂ්ක සෙරුවවිල කෙඩිකේ සම්මුද සිංහ වෙන්ද වගේම ඉන්නවා කියලා තියෙනවා. එකතු කරගන්න මේ හන සින්දුවට. ඊට පස්සේ ජනුවක් කියෝ හොඳට වැඩසටහන කරනවා පැටියෝ. තැන්කියු පැටියෝ. අපි තරි ආසාවෙන් ඔයා වහගෙන ඉන්නේ. ඉතුරු කියලා තියෙන එක නම් මට ලැජ්ජයි. හොරණින් සමාධි. මගේ ෆැමිලි එකේ හැමෝමයි මගේ යාළුවෝ දෙන්නා හංසිකාවයි අශ්විනිවයි මගේ හස්බන්ඩ්වයි යාගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දා දෙන්නා කි පැටියෝ. ආදරේ. හරිද? ඊළඟ සින්දුවට එකතු

මගේ සුදුමණිකව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ආදරේ ගොඩාක් කියලා තියෙනවා. ආදරේ ගොඩම ගොඩාරියක් මාත් මේ හැන සින්දුවට එකතු කරගන්නම් ඉදිරින් පස්සේ. සුබ ගින්දර හැන්දෑමක් වේවා චානුවයට. කොහොමද මොන්රගලි මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මේනක සඳුරන් මැසේජ් කළා තියෙන මේ සින්දුවට මම එකතු කරගන්නම් ඊට පස්සේ. සුබ දවසක් චානුමණික. හොරණ සතල ගාමටික අපිටත් ලස්සන සින්දුවක් දෙන අශෝක මිස් නීලු දේවි හර්ෂ රමණී නදීකා යසන්ති මුදිතා සුජීවසේ පාලි චමිලා ඇතුළු කෙල්ලො සෙට් එකටම අපිට තුම් එකක් දෙන්න සුදු. කෙල්ලො සෙට් එකම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. හරිද?

0: ZFM Kinder Handeva Vijanu.
1: හවස 3යි විනාඩි 49යි නෙමෙයි දැන් විනාඩි 50යි. යන්න හදන්නේ. යන්නේ පෑ නේද ඉතින්. අසයිවිල්ලා සරිට දෙන්න ඕනි. ජනමණික අපිවත් ලස්සන සින්දුකර එකතු කරගන්නේ අටියන්දුරු පීපල්ස් බැංක් එකලක ත්‍රිවිල් පාකිකේ කොල්ලොස්සෙට් එක. ලසයියා ජය වේවා. ඊට පස්සේ අපේ ලක්මාලි ඉන්නවා වෙනද වගේම. ලව් යු ටු. මේ අස්සේ බඩගින්නත් වැඩි කරනවා. ජානුවෝ බඩගින්න වැඩි කරන්න මාළු කිරට හදලා පොල් සම්බෝලයක් හදලා උණුණුෙන් රෝස් පාන් ඕනිද? දැන් එහෙම කියද්දී මම අහගෙන යන කට්ටියවත් බඩගින්න වැඩි වෙනව නේද? ඇයි මං විතරක් තනියෙන් දුක් විඳින්නේ? මාත් එක්කම ඔයාලත් ඉතින් ඒ බඩගින්න විඳින්න ඕනි. අපිත් ඔයාම අහගෙන ඉන්නේ ජානු. මං හොරණින් නිලු දුව සනුල්ලයා හස්බන්ඩ් අලි නෙගතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ඔය විසි කරන උම් එකක් මෙහෙටත් විසි කරන්න. අල්ලගත්තද? ආයෙ උම්ම දෙන්නේ සඳු දටනේ. එතකම් පරිස්සම් කරලා ළඟ තියාගන්න ඕනේ හරිද? ජනු පිටව වහගෙන ඉංග්‍රීවත් තැලිකම සන්සලා ෆැෂන් එකේ රන්ජිත් සන්සලා රන්දි තවින් සායා සිස්මා ගැටියම එකතු කරගන්න මේ සින්දුවට. මම සෙවුවන් දී යටියන්තට පොඩි දුව ජනුදී ලොකු දුව යොහනි හස්බන්ඩ් අරුණ මේ වෙලාවෙන තන හැමෝම එකතු කරගන්න ලස්සන සින්දක් අහමු. අපිට නම් හොඳටම වැස්ස නංගෝ කියලා තියනවා. එක එක පැතිවලට එක එක විදිහයි. හරි හරි ඕනි නම් ඉතින් චුට්ටක් මෙහෙටත් වැස්ස එවන්න. ගොඩාක්ම එපා හොඳද? සුජානි චන්දිමා කමරටුවෙන් ආස ලස් සින්දුවක් ඕනි කියලා තියෙනවා. මං කිව්වා ඔයාව. මම මේ අසාගේ මැසේජ් එකකුත් බලලාද මන්දා. කොහොම හරි කමක් නැහැ. දැන් ඉතින් ඔක්කොම මැසේජස් ටිකත් කියලා ඉවරයි. කාල් කරපු ගැටියත් කියලා ඉවරයි. එහෙනම් ඉතින් දැන් මට යන්නත් වෙලාව හරියටම ඇවිල්ලා තියෙන්නේ. එතකොට අද රැනවයට අනිවාර්යෙන් ZFM DJ Night අහන්න බලන්න අමතක කරන්න එපා හරිද? මම එනවා හෙට අපේ දිවියත් එක්ක. හරියටම දවල් 12 වෙනකොට මේ පැත්තට. හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එක අරගෙන. එතකොට ඔයාගේ මගේයි ගින්දර හැන්දෑවෙන් අපි දෙන්න හම්බ වෙන්නේ ආයෙමත් අලුත් සතියක අලුත් දවසක. හරියටම දවල් එකට. එතකම් පරිස්සමට ඉන්න ඕනි. එහෙනම් ඉතින් මම යනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා. හම්බ වෙමු හෙට දවල් 12ට. මං එයාගේ ජනු.

0: ekama arumuna district deka taranga karuan dedene pulatisi pura proudatvayat matale abhimanayat muhunata muhuna gatena ekama dj sangramaya netfm dj night face to face attack show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද අද රෑ නවයට netfm official facebook පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: මොබිටෙල් වෙතින් Samsung Galaxy A06 ස්මාර්ට්ෆෝන් එක රුපියල් 15,160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,17 අමතන්න. කොන්දේසි සහිතයි.
3: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් Denza. නවීන තාක්ෂණයේ කළ Denza B5 සහ Denza B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
4: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
5: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
4: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
7: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
8: දවල්ලේකේ හොඳම vibe එක. හිතට දැනෙන melodies එක අහන්න. Net FM ගින්දර හැන්දෑව.
9: සුමුදු
10: මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
11: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
12: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734-226-7046.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස්සගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
3: සුබ සන්දේවක් හවස 4යි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නිය
1: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමග මම තරංක. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 අණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් අතරමැදි පෙත්සමක් ගොනු කර තිබෙනවා. අන්තර් සමාගම් සේවක සංගමේ ලේකම් නීතිඥ චානක අධිකාරි මහතා විසිනුයි එම පෙත්සම ගොනු කර ඇත. අදාළ පනත් කෙටුම් පත සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තිබෙන බව පෙත්සම් කරු පෙන්වා දෙනවා. ඒ අනුව මෙම 22 අණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත ජනමත විචාරණකින් තොරව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම් කර නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. මිලගනිත් නිවුස් පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM anupaha FM anu 4.8 net FM
3: පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-43-97
4: බරු බා

සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 7යි වෙලාව. අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ සිකුරාදා දවසේ. ඊයේත් නිවාඩු, පෙරේදත් නිවාඩු, හොරලෙඩ දාපු කට්ටියට නම් අදත් නිවාඩු. එහෙම නිවාඩු දැම්මොත් එහෙම වාට හෙටයි අනිද්දායිත් නිවාඩුනේ. ඒක ඒ නිසා නිවාඩුවක් දිගට ගත කරන ගමන් ඉන්න ඔයාලට අහන්න පුළුවන් නියම සින්දු සෙට් එකක් එක්ක හවස්වරුයි අපි වැඩ පටන් ගන්න හදන්නේ. හවස 4 ඉඳලා 6 වෙනකන් ලංකාවේ වා වැඩිපුරම ආදරය කරන වැඩිපුරම කැමති සින්දු සෙට් එක මේ පැය දෙක පුරාවටම වාට අහන්න chance එක තියෙනවා. හරියටම ගත්තොත් ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට් වෙලා තියෙන සුපර් හිට් ටික අහන්න තියෙන වෙලාව තමයි මේක. ඒ නිසා 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට වෙන 10 හවස්වරුයි වගේම අදත් වැඩියෙන් මැසේජ් කරන්න පුළුවන්. දැන් විශේෂම කාරණාව තමයි අද ඇවිල්ලා සිකුරාදා දවස net fm dj night face to face attack show එක අපි ඔයාලට හදරණවෙට අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නෝ. එන්න එන්නම තරඟකාරී උණුසුම වැඩි වෙන තරඟ වටේකට අපි ලං වෙන ගමන් ඉන්නේ. ඒ කියන්නේ net fm dj night face to face attack show එක ලංකාවේ දිස්ත්‍රික්ක බොහෝමයක් ආවරණය කරගෙන දක්ෂයොන්ව තෝරගෙන ඇවිල්ලා ඒ අතරින් අති දක්ෂයින්ව දෙවන තරඟ වටය සඳහා තෝරාපත් කරගනු ලබන තරඟ වටයක් තමයි අද දවසේදී තියෙන්නේ. ඒ කියන්නේ තව සතියකින් පස්සේ, ඒ කියන්නේ අද සහ ලබන සතියෙන් පස්සේ අපි එන්නේ කෙලිම net fm dj night face to face attack show දෙවන අදියරයට. ඒ කියන්නේ ජයග්‍රහකයෝ අතර තමයි ඔන්න ඊළඟ තරඟ වටේ තියෙන්නේ. ඉතින් එතකොට මේ වාසනාවන්ත සතිය අද දවසේදී තරඟ කරන්න අවස්ථාව හිමි කරගත්තේ පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කය. ඉතින් සාදරය වෙනකොට හිතා ගන්න බැරි තරම් සුපිරි තරඟයක් ඔයාලට බලා ගන්න පුළුවන්. පොඩි වෙනසකටත් එක්ක මම අද WhatsApp එකේ මැසේජ් කරන කට්ටියට 0711 95 95 95ට මැසේජ් කරන කට්ටියට චාන්ස් එක දෙනවා. දැන් රෑ 9 වෙනකම් ඉන්න ඕනේ. හරිද? ඔයා හිතන්නේ අද දවසේදී කවුද ජයග්‍රහණය කරන්න කියලා මට WhatsApp මැසේජ් එකක් දාන්න මාතලේද පොළොන්නරුවද කියලා. ඔයාට පුළුවන් අද රෑට ඔයා කැමතිම දිස්ත්‍රික්කේ ජයග්‍රහණය කරවන්න. හැබැයි ඊට කලින් මට පොඩ්ඩක් කියන්නකෝ බලන්න ඔයාට හිතෙන විදිහට කවුද ජයග්‍රහණය කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි, අපි අද Facebook live එකක් දිග Facebook live එකකින් හම්බ වෙනවා. ඔන්නත් FM official Facebook page එක like කරලා follow කරලා තියාගත්තොත් තව විනාඩි 5කින් 10කින් විතර ඔයාට live එකට set වෙන්නත් පුළුවන්. හරිද? දවස් දෙකක් විතර අසාවත් එක පොඩ්ඩක් කතා කරන්නත් බැරි වුණා කියලා පොඩ්ඩක් හිතේ upset එකේ ඉන්න කට්ටියට 0112 55 33 63 නම්බර් එක තියෙනවා. හවස්වරේ පොඩ්ඩක් කෝල් එකක් අරගෙන වැඩි ඉවරලා ගෙදර යන ගමන් නැත්නම් ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා නම් ඉන්නේ, ඒ විස්තර ටික මට කියන්න. ගෙදරට වෙලා ප්ලේන්ටියක් බොන ගමන් නම් ඉන්නේ, චුට්ටක් මාත් එක්ක කතා කරන්න කෝල් එකක් ගන්න ඕනේ. ඕකේ. හරි, එහෙනම් අපිට මේ වගේ වැඩ ගොඩාක් එක හවස්වරේ වැඩ පටන් ගන්න තියෙන්නේ. අතිශය කාර්ය බහුල සිකුරාදා වේ. ඔයාට චිල් එකේ හන්න පුළුවන් සින්දු ටිකක් එක්ක හවස 6 වෙනකන් මේ වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ with DJ Aza.

0: Hatera Aten, Sindu Ehenä, Net FM, Hatera Wade.
1: Right, වෙලාව හරියටම 4 විනාඩි 13ක් වෙනකොට මේ දැන් ලලිත් කතා කරලා කිව්වා අසා සින්දු ටික ඔක්කොම නියමයි උතන්ට ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් ආව නම් තවත් මරු කියලා. අන්න ඒ නිසාම 4 වටේ අහගෙන ඉන්න ගම මම ලෑස්ති කරගත්ත ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවක් අහන්න දෙන්න. ඒ වගේම ඇහැලියගොඩ උපුල්ලෝ ආවත් එකතු කරගන්නන් රාණීවයි හංසිකාවයි ඊට පස්සේ ගයන්වයි නෙතුම් සවයි ඊට පස්සේ දහම් සවයි ශානුකවයි පෞලි සෙට් එකම එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යෙන් එකතු කරගන්නන්. ඒ වගේම නාලන්දින් සඳු හයි ගෝමද අද ඒගොල්ලෑ පැත්තෙන්ලුනේ අපේ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මදූෂෙන්නේ රෑන් 9ට පොට් කරන්නත් ලෑස්ති වෙලාලු ඉන්නේ. තැන්කියු කතා කරාට

0: හවස 4යි විනාඩි 17යි දැන්.
1: සර් නේද LB රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: එකම අරමුණක්. දිස්ත්‍රික්ක දෙක. තරංගකරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්. මාතලේ අභිමානයක්. මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක්. නැතෆම් DJ නයි. Face to face attack show. Attack show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා. මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ්. දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? අද රෑ 9ට නැතෆම් ඔෆිෂියල් Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
4: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
2: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි. වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. අගෝස්තු 29 කිරිබත්ගොඩ වාහන නැවතුම් පොළ SLT Mobitel Fiber. Real Fiber, Real Performance.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
6: කොල්ල කොට යන

0: පාතිකලොතරයි මණ්ඩලය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
2: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් Denza නවීන තාක්ෂණයේ එක්කල Denza B5 සහ Denza B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට Altea ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0.112125 අමතන්න
3: Damro Vasara Medasail Graha Bhandi Saha Vidulupakarna Sadaha Vishesha Vattam Vividha Madili Saha Varna Rasakin Sieluma Damro Pradarshanagaravalin
4: SLT Mobitel Fiber Nisadang Hamagetharama Novena Sadivegen Superior Tama Fiber Fit Okkoma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasak Obe Gedara Adama Fiber Fit Karaganna
5: Kawda Kamathi Ekawenna Business කරන අපි එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න. ඒකට ඉතින් business එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් ඉස් එකක්ම ගන්නෙ. නඩත්තු ආඩුයි. තෙල් කරනවා ඉහළයි. සුව පහසුව උපරිමයි. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින්ග් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් ඉස් එකක් අදම business එකට ගන්න. 13.88 අමතන්න. Business එකේ රේස් එකට ටාටා සුපර් ඉස් එක.
6: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ
7: මට උණ වගේ සේන
6: ලින් පස්පංගුව බමු
7: සෑහෙන වෙලාවක් යයිනේ
6: මොන ගත්තා තැඹුව සුටුසු ගාලා බිව්වා මාත්‍යයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
8: නැගිට ගන්න නම් ලින් පස්පංගුව විතරමයි

හවස 4යි විනාඩි 26යි වෙලාව. අපි සිකුරාද දවසේ 4 වටේ අහගෙන ඉන්න ගමන් ඔයාව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. WhatsApp එක පැත්තට ගියාම මේ වෙලාවේ මාත් එක්ක ඉන්න සෙට් එකක්ම ඉන්නවා. අසයි අපිවත් සින්දුකට එකතු කරගන්නකෝ. හස්බන්ඩ් නිරංජන් වයි, ඊට පස්සේ අම්මා ඉන්ද්‍රාණි වයි, මේ වෙලාවේ කිරිබත් ගොඩින් සඳුනි මාව අහගෙන ඉන්නවා. Thank you darling, මම ඔයාව ගොඩක් ආදරෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ good evening අසා, මම තංගල්ලෙන් අප්සරා. මට කපුගේ මහත්තයාගේ ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. හා මන් දෙන්නම්. ආදිගටම මාව අහගෙන ඉන්න. දැන් අද ඔයාලගෙන් මම අහලා තියෙනෝනේ ප්‍රශ්නයක්. අද දිනන්නේ මාතලේද පොළොන්නරුවද? ඔයාට පුළුවන් WhatsApp එකේ මේ ගමම්ම message එකක් දාන්න. හරිද? මන්නම් කියන්නේ අසා, අද දිනන්නේ මාතලේ. මට message එකේ වෙලා තියෙන්නේ තරුෂි වාත් මාතලේම තමයි නේද? දැන් ඒතරත අපුඩකින් පොළොන්නරුව කවුරු හරි එහෙම ඇව්වහම තමයි මාර ප්‍රශ්නයක් වෙන්නේ නේ. ඊට පස්සේ මේ වෙලාවේ අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා සරච්චන්ද්‍ර ඩෑස් මැසේජ් එකක් දාලා තිනවා. Thank you හයවත් ගොඩාක් ආදරෙන්. මම ලෑස්ති කරගෙන ඉන්න සින්දුවට එකතු කරගන්න. හරි, හෙගමම මතක් කරන්න ඕනේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් ගැන. සාමාන්‍යයෙන් ලංකාවේ ගයක් හදනවා නම්, අලුතෙන් ගයක් හදන කෙනෙක් නම්, ගෙදර රිපයර් කරන කෙනෙක් නම්, කාමරේට, සාලෙට, ඊට පස්සේ කිචන් එකට, ඊට පස්සේ බාත්รูම් එකට ටයිල් ටික අල්ල ගන්න ඕන නම්, බාත් වැව් පංගු ටික ගන්න ඕන නම්, ඒ කාලේ ඉඳලම අපිට මතක් වෙන්නේ එකම එක තැනයි. ඒ තමයි ලංකා ටයිල්ස් නේද? මොකද අපි දන්නෝ කාලෙන් කාලෙට ගැලපෙන හොඳම ඩිසයින්ස්, ඊට පස්සේ අඩුම මිල ගණන්, කල් පවතින විශ්වාසය තියෙන එකම සන්නාමය තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. දැන් එතකොට මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම්, ඒ කියන්නේ මේගොල්ලෝන්ගේ අලුත්ම වැඩේ තමයි. වාගේ නගරයටම එනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම. එතකොට ආඩ කරන්න තියෙන ළඟම ලොකේෂන් එකට ආවට පස්සේ ගිහිල්ලා වාගේ ගෙදරට අවශ්‍ය කරන ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්ස් හා බාත්වය උපංග පිළිබඳව දැනුවත් වෙලා, ඊට පස්සේ හිතා ගන්න බැරි තරම් සුවිශේෂී මිලකට ඔයාට අවශ්‍ය කරන දේවල් ලබා ගන්න අවස්ථාව තියෙනවා. පහුගිය දවස් ටිකේ ආපු තැන් ටික ගැන මතක් කරා වගේම තමයි අද 28 වෙනිදානේ. අද උදේ කාලේ ආවේ බුත්තල ටවුන් එකට. ඊට පස්සේ දැන් හවස් වෙද්දි මේ වෙද්දි ඔන්න බැල්ලවාය ටවුන් එකේ තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම ඉන්නේ. ඉතින් ඒ නිසා විශ්වාසයෙන් ගිහිල්ලා, හරිද, ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ ගෙදර ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්ස් මොනවාද, ඊට පස්සේ බාත්වය උපාංග මොනවාද, ඊට පස්සේ සුවිශේෂී මිල ගණන් යටතේත් ඔයාට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවා තැන්. ඒ ගැනත් මතක් කරලා අපි යන්න හදන්නේ සින්දුවකට. හවස 4යි විනාඩි 29යි. අසා Facebook live එන්නේ නැද්ද? මේ එන්න හදන්නේ. ලෑස්ති වෙලා ඉන්න, මං ටග් ගාලා live එක පැත්තෙන් එන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Peeris Motor Company Private Limited within.
2: හවස 4 විනාඩි 36යි දැන්.
3: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0112-117-388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: එංගපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
7: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
6: අම්මට ඒකත් ඇහුණා.
7: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
9: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
10: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
11: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
12: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
13: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
14: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා. ඔබ වෙනුවෙන්ම.
15: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
16: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-573 540.
17: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

පවසා 4යි විනාඩි 43යි වෙලාව. අසා ඩීජේ නයිට් එකට ලෑස්ති වෙන ගමන් දින්න කියලා ඉෂාරා අහලා තියෙනවා. සිකුරාදු දවස කියලා කියන්නේ ඉතින් අපි උදේ ඉඳලම ලෑස්ති වෙන්නේ ඩීජේ නයිට් එකනේ නේද? ඒ අතරතුරේ අපි Facebook live එකක් ඇවිල්ලා තියෙනවා. live එකේ comment කරන්න කට්ටිය සෑහෙන්න මේ වෙලාවේ ඉන්නවා. ඒ නිසා ඔයත් දැන් මේ වෙලාවේ පොඩ්ඩක් free වෙලා නම් ඉන්නේ Facebook live එකට එන්න. අසා එක පොඩ්ඩක් එතකොට ඔයාලට chance එක තියෙනවා comment කරලා ආදරය කරන කට්ටියව එකතු කරගන්න. ඒ අතරතුරේ ඔයා live එකට එනකම් මම මේ මතක් කරන්න හදන්නේ NSB පාට හපන්කම් චිත්‍ර තරඟය ගැන. ඔයාගේ හපනට කුඩාවදී ඉඳලම ඉතිරි කිරීමේ වැදගත්කම කියා දීපු ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ අයගේ නිර්මාණශීලීත්වයට ඉඩ ලබා දෙමින් තමයි 2026 NSB පාට හපන්කම් චිත්‍ර තරඟය අරගෙන ආවේ. ලංකාව පුරාම ඉන්න රජයේ සහ පෞද්ගලික පාසල්වල දුවදරුවන්ට අවස්ථාව තියෙනවා NSB පාට හපන්කම් චිත්‍ර තරඟය සඳහා ඉදිරිපත් වෙන්න. ඔයාලට මාතෘකාව හම්බ වෙන්නේ පුංචි ඉතිරියෙන් ලොකු හීන. ජීවිතයට වටිනා කියන දේවල් හොඳ පුරුදු සහ හොඳ අනාගතයක් වෙනුවෙන් ඔයා ඉතිරි කරන හැම දෙයක්ම නියෝජනය කරන අර්ථවත් නිර්මාණයක් අරගෙන ආවොත් ඔයාටත් පුළුවන් වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න. තෙල් සායම්, ඊට පස්සේ දිය සායම්, පාට පැස්ටල් මේ කැමති මාධ්‍ය භාවිත කරලා ඔයාට චිත්‍රය වර්ණගන්වන්න පුළුවන්. කාණ්ඩ හතරකින් තරඟය පැවැත්වෙනවා. ඔයා මතක තියාගන්න ඕනේ කාරණාව තමයි සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඔයාගේ නිර්මාණය මේ පැත්තට එවන්නම ඕන. ඒ කියන්නේ NSB ඔයාට ළඟම තියෙන ශාඛාවකට ගිහිල්ලා ඔයාට පුළුවන් ආයුධ පත්‍රයක් ලබා ගන්න, වැඩි විස්තර දැනගන්න. ඊට පස්සේ එහෙමත් නැත්නම් www.nsb.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ආයුධ පත්‍රයක් භාගත කරගන්නත් හැකියාව තියෙනවා.

Thank you, Jai Veva. එවගේම හයි කොහොමද සායි අපිත් මේ වෙලාවේ ඔයාගේ Facebook live එකේ තමයි බලාගෙන ඉන්නේ කියලා නිරංචි අඹගහ ගෙදර කමෙන්ට් එකක් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් live එක පටන් ගත්තාම නිරංචිගේ කමෙන්ට් එක තමයි මුලින්ම එන්නේ. මනෝරි ප්‍රේමරත්න හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ live එක බලාගෙන තමයි ඉන්නේ කියලා මට කමෙන්ට් එකක් දාලා තියෙනවා. උදාරයි ජය වේවා. මේ සෙට් එක ඔක්කොම එකතු කරගෙන මහේෂී ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරගෙනම ලස්සන සින්දුවකට යන්න හදන්නේ. හවස 4:45 අපි මේකත් අහලා live එක පැත්තට ආයෙමු.

0: Hatera Atin, Sindu Ehina, Net FM, Hatera Wade.
1: Right, වෙලාව හවස 4යි විනාඩි 49ක් වෙනකොට මම මේ මතක් කරන්න හදන්නේ ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා දවසේ වැඩිම වාසනාවන්ත ජයග්‍රහී අවස්ථාවන් අරගෙන ඉන්න ලොතරැයිය ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. NLB ජය ලොතරැයිය අරගත්තොත් ඔයාට හිතාගන්න බැරි තරම් වටිනා කියන මුදල් තෑගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. ආ ටිකට් එක අරගත්තට පස්සේ ඔයා හිතන්නක මුල්ලේ ඉඳලා අගට අංක ටික ගැලපුණා කියලා කොහොමවත් තෑගි තියෙනවා. ඊට පස්සේ අගේ ඉඳලා මුලට අංක ටික ගැලපුණා කියලා හිතන්නකෝ. ඒත් තෑගි තියෙන මුදල් තෑගි. හරිද? ඊට පස්සේ රුපියල් 50,000 මුදල් තෑගි දිනා ගන්නත් පුළුවන්. NLB ජය ලොතරැයි අරගත්තාම දැන් ඔයාට Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉරිදා දවසේ රුපියල් 10,000 ජයග්‍රහකෙක් වෙන්නත් හැකියාව තියෙනවා. මේ කියන්නේ සුපුරුදු තෑගි වලට අමතරව. හරිද? ඒ නිසා වැඩි වැඩියෙන් NLB ජය ලොතරැයි අරගන්න අමතක කරන්න එපා. රටේ සංවර්ධනයේ විශාල දායකත්වයක් ලබා

NLB ජයලොතරය සෞඛ්‍ය සමවාසනායි වගේම වකුගඩු අරමුදල මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නත් ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ සියල්ලත් එක තමයි ඔයාලට මතක් කරන්නේ NLB ජයලොතරය වැඩියෙන් අරගන්න කියලා. මේ දවස්වල සිකුරාදාට ගෙදර යනකොට සෑහෙන තදබදේනේ, බස්වලත් සෑහෙන කට්ටියනේ නේද? ට්‍රිප් එකක් එහෙම හිතන්නකෝ, ඔය දෙන්නත් එක්ක යන්න හිතාගෙන ඉන්නවා කියලා. පාරි බස්වල එහෙම යනවා කියලා කියන්නේ තින් සසර කලකිරනවනේ. නරකද පොඩි බයික් එකක් එහෙම ගත්තානා. ඔක අනන්තවත් කල්පනා කරනවා නේද? අපි දෙන්නට කොහේ හරි ගමනා බිමනාක් යන්න පොඩි ස්කූටර් එකක් එහෙම තිබ්බනම් සෑහෙන්න වටිනවා කියලා. හැබැයි තින් හිතන්නකෝ මේ දවස්වල ස්කූටර් එකක් ගන්නවා කියලා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි කියලානේ ඔයා හිතන්නේ නේද? ආ රයිට්. අන්න ඒ නිසාම තමයි මම මතක් කරන්න හදන්නේ KD Rice Leader 125 petrol bike එක ගැන. ලංකාවේ මේ දවස්වල ඔයාට හිතාගන්න බැරි තරම් අඩුම මිලට ඔයාගෙම කියලා බයික් එකක් ගන්නව නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. දැන් රුපියල් 599,000 විතරමයි වෙන්නේ අලුත්ම අලුත් බයික් එකක් මේ ගානට ගන්න හම්බ වෙන්නේ නැහැ නේ. ඔය chance එක අරගෙන ඉන්නේ KD Rice Motor Company Private Limited එකෙන් විතරමයි. ඔයා බයික් එකක් ගන්නකොට ලීස් එකක් දානවා කියලා හිතන්නකෝ. මේ මෙච්චර විතර පොඩි ගාණක් දීලා ඔයාට බයික් එකක් ගෙදර අරන් යන්න පුළුවන්. දැන් ගොඩක් කට්ටිය හිතනවානේ ලීස් එකක් දැම්මම සෑහෙන ලොකු ඩවුන් පේමන්ට් එකක් ගෙවන්න වෙනවා කියලා. ඒ කතාව මුකුත් නැහැ. ඔයා KD Rice එකට කතා කරන්නේ KD Rice Motor Company Private Limited එකට කතා කරාට පස්සේ ඒගොල්ලෝ විස්තර ටික කියයි. 0773523535 0773523535ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ වෙලාවේ අපේ පානදුරේ මදුව සද්දෙටම අපි වහගෙන දුර ගමනක් යන ගමන් ඉන්නේ නේ. හයිවේ එකේ ඉන්නේ. එකපාරට අඳුර ගන්න බැරි වුණානේ ඔයාව. දැස් දෙකකින් තියෙන සින්දුවර ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් සෙට් එකම. ජය වේවා.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඒ කාලේ හිටම සිංදු
2: රැදවල් මල් රැඟු සිරිපාට දේගුණු සේදිලා
3: මේ කාලේ හිටම සිංදු
4: වෙරළු මල් වෙරළු මල්
5: වෙරසයිත් හිතුන යන්නේ නැතුව තුරුලෝ යකි
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු එක දෙකට අහන්න සෙනසුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
6: net fm hello hello satyantra
1: අහන්න අහන්න
7: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩි තහනේ දොතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
10: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352502 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
11: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
13: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036.
14: Kiehl's වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Extra Fat Spread Gram 500ක් සඳහා 130ක වට්ටමක්. Melipan Lemon Puff Gram 200ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kiehl's වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
15: අක්මාවි තෙල් Fatty Liver බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
16: වීතරාගී මුනිගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
17: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව
18: දිලුනි සම්මා සම්බුද්ද ගුණ සදා
19: පූජනීය දීගල පීදස්සේ හිමියන්ගේ බැතිබර සරින් සුගයන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න.
16: net fm බුදු ගුණ හැන්දෑව
19: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න.
16: net fm බුදු ගුණ හැන්දෑව

0: රටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
2: සුබසන්නේවක් හවස පහයි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග රුපියල් 77 ලක්ෂ 40 දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත නීති විරෝධී දුම්වැටි තොගයක් මෙරට රැගෙන ආ විදේශීය කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් සහ 35ක් යන වයසවල පසුවන චීන ජාතික ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙක් මැලේසියාවේ කුවලාලම්පුර් නුවර සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ සැකකාරියන් විසින් රැගෙන ආ ගමන් මළු හතරක තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 51600ක් අඩංගු දුම්වැටි කාටුන් 258ක් සොයාගෙන තිබෙනවා කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පරයන්තයේ හරිත මාවත ඔස්සේ මෙම දුම්වැටි තොගයේ පිටකරන යාමේදී රේගු නිලධාරීන් විසින් ඔවුන් වාතරංගුවට ගෙන තිබෙනවා නෙට්නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට්නිවුස් YouTube නාලිකාවට සහ නෙට්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට්නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95, FM 94.8, Net FM.
5: Baru bang!

හවසමහයි විනාඩි 7යි වෙලාව. අපි හතරවටේ අහගෙන ඉන්න ගමන් දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. Facebook live එකේ තාම ඉන්නවා. මං කියවනේ අද දිග live එකක් එන්නේ කියලා. ඒ නිසා මේ වෙද්දී සැහෙන ප්‍රමාණයක් කට්ටිය live එකට ඇවිල්ලා තියෙනවා. එහෙ බලලා මෙහෙ බලද්දි live එක සැහෙන ප්‍රමාණයක් ෂෙයා කරලා තියෙනවා. මලිත් ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ මధు ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ තුෂාන්ත live එකේ ඉන්නවා මේ වෙලාවේ. නිසල් ඉන්නවා. මිහින්තලේ සීපුකුළුම රන්දිමා හෝටල් එකෙන් live එක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපේ මధుවා, ඊට පස්සේ අපේ සුදු රාණි මේ set එකම අපිව live එකේ බලාගෙන ඉන්නවා. ලක්මාලි thank you, ජය වේවා. මේ ඔක්කොම කට්ටිය එකතු කරගන්න ගමම්ම කළුතර උගල්වඩ පැත්තට යන්න හදන්නේ. මේ වෙලාවේ රොබර්ට් මාව අහගෙන ඉන්නවා කියලා කිව්වා. වයිෆත් එකතු කරගන්න කියලා. ඒ වගේම ගාලින් සීතා හස්බන්ඩ්වත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කිව්වා. ඒ වගේම මිල්ලාවෙන් සරත් පවුලේ කට්ටියත් එක්ක මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. දවසේ සෙලොන් දිනශ්‍රියගේ සෙට් එක අනිවාර්යෙන් මතක් කරන්න ඕන. සන්දීපනීවයි, නුවන්තිකාවයි, ශාමවයි මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ අපේ DJ ෂේනු බීට් ලයිව් එකට ඇවිල්ලා තිනවා. අපිව හැම ලේසියෙන් අමතක කරන්න බෑ කියලා තියෙනවා. ඔව් ඔව් ඔව්. අපේ කට්ටිය සෑහෙන ෂේනු ඔයාවයි ඔයාගේ යාළුවවයි මතක් කරනවා. හරිද? කටාන තල්ගස් කටුවේ සංජීව මේ වෙලාවේ අපිව බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ මාව එන්න එන්න තව තවත් සුදු කරන්න අපේ ඉංජිනේරු වංශයේ කට්ටිය මේ පැත්තෙන් අර පැත්තෙන් හැම පැත්තෙන්ම ලයිට් එවනවා මේ පැත්තට නේද? අන්න එහෙමයි හතරවටේ කට්ටිය හතරවටේ මැඩේට සපෝට් එක දෙන්නේ. ඊට පස්සේ මේ වෙලාවේ අපි යන්න ඕන WhatsApp එක පැත්තටත්. හරිද? හයි කොහමද සා? අපිත් මේ වෙලාවේ මඩපාත ඉඳලා ආව අහගෙන බලාගෙන ඉන්නවා කියලා. තමරා, නිශානි, චේතන, පුංචි පුතා අවෝර් කට්ටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම සුබසන්දාවක් වේවා සා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සංජීව, නවෝද්‍ය, ඒ වගේම අමීෂ කඩුවෙලින් මේ වෙලාවේ කලන මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවානේ. පොළොන්නරුව තමයි අද දිනන්නේ කියලා තියෙනවා. අපි බලමු කොහොම වෙයිද දන්නේ නැහැ නේද? ඊට පස්සේ චනීරාව යවත් එකතු කරගන්නම්. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. සඳාව යවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ඔයා අපේ මැසේජ් එක තාම බලන්නේ නැහැ නේ කියලා කිරිබත් ගොඩින් සඳුනි මැසේජ් එකක් දාලා තියෙනවා. හරිද? සඳුනි මං ඔයාවත් එකතු කරගන්නම් මේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඊට පස්සේ හරිම ලස්සන ගෑන් ළමෙක් ලයිව් එකට ඇවිල්ලා ඉන්නවා. දෙදුණු, හයි කොහමද? දැන් තමයි ලයිව් එක අර හරියටම පාට වැටුනේ. මේ දෙදුණු ආවට පස්සේ ඊට පස්සේ දුෂාන්ත සංජීව දෙන්න කොහොන ඔයාවත් එකතු කරගන්නම්. උදාරයි ලයිව් එක ෂෙයා කරන්න, කට්ටිය ලයිව් එක පැත්තට එන්න, වෙල කමෙන්ට් එකක් තියන්න.

Тарабаки.

0: හතර වටේ.
1: හයි කොහොමද සාබිත් මේ වෙලාවේ ඔයගේ හතර වටේ අහගෙන ඉන්නවා. අද සිකුරාද දවසේ සින්දුරික නම් මරු කියලා මට සයිරි මැසේජ් එකක් දාලා තිනු. ඒ වගේම කොහොමද සුදු මහත්තයා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ කොඩිගවත්තෙන් චන්දිමා? මං ඔයාවත් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. දෙවුනිවයි, ඊට පස්සේ තිමිරවයි, ඊට පස්සේ යුවෙන්දිවයි, පුන්සඳීවයි, කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. Thank you. ජය වේවා සෙට් එකටම.

0: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
1: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා
0: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
1: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
2: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චේස් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරි මාස 24 න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
4: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
5: ඇනි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් 3 රෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත David Pierce Motor Company Private Limited වෙතින්
6: එන්න එන්න
7: ෂා
6: පාරටම එනවා කෑමවල සුවඳ
7: රසත් එහෙම තමයි
6: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ මොකක්ද අනේ ඔයාගේ රහස
7: මම හැමදාම ගන්නේ Fortune Oil නේ
6: ඉතින් මොකක්ද වෙනස
7: ක්වොලිටි එකම තමයි
6: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune Oil නේ
7: ඇත්තම තමයි
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: සමාගමට කතා කරන්න 077 406 43 97

හවස පහයි විනාඩි 27යි වෙලාව. හතරවටේ අහගෙන ඉන්න ගමන් මම මේවට මතක් කරන්න හදන්නේ. මං කියන්නේ දැන් ලොง වීකෙන්ඩ් එකක් නෙමෙයි යන්නේ නේද? ඊයේ පෙරේද දවස් දෙකේ නිවාඩු. ඊට පස්සේ සමහර කට්ටිය අදත් නිවාඩුවක් දාලා ඉන්නේ. එතකොට හෙටයි අනිද්දායි නිවාඩු. දවස් පහක් විතර නිවාඩුව තමයි නේද? දැන් ওই වගේ දවස් වලට හිතන්නකෝ අලුත බඳපු ජෝඩුවක් නා. හරිද? පොඩි ස්කූටර් එකක් හරි පොඩි බයික් එකක් හරි තියෙනවා නම් ලංකාව වටේම උනත් යන්න පුළුවන් නේද? කිසි ප්‍රශ්නයක් නැතුව. ඔක දැන් බස් වල යන්න ගියාම එහෙම තමයි. ඉතින් ওই බඩ ජීවිතේට කෙරෙන්නේ නැති. දවස් පහම ඔයා ගෙදර හිටියා නම් එහෙම. ඇත්තට මේක හරි අපරාධයක්. තේන්සනම් තමයි මං වාට කියන්නේ. ඔයාගේ ගෙදරට අඩුම තරමේ මේ වෙද්දි පොඩි ස්කූටර් එකක් හරි තියෙන්න ඕන. සමහර වෙලාවට ඔයාට ලොකු ආසාවක් තියෙනවා ඇති. අනේ අපිටත් ගෙදරට පොඩි බයික් එකක් එහෙම ගන්න තිබ්බනම් හොඳයි. පොඩි 3 wheel එකක් එහෙම ගන්න තිබ්බනම් හොඳයි. අපි තුන් දෙනාට පොඩි ගමනක් එහෙම යන්න. ඊට පස්සේ wife ට පොඩි බයික් එකක් එහෙම අරන් දෙන්න තිබ්බනම් හොඳයි. යාට ගමන බිමනක් යන්න. හදිසියට ළමයින්ගේ වැඩවලට ස්කෝල්ට යන්න, ටවුන් එකට යන්න. හැබැයි ඉතින් මේ දවස්වල වාහනවල ගණන් එක්ක මේ පෙට්‍රල් වියදමත් එක්ක කොහොම කියලා බයික් එකක් අරගෙන නඩත්තු කරන්නද? අනිත් එක තමයි ඉතින් ලීස් එකක් දාලා ගන්න ගියත් ලොකු ඩවුන් පේමන්ට් එකක් කරනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයිනේ කියලා ඔයා හිතාගෙන ඔයාගේ වාහන සිහිනේ ටිකෙන් ටික කල් දානවා නම් මං කියනකොට ඔයා දැන් කෝල් එකක් ගන්න KD Rice Motor Company Private Limited එකට ඔය හැම ප්‍රශ්නයකටම ඒගොල්ලෝ ගාව උත්තරේ තියෙනවා. හරිද? ඉතින් එතකොට මම මේ මතක් කරන්න හදන්නේ KD Rice Motor Company Private Limited හරහා ඔයාට ලේසියෙන්ම බයික් එකක් වාය කරගන්න තියෙන හොඳම චාන්ස් එක ගැන. ජපානයේට Toyota, ඉන්දියාවට Tata, ජර්මනියට Benz වගේ ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ ඒගොල්ලොන්ගෙම කියලා. එතකොට මෙච්චර දවසක් අපිට තිබ්බේ නැහැ. හැබැයි උනාට දැන් අපිටත් ආඩම්බරෙන් කියන්න පුළුවන් KD Rice Motor Company Private Limited එකත් එක්ක. දැන් KD Rice කියලා කියන්නේ අපේ රටේ නිෂ්පාදනය වෙන අපේම බ්‍රෑන්ඩ් එකක්. ඒ හරහා KD Rice Electric 3 wheel එක තියෙනවා. ඊට පස්සේ Electric bike එක තියෙනවා. මේ දවස්වල ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන්න වැඩිපුරම ආසාවෙන් ඉල්ලන බයික් එක තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. ඉතින් එතකොට අපිට බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන් මේක අපේ රටේ අපේ ලංකාවේ නිෂ්පාදනයක් කියලා. හරි. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මේ දවස්වල වැඩිපුරම KD Rice Leader 125 petrol bike එක මෙච්චරටම හොයන්නේ ඇයි කියන එක පිළිබඳව මං වාට කිව්වොත් අර මං වාට මුලින්ම කිව්ව ප්‍රශ්න ටික තියෙන්නේ බයික් එකක් ගන්නකොට මුලින්ම හිතන්නේ අම්මෝ දැන් වාහන මාර ගණන් කියලා. හැබැයි වුණාට දවසින් දවස වාහන ගණන් ඉහළ යනකොට KD Rice Motor Company Private Limited හරහා KD Rice Leader 125 petrol bike එක දවස ගානේ වාට ගන්න පුළුවන් ගානට ඇවිල්ලා තිනෝ දැන් රුපියල් 599,000යි. හරිද? තමන්ගෙම කියලා අලුත්ම බයික් එකක් මෙච්චර අඩුවට වාට කොහෙන්වත් ගන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි දැන් මේ ගාන එකපාර දීලා වාට ගන්න විදියක් නැත්තම් ඔයා කරන්නේ ලීස් එකකට යන එකනේ. ලීස් එකකට යනවා කියව ගමන් ඊළඟට වාට මතක් වෙනවා එහෙනම් ඉතින් ලොකු ඩවුන් පේමන්ට් එකක් කරන්න වෙයි. හැබැයි හිම් ප්‍රශ්නකුත් නැහැ. ඔයා මං කියනකොට KD Rice Motor Company Private Limited එකට කතා කරන්නකෝ. මේ පොඩි ගාණක් දීලා වාට බයික් එකක් ගෙදර නම් යන්න පුළුවන්. හරි. අනිත් කාරණාව තමයි පෙට්‍රල් වියදම යන්නෙම නැති තරම්. හරිද? මේ වාහනේ හොඳට පෙට්‍රල් කරනවා බයික් එක ගත්ත කට්ටිය නිතරම කියන කතාවක් තමයි පෙට්‍රල් කිසිම වියදමක් යන්නේ නැති තරම්. අපිට දැනෙන්නේවත් නැහැ මේ වියදම ගැන. එන්සා ඉදින් මේක තමයි සාමාන්‍යයෙන් අපි වගේ කට්ටියට ගන්න ඕන හොඳම බයික් එක කියලා ගොඩක් කට්ටිය කියනවා. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට බයන තුර රෙකමෙන්ඩ් කරන්නේ 0773 523 535 ට කතා කරන්නේ KD Rice Motor Company Private Limited එකට කතා කරලා ඔයත් අදම KD Rice Leader 125 petrol bike එකක් ගෙදර අරයි යන්න.

0: එන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

රයිට් වෙලාව හවස පහයි විනාඩි 41ක් වෙනකොට මම මේ මතක් කරන්න හදන්නේ මාව අහගෙන ඉන්න යාළුවෝ සෙට් එකක් මේ වෙලාවේ ඩොක්ටර් ශීමාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා හයි කොහොමද මම ඔයාව ගොඩක් ආදරෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් ඒ වගේම හසා පිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ අපිත් මේ වෙලාවේ ඔයාව තමයි අහගෙන ඉන්නේ කියලා මට චතුර මැසේජ් කරලා තිනවා ඊට පස්සේ මම ගොඩාක් ආදරේ කරන ලස්සන ගෑල්ලෙක් ඉන්නවා මේ වෙලාවේ තිලිනි හයි කොහොමද ඔයාවත් එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම ඊට පස්සේ සකුණි මැසේජ් එකක් දාලා තියෙනවා වාරි ලස්සනයි යනේ මං ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට නැත්නම් FM DJ Night face to face attack show එකට මේ වෙද්දි අපේ කොල්ල දෙන්න ළඟ ළඟම එන ගමන්ලු ඉන්නේ හරිද ඉතින් එන්සා ඔයා ආදරය කරන දිස්ත්‍රික් එක ජයග්‍රහණය කරවන්න ලෑස්ති වෙලා ඉන්න ඔයාගේ මනාපය මාතලේ දිස්ත්‍රික්කයට නම් මාතලේ දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් DJ මදූෂණ ඔය වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයට නම් ඔයාගේ මනාපය තියෙන්නේ ඔයාලට DJ නිෂියා කියලා කමෙන්ට් කරන්නත් පුළුවන් වැඩිම කමෙන්ට් සංඛ්‍යාව කෙන කෙනාට තමයි අද දවසේදී දෙවන වටය සඳහා සුදුසුකම් ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නේ ඊළඟ සිකුරාදාව අපි ලෑස්ති කරගෙන ඉන්නවා තවස් වෙනස් මත් දෙකීමක් අරගෙන එන්න ඒ කියන්නේ ඉස්සරහට කියන්න දිගටම අහගෙන ඉන්න

රයිට් වෙලාව හවස පහයි විනාඩි 47ක් වෙනකොට අපිට යන්න වෙලාවත් අද කිට්ටුවේගෙන ඉන්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න සෑහෙන කට්ටියක් ඉන්නවා අම්පාරෙන් දිලුෂා අපිත් හැමදාම අහගෙන ඉන්නේ නැත් තමයි උදේ ඉඳලා රැ වෙනකම් හතර වටේ නියමයි අපිත් අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන දිලුෂා පවුල කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ගුඩ් ඉවනිං අසා මම අලව්වෙන් නිමාලි ලස්සන සින්දුවකට රුක්මන්වයි අම්මා කරුවයි පුතා මොබින්දුවයි එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් මම ඔයාලව එකතු කරගන්නම්. ඊට පස්සේ මෙත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා සමන් ශ්‍රී මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම ගිනිගත් හේනෙන් ලීලානන්ද දූරිතීෂාවයි ඒ වගේම කාවින්ද්‍යවයි වයිෆ් අනුෂාවයි එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම කුරුණෑගල පැත්තට ගියාම මේ වෙලාවේ හස්බන්ඩ් වයි ඩොස්සි චුටි බබාවයි එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තිනු වත්සලා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. Thank you වත්සලා. මේ සෙට් එක ඔක්කොම එකතු කරගෙන සිංදුවකට යන්න කලින් මතක් කරන්න ඕනා ඔයාට NSB පාට හපන්කම් චිත්‍ර තරඟය ගැන. ආගේ පුංචි පැටියට කුඩා කාලේ ඉඳලම ඉදිරි කිරීමේ වැදගත්කම කියා දීපු ජාතික ඉදිරි කිරීමේ බැංකුව මේ අයගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ඔන්න 2026 අවුරුද්දේ NSB පාට හපන්කම් චිත්‍ර තරඟය අරන් ඇවිල්ලා තියෙනවා. ලංකාව පුරාම ඉන්න රජයේ හිමන් නැත්නම් පෞද්ගලික පාසල්වල දුවදරුවන්ට තරඟය සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. කාණ්ඩ හතරක් යටතේ තමයි තරඟය තියෙන්නේ. ඔයාට මාතෘකාව හම්බ වෙන්නේ පුංචි ඉතිරියෙන් ලොකු හීන. ඉතුරු කරනවා ගොම සල්ලිම විතරක් නෙමෙයිනේ. ජීවිතේට වටින දේවල් ඕන තරම් තියෙනවා ඉතුරු කරන්න. ඉතින් මේ සියල්ල නිරූපණයේ විදිහට අර්ථවත් නිර්මාණයක් කියලා ඔයාට ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. පැස්ටල් හරි දියසායම් හරි තෙල් සායම් හරි ඕනෑම මාධ්‍ය භාවිතා කරලා වර්ණ ගන්වන්න පුළුවන්. වටිනා මුදල් ත්‍යාගයක ප්‍රථම දෙවන තෙවන ස්ථාන ලබා ගන්න අයට ත්‍යාග ලබා දෙන්නත් ඒ වගේම තවත් බොහෝමයක් අවස්ථාවන් ලබා දෙන්නත් සූදානම් වෙලා ඉන්නවා. මේක ඔක්තෝබර් 1 සහ 2 ලෝක ළමා දිනේ මුල් කරගැනීමෙන් තමයි පැවැත්වෙන්නේ. එතකොට විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ කාරණාව තමයි සැප්තැම්බර් මාසේ 10 කලින් ඔයාගේ නිර්මාණය අනිවාර්යෙන් එවන්න ඕන. වැඩි විස්තර දැනගන්න NSB වෙබ්සයිට් එකට හරි එහෙමත් නැත්නම් ළඟම තියෙන NSB බැංකු ශාඛාවට හරි ගියොත් ඔයාට හැකියාව තියෙනවා. NSB අපේ තරඟය සඳහා ඉදිරිපත් වෙන තරඟකරුවන්ට මතක් කරන්න ඕනේ පළවෙනි කාණ්ඩයේ 1 2 3 ශ්‍රේණි සඳහා, ඒ වගේම දෙවන කාණ්ඩයේ 4 5 6 ශ්‍රේණි, ඒ වගේම 3 වන කාණ්ඩයේ 7 8 9 ශ්‍රේණි, ඒ වගේම 4 වන කාණ්ඩයේ 10 11 12 13 ශ්‍රේණි වලට තමයි වෙන් වෙලා තියෙන්නේ. ඉතින් එන්ස NSP පාටපාට හපන්කම් චිත්‍ර තරඟය 2026 අත් එක්ක ඔයාගේ දක්ෂතාවය පෙන්වන්න ඔයත් ලෑස්ති වෙලා ඉන්නම ඕනේ. එවගේම NLB ජයලොතරයි ගැන මතක් කරන්න තෝන ඕනා. වාගේ ජීවිතේට වාසනාව අරගෙන එන දවසේ වැඩිම වාසනාවන්ත දිනුම් වාර ප්‍රමාණයක් හිමි වෙන දිනුම් අවස්ථාවන් ප්‍රමාණයක් හිමි වෙන ලොතරය තමයි NLB ජයලොතරයි කියලා කියන්නේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා තමයි ඔයාලට NLB ජයලොතරයි මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් එතකොට දැන් වෙනදා හම්බ වෙන සුපිරි තෑගි වලට අමතරව ඉරිදා දවසේ ඔයාලට වාසනාවන්ත සන්ඩේ බෝනස් ජයග්‍රහකෙක් වෙලා රුපියල් 10,000 ත්‍යාග දිනන්නත් අවස්ථාව තියෙනවා. රුපියල් 50,000 මුදල් ත්‍යාගය ඇතුළු තවත් ත්‍යාගි රසක් දිනන්න ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕනේ NLB ජයලොතරයිය. මුලින්ද ළඟට අංක ටික ගැලපුණත්, අගේ ඉඳලා මුලට අංක ටික ගැලපුණත් ඔයාට වාසනාවන්ත දිනුම් වාරයක් හිමි වෙනවා. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි.

මණ්ඩලය හරහා තමයි මේ මතක් කිරීම. ඒකනත් මතක් කරලා අදට මම යන්න හදන්නේ. හැබැයි අපි හම්බ වෙනව රෑ නබෙරන FM Legionite face to face attack show එකත් එක්ක. ඔයත් ලෑස්ති වෙලා ඉන්න කමෙන්ට් කරලා ඔයාගේ ඩිස්ත්‍රික් ජයග්‍රහණය කරවන්න. රෑ නබෙරට හම්බෙමු. පරිස්සමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. මම DJ අසා.

0: ekama arumuna district deka taranga karuan dedine pulatisi pura proudatvayat matale abhimanayat muhunata muhuna gatena ekama dj sangramaya net fm dj night face to face attack show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද කවුද අද රෑ නවයට net fm official facebook පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න එකම අරමුණ district deka තරංග කරුවන් දෙදෙනෙක් පුලතිසි පුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක් net fm DJ night face to face attack show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද කවුද අද රෑ නවයට net fm official facebook පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න
1: හෝමාගම බෙරුකෙටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේකට ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13:96 අමතන්න
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
4: වව් ලක්ෂ ගණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
5: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0.7736523 535
6: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
7: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.7013336
8: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 21 33 540
10: හදරවටේ
11: brought to you by
12: මේක තමා විස්තරේ දාන්න ඕන පත්තරේ
13: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය
14: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97
15: අම්මේ රඹුටන්
16: ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
15: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
16: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි

ලෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදේ අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: Heels within then ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Extra fat spread gram 500ක් සඳහා 130ක වට්ටමක්. Melipan lemon puff gram 200ක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Heels within පමණයි. කොන්දේසි සහිතයි.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Care ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
6: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
8: Daily drive එකකට smart choice එකක්. BYD Sea Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sea Lion 5. Smart drive, smart savings. 0112-125-125ට අදම call කර ඔබේ BYD එක win කරගන්න.
9: ඒ කාලේ හිටම සින්දු
10: වැදවල් මල් රැඟු සිරිපාට දේගුණු සේදිලා
11: මේ කාලේ හිටම සින්දු
12: වෙරළු මල් වෙරළු මල්
13: වෙරසිත හිටුන යන්නේ නැතුව තුරුලෝ
9: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු එක දෙකට අහන්න සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
14: නෙත් FM හෙලෝ හෙලෝ සතියන්ත
9: අහන්න අහන්න.

0: FM Anupaha. FM Anu Hataraita Samata. Ne FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සර් නේද එල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බීයකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බීරන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බීරන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: වේලාව සවස 6 විනාඩි 30යි.
5: මහාද තාත්තා ඔච්චර කල්පනා කරන්නේ? දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
6: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
7: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.

0: ಪ್ರಸ್ತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතිනු.

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-7672
1: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 28 සිකුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම මම තරංග රුක්ෂාන් ජයසේකර. සිරස්තල නේපාල ගංවතුරෙන් මියගිය බවට තහවුරු වූ සංඛ්‍යාව 538 පණි 977ක් තවමත් අතුරුදන්. නේපාල චීන සීමාවේ තවත් දැඩි ගංවතුරක අවදානමක්. 22ට කැමැති අකමැති අදත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්. හිටපු ඇමති මනුෂ්‍යට එරෙහි විමර්ශන අවසන්. හිටපු ඇමති SM ගැනත් තීරණයක්. බාධා අවසන්. යුද සමයේ ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයින්ට ජනපතිගෙන් යලි එන්නයි ආරාධනා. net news the truth people trust. නේපාලයේ තිබූ ව්‍යසනය අදත් ලෝකේ කාගෙත් හදවත් සසල කරමින් තිබෙනවා. ඒ ව්‍යසනය හේතුවෙන් ජීවිත අහිමි වූවන් සහ අතුරුදන් වූවන් පිළිබඳ දිගින් දිගටම අලුත් තොරතුරු වාර්තා වීමත් සමගයි. නේපාලයේ අද තත්ත්වය කෙසේද? අද net news සත්‍ය අනාවරණය අපි ආරම්භන්නේ නේපාලයේ අලුත්ම තොරතුරු සමගයි. net news ජනතාව විශ්වාස කරන සත්‍ය. නේපාලයට බලපෑ විනාශකාරී ගංවතුරු තත්ත්වයේ හේතුවෙන් මියගිය බවට තහවුරු කළ සංඛ්‍යාව 538ක් දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල ජාතික ආපදා අවධාන මඩු කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය මීට නොබෝ වේලාවකට පෙර තහවුරු කළා. ඊළඟට පොලිසිය විසින් මීට පෙර තහවුරු කර තිබුණේ මෘතදේහ 489ක් සොයාගෙන ඇති බවයි. කෙසේ වෙතත් තවදුරටත් මෙහෙයුම් සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර විදේශිකයින් 517 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 977 දෙනෙකු තවමත් අතුරුදන් වෙති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ආපදාවට ලක්ව සිටි විදේශිකයින් 121 දෙනෙකු මුදවා ගැනීමට සමත් වෙති බව නේපාල සංචාරක මණ්ඩලය ප්‍රකාශ කළා. එලෙස මුදාගත් පිරිස අතර ඉන්දියා ජාතිකයන් 85 දෙනෙකු, චීන ජාතිකයන් 16 දෙනෙකු සහ දකුණු කොරියානු ජාතිකයන් 9 දෙනෙකුද වන බවයි වාර්තා වන්නේ. විදේශීය සංචාරකයන් 500කට වැඩි පිරිසක් අතුරුදන් වෙති පසුබිමක විපතට පත්වුවන් සහ තුවාල ලැබුවන් මුදා ගැනීම මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට එරට බලධාරීන් තවදුරටත් තීරණය කර තිබෙනවා. මේ අතර නේපාල චීන සීමා මායිමේ සිදු වූ නායෑමත් සමග නිර්මාණය වූ తాවකාලික විල පිටාර ගැලීමෙන් දෙවන ගංවතුර තත්වයක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බව චීනය අනතුරු අඟවනවා. චීන රාජ්‍ය නාලිකාව වාර්තා කරන්නේ නේපාලයේ සහ ටිබෙටයේ මායිමේ පිහිටි මෙම ස්වභාවික ජලාශය තුළ මෙවන විට ජලය කියුබික් මීටර් මිලියන 2.5ක් රැස් වී ඇති බවයි. පස් සහ ගල් තැන්පත් වී ගංගා ඇහිරීමෙන් නිර්මාණය වූ මෙම ජලාශය බ්‍රහස්පතින්දා සිට පිටාර ගැලීමට පටන්ගෙන ඇති බව චීන ජලසම්පත් අමාත්‍යංශය පවසනවා. සත්‍යන්තයේ වන විට මෙම ජලාශයට තවත් ජලය කියුබික් මීටර් මිලියන 3ක් පමණ එකතු වනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් බැම්ම කඩාගෙන ගොස් පහළ ප්‍රදේශවල දැවැන්ත ගංවතුර ගලා යාමේ දැඩි අවධානමක් පවතින බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. යුද සමයේ ඉන්දියාවට ගිය ජනතාවට ජලි මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ පියවරගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නායාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදි කළ නවෝදයාපුරම් නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින්
1: ආයතන ඇයිද ප්‍රධාන වැඩකොටස තමයි අපේ මේ මලේගම් ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. ඒ දේ ඉන්දියානු රජය අපට දීර්ඝ සහයක් ලබා දෙනවා. ඔවුන්ට අපි බෙහෙන් විශ්ිතවන්ත වෙනවා. ඒක යුද අවස්ථාවේදී ලංකාව අත්හැරලා ගියපු ඉන්දියාවේ ඉන්න මිනිස්සුන්ට යලි ලංකාවට එනකොට බාධාවන් තිබුණා. අපි ඒ සියලු බාධාන් ඉවත් කිරීමට පහුගියදා කැබිනට් මණ්ඩලයේ තීරණය කළා. අපේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ සඳහා අවශ්‍ය වෙන සහය ලබා දෙන සියලු කටයුතු කරලා තියෙනවා. අපේ රටේ පුරවැසියන් ඒ නිසා අපට යහපත් බලාපොරොත්තුවක් තිබෙනවා. මේ රටේ ඉපදෙන මිනිසුන්, මේ රටේ ආර්ථිකයට අහුල් වෙන මිනිසුන්, මේ රටේ මහ පොළොට පොහොර
0: මලේගම් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා 2042 වසරේදී වතු සමාගම්වල ගිවිසුම් අලුත් කිරීමේදී නව කොන්දේසි ඇතුළත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.
1: මාදම විශාල ප්‍රශ්නයක් තිබෙන බව මේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නේ. අත්ත්‍ය වැඩ කරාට සමාගම් මේ තරම් ලේසියෙන් ඉඩම් දෙන්න කැමති නැහැ. නමුත් මෙම සමාගම්වල ගිවිසුම් 2042 වෙනකොට අවසන් වීමට නියමිතව තිබෙනවා. දැනටමත් අමාත්‍යංශය එම ගිවිසුම් පිළිබඳව පසුවිපරම් කිරීම සඳහා කමිටුවක් පත්කොට විමර්ශනය කරමින් තිබෙනවා. අපි ඉතා ඉක්මනින් ඒ ගිවිසුම් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒදි වැදගත් වගන්තියක් ඇතුල් වෙනවා. ඒ තමයි මෙම ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ වගන්ති සහිත තමයි
0: ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව මෙම අධිකාරිය පිහිටුවන බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයේ සිදුවන පරිසර විනාශය වහා නතර කිරීමට මෙමගින් පියවර ගන්නා බවද අවධාරණය කළා.
1: මේ මධ්‍ය කඳුකරයේ අපේ රටේ හදවත. මේ මධ්‍ය කඳුකරයේ රූරා ගලන ගංගා ඔයවල් 103ක් තිබෙනවා. ආසන්න වශයෙන් අපේ භූමියෙන් 13ක් මේ මධ්‍ය කඳුකරයට ඇතුළු වී තිබෙනවා. වාර්ෂික වර්ෂාපතනයේ 72ක් විතර මේ මධ්‍ය කඳුකරයට ගලා හැලෙනවා. පසුගිය නායාම වාර්තා කරනවා. ප්‍රධාන නායාම 1200කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වූ බව දිට්ඨවලදී. අපි දශක කීපයකට පෙර ඇහුවා නාය නොයන රටක් ගැන. හැබැයි අපි දැන් අහනවා නායාම් දහස් ගණනක් ගැන. අලුත් මධ්‍යම කඳුකරයේ ආරක්ෂණ අධිකාරියක් පිහිටවීමට අප කටයුතු කරන කාර්යයට සියලු බලය ලබා දෙනවා. එදේ සමහර විට නිවාස තියෙන තැන නිවාස අහිමි වෙන්න පුළුවන්. වගාබිම් තියෙන ප්‍රදේශ වනාන්තර වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක කරන්න ඕන. එහෙම නැත්නම් අපේ රට විශාල ව්‍යසනයකට මුහුණ දෙනවා මතක තබා ගන්න. ඒ නිසා මධ්‍ය කඳුකරයේ අපේ හදවත, එහි ආරක්ෂාව අපේ රටේ අනාගතය. ඒ සඳහා අපි මැදි ඇත්විය යුතුයි. ආයතනවල බලතල එහෙට මෙහෙට බෙදී කවුරුවත් කලබල වෙන්න එපා. පිටුට්ටක් එහෙට මෙහෙට මාරුවේ කවුරුවත් කලබල වෙන්න එපා. තිබෙන තනතුරු නාම වෙනස් වෙයි කවුරුවත් කලබල වෙන්න එපා. ජාතික වගකීමක් ලෙස සලකා අපි මේ කාර්යයට කලින්
0: මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරී පනත මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සමස්ත බලතල අදාළ අධිකාරියට ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම් පතට එරෙහිව සහ ඊට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද තවත් පෙත්සම් ඉදිරිපත් වුණා. ජාතික සංවිධානය කමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක සහ කලාකරුවෙකු වන දයරත්න සුවඳ හැන්දිගේ විසින් පෙත්සම් ඉදිරිපත් කළේ 22 සංශෝධන පනත් කැටුම් පතට එරෙහිවයි. පෙත්සම් කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කැටුම් පතේ අන්තර්ගත ප්‍රතිපාදනවලින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම ජනතා පරමාධිපත්‍යයට අහිතකර බලපෑමක් සිදුවන බවයි. ඒ අනුව අදාළ පනත් කැටුම් පත සම්මත කරන්නේ නම් ඒ ජනමත විචාරණකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරුවන් ඉල්ලා සිටිනවා. මෙතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පතට සහාය පළ කරමින්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද තවත් අතරමැදි පෙත්සම් ගොනු කෙරුණා. නව සිහලූරුමේ නායක සරත් මනමේන්ද්‍ර මහතා, විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ සරත්ලාල් පෙරේරා මහතා, අන්තර් සමාගම් සේවක සංගමේ ලේකම් නීතිඥ ජානක අධිකාරි මහතා විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ. අදාළ පනත් කැටුම් පත සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා. ඒ අනුව මෙම 22 ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම් කරුවන්ගේ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ නායකින් සැබෑ ලෙස ප්‍රායෝගිකව කටයුතු කළ යුතු බවයි.
2: සම්බුද්ධ ශාසනයට අවශ්‍ය එක් එක් පුද්ගලින්ගේ ප්‍රතිරූප නිර්මාණය කිරීම නම් නෙවෙයි. සම්බුද්ධ ශාසනයට අවශ්‍ය දේශපාලනින් තොරව හැම දෙනාම එකට එකතු වෙලා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ මත බෙහෙද ඔය සියල්ලක්ම ඉවත් කරලා අපේ ආගම ධර්මයේ සුරක්ෂා කරන්නට අපි කටයුතු කරන්නට ඕන. ඔය නායකයෝයයි කියන හැමෝම ප්‍රායෝගික බෞද්ධ වෙන්නට ඕන. එහෙම නැතුව කැමරාවට, එහෙම නැත්නම් සමාජ මාධ්‍යයට, එහෙම නැත්නම් පින්තූරයට පමණක් සීමා වුණු බෞද්ධකමකින් සම්බුද්ධ ශාසනය සුරක්ෂා වෙන්නේ නැහැ.
0: හිටපු අමාත්‍ය වාසුදේව නානායකාර මහතා රචිත පොතක් කිලිදැක්වීමේ අවස්ථාවකට එක්වමින් අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය මෙනවිය මෙලෙස අදහස් පළ කළා.
3: වාසුදේව නානායකාර කියන්නේ ශ්‍රී ලාංකික දේශපාලනයේ චරිතය, විශේෂයෙන්ම වාමාංශික දේශපාලනය තුළ හිම චරිත බොහොමයක් හිටියා. ඒ ඉතිහාසය තමයි අපිට තියෙන්නේ. ලාංකික දේශපාලනය තුළ වාමාංශික දේශපාලනයේ බලවත් බලපෑමක් තිබ්බා අපේ රට අද මේ තැනට ගේන්න. ඉතින් ඒ ගමනේ චරිතයක් හැටියට තමයි මම වාසුදේව නානායකාර මහත්මයා දකින්නේ. අපි එකඟ වෙච්ච තැන් තිබ්බා, එකඟ නොවෙච්ච තැන් තිබ්බා, දේශපාලනිකව අපි වෙනස් වුණු තැන් තිබ්බා. හැබැයි ඒ චරිතයට සහ වාමාංශික දේශපාලනයට ඔහු කරපු සේවයට හැමදාම ගරුත්වයකුත් තිබ්බා.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද් සිල්වා මහතා පැවසුවේ ජනතාව මේ වන විට දැඩි ආර්ථික පීඩනයකින් සිටින බවයි.
4: බෝටාබේ මහත්තයා එන්න කලින් කිරි පැකට් එකක ගාන කීයද? අද කිරි පැකට් එකක ගාන කීයද? හරි, එතකොට 100ට 100කින් 150කින් 200කින් සමහර සාමාන්‍ය ගෙදර දොර ගන්න බඩුවල මිල වැඩි වෙලා තියෙනවා. Tamange padiya 100ට 100කින් 150කින් 200කින් මේ කාලේ වැඩි උනේ නැත්තම් එහෙමනම් මේ මූර්ත padiye වටිනාකම කුමක්ද? උදාහරණයක් ඇරෙයිද ගෝඨාභය මහත්තයා එන්න කලින් අපේ බැංකුවක තිබුණා නම් යම් කිසි ඉතිරි කිරීමක්. ඒ ඉතිරි කිරීමේ අගය ගෝඨාභය මහත්තයා රට බංකොලොත් කරලා යනකොට 100ට 50කින් අඩු වුණා. එතකොට මිනිස්සු දුප්පත් වුණා. මේ ලොකු ලොකු නම්බර ගැන කතා කරාට අනුදිසනාගේ ජනාධිපතිතුමා බලන්න ඕනේ කතා කරන්න ඕනේ මේ රටෙන් 100ට දැන් 26ක් 27ක් අති දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ.
0: අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ආණ්ඩුවේ කටයුතු සාර්ථකව සිදුවෙමින් නැති බවයි.
5: මලේගම් ප්‍රජා අවුරුදු 200ක් සැර මේ කණ්ඩායම ලංකාවට ගෙනත් දීලා තියෙන ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 300ක්. ඒ 300න් තමයි මෙරට තෙල් ගෙනාවේ, මෙරට බෙහෙත් ගෙනාවේ, මෙරට පොහොර ගෙනාවේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඇතුළු අපි ඔක්කොම පෝෂණය වුණා. දැන් මේ වතු සමාගම්, ජනවසම, රාජ්‍ය වැවි සංස්ථාව අනවසර අල්ලගත්ත කට්ටියට නඩු දාන්න අපේ අමාත්‍යංශට ලියුම් වලින් දන්වනවා. මේ පීඩාවට පත් වෙච්ච ජනතාව අපට එළියට දාන්න පුළුවන් කමක් නැහැ. නිලධාරීන්ට මං කියලා තියෙනවා නඩු පමා කරන්න, පමා කරන්න. නිලධාරී නිතරම ඇවිල්ලා කියනවා පමා කරන්න බෑ. නීතියට අනුව දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔබතුමාටත් යන්න වෙයි, අපිටත් යන්න වෙයි කියලා. නඩු තියෙනවා 7550. දාන්න නැතුව හිර කරගෙන ඉන්නවා. පුළුවන් තරම් 1ක් 2ක් 3ක් වතු සමාගම් කියනකොට දානවා. උත්තරයක් අවශ්‍ය වෙලා තියෙනවා.
0: පසුගිය රජයේ සමයේ ඉස්රායලයට ශ්‍රමිකයන් යැවීමේදී සිදු කළ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ්‍ය නායකාර මහතාට එරෙහිව සිදු කළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ බව අධිකරණයේ හමුවේ කරුණු දැක්වුවා. සැකකාර හිටපු අමාත්‍යවරයාට දාළ විමර්ශන ගොනු මේ වන විට අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් වෙත යොමු කර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරිපියවර දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් එම නිලධාරීන් මෙහිදී ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුව යළි ලබන දෙසැම්බර් 18 වනදා කැඳවීමට නියෝග කළ අතර එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන්නා. පසුගිය රජයේ සමයේ ඉස්රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීමේදී සිය බලය අයුතු ලෙස භාවිත කරමින් දේශපාලන හිතවතුන් තෝරා යැවීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට මනුෂ්‍ය නායකාර මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. මේ අතර දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස් එම් චන්දසේන මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩු කටයුත්ත අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ

0: නොගකලෙ 2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිලිඳු ගොවීන් සඳහා බෙදා දීමට රුපියල් මිලියන 25ක් වැය කර මිලදීගත් බඩේරුඟු බීච් එවකට පැවති ජනාධිපතිවරණයේදී දේශපාලන වාසිතකා තමන්ගේ හිතවතුන්ට බෙදා හැරීමෙන් දූෂණ නැමැති වරද සිදු කළ බවටයි එස්.එම්. චන්දසේන මහතාට රෙහිව චෝදනා එල්ල වී ඇතේ. සත්‍යන්තයේ දුම්රිය ගමන් සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද අනාවරණයක් සිදු කළා. මෙම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා
1: දුම්රිය දෙපාර්තමේන්තුව තාමත් කාලසටහනේ දුම්රිය ටික ධාවනය කරගන්නවත් සූදානම් නැතුව ඔබ වෙත විශේෂ දුම්රිය දෙයි කියන මතයක අපිට නෑ. මැදිරි වැඩි කිරීමක තත්වයකටවත් ගෙයිද කියන එක නෑ. මොකද එන්ජින් වල ධාරිතාවය නඩත්තුවත් එක්ක අඩු වෙලා තියෙන. එතකොට මැදිරි වැඩි කරලා එන්ජින් ධාවනය කරන්න බැරි තැනක තියෙන්නේ. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඉරිදා දිනයේ ප්‍රවාහන පහසුකම් වලට වැඩිපුර යොදා ගන්න කියන ඉල්ලීම අපි කරා.
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට උදැසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news රාව ප්‍රතිරාව
3: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතාද මෙලෙස අදහස් පළ කළා.
4: ඩේවිඩ් ඔගිල්වි එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කොට තිබෙනවා රේඩියෝ ඉස් ද තියටර් ඔෆ් ද මයින්ඩ් යනුවෙන් රේඩියෝ එක තමයි වේදිකාව වන්නේ මනසේ කියා. ඉතින් හැකියාවක් ලැබෙනවා රේඩියෝවට මනස් රූප නිර්මාණය කරන්නට ප්‍රේක්ෂකයා තුළ අසන්නා තුළ. net fm මේ පිළිබඳව යම් ශූරත්වයක් දක්වන බව තමයි අපිට පෙනී ගියේට. හේතුව අපිට මතකයි අප මේ මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව යම් කතාබහක් නිර්මාණය කරන අතර වාරයේදී මුල් අවස්ථාවන් වලදී තමන්ගේ ප්‍රකෘති රූපාකාරයෙන් විශේෂයෙන්ම ඩිජිටල් වේදිකා උපයෝගී කරගනිමින් විකාශය කරන්නටත් net fm ආරම්භයේදී උත්සාහ ගත්තා. එය ඉතාමත්ම පුරෝගාමී කාර්යයක් බවට පත් වුණා. දෙවෙනි කරුණ ඔවුන් යම් වැඩසටහනක් නිර්මාණය කිරීමේදී විශේෂව ප්‍රවෘත්ති හෝ වේවා ඉතාමත්ම ඉක්මනින් එම පුවත පිළිබඳව දෙපැත්තේම අදහස් අසා ගැනීම සඳහා යම් බලවත් උනන්දුවක් දැක්වුවා. විශේෂයෙන්ම යම් තීරණාත්මක අවස්ථාවකදී ඊට අදාළ පාර්ශවය සහ ඉන් බලපෑමකට ලක්වන පාර්ශව පළමුව හඳුනාගෙන ඔවුන්ගේ අදහස් කරලියට ගෙන ඒමට net fm ප්‍රවෘත්ති තුළදී සහ කළා. අපි ඒ පිළිබඳව සතුටු වෙනවා.
5: සත්‍ය අසත්‍ය තෝරා බේරා ගැනීමේදී රේඩියෝවට කළ හැක්කේ සෑම පාර්ශවයකටම නිවැරදිව සවන් දෙමින් ඒවායේ අදහස් කරලියට ගෙන ඒම. net fm මේ සමස්ත කාලය පුරාවටම මෙම උත්සාහය දරා තිබෙනවා.
4: ඔවුන් මෙතෙක් දරා ඇති ප්‍රයත්නය සාර්ථකයි සහ ඉදිරියේදී ඔවුන්ට තවත් මීටත් වඩා දෙගුණයක් යම් සුවිශේෂී කාර්යභාරයක් කළ හැකි බව.
6: ඔබ වෙත ගෙන ආවේ
7: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: FM 95 FM 94.8 Net FM Divine Pura Divine
9: Pura මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝද බල සටන් කළා. එමක රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
10: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ₹120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
11: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
12: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
1: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
4: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යලව මග හැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මග හැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග හැරෙන්නේ නැහැ.
6: Oh, blast of them, man. Cut down, now what's he?

0: කරගන්න.
1: යුත්තකෙ ඉන්න ඔයාගේ ෆියුචෙක්ට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් ඒස් එකක්ම ගන්නෙ. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් ඒස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 මතන්න.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: Kills within the now nishpadana sandaha aduma milak wataka gram 100ක් දැන් රුපියල් 12යි. Pera gram 100ක් දැන් රුපියල් 31යි. Isso madhyama gram 100ක් දැන් රුපියල් 249යි. Kills now bagai aduma milai.
5: FM 95 94.8 Net FM Divaina Pura.

ආසට වෙනස් වෙන්න, පොළවට වෙනස් වෙන, සබදාහමට වෙනස් වෙන කොච්චර පුංචි කාලයයිද ගත වෙන්නේ. එතකොට සබදාහමේ කොටස් කරුවන් වෙච්ච අපිට අපිටත් එච්චරයි සහෝදරවරුනි.

පරසතුයාය හමුවෙන්න්නනං පරසතුයායට යන්න තරමේ පින්වන්ත හිත්තියෙන්නානේ. තැන් කල්පනා කරලා බලන්න ඔබේ ඇතුල් හිතට තට්ටු කරලා ඔබ කවුද කියලා. නෑ මට කියන්න එපා, මෙන කාටවත් කියන්නත් එපා. ඔබ කවුද කියලා ඔබෙන් අහන් ලස්සනම උත්තර ඔබ ගැන ඔබට දෙන්න ඔබේ යටිහිත. 0711 95 95 95 අද ඔබට එන්න කියලා කියන්න මෙන්න මේකට උත්තර අරගෙන. ඔයාගේ අතරෙත් හීනයක් මොනාද? ඔයාගේ අතරෙත් හීනයක් මොනාද? හීන කියලා කියන්නේ ඉටු වෙන්නේ නැති දේවල් වලට. 0711 95 95 95

දන්නව අදහස මන් දැකපු වාසනාවන්තම කෙනා ඔය ඔයාට ඉර නැත්තම් හඳ ඉන්නවා හඳ නැත්තම් තරු ඉන්නවා ඒ හැම දෙම නැත්තම් වලාකුළු හරි ඔයා වාදුරෙන් වහ ගන්නවා ඒත් මට කවුරු මොනවා ඔයා ගැන කිව්වත් මට ඔයා ගැන ඉරිසියා හිතෙන තරමට ඔයා ඉන්නවා එච්චරයි මං දෝනේ

0: মন্দারম রে হতাই বিনাড়ি দহাত থুনাই
1: আম্মি রম্বুটান গিনি গনান দিলা কেসা হাদা গর্নদ হাদান্নি এহেম গনান নেহ আনিক কিলসকে হেম এলেবুল পলতুরাকম ফ্রেশ ওউনেন্নাম মেক কালিন্দনাং হিটিয়ানাং আতন মেতন রাস্তিয়াদু ভেন্নে নে
2: কিলস নাওম বাবাই আডুম মিলাই
3: একম অরুমনা দিস উইক দেকা তরঙ্গ কারুয়ান দেদিনে පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක් Net FM DJ Night Face to Face Attack Show Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටය සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? අද රෑ 9ට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
4: හෝමාගම බෙරුකෙටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරි මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: Kills within the now nishpadana sandaha aduma milak wattaka gram 100ක් දැන් රුපියල් 12යි. Pera gram 100ක් දැන් රුපියල් 31යි. Isso madhyama gram 100ක් දැන් රුපියල් 249යි. Kills now bye aduma milai.
7: Sri Lankave prathama vatavata rhino roofing within handunwa dena. Rhino premier jala pratirodhi matupita aarakshane sahita roofing sheet. Rhino roofing within handunwa dena. Rhino premier roofing sheet. Wedi vistara sandaha 13:96 amathanna.
8: Muhutenmat kumaninmat gudugeenna epa. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වුන් සෑමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ

0: மன்னாரம் ரே வித் தரங்கா மந்தாரம் ரே மந்தாரம் ரே
1: හද ස්පර්ශව ඇරුණු ඇස් මත ඇස්පියන් මත නිදන සුන්දරම සිහිනය අදටත් ඒ ඔබ එහෙම කියන්නේ ජීවා බිඳය හත් සේ කොළ හයනු පහයනු පහයනු පහෙන් ඇවිත් කියන්න ඒ ආදර ඔයාට හීනයක් මනාද කියලා හැමෝගේම ආදරකතා හැබැවක් වෙන්නේ නෑ තරංග සමහර ආදරකතා දෙමව්පියන් නිසා හීන විතරක් වුණා සමාජය නිසා හීන විතරක් වුණා ආදරය කළත් කාලයක් යදින ගැලපීම් හඳුනා ගැනීම තුළින් හීන වුණා හැබැයි වාසනාවන්ත ආදරකතා ගොඩක් හැබැයි වුණා මේ මගේ ආදරේ සිව් වසරක් පුරා මගේ ආදරේ නොබේ නමින් නිහඬවම පිපුණා අපි අපිට හිමි නොවනත් අපි හිමි වනතුරු ආදරෙන් හිටියා නෑ අහිමි වෙනතුරු ආදරෙන් හිටියා අතැඟිලි අතර ජීවිතයක් නොතිබුණත් හදවත් අතර මුළු ජීවිතයම තිබුණා අවසානයේ අපේ ආදරය හැබෑවක් නොවී මතකයක ඉතිරි වුණෝ ලස්සනම හීනයක් වුණා හීනක් කියලා දැනගෙනත් අපි ඒකෙන් අවදි වුණේම නැහැ අහිමි වීම පැමිණෙනතුරු ඒ හීනයටම ලං වුණා ඒ හීනයටම ආදරය කළා එච්චරයි මට මතක අකීකරු කවිත අලව්වෙන් නදී

ආදරණීය තරංග. එක වේදනාවක් හිණයක්. හද ගැඹුරේ සෙනෙහසින් ලියවිලා මැකී ගියා. එක වේදනාවක් හිණයක්. ප්‍රේමේ කඳුළු බිඳු. රැඳුන නැතු පියන් අතර. රාත්‍රිය නැවිදින්. සිහිනෙන් සිහිනයට. සැබවින් මෙනු මැනවි. මගේ මලගම දිනක. මදු නුවර අහසයට. සිහිනෙන් සිහිනයට. රාත්‍රියේ නැවිදින්. සැබවින්ම එනු මැනවි. මගේ මලගම දිනට.

අපි දෙන්නට අපි දෙන්නගේ පිහිට ඇරෙන වෙන පිහිටක් නැහැ. ඔයා මගේ හදවත, ඔයා මගේ පන, ඔයා මගේ සතුට, ඔයා මගේ දෙවියන්, ඔයා මගේ යක්ෂයා, මේ හැමදේම

ඔබ හැම කියනකොට හිතර දුකක්. මේ බලන්න ඇස් දිහැ කඳුළු. ඒවා මිහිරි සිදුවීම් කරන්න දෙයක් නැහැ. වයසත් යනවා. බලා සිටීම විතරයි ඉතිරි වැත්තේ. අදරණීය සහෝදරය ඉන්දික, සබාදාම හරියටම තේරුම් බේරුම් කරලා දේවල් දෙන්නේ. සමහර විට අපි හිතන සින්තටික් හීන ලෝකෙ අපිට කෙනෙක් හමුණාන මේ වෙනකොට ඔයිට වැඩිය කඳුළු තියෙන්න ඉඩ තිබුණා. ඒ නිසා වසන්තය පමා වෙලා ආව දෙන් කමක් නැහැ. ඉවසලා ඉන්න.

0: මන්දරම් රහතයි විනාඩි 30යි.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය. කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
4: එකම අරමුණක්. This week දෙක. තරංග කරුවන් දෙදෙනෙක්. පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක් NetFM DJ Night Face to Face Attack Show Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? අද රෑ 9ට NetFM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112135002 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට
7: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල් සඳහා 40%ක් දක්වා ඉදිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ budget එකටත් ගැලපෙනවා.
9: ඉතින් Fems අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
0: ආදරණීය තරංග ආදරයට ආදරය කරන්න මට ආදරණීය හදවතක් හමු වේවා. එහෙම කියන්නේ සී අනේ ඔබේ බලාපොරොත්තු ඉටු වේවා. අපි හැමෝම මෙහෙම ප්‍රාර්ථනා කරන්න.

සුබ මන්දරම් රැක් තරංගා. මට හිතෙන්නේ මගේ ආදර හීනයක්ම වෙයිද කියලා. කමක් නෑ ගතකට හීනේ හොඳයි. හීනවලින් නයිට රිද්දන්න බෑ එකයි. මං පබෝ. හීනවලට එන අයට අපිට රිද්දන්න බෑ. ඇත්ත නේද පබෝ?

අරමුණක් නැති ජීවිතය ගඟක පාවෙන දණ්ඩක්සේ ඔහේ පාවී යනු ඇත. අරමුණක් ඇති ජීවිතය අරමුණ කෙරෙහි ඇලී බැඳී ඒ වෙතම දුවමින් විඩාවට පත්වනු ඇත. මට තිබුණ එකම අරමුණ ඔයාගේ වෙලා ඔයා ළඟ රැඳෙන්න, ඒත් ඔයා මගේ අරමුණ හීනයක්ම කළා. ඔව්, මගේ ආදරය හීනයක් වුණා. තරංගා දබරැල්ලෙන් චතුරිකා.

නම් ඔබ සූදානමින්ද කියන්න. තව මිනිත්තු කීපයකින් මම Facebook Live එකක් යන කල්පනා කරනවා. කතා කරන්න වගේම ටිකක් ඔබව බලලා යන්න. ඔව් තව මිනිත්තු දෙක තුනකින් එන්න net FM Facebook පිටුවට. එතකොට හැකි අපිට කතා කරන්න වගේම අපිව දකින්න.

0: මගේ හිතළඟ නතරවුණයයි කවදාහරි මට කියන්න. හිතක් හොයාගන්න පුළුවන් ඒකට. මං දරම් රෑ 7:41. මං පරාදයි. ඔබ හරි මැනිකේ. මං පරාදයි. මම ඔබේ ආදරය හිමිවීම ළඟ පරාදයි. මට ඇවෙන්න නොහැකි වූ තැන පරාදයි. රිදෙනකොට දරාගන්න බැරි වුණ තැන පරාදයි. ඒ වගේම ඇයෙක් උඹගේ ඔබ අතීතය තුළ අද උඹයි මමයි ගෙවන වර්තමානය ඇතුළෙ මං පරාදයි. ඒත් මගේ ආදරය ඇතුළෙ මම ඉහලින්ම දිනු. අත් නොහැර උඹ වහරිත් අදින් අල්ලන් ඉන්න තැන මම දිනු. වැටුණ තැනකදි නැගිටවන්නවත් නැතුව හිනා වෙලා උඹ වෙනුවෙන් දෙන ආදරය ළඟ මම දිනුම්. සමා වෙන්න රත්තරන්. ඇය වෙන්න බැරි වුණා මට. ඇගේ අතීතේ වර්තමානයට අරන් ඇවිත් ලස්සන වර්තමාන කතාවක් මට උඹ වෙනුවෙන් හදන්න බැරි වුණා. ඒත් එක දෙයක්, මම උඹ වෙනුවෙන් ලෝකයක් මැව්වා. ඔව්, උඹ වෙනුවෙන් ජීවිතයක් කැපකළා. උඹ වෙනුවෙන්ම පමණක් උපන් ප්‍රේමයක් උඹට විතරක් දුන්නා. ඒ හැමදේම නවෙනස් වෙන දේවල්. ඒක මට දිවුරන්න පුළුවන්. රිත් දන්න එපා මෙච්චර. දවසක ජීවිතය දෙන්න හරි මම ඉන්නවා. මංචූටි මැනිකේ. මන්දරම් රෑ 7:42. තත්පර 47. මේ ගීතයට පස්සේ අපි ෆේස්බුක් ලයිව් එකේ හම්බ වෙනවා. පුංචි දෙයක් කියන්නද? ස්තුතියි ඔයාගේ මායාකාරී හඬ. හදපතුලේම නිදන් කරලා කියාගන්න කවදාවත් බැරුණු හැඟීම හදවත රිදව රිදව දුරකතනය අකුරු පෝරුව මත සිත්තම් වෙනවා.
1: කොහෙද නුඹ ගිහින්?
0: මන් දන්නෙත් නෑ කවදාවත් කාටවත් රිදුමක් එන්න එපා. ස්තුතියි මන්ද ඔයාගේ

0: ரம் ரே மந்த ரம் ரே
1: எக்கம அருமுனா திஸ் வீக் டேக்கா தரங்க கருவன் தேதினே புலத்திசிபுர ப்ரௌடாத்வயாத் மாதலே அபிமானயாத் முகுனட முகுன கேட்டேன එකම DJ සංග්‍රාමයක් Net FM DJ Night Face to Face Attack Show Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද කවුද අද රෑ නවයට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න සූදානමින් සිටින්න ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nadunwadina Rhino Premier Roofing Sheet Fatimister Sandhal Dahatunai Anuhaya Amatana
2: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novena Sadivegen Superior Tama Fiber Fit Okkuma Devices Connect Karana Gaming World Low Latency Fast and Stable Unlimited Thoragana Package Rasa Obe Gedara Adama Fiber Fit Karagana
3: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා ඇත්තටම කියන්න තියෙන්නේ ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට
4: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0716 856 956 හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
5: ඔයාගේ ආදරේ තීනයක්ම වුණාද ඔයා අහනවාද සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්න අපිව සදාකාලික වෙලඟ තියාගන්න නෙවෙයි අපේ හදවතට ආදරය කියන්නේ මොකද්ද කියලා උගන්වලා නිහඬවම ඇතට යන්නයි එදා ඔයාගේ ඇස්වල තිබුණු ආදරේ බොරුවක් කියලා හිතන්නත් බෑ අද ඔයා මගේ ළඟ නැති එක හීනයක් කියලා අමතක කරන්නත් බෑ ඒ නිසාම අදත් මට හිතෙනවා අපි ආදරය කළ ඇත්තටමද නැත්තම් අපි දෙන්නම අපේ හදවත් ඇතුළේ මැවුණු හීනයකට ආදරය කළේ කාලය හැමදේම සුවපත් කරනවා කියලා කියනවා ඒත් සමහර මතක සුව නොවී තියෙන වේදනාවක් ඌ වේදනාවක් වෙලාම නෙවෙයි අපිට කවදාවත් අමතක කරන්න බැරි අපේ ජීවිතයේ ලස්සනම කොටසක් වෙලා ඒ මතක ඇතුළේ සැරිසරනවා ඉතින් අද මන්දාරම් රාත්‍රිය අහන්නේ එකම එක දෙයයි. ඔයාගේ ආදරේ තීනයක් මොනවාද? එහෙමනම් ඒ හීනේ නැවති උනේ ඔයා විතරද? නැත්නම් මම විතරද? ලරංගන වස්නායක

ඇස කඳුලින් බරවී හැඩුවා. ඒ කඳුලේ ඔබේ රුව දුටුවා. සිත දැවමින් මුළු රෑම ගෙවුණා. මට නැතිදා මට තනිකම දැනුණා ඔබ නැතිදා. සිත මනසින් බරවී වැටුණා. ඒ මතක අස්සෙන් ඔබ සිත දුටුවා. ඔබ නැතිදා මගේ හිත හැඬුවා. මේක හීනයක්ද? මගේ හිත මගේ මැහුවා. හීනයක් වෙනවා නම් කොච්චර හොඳද? ආදර මන්දාරම් කුමරියේ, ඒ කඳුළු හීනයක් වෙනවා නම් කොච්චර හොඳද? මල් මඩුවෙන් කඳුළු සිතරා.

සියල්ල අහිමිවූ මා හීනාරන් දුවනවා. ඉතිරි වෙච්ච ජීවිතය සමග හේමගේ පුංචි ව්‍යාපාරය අර්ථයක් කරගන්න. පුංචි යකඩ රෝදරය අනතුරුටලක් වූ පාදයෙන් පුළුවන් හයියෙන් කරකවමින්. මේ වසර දෙකට මැහුණ එක ගැහැණියකගේ මුවින් පිටවෙනවා වදන් වෙලක්. ආපසු ගෙදර එන්න යකඩ රෝද කරකවන්න පා තබන විටම අනේ පව් දෙවියනේ. කුෂාන්ති මිස්, ඒ තමයි මගේ නිෂ්පාදන මුලින්ම මිල දීගත් කෙනා. මම වැඩියෙන් ආදරය කරන මගේ පුංචි ව්‍යාපාරය, ඒ තමයි දැන් මගේ ආදරය. ඇහැටුණු කඳුලක් ගලාවිත් කම්මුල් දිගේ මහපොළොවට රුර වැටෙනවා මට දැනෙනවා. බයිසිකලේ පැදගෙන ඇවිත් මාදුගඟ දිහා මොහොතක් තනිව බලාගෙන ඉන්නවා. මන්දාරම් වැස්සෙන බව, දුටු සැනින් මා යලිත් යකඩ රෝද දෙකට පණදී පියාසර කරමින් ගෙදර එනවා. ඒදි ඔබේ සෙනෙහඹර වදන් ළඟ නැවතුණා. ඔබ කවුද? ඔබේ සිතෙන් ඔබ මහන්න. මම කාටවත් මං ගැන කියන්නේ. මං ගැන මගෙන් ඇහුවම මට උත්තරයක් තියෙනවා. ඔබ නම ලියලා නැහැ, ඒත් මං දන්නවා මේ මනෝජිනිල් මිනි කියලා.

0: මන්දරම්ර අටයි විනාඩි දහතුනයි.
1: අම්මේ රඹුටන්
2: ගිනි ගණන් දීලා කැස්සහදා ගන්නද හදන්නේ?
1: එහෙම ගණන් නැහැ.
2: අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
1: ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: එකම අරමුණක්. This week's a deka. තරංග කරුවන් දෙදෙනේ. පුලතිසිපුර ප්‍රෞඩත්වයක්. මාතලේ අභිමානයක්. මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක්. Net FM DJ Night. Face to face attack show. Attack show. එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා. මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ්. එවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? අද රෑ නවයට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. සූදානමින් සිටින්න.
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36 36.
6: Ultra

0: business trending එකට මාරු වෙන්න.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද. 0447 21 33 540.

හැමෝගෙම ආදරහීන් හැබෑ වේවා කියල ප්‍රාර්ථනා කරනවා. එහෙම තමයි මාතලේ නිශාන්ති කියන්නේ. මේ රාත්‍රීවර වෙන්න කලින් මේ හැම කතාවක්ම කියවන්නේ කොහොමද කියලා මම්මගෙන් අහනවා. හීන දැකපු ආදරය එක්ක මතකද අපි පෙම්වතුන්ව සිට තිත්තම තිත්ත එක්ස්ප්‍රෙසෝ තාලෙට ගැලපෙන කැපචිනෝ එම නැත්තම් මූණ පොත පීරලා අවේලාවක ඔයාම හොයාගන්න කැරලිකාරීටම ගැලපෙන විදියේ අයිනක තියෙන ෂායි එමුකුත්ම නැති දාටිතින් පෙරේරා හපුත්‍රයන්ගේ නෙස් කැෆේ ඊටත් පස්සේ පෝරු නැගල පොරොන්දු දීලා නෑය මිත්‍ර එහෙම පිරිවර කස්සාද බැන්දට එහෙම පස්සේ අපි වැඩිපුරම රණ්ඩුනේ අද උදේට දවල්ට රැයට කන්නේ මොනවද ඔය ආසන ඉස්සන්ට තක්කාලි වලට මම ආසන වට්ටක වලට හාල් මැස්සන්ට ඒ දැන් අපි වැඩියෙන්ම රණ්ඩු වෙන්නේ වෙනම මන්දාකිණයක් ගැන දිස්නේ ගහන ලස්සන දුඹුරු ඇස් දෙකක් ගැන මට දහතර එයාටද කොළු පැටියෙක්ට තමයි මං ආසම එයාගේ තීනෙම කොළු පැටියෙක් උනාට පස්සේ බදාගෙන ඉඹිනවා මං මුළු මූණ ආදරේම මට නේද වැඩිය ඇත්තමයි ඉස්සර වගේ වැඩියම ලස්සන කාගේ පොද්දයි රණ්ඩු වෙන්නට තිබුණා නම් තව ඒත් ඊට වඩා සතුටක් අපි හීනයක් හිතේ පුවාන දරුමල්ල වුණත් එක දෙන්න හදන් පුංචි ආදර කැදල්ලක හීනයක් හිතේ උඩින් තියන ලස්සනම පොත්වලට මෙලොරාක් නැති කැෆේ එකකට රණ්ඩු වෙන්න කාලයක් නැති වේවි ස්පයිඩර්මෑන් සුපර්මෑන් ඒ දෙන්නගෙන් කවුද වැඩියෙන් හොඳ පුංචි උන් එක ළමා කාලයට යන්න වේවි ඔව් හීන කතාවක්ම තමයි ඒත් අදියරෙන් අදියර සැබෑ වෙච්ච ජනනි භවන්තිකා

තරංගක මේ යන විදිහට නම් මතු සසරටත් මගේ ආදරය හීනයක්ම වේවි කියලා ලක්ෂ්මී කියනවා. සක්‍රීය සිහිනයක් නම් ඔබ බලාපොරොත්තු වෙන දේ හීනයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක ඊළඟ ආත්මටත් එහෙමයි කියලා කියන අමාරු හිතවතී. බිඳුනු හදවත් සුවපත් කරන ඔයා කොච්චර ආදරණීයද, ආදරේ හැමදාමත්. ස්තුතියි චාමර. ආදරණීය තරංග, මතක පිටුවල කුරුටු ගෑගී හොයනවා මං හැපි හැපි. ගියත් මාහැර ඇගේ ලෝකෙට ඔබ තුටින් නං ඒ ඇති. සිහිනයකවත් එති නොයනා පැතුම් පැතුවා මතක ඇති. පිපේ නම් අද සුවඳ මලේ ඔබ යහන මත මට ඒ ඇති. මැලේෂියාවෙන් නදී හැම කියනවා.

0: rẻ,
1: anh ta rắm rẻ.
2: A Romana Districtă Deca Tarângă Caruan Dedene Pulătisi pură Praudat beat Matele Abimaneat Muhunătă muhună Getenă Ecămă DJ Sangramea NTFM DJ Night Face to Face Attack Show Attack Show Ekam aramunak venuen Polonnaruwa districtaya DJ Nishia Matale districtaya DJ Madush Devana vate sandaha sudusukam labana Meelanga jayagrahakaya kawuda Kawuda Adaran Naveta NetFM official Facebook pituen Sajeeviva narabanna Obe districtaye jayagrahanaya venuen Manapaya pala karanna Sudanamin sitinna Sudanamin sitinna
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.

ආදරණීය තරංගා. පුරහඳක් වගේ සිනහවක් කරන් ඔබ මගේ ලෝකයට ආවේ. ඒත් ඒ පුරහඳ අහිමි මට. මට අහිමි වුණත් ඒ පුරහඳ ඔබ තාම දකිනවා. මට කියන්න, ඔයාගේ ඇස්වලින් දකින ඒ හඳ තාමත් ලස්සනයිද කියලා. එහෙම කියන්නේ ශ්‍රියානි. ආදරණීය තරංගාකි කවදා කොහොම කොයි වෙලේ එයා කෙරෙහි ආදරයක් ඇති වුණාද කියන මන් දන්න. ඒ ඇසේ හිනාව මට මගේ කරගන්න නොහැකි වෙනසේ ඔහු ඇයට අයිති වුණා. මගේ ආදරය කියන්නත් කලින් ඒ ගිහිණයක් විතරක් වුණා. මම අවුරුදු ගානක් තුළ අයිති නොවුණත් එයාට ආදරය කරනවා. ඒ විදිහටම එකම විදිහට මට අයිති නැති වුණත් මං ආදරය කරනවා තරංගක්. ඒක වැරදිද? නිර්නාමිකයි. ආදරයට කවුද වැරදි කියන්නේ සහෝදරී?

සුබමන් දාරම් රැක් වේවා තරංග. ආදරය කරනකොට මම හිතන්නේ අපිට ආදරය කරන්න කෙනෙක් හොයාගන්න ඕනේ. මොකද නැත්තම් අපිට ආදරය කරන කෙනෙක් හම්බ නොවි පසුතැවෙන්න ඉඩ තියෙනවා. මම අවුරුදු 17ක් ආදරය නිසා දුක් විඳිනවා. මම හොඳයි කියලා තෝරගත්ත තැන් මට වැරදිලා තියෙනවා. තරංගනී එහෙම දිග කතාවක් කියනවා. ඒත් එකම දේ සහෝදරි, පුළුවන්ද තමන්ට ආදරය කරනවා කියලා හරියටම නිශ්චිතව දැන හැඳිනගෙන ආදරය කරන්න? එකට ජීවත් වෙද්දි, ජීවිතේ බෙදා හදාගනිද්දි, කාලය ගත වෙද්දි තමයි ඒ කෙනාගේ සැබෑ ස්වරූපය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපි කවුරුත් ආදරය ගැන පෙර සැලසුම් නැතුවයි ආදරය කරන්නේ. ආදරය කියලා කියන්නේ ඉබේ ඇතිවෙන හැඟීමක්. ආදරණීය තරංගා, අද ඔයා අහන්නේ ආදරේ හිණයක් උනාද කියලා නේ? අද මගේ උපන්දිනේ. සුබ උපන්දිනයක් වේවා රමණී සුමේදා. මගේ පළවෙනි ආදරේ හිණයක් උනත් අද වගේ දවසක කාලය ගෙවිලා ගියා. මතකයන් බොඳ වුණා, සිතුවිලි වෙනස් වුණා, මිනිස්සු දුරස් වුණා. ඒත් හදවත පුරා මතක එහෙමම තිබුණා. අපිට ජීවිතය දෙන්නේ අපි හිතන දේවල් නෙවෙයි, අපි කරන දේවල්. ඊට වැඩිය මම්මකුත් මනකේ ඉන්න. සුබ උපන්දිනයක් වේවා හිතවතී. පරක් වෙලා හරි ආදරේ හම්බුණානේ. ඒ ඇති නේද?

ඔයාගේ ආදරේ තේනක් වුණා දෙහෙනම් ඇයි මා වේතරන් ලස්සනට හීන දකින්න පුරුදු කළේ ඔයා මම හිතුවා මගේ ජීවිතේට ආවේ මගේ හිස්තන් පුරවන්න කියලා ඒත් ඔයා ගියාට පස්සෙ මට ඉතුරුනේ තවත් හිස්තනක් එදා ඔයා එක්ක හිනා වුණ හැම මොහොතක්ම අද මතකයක් වෙලා මගේ හිතේ රහසින් රිදෙනවා ඔයා කිව්ව පුංචි වචන මම ඉන්නවා බය වෙන්න එපා පරිස්සමින් එදාව මට ලෝකයක් වුණා අද ඒ වචන මතක වෙනකොට මට හිතෙන්නේ මම ඇත්තටම හීනයක් ඇතුලේ ජීවත් වෙලාද කියලා. මොකද හීනයක් ලස්සන වෙන්නේ අපි අවදි වෙනකල් විතරයි. අවදි වුණාම අපිට තේරෙනවා අපි තදින් අල්ලගෙන හිටියේ කිසිදාක අයිති නොවුණු මායාවකට කියලා. ඔයා හීනයක් වුණත් මම මේ හීනෙට ආදරය කළ ඇත්තටම ඒ නිසා. ඔයා නැති උදැසනක්වත් මම තාමත් තව වෙනවා. ජනේලෙන් එන හුළඟක පරණ ගීතයක වැස්සි සුවඳක හදිසි ඇහෙන ඔයාගේ වගේ නමක ඔයා ආයෙත් මගේ ළඟට එනවා. ඊට පස්සේ අලිත් අතුරුදහන් වෙනවා. ඉතින් ඔයාගේ ආදර හීනයක් වුණාද නැත්තම් මං තවමත් අවදි වෙන්න කැමති එකම හීනේ ඔයාද. මට උත්තරයක් ඕනේ නෑ. ඔයා කොහේ හරි සතුටින් ඉන්නවනම් මං තවමත් ඒ හීනේ පුංචි කෙනෙක් හිනා වෙලා ඉන්නම්. මොකද සමහර හීන අවදි වුණාට පස්සෙත් අපේ හදවත ඇතුලේ ජීවත් වෙනවා. ඒ වගේම සමහර ආදර කතා අවසන් වුණත් ඒවට ආදරය කළ හිත් කිසිදාක අවසන් වෙන්නේ නැහැ. නිහඬ කවිකාරයා මිලාන් මාලිගා.

0: மந்தாரம் வித் தரங்கா
1: எக்கம அருமுனா திஸ் வீக் டெக்கா தரங்க கருவன் தேதினே புலத்திசிபுர ப்ரௌடாத்வயாத் மாதலே அபிமானயாத் முகுனட முகுன கேட்டேன එකම DJ සංග්‍රාමයක් Net FM DJ Night Face to Face Attack Show Attack Show එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටේ සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද කවුද අද රෑ නවයට Net FM official Facebook පිටුවෙන් සජීවීව නරඹන්න ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න සූදානමින් සිටින්න
2: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713133636.
3: ආරාන්තික ඩෙංගු වතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
0: මන්දාරම් රෑ

හැමදේම සම්පූර්ණ වෙද්දි හිතට දැනෙන මේ අසම්පූර්ණ හැඟීම, ඒක නුඹ ළඟ නැති එකද? හිත සතුටින් පිරෙද්දි දැනෙන මේ පාළු මූසල හිස්කම, නුඹ මාසිතේ ඉතුරු කර දමලගේ හිස් දැනද? සිහිනකින් එක හැමදේම හිමි වෙද්දි දැනෙන මේ අහිමිකම, නුඹ මට අහිමි බව කියන පෙර නිමිත්තක්ද? මේ හැමදේ

දෙදස් දොළහේ මට මගේ සැබෑ ආදරේ ලැබුණා මේ ළඟකදී. මට දොරකතන මතුමා කව විශ්වාස කරන්න. කිව්වේ මොනවද දන්නවද? ඔයාට දීපු වේදනාව මං අද විඳවනවා කියලා. එකම් පැතුමයි. එපා යාට වේදනාවක් දැනෙන්නේ එච්චරයි. මාත් කෙනෙක්ට ආදරේ කළා තරංග පන විතරයි නුදුන්නේ. ඒකත් ඉල්ලුවා නම් ඒකත් දෙනවා. එයාව මට අහිමි වුණේ එයාගේම වරදින් ඒත් අදට තමතක කරන්න බෑ. මතුගමින් දිල්ශානිය හැම කියනවා. සුබමන්දාරම් රැක් වේව තරංග. මට තියෙන පුංචි පවුලක් තුන් දෙනෙක්ගෙන් යුත්. මම හරිම ආදරේ මගේ පවුලට. පවුලෙන් පිට ලෝකයක් ගැන හීනකින්වත් හිතන්න බෑ. ඒත් මේ ළඟකදී ඉඳන් අහන්නේ නැතුව ඉන්න බැරි ආදරයක් ඇති වෙලා. හේ ඔයා. ස්තුතියි ආදරණීය හිතවතී දිලුෂා. කොච්චර ආදරේ හිතෙනවත් සමහර ආදර කතා හද්දි. ඔයා ඇතට යන්න ඉල්ලද්දී මං හැඟීමක් නැති එකෙක් වගේ බලාගෙන ඉඳියා. ආදරේ දන් දීල වැස්සන්තරයක් වගේ දාන පාරමිතා පුරන්න නොවුනත් මං ඔබට යන්න දුන්නේ හිතකින් නෙවෙයි. ඇඟිලි බැඳලා ඔයා වෙන කෙනෙකුට සින්නක් කරවම ලියලා ඉවරයි. ඔයා එයාගේ තමයි මං කාගේවත් නෙවෙයි. ඒකයි ඇත්ත. ලක්ෂරි ඩයස් මාතරින්. එදා මගේ ආදර කතා හීනුණු එකමයි හොඳ. මොකද වරින් වර ආදර හීන දැකලා ඒවයින් උගත් පාඩම් බොහෝ උගහාගත් පියෙක් විදියට මට පුළුවන් මගේ දරු තුන් දෙනාට ආදරේ දිග පළල ගැඹුර වටහලා දෙන්න. ඉන්දික සමරනායකයි එහෙම කියන්නේ. එයා හසක් නෙවෙයි වලාවක්. මම හඳක් නෙවෙයි වැහි බින්දුවක්. වලාකුලින් කඩන් වැටුණත් ආයෙමත් ඇදිලා එන ආයෙ ආයෙ කඩා වැටෙන වැහි බින්දුවක් මා. පරවියක් කතේ වෙනවා කියපු ඔයාගේ පෙම් පණිවිඩය තාමා වෙ නෑ කිරිල්ලි. ඔයාට එක කවදාවත් මමතක වෙන්නේ නෑ කියලා මං දන්නවා. ඉස්සර වගේ නෙවෙයි දැන් පරවියන්ටත් ආදර කතා අමතක වෙලා. මුළු ලෝකෙම දුවනවා දුවනවා හැමදැනම. ඒත් මම තවම එතනමයි කිරිල්ලි. ඒ ඔයාගේ ආදරණීය පණිවිඩය වෙනක. අනේ මතකයි නේද? ඒක සදාකාලික පොරොන්දුවක් බලා ඉන්න සසර පුරාම කමක් නෑ. ඒ සන්දේශය එනකල් මං ඉන්නවා. එහෙම කියන්නේ නිර්නාමිකයා. වැඩ රාජකාරි මැත්තේ වුණත් මට ඔයාට ලියන්න හිතෙනවා. පුංචි පැටියාගේ කිරිසුවඳගේ පුරම් පැතිර යනකොට කිසිම වෙහසක් දැනෙන්නේ නැහැ. මේ හස යටින් එක ආච්චි අම්ම කෙනෙක්ගේ ආදරේ එහෙමයි. එලාලෙනී

රජනකට රජෙකුගේ ආදරය හම්බුණාලු. පළවෙනි අස්බැල් මෙම ආදරය ඇති වුණාලු. ඊට පස්සේ හදවත් ගැහෙන්න පටන් ගත්තලු. ඊට පස්සේ ඒ ආදරය උමතුවක් වෙන්න පටන් ගත්තලු. ආදරය කියලා කියන්නේ උමතුවක් නෙවෙයි. නෑ, ආදරය කියලා කියන්නේ උමතුවක් තමයි පිළිගන්නේ. හැබැයි උමතුවට අහු නොවි මේ ජීවිතය ගත කරන්න අමාරුයි. ආදරය කියන්නේ සංසාරේ දිගස්සන බලගතම හැඟීම. ඔබේ උමතුවෙන් නම් පරිස්සමෙන්, මොකද සසර දිග්ගැහෙනා නියතයි. හැබැයි බිඳ වැටීමකින් නම් ඔබ නිවනට ළඟයි. පුළුවන් නම් හොයන්න, හම්බ වෙයි. මන්තරංගා.

0: FM Anu Paha Anu Hatrai Dasyama Ata Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඒ කාලේ හිටම සින්දු.
3: රදවල් මල් රැඟු සිරපාට දේනු සේදිනා.
4: මේ කාලේ හිටම සින්දු.
5: වෙරළු මල් වෙරළු මල්
6: දෙනසෙත් හිටුන යන්නේ නැතුව තුරුලෝ යකි.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග්ම සින්දු එක දෙකට අහන්න. සෙන්සුරාදා ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
7: Net FM Hello Hello සතියන්තය
2: අහන්න අහන්න.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: Net FM DJ Night පටන් ගන්න වෙලාව රෑ 9යි දැන්.

දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. එකම අරමුණක් දිස්ත්‍රික්ක දෙකක් තරංගකරුවන් දෙදෙනෙක් පුලතිසිපුර ප්‍රෞඩත්වයක් මාතලේ අභිමානයක් මුහුණට මුහුණ ගැටෙන එකම DJ සංග්‍රාමයක් නැතෆම් DJ නයි ෆේස්ටෆස් ඇටක්ෂෝ එකම අරමුණක් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා මාතලේ දිස්ත්‍රික්කය DJ මදුෂ් දෙවන වටය සඳහා සුදුසුකම් ලබන මීළඟ ජයග්‍රාහකයා කවුද? කවුද? අද රෑ 9ට නැතෆම් ඔෆිෂියල් ෆේස්බුක් පිටුවෙන් සජීවීව නරඹන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් මනාපය පළ කරන්න සූදානමින් සිටින්න. නැතෆම් DJ 9 Face to Face Attack Show. Right, වෙලාවරෑ 9යි විනාඩි 2යි නැතෆම් DJ 9 Face to Face Attack Show. අපි වැඩ පටන් ගන්න හදන්නේ. අද දවස අතිශය තරඟකාරී දවසක්. මං හිතන්නේ සති දෙකක් පුරාවට නැතෆම් ඔෆිෂියල් Facebook පිටුව බැලුවාම මං හිතන්නේ නැතෆම් DJ 9 Face to Face ඉතිහාසයේ පූර්ව ප්‍රචාරණ ඔස්සේ වැඩිම තරඟකාරීත්වයක් පෙන්වපු තරඟකරුවන් දෙදෙනා තමයි අද දවසේදී නැතෆම් DJ 9 Face to Face Attack Show එකට ඇවිල්ලා තියෙන්නේ. මම මේ පැත්තෙන් පටන් ගන්න මුලින්ම යන්න හදන්නේ මාතලේ නම් අභිමානවත් පුරවරයේ සිට මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක අද දවසේදී තරඟවදින්න DJ මදුෂින්නවා. ඊට පස්සේ මං හැමමම යනවා මගේ අනිත් පැත්තට. අද දවසේදී වාසනාවන්ත මිනිත්තු 10 වරම හිමි කරගත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරපින් ආපු අපේ පොඩි වැඩ්ඩා හරිද DJ නිෂියා ඉන්නවා වැඩේට සෙට් වෙලා. ඉතින් ඒ නිසා හරියටම රෑ 9 ඉඳලා 12 වෙනකන් අද දවසේදී වාසනාවන්ත දිස්ත්‍රික්කය තෝරන්න, වාසනාවන්ත දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ජයග්‍රහණය ලබා දෙන්න මනාප බල කරන්න හැකියාව තියෙන්නේ ඔයාට විතරමයි. ඒ නිසා ටග්ගල් එන්න නැතෆම් ඔෆිෂියල් Facebook page එකට අවිල කමෙන්ට් කරන්න පුළුවන්. ඔයා කැමතිම දිස්ත්‍රික්කය පොළොන්නරුව නම් පොළොන්නරුව DJ නිෂියා කියලා. ඒ වගේම ඔයාට කමෙන්ට් කරන්න පුළුවන් ඔයා කැමතිම දිස්ත්‍රික්කය මාතලේ නම් මාතලේ DJ මදුෂ් කියලා. එක්කෙනෙක්ට ඕන තරම් කමෙන්ට් කරන්න පුළුවන්. අන්න ඒ නිසා ඉතින් මේ chance එක miss කරගන්න පවා වැඩිපුරම කැමති කෙනාව කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න මෙතරින් එහාට ඔයාට chance එක තියෙනවා. ලබන සිකුරාදාව තමයි නැතෆම් DJ නයිට් පළවෙනි වටේ අවසන් දිනේ. ඒ පිළිබඳව විස්තර අපි ඔයාලා ඉස්සරහට කියන්නම්. දැන් අපි යන්න හදන්නේ මෙතරින් එහාට මේ තරඟකරුවන් දෙදෙනාට තරඟය බාර දෙන්න. තරඟකරුවන් දෙදෙනා ලෑස්ති, ඊට පස්සේ මනාප පළ කරන්න ඔයත් ලෑස්ති. මෙතනින් වැඩේ පටන් ගන්න මාත් ලෑස්ති. පළවෙනි වාසනාවන්ත මිනිත්තු 10 හිමි කරගත්තේ පොළොන්නරුවේ දිස්ත්‍රික්කය. ඉතින් එන් සවුන්න DJ නිෂියාට වැඩේ බාර දෙන්න හදන්නේ මෙතනින් එහාට DJ නිෂියාට DJ මදුෂ්ට මනාප පළ කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. අපි බලමු අද දවසේදී රෑ 11 වෙනකොට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගන්නේ මොන දිස්ත්‍රික්කයද කියලා. මෙන්න එහෙනම් අපි වැඩේ බාර දෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයට.

NetFM DJ 9 Face to Face Attack Show. Right, పొలన్నరు పెత్తే మెడే పటంగాన్ను కూడా మే వెద్ది కియన్న సతుటు ఈ మిత్ర వరుణి పొలన్నరు ఎంగ్ వేవా మాథలెంగ్ వేవా మే వెద్ది ఫేస్బుక్ సజీవి వికాష్ వెడ్డిమ ప్రమాణයක් బలాగిరిన దవస బావట పాత్వేన వా ඒ කියන්නේ කෙටිම වෙලාවක් ඇතුළත අදබොඩි මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. හරිද? අදබොඩක් අමාරුයි වැඩේ. මම වාට කිව්වනේ අද ඇවිල්ලා අතිශය තරංගකාරී දවසක් කියලා. ඉතින් ඒ නිසා මම දෙන අභියෝගත් පොඩ්ඩක් ටිකක් වැඩි කරලා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එතකොට මේක ඇවිල්ලා මාතලේටයි පොළොන්නරුවටයි දෙකටම. හරිද? අද දවසේදී මගෙන් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. මෙන්න මෙහෙමයි දැන් අපි පළවෙනි මිනිත්තු 10 ඉවර වෙනකොටම කමෙන්ට් 16 සීමාව පහු කරලා ඉවරයි. ඉතින් එතකොට දාගන්න පුළුවන් නේ වැඩේ ඉස්සරහට යද්දි කොහොම වෙයිද කියලා මිනිත්තු 10ක් ඇතුළත කමෙන්ට් 16 සීමාව පහු කරා කියලා කියන්නේ අද දවසේ තරංගයේ ප්‍රතිඵල ලබා දෙන එක ලේසි වෙන්නේ නැහැ. හරිද? හැබැයි මම මෙන්න මෙහෙම අභියෝගයක් අපේ මාතලේට දීලම වැඩේ පටන් ගන්න හදන්නේ. හරිද? මම දැක්කා Facebook එකේ අපේ මදුෂ සැහෙන්න කට්ටිය මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිට රෙකමන්ඩ් කරලා තියෙනවා නේ. මොකද කියන්නේ මාතලෙන් පළවෙනි විනාඩි 10 ඉවර වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක 8000 සීමාව පහු කරලා පෙන්නමුද මදුෂ්ගේ පැත්තේ මොකද කියන්නේ මෙහෙම එතකොට දැන් පොළොන්නරුවේ කට්ටිය නිකන් ඉන්න එපා මදුෂ්ගෙන් 8000 කෙනකොට පොළොන්නරුවිනුත් ඒකට හරියන්න දෙන්න ඕනේ සපෝට් එක හරිද රයිට් ඒ නිසා මෙතනින් එහාට ලයිව් එක ෂෙයා කරලා කමෙන්ට් කරලා මේ කොල්ල දෙන්නගේ අනාගත ඉරණම වෙනස් කරන්න සම්පූර්ණ හැකියාව තියෙන්නේ ඔයාට විතරමයි ඉතින් ඒ නිසා මෙන්න මෙතනින් එහාට මම ලෑස් වෙනවා හරියටම රණවේ විනාඩි 16යි මදුෂ්ගේ පැත්තට වැඩේ බාර දෙන්න මදුෂ් ලෑස්ති නේද Right, okay, මෙන්න එහෙනම් කොල්ලට වැඩේ බාර දෙනවා. 3, 2, 1, මෙන්න DJ Madush.

0: Net FM DJ 9 Face to Face Attack Show.
1: රයිට් මෙහෙමයි හරිද දැන් මේ නිකන් විනාඩි 10 පොඩි සෙෂන් දෙකක් දුන්නේ තරඟේ පටන් ගත්තේ නෑ බබා තාම හරියටම හරිද දැන් තමයි තරඟේ පටන් ගන්න මේ විනාඩි 10 දෙන්නව පොඩ්ඩක් නිකන් ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නනේ පොඩි විනාඩි 10ක් අපි ප්ලේ කරේ මෙතනින් එහාට තරඟකරුවන් දෙදෙනාටම හම්බ වෙන බව ඔබ දන්නවා විනාඩි 20 අභියෝගාත්මක සෙෂන් ටිකක් හරිද අපි දැන් මෙතනින් එහාට විනාඩි 20 සෙෂන් වලට තමයි යන්නේ හරි දැන් එතකොට මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක 6000 සීමාව පහු කරලා තියෙනවා අපි දන්නේ නැහැ කාටද වැඩියෙන් තියෙන්නේ කාටද අඩුවෙන් තියෙන්නේ මේ විනාඩි 20ක් ඇතුළත හරිද එතකොට මම කියනවා දැන් ගිය සතියේ ඔබට මතක ඇති ගිය සතියේ කලින් සතියේ වාර්තාගත මනාප සංඛ්‍යාවක් අපිට ලැබුණා කමෙන්ට් 70000කට අධික සංඛ්‍යාවක් එක වාර්තාවක් හරිද එතකොට මේ සතියේ මේ තියෙන තරඟකාරීත්වයත් එක්ක අපි බලමු පොළොන්නරුව සහ මාතලේ එකතු වෙලා දෙදෙනාට මොන විදිහට මනාප ලබා දෙයිද කියලා මම මෙන්න මෙහෙම අපි වාසනාවන්ත අවස්ථාවක් තරඟකරුවන් දෙදෙනාටම ලබා දෙන්න හදන්නේ හරිද දෙන්න හොඳට අහගන්න දැන් අර අපේ ලයිව් එක බලාගෙන ඉන්න කට්ටිය දකිනවා උඩින් පෙන්නවනේ ලයිව් එක බලාගෙන ඉන්න ප්‍රමාණය දැන් මේ බලාගෙන ඉන්න සෙට් එකනේ ඔයාලට සපෝට් කරන්නේ දැන් මේ බලාගෙන ඉන්න සීමාව මේ වෙද්දි 150කට අධික සංඛ්‍යාවක් බලාගෙන ඉන්නවා හරිද මාතලෙන් පොළොන්නරුවෙන් දෙපැත්තෙන්ම එකතු වෙලා මේක 500 සීමාව පහු කළොත් හරිද රෑ 11ට කලින් දෙදෙනාටම හිතාගන්න බැරි ලොකු තෑග්ගක් හම්බ වෙනවා ඒ කියන්නේ සජීවීව බලාගෙන ඉන්න ප්‍රමාණය 500ට වඩා වැඩි වුණොත් හරියටම අපි විනාඩි 20ක සෙෂන් එකක් දැන් යන්න හදන්නේ පොළොන්නරුවට හොඳට මතක තියාගන්න බලාගෙන ඉන්න කට්ටිය අහගෙන ඉන්න කට්ටිය කමෙන්ට් කරන එක තප්පරයක් ඔයා වේගය අඩු කරත් ඇති ඔයා වැඩිපුරම කැමති කෙනා ජයග්‍රාහකයා නොවෙන්න හරිද ඔයා පොඩ්ඩක් තව වේගෙ වැඩි කරොත් කමෙන්ට් කරන ඔයා හිතන කෙනාව ජයග්‍රහකයා කරන්න ඔයාට හැකියාව තියෙනවා ඉතින් සා හිතන්න එපා කමෙන්ට් එකක් දෙකක් දාලා අපේ කෙනාව දිනවන්න පුළුවන් කියලා මං කිව්වනේ ගිය සතියේ කමෙන්ට් 100කින් තමයි ජයග්‍රහකයා තේරිපත් උනේ කියන්නේ කමෙන්ට් අතර පරතරයේ තිබ්බේ 100යි හරිද කමෙන්ට් සම්පූර්ණ 70000කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බ කොහොම තරඟයක් තියෙන්න ඇතිද ඉතින් ඒ නිසා අපි වැඩේ බාර දෙන්න හදන්නේ දැන් මෙතනින් එහාට පොළොන්නරුවට මෙන්න අභියෝගය පොළොන්නරුව සහ මාතලේ එකතු වෙලා මං ඩිස්ත්‍රික්ක දෙකටම අභියෝග කරනවා පුළුවන් නම් රෑ 10 වෙනකොට කමෙන්ට් සෙක්ෂන් එක 20000 සීමාව පහු කරලා පෙන්වන්න ඕන මේක මගෙන් අභියෝගයක් මාතලේට සහ පොළොන්නරුවට හරිද ඊට පස්සේ මේ වෙද්දි සජීවී විකාශය ෂෙයා කරලා තියෙනවා 86කට වැඩි සංඛ්‍යාවක් හරිද මං අන්තිමට බලද්දි 86ක් තමයි තිබ්බේ හරිද පුළුවන් නම් මෙන්න මගේ දෙවැනි අභියෝගය පොළොන්නරුවයි මාතලේ එකතුලා රෑ 10 වෙද්දි මේක 200 සීමාව පහු කරලා පෙන්වන්න මේක මගෙන් අභියෝගයක් හරිද රයිට් එනං අපි වැඩේ පටන් ගන්න හදන්නේ මෙන්න DJ නිෂියට වැඩේ බාර දෙනවා හරියටම රෑ 9:00 විනාඩි 30යි ඔයාලට විනාඩි 20ක් හම්බ වෙනවා බලාගෙන ඉන්න මාතලේ හෙල්ලිලා යන්න පොළොන්නරුවෙන් දෙන්න ඕනේ සුපිරි සෙෂන් එකක් ලෑස්තිද රයිට් මෙන්න DJ නිෂියට වැඩේ බාර දෙනවා 3 2 1 මෙන්න DJ නිෂියා

ඔෆිෂියල් ෆේස්බුක් පිටුවට දැන්ම පිවිසෙන්න. ජයග්‍රාහකයන් විජයග්‍රාහකයන් කරවන නැත් FM DJ Night දෙවන තරඟ වටය ළඟ

ट्रिकया डीजे निशिया වැවැති කමෙන්ට් සෙක්ෂන් එක 14000 සේ සීමාවෙ තියෙන්නේ. හැබැයි 10 වෙදි මම වාඩි කෝ පුළුවන් නම් 25000 දෙන්න කියලා. ෂෙයාස් මේ වෙද්දී 148යි. ටාගට් එක 200.

நெத் எஃப்எம் டிஜே 9 ஃபேஸ் டு ஃபேஸ் அட்டாக் ஷோ. හොඳම තැනින් වැඩේ නතර කරා කියලා හිතන්න එපා. විනාඩි 20ක කාල සීමාවක් නේ ලබා දීලා තියෙන්නේ නේද? ඉතින් ඒ නිසාම පොඩ්ඩක් try කරමු අපි හරිම වෙලාවට වැඩේ අරගෙන යන්න. ඕකේ. හරි මෙතනින් එහාට ඔන්න දැන් අපේ විනාඩි 20 අභියෝගයේ මුලින්ම බාරගත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් කොල්ලා වැඩේ අරගෙන ආවා ලෙසටම. එතකොට රත්තරනේ මාතලේට වැඩේ ලේසි වෙන්නේ නැහැ. හරිද මදූෂ්? හිතරතරම් වැඩි ලේසි නැහැ කියලා තේරෙනවානේ දෙන්නටම නේද? මොකද මේ වෙද්දී 15,000 සීමාවත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එක. මන් නම් ඉතින් ඒ වුණාට දෙපැත්තටම අභියෝගයක් දීලා තිනවා. පුළුවන් නම් දෙපැත්තම එකතු වෙලා මාව අපරාධ කරලා පෙන්වන්න කියලා කමෙන්ට් 25,000 දීලා රෑ 10 වෙන්න කලින් මම ඔන්න තව විනාඩි 10ක් දෙන්න. හරිද? රෑ 10යි 10 වෙන්න කලින් අපි පහු කරලා පෙන්වමුනේ. රයිට්, මෙහෙමයි වැඩේ දැන් ඊළඟට වෙන්නේ. අපි යන්න හදන්නේ අපේ මදුෂ් කොල්ලගේ පැත්තට. මට දැන් හිතා ගන්න බැරි පොළොන්නරුවනේ මාතලෙනේ මේන කමෙන්ට් ටික දැක්කහම මේ වයස අවුරුදු 22 23 24 25 26 චූටි චූටි ලස්සන ගෑනු ළමයි දෙන්නට මාර විදියට කමෙන්ට්ස් එවනවානේ. කොණ්ඩේ වවපු අයියර තමයි අපි කැමති කියනවා. කොණ්ඩේ කලර් කරපු අයියර තමයි අපි වැඩිපුර කැමති කියනවා. මේ දෙන්නව බෙදා ගන්න වෙනම බැටල් එකක් යනවා ගෑනු ළමයි අතරේ. හරිද? ඔන්න බලන්න තව පොඩි වෙලාවකින් අයියලා දෙන්නගේ නම්බරේ මොකද්ද කියලා අහලා මට අනිවාර්යෙන් කමෙන්ට් එන්න බැරි නෑ. ඕකේ. රයිට්. ඕකේ. නං අපි වැඩි කතා කරන්නේ නැතුව මෙතනින් එහාට මාතලේ පැත්තට වැඩේ බාර දෙන්න හදන්නේ. මාතලේට වැඩේ යනකොට මෙන්න මෙහෙමයි වැඩේ වෙන්න ඕන. මාතලේ දිස්ත්‍රික්කයෙන් විනාඩි 20ක අභියෝගයට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් එතකොට දැනට කමෙන්ට් සෙක්ෂන් එක ගත්තහම මම මෙන්න මෙහෙම කියන්නම්. හරි. එක් තරංග කරුවෙක් කමෙන්ට් 4200ක් අනෙක් තරංග කරුවාට වඩා ඉදිරියෙන් ඉන්නවා. කවුද කෙනා කියලා මම කියන්නේ නැහැ. හරිද? එතකොට ඔයා දැනගන්න ඕනේ මේ 4200 සීමාව ඉක්මවා ගිහලා තමන්ගේ තරංග කරුවා තමන් ජයග්‍රහණය කරන්න සුදුසුයි කියලා හිතන තරංග කරුවාව ඉහළින් ඔසවා තබන්න. එතකොට හිතාගන්නකො වැඩේ කොහොම වෙයිද කියලා. රයිට්. එහෙනම් ඉතින් මාතලේ පැත්තට වැඩේ බාර දෙන්න හදන්නේ මදුෂ් ලෑස්ති නේද? පොළොන්නරුව හොල්ලලා ගන්න ඕනේ. හරිද? මම දැක්කා මොකද්ද මේ කලින් අපි පෝස්ට් දානකොට වීඩියෝ දානකොට මදුෂ්ගේ පැත්තෙන් කමෙන්ට් ඇවිල්ලා තිබ්බා පොළොන්නරුව හොල්ලලා එන්න ඕන කියලා. හරිද? අපි බලමු මේ සෙෂන් එකේදී පොළොන්නරුව හොල්ලන්න පුළුවන් වෙයිද කියලා. දෙපැත්තරම් මම අභියෝග කරනවා මේ විනාඩි 20 ඉවර වෙද්දී කමෙන්ට් සෙක්ෂන් එක හිතාගන්න බැරි තරම් ඩබල් කරලා දෙන්න කියලා. හරි, එහෙනම් මෙන්න වැඩේ පටන් ගන්න හදන මදුෂ්ගේ පැත්තට වැඩේ බාර දෙනවා 3 2 1 මෙන්න DJ මදුෂ්.

මෙවැති කමෙන්ට් සෙක්ෂන් එක 21600 සීමාවෙ තියෙන්නේ. 10 විනාඩි 15ක් වෙලා මාතලේ පළවෙනි සෙෂන් එක ඉවර වෙද්දී පුළුවන් නම් කමෙන්ට් සෙක්ෂන් එක 30000 කරලා පෙන්නන්න.

0: Чуйка и Джемма Буш.
1: කමෙන්ට් සෙක්ෂන් එක 26000 සීමාව පහු කරා මේ විදිහට ශාස්ත්‍රීය 6යි වැඩ 6යි විනාඩි 15 වෙනකොට අපි බලමු 30000 සීමාව පහු කරන්න පුළුවන් වේවිද කියලා.

0: Net FM DJ 9 Face to Face Attack Show.
1: Kita buat ni kian satu tuh mampara adai. Ada tuh mevedi comment section ni ke tisdah se sima betulaga vela tiyan varad dahayai binadi pahalavak peddi. Net FM DJ 9 itihase pertama bata bete comment section ni ke tisdah se sima ikmu agi hilat tiyan va me thamai Mathale district ke saha Polonnaruwa district ke high kollo dinner support ke dinner Mathale district ke saha Polonnaruwa district ke adadawa se di karata karat arang keran va. Thank you ani habaya adadawase di ek jayagrahaka ekta pamana issarahata yan avasthawa hamba wenne habai api wasanawanta avasthawak laba denawa balagirinna pramanaya sajeeviwa narabana pramanaya 500 e seemawa ikmawa giyot me dennatama hita ganna beri tayagak denawa kiyala man owata kiyuwane neda anne e nisa balagirinna owata thamai me live eka share karala thawa kattiyara live ekata balanna inna kiyala aradhana karala me avasthawa me taranga karuwanta laba denna hakiyawa tiyenne oyatama thamai harida අපේ කැමරා කරන කට්ටියත් මට එහෙ බලන්න මෙහෙ බලන්න කියලා කියනවා කොයි වෙලාවෙ හරි මාව මේ පුටුවත් එක්කම කරකිලා යනවා හරිද රයිට් ඕකේ අපේ ක්‍රූ එක සෑහෙන්න මහන්සි වෙනවා මේ වැඩි ලස්සන්ට ඔයාලට බලන්න අවස්ථාව අරගෙන ඉන්න එතකොට අපි යන්න හදන්නේ පොළොන්නරුවට මෙන්න මෙහෙමයි හරිද දැන් මාතලෙන් එන අභියෝගය ලේසි නෑ කියලා පොළොන්නරුවට තේරෙනවා හරිද පොළොන්නරුවෙන් එන අභියෝගය ලේසි නෑ කියලා මාතලේට දැනিলা තියෙන්නේ හරිද ඒ නිසා ඉතින් මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක 36 සීමා වේ ඉන්නකොට මාතලේට අභියෝග කරන්න නම් පොළොන්නරුවෙන් අවම වශයෙන් ඔයාගේ විනාඩි 20 ඉවර වෙද්දි මේ කමෙන්ට් සෙක්ෂන් එක ඩබල් වෙන්න ඕන හරිද මං කිව්වා තරඟකරුවන් දෙදෙනාගෙම මේ වෙද්දි ප්‍රතිඵල අපි බැලුවහම කමෙන්ට් 4000ක වෙනසක් තියෙන බයික් තරඟකරුවෙක් ඒ කියන්නේ කමෙන්ට් 4000ක් අනිත් තරඟකරුවාට වඩා ඉස්සරහින් ඉන්නවා 4200 තිබ්බේ නමුත් දැන් 4000 සීමාවට ඇවිල්ලා තිනු අපි දන්නේ නැහැ මාතලේද පොළොන්නරුවද ඉස්සරහින් ඉන්නේ කියලා කොහොම වුණත් ඔයාට තමයි හැකියාව දෙන්නේ මේ දෙන්නගින් එකෙක්ව ඉස්සරහට ඉක්මනින්ම අරගෙන යන්න රයිට් ඕකේ රද 6 විනාඩි 17ක් වෙනකොට කමෙන්ට් සෙක්ෂන් එක 30000 සීමාව තියෙද්දි මොකද කියන්නේ පොළොන්නරුවයි මාතලේයි එකතු වෙලා හරිද අපි රෑ 10යි විනාඩි 37 වෙනකොට විනාඩි 20ක සෙෂන් එක ඉවර වෙනකොට මේ කමෙන්ට් සංඛ්‍යාව ඩබල් කරමුද ඒ කියන්නේ අවම වශයෙන් කමෙන්ට් 45000ක්වත් දෙන්න පුළුවන් වෙයිද මොකද නැත්තම් අද දවසේදී තරගේ ජයග්‍රහණේ තොරගන්න එක ලේසි වෙන්නේ නැහැ ඉතින් එන්සා ඔයා පොඩ්ඩක් තව ස්පීඩ් වෙලා කමෙන්ට් කරගෙන යන්න ඒ වගේම තමයි මම තව අභියෝගයක් දෙනවා මේ වෙද්දී ලයිව් එක ෂෙයා කරලා තියෙනවා 218ක් හරිද මේක රදහයයි විනාඩි 37 වෙනකොට 270 සීමාව පහු කරලා පෙන්වන්නම ඕන. ඒක කරන්න කියලා කියන්නේ මේ දෙන්නව ඉස්සරහට අරගෙන යන්න. ඊට පස්සේ ලෝකයට හඳුන්වා දෙන්න. ලංකාව පුරාම මේ දෙන්නගේ මූණ එළියට දාන්න හැකියාව තියෙන්නේ ඔයාට තමයි. ඉතින් ඒ නිසා ලේසි නෑ වැඩේ මෙතනින් ඉහළ වැඩේ බාර දෙන්න හදන පොළොන්නරුවට ලබන සිකුරාදාව. ඒ කියන්නේ පළවෙනි තරඟ වටේ අවසන් සිකුරාදාව අපි අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නේ ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්ක දෙක අතර. ඒ නිසා ඒකනත් විස්තර ඉස්සරහට කියන්න. මෙන්න මෙතනින් ඉහළට අපි එහෙනම් පොළොන්නරුවට වැඩේ බාර දෙනවා මගේ අභියෝගය කමෙන්ට් 45000 සීමාව අපි බලමු පුළුවන් වෙයිද කියලා දිස්ත්‍රික්ක දෙකට මේ අභියෝගය විවෘතයි එක් තරගකරුවෙක් කමෙන්ට් 4000ක් ඉස්සරහෙන් ඉන්නවා අපි බලමු කවුද කියලා මේ සියල්ල උඩියට කර කරන්න හැකියාව තියෙන ඔයාටම තමයි මෙන්න එහෙනම් අපි පොළොන්නරුවට බාර දෙනවා 3 2 1 මෙන්න DJ නිෂියා
0: මොබට බලනා පොළොන්නරුව දිස්ත්‍රික්කය DJ නිෂියා

මෙවැදී කමෙන්ට් සෙක්ෂන් එක 36000 සීමාව තියෙන මං කියව හැබැයි හරියටම 10 ඇති 7 වෙද්දි 45000 පව කරලා පෙන්නන්න ඕන කියලා වැඩේ අතාරින්න පාර අතරනේ ලයිව් එක ෂෙයා කරන්න කමෙන්ට් කරන්න කොල්ල දෙන්නව ජයග්‍රහණය කරවන්න පුළුවන්කම තියෙන්නේ ඔයාට විතරමයි

NetFM DJ 9 Face to Face Attack Show. റൈറ്റ് വിളാവ ഹറിയട്ടുമാരെ ഇതായി വിനാടി തിസത്തായി ഓ കൽപ്പന കരണത്തി ഐ മമ്മേ ഹിന വെന്നെ കിയല ഹരിത് ഹാ അതര 11 വെനകൊട്ട പ്രതിഫലയെ കോമ വേദി കിയല മടവത് ഹിതാ ഗന്ന ബേ ഹിതവതുനി ബലാഗ്രിൻ ഓയാ ദിന കമന്റ്സ് ടിക ദെക്കഹമ ඇඩෙනව තනිය හැට හරිතර අත්තරන මොනවුනත් විච්චර වෙලාව කපියෝ බලාගෙන මේ දෙන සපෝට් එකට ආදරී මැරිලත් පැයක් කියන ගමම් අපි යන්න හදන මාතලේ පැත්තට පොළොන්නරුවෙන් වැඩේ මෙහෙම ගිනිතියල දෙනකොට මාතලෙන් වැඩේ අතාරින්න බෑනේ රයිට් එතකොට මේ වෙදි කමෙන්ට් සෙක්ෂන් එක 40,700 සීමාව පසු කරලා තියෙනවා හැබැයි මම ටාගට් එක නම් දුන්නේ 45,000 අපි බලමු රෑ 11 වෙද්දි මම පොඩ්ඩක් තව ටාගට් එක වැඩි කරලා දෙන්නම් අපි බලමු අපේ මාතලේ පැත්තෙන් මදුෂ්ක පැත්තෙන් මොන විදිහට තරගයට ප්‍රතිචාර දක්වයිද කියලා ශ්‍යාස් මේ වෙද්දි 237ක සීමාව තියෙනවා මම 241යි සමා වෙන්නේ මේ වචන ටික කියලා ඉවරෙද්දි තව හතරක් වැඩි වෙලා තියෙනවා රයිට් ඕකේ 41,400යි මං හිතන්නේ මං කතා කරද්දි කමෙන්ට් වැඩි වෙනවද කොහෙද මටත් කමෙන්ට් කරන කට්ටිය ඉන්නවද හරි රයිට් ඕකේ අපි දැන් වැඩේ මෙන්න මෙහෙමයි කරගෙන යන්න හදන්නේ විනාඩි 20ක සෙෂන් එකක් අපි දෙන්න හදන්නේ මාතලේ පැත්තට දෙනකොට මං කියවන්නේ දැන් 4000ක කමෙන්ට් 4000ක ගැප් එකක් තාම තරඟකරුවන් දෙදෙනා අතර තියෙනවා ඒ ප්‍රතිඵලය වෙනස් කරන්න හැකියාව තියෙන ඔයාට හරිද මේක මම මේ බොරු කියනවා කියලා හිතන්න එපා මම මේ පොඩි දවක් කරන්නේ එතකොට ඔයාලට ලේසි කමෙන්ට් කරගෙන ගිහලා තමන්ගේ තරඟකරුවා ජයග්‍රහණය කරවන්න මොකද ඔගොල්ලොන්ගේ පැත්තෙන් අපි දුමුක මාතලින් කමෙන්ට් 2000ක් කෙනකොට පොළොන්නරුවෙන් 3000ක් කෙනා පොළොන්නරුවෙන් 3000ක් කෙද්දි මාතලින් 4000ක් කෙනා ඒ නිසා ඉතින් වැඩේ ලේසි වෙන්නේ නැහැ අන්න ඒ නිසාම තමයි මම දැන් මේ ටාගට් එක දෙන්න හදන්නේ මේ වෙද්දි 150කට අධික ප්‍රමාණයක් අපිව බලාගෙන ඉන්නකොට යලි යලි තහවුරු වෙන්නේ සිකුරාදා රාත්‍රියේ සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම පිරිසක් යලි යලි නරඹන වැඩසටහන බවට සංගීත වැඩසටහන බවට NetFM DJ Night Face to Face Attack Show මේ විදිහට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සිකුරාදාවෙත් අපි ඉහළින්ම ඉන්නකොට මම වැඩේ බාර දෙන්න හදන්නේ මාතලේට. කමෙන්ට් සෙක්ෂන් එක 42,000 සීමාවේ තියෙනකොට මාතලේ පැත්තයි හරිද පොළොන්නරුවයි එකතු වෙලා මාතලේ විනාඩි 20 එකතු වෙද්දි තමන්ගේ මනාපය පළ කරන තරඟකරුවන්ගේ මනාපයත් එක්ක කමෙන්ට් සෙක්ෂන් එක මොකද කියන්නේ රෑ 11 වෙද්දි හරිද 55,000 සීමාව ඉක්මවලා යන්න පුළුවන්ද මොකද කියන්නේ මාතලෙන් පුළුවන්ද පුළුවන් ආ ඊට පස්සේ පොළොන්නරුවෙන් පුළුවන්ද මොකද කියන්නේ ආ පුළුවන් රයිට් එහෙනම් මෙන්න වැඩේ බාර දෙනවා මං කියවනේ මගේ ටාගට් එක තියෙනවා ශ්‍යාස් 270ක ප්‍රමාණයක් අපි බලමු තවත් 30ක් ලබා දෙන්න පුළුවන් වෙයිද කියලා හරි එහෙනම් මෙන්න අපි වැඩේ බාර දෙනවා මාතලේට මදුෂ්ලාස්ති වෙලා ඉන්නවා නටවල ගන්න ඕනේ ලංකාවම හරිද මෙන්න එහෙනම් වැඩේ බාර දෙනවා 3-2-1 මෙන්න ඩීජේ මදුෂ් අපිව බලාගෙන ඉන්න ප්‍රමාණය 160යි මේක 210 කරලා පෙන්නමුද කට්ටිය

වැඩේ ලේසි නෑ. මම ඔයාලට කිව්වා වගේම විනාඩියක් ඇතුලේ කමෙන්ට් 1000ක් හම්බ වෙනවා. මේ තරම් ස්පීඩ් එකක් මම දැක්කේ පළවෙනි වතාවට. ඔහොමම වැඩේ අරන් යමු. අපි බලමු රෑ 11 වෙද්දි කමෙන්ට් 55000 සීමාව බහු කරන්න. ඔයාලට පුළුවන් වේවිද කියලා.

වෙනවා මං කිව්වා වගේම විනාඩියක් ඇතුලේ කමෙන්ට් 1000ක් ලැබෙනවා මේ වෙද්දි. අපි බලමු මේ වෙද්දි තරංගයේ උණුසුම එන්න එන්න වැඩි වෙද්දි 11 වෙද්දි වාට කමෙන්ට් කීයක් දෙන්න පුළුවන් වේවිද කියලා. ෂෙයාස් 277 300ක් කරලා පෙන්නමු ගයිස්.

කමෙන්ට් සෙක්ෂන් එක 50,000 සීමාව ආසන්න වෙනවා. තව විනාඩි 5ක් තියෙනවා 55,000 කරන්න. විනාඩියකට කමෙන්ට් 1000ක් එද්දී ඔකනම් ඔයාලට මහලුකු දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා වැඩේ අතාරින්න එපා. තරම් කරුවන් දෙදෙනා අතර කමෙන්ට් 3800ක ගැප් එකක් තමයි තියෙන්නේ. අපි බලමු තරඟ ඉවර වෙද්දී කවුද ජයග්‍රහණය කරන්නේ කියලා.

NATFM DJ Night Face to Face Attack Show. Right, වෙලාව හරියට 11යි විනාඩි 1යි. මෙන්න මෙහෙමයි වැඩේ දැන් වෙලා තියෙන්නේ. හරිද? කමෙන්ට් සෙක්ෂන් එක 53400 සීමාවේ තියෙනවා. ෂෙයාස් මේ වෙද්දි 318ක්. අපි යන්නේ නිසා වෙන්න. තරංගයේ අතිශය උණුසුම් නිසාම මේ දෙන්නටම අමතර කාලයක් ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. හරිද? දෙන්නම පොඩ්ඩක් අහගන්නකෝ. ගිය සතියේ අපි NATFM DJ Night ඉතිහාසයේ දවැන්ත වார்த்தාවක් තිබ්බා වැඩිම මනාප සංඛ්‍යාව. මම මේක කියන්නේ බලාගෙන ඉන්න කට්ටියරත් එක්ක. මනාප 67000 සීමාවක් අපි පසු කරා ගිය සතියේ. මෙන්න මේ සතියේ අපේ දිස්ත්‍රික්ක දෙකටම පොළොන්නරුවට සහ මාතලේට දෙන අභියෝගය පුළුවන් නම් 11 විනාඩි 30 වෙනකන් අපි ඔයාලට අවස්ථාව දෙනවා. කමෙන්ට් 67000 වார்த்தාව මේ දිස්ත්‍රික්ක දෙක එකතු වෙලා පුළුවන් නම් කඩලා පෙන්නන්න. හරිද? මොකද කියන්නේ පුළුවන්ද? පොළොන්නරුව මොකද කියන්නේ පුළුවන්ද? රයිට්. එහෙනම් මෙන්න වැඩේ බාර දෙනවා අපි පොළොන්නරුවට. වැඩේ ලේසි නෑ. මෙතනින් එහාට ඔයාට තමයි හැකියාව තියෙන ජයග්‍රහකයා තෝරන්න. මේ විනාඩි 20 තමයි ස්වර්ණමය විනාඩි 20. ප්‍රතිඵලය 100% කුඩු යටිකුරු කරන්න පුළුවන් විනාඩි 20 තමයි මේ විනාඩි 20. අපි පොළොන්නරුවට තමයි විනාඩි 20ක් බාර දෙන්න හදන්නේ. ඒ නිසා මේ විනාඩි 20 අතහරින්න එපා. මේක තමයි ඔයාගේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න ඔයාලට තියෙන මොකද කියන්නේ රත්තරන් විනාඩි 20. ඒ නිසා මේක අතහරින්නම එපා. හරිද? මේක තමයි මහන්සියලා ඔයා කමෙන්ට් කරලා ඔයාගේ තරගකරුවාව ජයග්‍රහණය කරවන්න ඕන. හරිද? රයිට්. එහෙනම් වැඩේ පටන් ගන්න හදන්නේ. ලබන සිකුරාදාව තමයි NATFM DJ Night Face to Face Attack Show පළවෙනි තරඟ වටේ අවසාන තරඟය. ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කය අතර තමයි පැවැත්වෙන්නේ. මේ වෙද්දි තරඟකරුවන් දෙදෙනාම සූදානම් වෙලා ඉන්නවා. ලයිව් එකක් බලාගෙන ඉන්නවා. ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. හෙට උදේට කියන්නම් කවුද එන්නේ කියලා. හරිද? හෙලෝ හෙලෝ සතියන්තයෙන්. රයිට්. ඕකේ. ඇන්ජල් ඩාන්සින් ටීම් එක ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕන. අපේ චමෝ ඉන්නවා. ඊට පස්සේ අනිත් එක්කන නවෝදානේ. දෙන්නාම එකතු කරගන්න ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. වැඩේ ලස්සන කරන්න ලොකු සපෝට් එකක් දෙනකොට මෙන්න වාසනාවන්ත ජයග්‍රහකයා තෝරන විනාඩි 20 අපි යන්න හදන්නේ. ඒ නිසා මාතලින් වැඩේ අතාරින්නත් එපා. පොළොන්නරුවෙන් වැඩේ අතාරින්නත් එපා. තව පොදුවේ මං අභියෝගයක් දීලා තිනවා. පුළුවන් නම් ගිය සතියේ කමෙන්ට් 67000 සීමාව බ්‍රේක් කරලා පෙන්නන්න ඕන මේ දිස්ත්‍රික්ක දෙකෙන්. රයිට්. ලෑස්තිද වැඩේට? නිෂිය වැඩේට ලෑස්තිනේ. රයිට්. එහෙනම් මෙන්න අපි වැඩේ බාර දෙනවා DJ නිෂියට. 3 2 1 මෙන්න DJ නිෂියා.

මෙවැද ලයිව එක අපේ 60,000 සීමා පහුගල දින කමෙන්ට් සෙක්ෂන් එක මං කිව්වනේ ගිය පාර රෙකෝඩ් එක 67,000 සීමා පහු කරන්න පුළුවන් නම් මරුවා

0: NetFM DJ 9 Face to Face Attack Show. Right, වැඩේ සැපටම යනකොට අපිට සිද්ධ වෙනවා නිවැරදි ප්‍රතිඵලයක් ලබා දීම සඳහා. මොකද තරඟකරුවන් දෙදෙනාම ඉතාමත් කරට කර ඉන්න නිසා අපිට සිද්ධ වෙනවා සජීවී අභියෝගයක් ලබා දීලා ජයග්‍රහකයව තෝරගන්න. මං කියවනේ වාට අද දවසේදී අතිශය තරඟකාරී තරඟවටයක් තමයි තියෙන්නේ. මේ වෙද්දී කමෙන්ට් සෙක්ෂන් එක 60,000 සීමාවත් පහු කරලා තියෙනවා. අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනයේ පොඩ්ඩක් එන්නකො මේ පැත්තට නිෂියා ටග්ගාලෙන්න. මොකද මේ උසාවිය ගැන විස්තර කියන්න කියලා සෑහෙන නංගිලගෙන් මට මේ මැසේජස් ඊට පස්සේ කමෙන්ට්ස් එනවා. හරිද? පොඩ්ඩක් පාත් වෙන්න. මොකද මං වාතරම් මොස නැහැ. හරිද නිෂියා? මුලින්ම කියන්න NetFM DJ Night Face to Face Attack Show එකට එන්න කියලා ආරාධනා කරපු ගමම්ම. හරිද? මොකද හිතුනේ?
1: සතුටක් ඉතින්.
0: කොච්චර සතුටක් දෙනවද?
1: ගොඩක්.
0: Right. එතකොට දැන් අද මේ කමෙන්ට් සෙක්ෂන් එක බලාගෙන ඉන්නකොට ලයිව් එක බලාගෙන ඉද්දි වාට තේරෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හරිද කොච්චර ලොකු ආදරයක් වාට තියෙනවද කියලා. ඒ ආදරේ ලබා දෙන කට්ටියට මොකද්ද කියන්න තියෙන්නේ?
1: අද තිම්ම ස්තුතියි.
0: දැන් තරගිතාම ඉවර නෑනේ.
1: ඔව් ඉතින්
0: පොඩ්ඩක් පාත් වෙලා කතා කරමු. හරිද? එතකොට දැන් තමයි බැක් ටු බැක් දෙන්නට ප්ලේ කරන්න අවස්ථාව තියෙනවා. මෙතනින් හම්බ වෙන කමෙන්ට් ප්‍රමාණයෙන් තමයි ඔයාගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ. එනිසා කට්ටියට වඩා ආරාධනා කරන්න පුළුවන් කමෙන්ට් කරන්න කියලා. ආරාධනා කරන්න.
1: ඉතින් පොළොන්නරුවම අහගෙන බලාගෙන ඉන්න කට්ටියට මම ආරාධනා කරනවා. ඉතින් ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න.
0: දාලා යන්න නෙමෙයි ඉන්න 12 වෙනකන්. හරිද? රයිට්. කොල්ලා ඇවිල්ලා රියල් වැඩ් එක රියල් සෙෂන් ටිකක් ප්ලේ කරා. එතකොට ඔයාව සම්බන්ධ කරගන්නවා නම් දුරකථන අංකය මොකද්ද?
1: ඔයාව සම්බන්ධ කරගන්නවා නම් මගේ දුරකථන අංකය 0.78 92.31.804.
0: Facebook එකේ බලාගෙන ඉන්න නංගිලට රික්වෙස්ට් එකක් දානවා නම් මොකක්ද account එක?
1: නිපුන් දිල්හාර.
0: Facebook ඊට පස්සේ TikTok Instagram මේ ඔක්කොගේ මෙන්නේ නිපුන් දිල්හාර කියලා නේ. Right. එතකොට profile picture එකේ මොකද්ද තියෙන්නේ? අර මේ අක්කපොපු පොඩි ඒක නෙමෙයි.
1: තටු දෙකක් දාලා.
0: Right. Okay. මේ අයියාගේ දෙපැත්තෙන් තටු දෙකක් දාලා තියෙන ෆොටෝ එකක් තමයි නංගිලා මේ Facebook profile එකේ තියෙන. පොඩ්ඩක් හොයලා බලන්න. හරිද? Right. Okay. Thank you. ජය වේවා. මෙතනින් එහාට විනාඩි 20ක් හම්බ වෙනවා back to back session එකකට. එයා එහෙම කියලා යනකොට ඔය පැත්තේ හැංගිලා හරියන්නේ ඊළඟට ටොපිය දෙන්නේ වාට තමයි. එන්නකො පොඩ්ඩක් මේ පැත්තට. හරිද? කොණ්ඩේ වවපු. හරිද? අර ලස්සන හිනාවක් තියෙන අයියා කියලා තමයි මෙයාව Facebook එකේ වැඩිපුරම කට්ටිය කමෙන්ට් කළා තියෙන්නේ. හරිද? රයිට්. මම මෙහෙම කියන්න. හරිද? මම නම කියන්නේ නැහැ. එක්තරා නංගි කෙනෙක්. හරිද? කමෙන්ට් දානම හෝගාලා. කවුද ඒ?
1: දන්නේ
0: නැහැ. නිකන් ගෙස් කළා කියන්නේ එස්සකුරෙන් නම පටන් ගන්නෙ. එහෙම දන්නේ නැහැ නේ. පොඩ්ඩක් හොයලා බලන්නකෝ. හරිද? රයිට්. එතකොට මාතලේ කොහෙද ගෙවල්? පොඩ පාත් වෙලා කතා කරමු.
1: ගලේ වෙල
0: නේ. ලස්සන පැත්ත. හරි. එතකොට ඩීජේ වලට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද?
1: දැන් ගොඩාක් කාලයි. 2010 විතර මම ඇවිල්ලා.
0: 2010 වගේ නේ. රයිට්. මුලින්ම ප්ලේ කරපු ඉවෙන්ට් එක මතකයිද? ගෙදරම වැඩක් තමයි ප්ලේ කරන්නේ. කවුද මේ වැඩේට සපෝට් එක දුන්නේ වාට?
1: ඔටේ යාළුවෝ සෙට් එක තමයි ගොඩක් දෙන්නේ සපෝට් එක.
0: හා. දෙපාරක් හිතන්නේ දැන් මදුෂ කතා කරන්න. කන්ටැක්ට් නම්බර් එක කියන්නකෝ අපිට.
1: 0.77 57 50 206.
0: මං හිතන්නේ හොඳ ෆෑන් බේස් එකක් තියෙන හොඳ පේජ් එකක් තියෙන. මොකද්ද පේජ් එක?
1: DJ මදුෂ්.
0: ඊට පස්සේ නිකන් පර්සනලි හොයනවා නම් කවුරු හරි පෞද්ගලිකව කතා කරන්න ඉන්නවා නම් මොකද්ද account එක?
1: මදුෂ් S මාදව.
0: Right. Okay. අර තටු දෙකක් දෙපැත්තෙන් වාගේ නැන්නේ නේ. Right. Okay. මෙන්න මේ විදිහට තමයි කොල්ලව සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙතනින් එහාට විනාඩි 20ක් දෙන්නටම හම්බ වෙනවා. මේ විනාඩි 20ෙන් තමයි ජයග්‍රහකයව තේරෙන්නේ. මොකද කරට කර තරංගයක් තියෙන්නේ. අපි ඔයාලට වෙනම අභියෝගයක් බාර දීලා තිනවා කමෙන්ට් සෙක්ෂන් එක 70,000 සීමාව පුළුවන් නම් පහු කරලා පෙන්වන්න කියලා. මොකද ගිය සතියේ දිස්ත්‍රික්ක 2 වාර්තාවක් තිබ්බා. කමෙන්ට් 67,000 පුළුවන් නම් මාතලේ පොළොන්නරුව එකතු වෙලා මේ විනාඩි 20 ඇතුළේ මේ වාර්තාව බ්‍රේක් කරලා පෙන්වන්න ඕනේ. රයිට්. එහෙනම් අපි මෙන්න මුහුණට මුහුණ සංග්‍රාමයේ අවස්ථාව ලබා දෙන්න හදන්නේ. දෙන්නට බැක් ටු බැක් ප්ලේ කරන්න තියෙන්නේ. අපි පටන් ගන්න හදන්නේ මාතලේ පැත්තෙන්. ලෑස්තිද මදුෂ්? රයිට්. මේ දෙන්නට මෙතනින් එහාට කමෙන්ට් කරගෙන යන්න ඔයාලා තමයි අවස්ථාව තියෙන්නේ. ඉතින් ඒ නිසා වැඩේ පටන් ගන්නවා මෙන්න මදුෂ්ගෙන්. 3 2 1 මෙන්න DJ මදුෂ්. කමෙන් කරන වේගය නම් දැන් හොඳටම වැඩි වෙන්න ඕන. ඔයා කමෙන් කරන ස්පීඩ් එක අනුව තමයි මේ දෙන්නකින් එක්කෙනෙක් අද දවසේදී ජයග්‍රහණය කරන්නේ.

0: Atle Districker, DJ Madush. Onunlarımı Districker, DJ Nishia.
1: Comment section එක මේ වෙද්දී 66000 සීමාව තියෙන අපි බලමු 70000 කරන්න පුළුවන්ද කියලා.

NATFM DJ 9 Face to Face Attack Show. Right, Vilava Hariyatama. Ekolahai, Inadi, Panasekai. Abilasti Venni. ඒ අතිශය තරඟකාරී තරඟයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්න. හරිද? අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු නිෂාත් මේ පැත්තට එන්න. ටග්ගාලෙන් ඊට පස්සේ අපේ එන්ජල් ඩාන්සින් ටීම් එකෙන් අංගිලා දෙන්නත් එන්න. රයිට් ටග්ගාලෙන් වැඩි වෙලාවක් නෑ අපිට විනාඩි කිහිපයක් තමයි තියෙන්නේ. රයිට් අපි ලෑස්ති වෙන්නේ මේ වෙද්දී සාධාරණ නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන්න. වැඩිය වෙලා ගන්නේ නැහැ. අද පොඩ තරගයේ වැඩිපුර අපිට අරයන්න සිද්ධ වුණා. අතිශය තරඟකාරී තත්වයක් තිබුණ නිසා. ඒ නිසා මං හිතන්නේ දෙන්නම ප්‍රතිඵලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇති. කොහොමුණත් දෙන්නම වැඩේ නියමටම අරගෙන ගියා. පළවෙනිම ආරංචිය තමයි අද දවසේදී NATFM DJ Night ඉතිහාසයේ ප්‍රතිඵල සටහන මේ වෙද්දී පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ උඩු යටිකුරු කරලා ඉවරයි. කමෙන්ට් සෙක්ෂන් එක 75,000 සීමාව පසු කරා. හොඳ අත්පොල සන්නාදයක් අපේ කට්ටිය ලබා දෙමු. මොකද මේ තමයි පොළොන්නරුව මාතලේ හයිය. බොහොම ස්තුතියි පැය තුනක් එක දිගට අපිව බලාගෙන ඉඳලා අපේ කොල්ල දෙන්නට දීපු සපෝට් එකට. ඒ අනුව මේ මනාප සියල්ල අතරින් අපිට නිල ප්‍රතිඵලය අනුව අද දවසේදී ජයග්‍රහණය හිමි වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට. මාතලේ දිස්ත්‍රික්කයේ තමයි අද දවසේදී ජයග්‍රහණය කරන්නේ. ඒ වගේම තමයි හොඳ තරඟයක් ලබා දීපු අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රිජේනිෂියා නියමයි ජය වේවා. ඒත් එක්කම මේ දෙන්නට සපෝට් කරපු තව දෙන්නෙක් ඉන්නවා. ටග්ගාලා ඉන්නකෝ, ටග්ගාලා ඉන්නකෝ. හරිද? මෙයාගේ නම මොකද්ද? චමිත්. අපේ පොළොන්නරුවේ අපේ රිජේනිෂියාත් එක්ක වැඩේ කරට අරගෙන සපෝට් කරේ මෙයා. මෙන්න මේ වගේ යාළුවෝ තමයි ඉන්න ඕන. හරිද? මේ යාළුකම කවදාවත් අමතක කරන්න එපා. ඊට පස්සේ අපේ තව රියල් බුලට් එකක් නම් මොකද්ද? අරයා කවුද වෙන්නේ? පුතා. පුතා නේද? මාමයි පුතයි තමයි මේ ඉන්නේ. රයිට්. ඕකේ. තැන්ක් යූ මේ දීපු සපෝට් එකට. අපේ චුටි නංගිලා දෙන්න හැමදාමත් වගේ අපේ සචී එක්ක අපේ එන්ජල් ඩාන්සින් ටීම් එකේ නර්තන කණ්ඩායම විදිහට එක්හසු වෙන අපේ නංගිලා දෙන්නටත් ගොඩක් ස්තුතිවන්ත වෙන ගමන් කට්ටියම අන්තිම විනාඩි 7ක් තියෙනවා අපිට දෙන්න පුළුවන්ද අපේ ජයග්‍රහකයාගෙන් සුපිරිම සෙෂන් එකක් විනාඩි 7ක් වැඩේ පටන් ගන්න ලෑස්තිනේ. රයිට්. ඕකේ. අපිට එහෙනම් අද දවසේදී ශක්තිය දීපු හැමෝටම බොහොම ස්තුතියි. NATFM අපේ ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැමෝටම ස්තුතියි. පැය තුනක් අපිව බලාගෙන හිටපුවාට ආදරෙයි මැරිලත් පැයක්. අපි ලබන සිකුරාදාවේ හම්බ වෙන්නේ NATFM DJ Night Face to Face Attack Show පළවෙනි තරඟ වටේ අවසන් දිනයත් එක්ක. අපි දෙවන තරඟ වටේ ළඟදීම ආරම්භ කරන සූදානම් වෙලා ඉන්න ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කයේ අතර තමයි අපි ලබන සතිය තරඟේ ආරංගනේ. සැප්තැම්බර් මාසයේ අතිශය උණුසුම් දෙවන තරඟ වටේන් අපි සැප්තැම්බර් මාසයේදී හම්බ වෙනවා. වැඩි විස්තර ඉස්සරහට කියන්නම්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. පරිස්සමින් ඉන්න. ජය වේවා. මම DJ අසා. Good night. මේ DJ මදුෂ්.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt-FM. Ferit Mandebjerg. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM. Nit FM. Spirit Vanderbilt. Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබවහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM, Nit FM. Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මුහුත්තයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය, දම්සක් පැවතුම් සුතුර, යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

හෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතු බෝධිසත්ව ගුණය

සාම ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකල විද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

ඔටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.